0: FM 93.5, FM 93.7, La Kana Radio ITN.
1: බලාවු දසන පහයි විනාඩි 37යි.

0: සුබුදැසනක් වෙලාව දැසන පහයි විනාඩී පනස් එකයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

වාසනාවන්ත සුන්දර දවසක මේ හමුවීම ලක්කන්න සමගව අගෝස්තු මාසේ 15 වෙනිදා සෙනසුරාදා දවස ස්වාධීනතා සහ ජාතික දිනයේ විදිහටයි අද ජාත්‍යන්තරව සමරන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ 1947 අගෝස්තු 15 වෙනි දින බ්‍රිතාන්‍ය පාලනය නිදහස ලැබීම සැමරීමත් ඒ වගේම දකුණු කොරියාව සහ උතුරු කොරියාව 1945 දී ජපාන පාලනයෙන් නිදහස් වීම සැමරෙන විමුක්ති දිනයේ විදිහට තමයි අද දවස සඳහන් වෙන්නේ. කොංගෝ ජනරජය 1960 දී ප්‍රංශයෙන් නිදහස ලැබීම, ඒ වගේම බහරේනේ 1971 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ප්‍රකාශයට පත් කිරීම වගේ ජාත්‍යන්තර වැදගත් දවසක් විදිහට අද දවස හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. ලංකාදීප වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ ඡායාරූප සහිත වාර්තා කරනවා. ගල්ලංගුරු කොමිසම හිටපු ඇමති කාංචනගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි. පවිත්‍රාගිනුත් පැය 4ක්. හිටපු ඇමතිවරුන් වන කාංචන සහ පවිත්‍රාගේ ඡායාරූප සහිතවයි අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තියෙන්නේ. හිරෙන් පැන්න 709ක් තවමත් නිදැල්ලේ පාතාලකරුවෝත් ඒ අතර සමහරු රට පැනලා විගිනන වාර්තාවක් කියයි. පොලිසියට පොලිසියෙන් අවවාදයක්, පඳුරුවස්සේ ඉඳන් වාහනවලට අත දහන්න එපා. ඡායාරූප සහිතව මෙය වාර්තා කරලා තියෙනවා.

ජනපති ගෙදර ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැහැ. ඡායාරූප සහිතව මුල්පිටුව වාර්තා කරනවා. මවගේ මලගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි. සෙව්වන්දි වැලිකඩින් අගුණු කළට ලාංකික සිසු පිරිසක් ජපානයේ යලිත් පිහිහරඹයක සිසුවෙක් රෝහලේ. අතුරුදන් පෙළපොත්තුගේ බෝතල් පත්‍ර කඩේට 47,000කට විකුණලා. දුබයි වලින් ඇල්ලු ශිරාන් බාසික් ගෙනෙයි. 50% වාහන අධිභාරය දෙසැම්බර් 31 තෙක් දික් කරයි. යලේ ගොවීන්ට කෝටි 1426ක සල්ලි මල්ලක්. එල්නිනෝ පොළොව යටටත් රිංගලා රජරට වයඹ නැගෙනහිර ජලාශ වැව් හිඳිලා.

පහරදී පුලුස්සා පාරේ දමාගිය දැරියගේ මව අත්අඩංගුවට. පහළ උසාවී මිනිසුරු විෂම වයසත් ඉහළට.

0: උදෑසනක් වෙලා උදෑසන 6යි විනාඩි 10යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: වාර්තාපික වාර්තා කබන කෝටි අටේ එන්.එල්.වි. දනඩි තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිසම් සභාව හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්‍යාරච්ච යන මහත්ම මහත්මීන්ගෙන්ද ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා කියලා තමයි ලංකාදීපයේ අද ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන්නේ. කාංචන විජේසේකර මහතාගෙන් ඊයේ පැය 5කට වැඩි කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙනු බව තමයි කොමිසම් සභා ආරංචි මාර්ග සදාන් කරන්නේ. හිටපු ඇමතිනි පවිත්‍ර වන්‍යාරච්ච මහත්මිය ගිනුත් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා ඒ 13 වෙනිදා. ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් මේ කොමිසම 150කට ආසන්න පිරිසකකින් දැනට ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. එසේ ප්‍රකාශ සටහන් කරගෙනුණු පිරිසට හිටපු බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකුඩි සහ එම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරු කීප දෙනෙක්ද ලක්විජේ ගල්ලංගුරු බලාගාරයේ සහ ගල්ලංගුරු සමාගමේ ප්‍රධාන යූද ඇතුළත් වෙති කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. බන්ධනාගාරවලින් පැනගිය පාතාලකරුවන් ඇතුළු විවිධ තරාතිරම්වල සිරකරුවන් 709 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන නැතයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. දැන් මේ පැනගිය සිරකරුවන් මෙලෙස අත්අඩංගුවට නොගෙන නිදැල්ලේ සිටීමට ඉඩහැරීම ආරක්ෂාවට තර්ජනයක් බව තමයි ඒ වාර්තාව පෙන්වලා දීලා තියෙන්නේ. සමහරු විදේශවලට පලා යන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වර්තාවේ දැක්වෙන අන්දමට පසුගිය වසර 6ක කාලයේදී දඬුවම් කාලය අවසන් වීමට පෙර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පැනගිය සහ මිදීගිය සිරකරුවන් හෝ සැකකරුවන් හෝ සංඛ්‍යාව 1181ක් කියලා තමයි තොරතුරු සමීප කරන්න පුළුවන් වෙන්නේ. එතෙකම බන්ධනාගාර ආයතන 22කින් පසුගිය වසරේ අවසාන දිනට ජංගම දුරකථන 583ක් සොයාගෙන ඇතැයි එම වෙයිගෙන වාර්තාවේ සඳහන් වෙනවා. මෙය බොහොමයක් සොයාගෙන ඇත්තේ පාතාලකරුවන් ළඟ තිබියදී. ඊට අමතරව දුරකථන චාර්ජර් 970ක්, සිම් කාඩ් පත් 4149ක්, වෙනත් උපාංග 3111ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.

එල්නිනෝවත් මානසික ලෙඩත් වැඩිවෙන හැඩ. එල්නිනෝ හමුවේ පරිසර උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත් මානසික රෝගවලට ගොදුරවන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේද වැඩිවීමක් සිදු වනු ඇතැයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහත්තයා සඳහන් කරනවා. එළෑන උෂ්ණත්වය සමග පුද්ගලයන්ගේ කේන්තියාම, නොසන්සුන් බව, මානසික පීඩනය සහ නිින්ද නොයාම වැනි ලක්ෂණවල සැලකිය යුතු වෙනස්කම් සිදුවිය හැකි බවත්, මීට අමතරව කාන්සාව, විෂාදය වැනි තත්ත්වයන්ද ඉහළයා හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දීලා තිනවා. වැඩිහිටියන් සහ දරුවන්ට මේ තත්ත්වය වැඩි වශයෙන් බලපාන බව තමයි සඳහන් කරන්නේ. පොලිසිය මේ කරන වැඩේ නවත්තන්න ඕනේ කියලා පොලිසියෙන්ම අවවාද කරනවා. පොලිසියට පොලිසියෙන්ම අවවාදයක්, පඳුරු වස්සේ ඉඳන් වාහනවලට අත දාන්න එපා. පොලිස් නිලධාරීන්ට රථවාහන වැරද්දක් සඳහා වාහනයක් නතර කිරීම, පඳුරක සැඟව හෝ හුදෙකලා ස්ථානයක සිට නොකළ යුතුයයි රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ජී. සේනාධීර මහතා පසුගියදා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් පොලිස් නිලධාරීන් රථවාහන වැරද්දක් සම්බන්ධයෙන් වාහනය නතර කරන විට ඒ විවෘතව සහ වෘත්තීමය ආකාරයෙන් කළ යුතු බවත්, වාහනය නතර කළ යුත්තේ මාර්ගයේ ගමන් කරන අනෙක් රියදුරන්ටත් පැහැදිලිව පෙනෙන ස්ථානයක බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා. මාර්ගයේදී සිය රාජකාරී කළ යුත්තේ කෙසේදැයි දෙපාර්තමේන්තු චක්‍රලේඛක සහ මාර්ගෝපදේශ පැහැදිලිව පෙන්වා දී තිබෙන බව සේනාධීර මහත්තයා ඉදිරි රථවාහන පොලිස් නිලධාරීන්ට මතක් කළා දීලා තියෙනවා. අමතක වෙච්ච එකක් මතක් කළා දීලා තියෙනවා.

0: වෙලාව උදැසන 6යි විනාඩි 22යි. දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Dell Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:00 එකට

වාහන විකිණීම සහ මිලදී ගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. දැන් 150 වාහන අධිපාරය 2021 දික් කරයි කියලා තමයි පත්තරේ වාර්තා කරන්නේ. ආනයනය කරන මෝටර රථයක් සඳහා රේගු ආනයන බද්ද මත පනවා තිබූ 150ක අධිභාරය එළඹෙන දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මෙරට ආනයනය කරනු ලබන වාහනයක් සඳහා අයකන්න ආනයන බද්ද මත 150ක අධිභාරයක් පැනවීමට පසුගිය මැයි 15 වෙනිදා රජය තීරණය කළ අතර එය අද දක්වා බලාත්මක විය කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. වාහන ආනයනයේ ශීඝ්‍රයෙන් නියල යාමත් සමග දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 7ක පමණ වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන අතර එය ශ්‍රී ලංකා රුපියලටද විශාල පීඩනයක් එල්ල කළේය. ඒ සමග රජය මාස 3ක කාලයක් සඳහා මෙරටට ආනයනය කරන වාහන සඳහා පනවන ආනයන බන්ද 150ක අධිභාරයක් පැනවීමට කටයුතු කරා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අධිභාරය පිළිබඳ අදහස් දක්වමින් ආනයන කරුවන් මීට පෙර ප්‍රකාශ කර සිටියේ මේ අධිභාරය හේතුවෙන් ඉදිරියේදී වාහන මිල සුළු වශයෙන් ඉහළ යනු ඇති බව, ඒ වගේම වර්තමානයේ ප්‍රදර්ශනාගාරවල තිබෙන අධිභාරය පැනවීමට පෙර ගෙන්නූ වාහන බවත් ඉදිරියට පැමිණෙන වාහනවල මිල ඉහළ යනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. ආහාර පානවල ප්‍රමිතිය සහ මිල ගණන් නියාමනය සම්බන්ධයෙන් නිරන්තරව සක්‍රීය ලෙස මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දීලා තියෙනවා. ඡායාරූප සහිතවයි මේ වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන්කිරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට ඊයේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් සිදු කළ ඒ සාකච්ඡාවේ ඡායාරූප සහිතවයි ලංකාදීප ඇතුල් පිටු තොරතුරු වාර්තා කරන්නේ.

0: මෙවර යලකන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 1426කට ආසන්න මුදලක් රටපුරා ගොවි ජනතාවට බෙදා හැරීමට සියලු පෙවර ගෙන ඇති බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහත්තයා සඳහන් කළා කියලා. යලේ ගොවීන්ට කෝටි 1426ක සල්ලි මල්ලක් කියලා තමයි ලංකාදීප මුල් පිටුව වාර්තා කරන්නේ. ලක්කඩ ප්‍රවෘත්ති අංශය කෘෂිකර්මාන්තයට අදහලව මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්න තොරතුරු සොයා බැලුවා. අද සිට රජයේ සහතික මිලට වී මිලදී ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහත්තයා සඳහන් කරනවා. නුවරඑළිය වාණිජ මණ්ඩලයේ ඉදැක්වීමේ අවස්ථාවට එක්විමින් ඩඩ්ලි මහත්තයා මෙන්න මෙහෙම කතාවක් කිව්වේ.
1: අවුරුදු 76ක කාලය තුළ හොඳ හෝ නරක අපේ රට ඉතාමත් අවිධිමත් පරිපාලනය තුළ ආර්ථික වශයෙන් අතිමහත් කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. වර්තමාන රජය ලොකු උත්සාහයක් කරනවා මේ තුළින් ගොඩ එම සඳහා, ගොඩ ගැනීම සඳහා අපේ රට. අපි සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. අද රටේ ගොවියන් මුහුණ පාදලා තියෙන මේ විශාල ගැටලුවට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්න කියලා. අපේ විසඳුම මෙච්චර කල් නොදක හිටියා නෙවෙයි. රජය විවිධ යෝජනා කරත් අපේ අවස්ථාව ඒ විදිහටම අපි පිළිගත්තෙත් නැහැ. පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා අපිට මේ පිළිබඳව අපෙන් කරුණු විමසපුවාම අපිට තියෙන ඒහා සම්බන්ධව ගැටලු අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි රජයේ සහතික මිලට වී මිලදී ගන්න තීන්දුව කරා. ජනාධිපතිතුමත් සමග අපි එකඟ වුණා. තෙත වී මිලදී ගන්නත් වියලි වී මිලදී ගන්නත් ඒ ගණනයන් පිළිබඳ අපි එකන්තාවකට ඇවිල්ලා තමයි අද මන් නුවරඑළියට ආවේ. හැබැයි අපේ ගොවි මහතුනුත් අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක වියලි වී ගේන්නෙම නැහැ. සියලුම අමු වීම තමයි ගේන්නේ. නමුත් රටේ ප්‍රසිද්ධ අඩු ගන්නට වී ගන්නවා කියලා. අපි අවසානයේ ජනාධිපතිතුමාට අපිටත් එකතාවයකට එන්න උනා. මීට පස්සේ වී නිෂ්පාදනයේදී වී පිරිසුදුව වේලල ගේන වී වලට රජයේ සහතික මිල දීලා අපි ලබා ගන්න පුළුවන් දුනා. අපිට තිබ්බ ප්‍රශ්න ගැටලුත් විසඳුවා.
0: අද සිට රුපියල් 120ට වඩා අඩු මිලකට වී අලෙවි නොකරන ලෙස ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලසන්ත මානවඩු මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙන්න මෙහෙමයි ඔහු සඳහන් කළේ.
2: වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පහුගිය වකවානුවේ දිගටම ගැටලු ගණනාවක් තිබුණා. ඒවා निराකරණය කර ගැනීම සඳහා තමයි අපි අධිකාර ජනාධිපතිතුමා හම්බෙලා සාකච්ඡා කරේ. ඇත්තටම එම සාකච්ඡාවේදී සාධනීය කරුණු ගණනාවක් ජනාධිපතිතුමා එකඟත්වය පළ කරා. අධිකාර ජනාධිපතිතුමාට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ගත්ත පියවර වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා අද ඉඳලා ලංකාව පුරාම ඉන්න සියලුම ගොවි ජනතාවට නාඩු සුදු නාඩු රතු නාඩු සුදු වී රතු වී කියන සියලුම වී වර්ග 120ටත් ඒ වගේම සම්බා 130ටත් යන මිලට රජයේ සහතික මිලට අපි මිලදී ගැනීම සඳහා සියලුම වී මෝල් හිමියන් එකඟත්වය පළ කරා. පැහැදිලිව කියන්න ඕන අපේ ගොවි ජනතාවට කිසිම කෙනෙක් මීට පස්සේ 120න් අඩු මිලට කිසිම කෙනෙකුට වී දෙන්න කටයුතු කරන්න එපා.
0: සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 25ක් දක්වා පොලී රහිත ණයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහත්තයා සඳහන් කරා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් තමයි එතුමා මෙහෙම කියන්නේ.
3: අපි වීඅලේ මණ්ඩලය මගින් මිලදී ගන්නවා නාඩු 120යි, සම්බා 130යි, කීරි සම්බා 140යි. හැබැයි සමස්ත නිෂ්පාදනයෙන් අපි ගන්න ප්‍රමාණය ඉතාම ටිකයි. 102ක් 3ක් 4ක් තමයි උපරිම වශයෙන් මේ වෙනකොට අපිට ගන්නව නම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ඒකෙන් කියවෙනවා වීඅලේ මණ්ඩලයේ වී මිලදී ගැනීමෙන් සම්පූර්ණ පිළිතුර ලැබෙන්නේ නැහැ. ඒක අපි ඉදිරියට තව වැඩි දියුණු කිරීමකුත් කරනවා. අපි සුළුහා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ ගොල්ලොත් එක්ක එකඟතාවයක් හදාගත්තා. ඒගොල්ලන්ට අපි දෙනවා ණයක් වී මිලදී ගන්න පොලිය නැතුව මිලියන 25ක් දක්වා උපරිමයෙන්. ඒ මිලියන 25ට වී අරගෙන ඒවා හාල් කරලා විකුණන ගමන් ඒගොල්ලන්ට පුළුවන් ඒක ගෙවලා නැවත ගන්න. අනිත් එක තමයි අපි ප්‍රධාන මෝල් හිමියෝ ගෙන්නලත් සාකච්ඡා කළා. එතුමලත් එකඟ වුණා වීඅලි මණ්ඩලයට වී ගෙනල්ලා දෙනකොට ප්‍රමිතියක් තියෙනවනේ. ඒ විදියට ප්‍රමිතියට අනුව තමන් මිලදී ගන්න ස්ථානයට ගෙනල්ලා දෙනවා නම් රජයේ මිලටම මිලදී ගන්නවා කියලා. අපි ගොවි මහත්වරුන්ට කියන්නේ තමන් මේක එකවර වෙළඳපොළට දාන්න නැතුව යම් ක්‍රමයකට රඳවා තබා ගන්න උත්සාහයක් ගන්න ඕන. අපි දන්නවා ඒකට අමාරුයි. අපි සාකච්ඡා කරමින් තිබෙනවා මේ වෙනකොට ඉදිරියේදී ගොවියා ළඟ තබා ගන්න වී ප්‍රමාණයටත් යම් ප්‍රතිශතයක් ගොවියට ගෙවන්න පුළුවන්ද කියලා බලන්න. යම් ක්‍රමවේදයක් හදාගන්න.
0: වෙලාව උදෑසන 6:32.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සහයෝගීතා අනුග්‍රහය.

0: ඒ රාත්‍රී දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ මහජන සම්පත ගොවිසෙත ඒවගේම මෙගාපව ධන නිධානය හඳහන අද සම්පත ජයලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි අතට ගන්න. ඒ රාත්‍රී බලන්න නොහැකි වුණා නම් මේ වෙලාව වාසනාවන්තම වෙලාව වෙන්න පුළුවන්. 2279 වන වාර්ය මහජන සම්පත ලොතරැයි අතට ගන්න. එන් අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය වුණා. අංක 6.091 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ 2279 වන වාරයේ එන් අක්ෂරයේ අංක 6.091 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගොවිසෙත 4521 වන වාරයේදී එන් අක්ෂරයේ අංක 22 අංක 26 අංක 29 සහ අංක 67 ඔබට වාසනාව උදා කළේ. 4521 වන වාරයේ ගොවිසෙත ලොතරැයිය එන් අක්ෂරයේ අංක 22 අංක 26 අංක 29 සහ අංක 67 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගාපව ලොතරැයි 2627 වන වාරයේදී එල් අක්ෂරයේ සුපිරි අංකය වුණ අංක 17 8 21 35 සහ 53 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2627 වන වාරයේ මෙගාපව ලොතරැයි එල් අක්ෂරයේ සුපිරි අංකය අංක 17 බවට පත් වුණා. අංක 8 අංක 21 අංක 35 සහ අංක 53 වාසනාවන්ත අංක වුණේ. ධන නිධානය 2309 වන වාරයේදී ආරක්ෂරයේ අංක 5 අංක 25 අංක 42 සහ අංක 69 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2309 වන වාරයේ ධන නිධානය ආරක්ෂරයේ අංක 5 25 අංක 42 සහ අංක 69 හඳහන ලොතරැයි 1588 වන වාරයේදී මීන ලග්නේ ජයග්‍රහී ලග්නේ බවට පත් වුණා. අංක 3 11 43 සහ 60 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 1588 වන වාරයේ හඳහන ලොතරැයි මීන ලග්නේ 3 11 43 60 අංක සටහනේ සටහන් වුණේ. අද සම්පත 854 වන වාරයේදී රටාව වුණා 1.91 එන් අක්ෂරය. අද සම්පත 854 වන වාරයේ 1.91 එන් අක්ෂරය ජයග්‍රහී වාසනාව උදා කළේ. NLB ජය ලොතරැයි 547 වන වාරයේදී ඊ අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය බවට පත්වන්නේ. අංක 4663 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. 547 වන වාරයේදී ඊ අක්ෂරය අංක 4663 ජය ලොතරැයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මේ කියන සූදානම් වන්නේ 395 වන සුබ දවසක් ලොතරැයි ජයග්‍රහී ප්‍රතිඵලය. මීන ලග්නේ ජයග්‍රහී වාසනාවන්ත ලග්නේ බවට පත් වුණා. අංක 1.19 ජයග්‍රහී අංක බවට පත් වෙද්දී ප්‍රවර්ධන අංකය උනේ 28.40. 395 වන වාරයේ සුබ දවසක් ලොතරැයි මීන ලග්නේ ජයග්‍රහී ලග්නේ අංක 1.19 වාසනාවන්ත අංක ලෙස හඳුනාගෙන ඉද්දී 28.40 ප්‍රවර්ධන අංකය ලෙස හඳුනාගත්තා. සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත අදහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි වල ප්‍රතිඵල තමයි මේ විදිහට සඳහන් කළේ. ඔබ මේ වෙන විටත් වාසනාවන්තයෙක් වාසනාවන්තයක් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:38.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ
2: වෙලව් දෙස් නහයයි විනාඩි 43යි.

0: 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ කටයුතු වේගවත් කරන සංශෝධන රැසක් සහිත ධනාත්මක සංශෝධනයක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කරනවා. විපක්ෂය මේ පිළිබඳව සමාජය තුළ වැරදි මත ගොඩනැගෙන උත්සාහ දැරුවත් ජනතාව යථාර්ථය අවබෝධ කරගෙන සිටින බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙන්න මේ ආකාරයට
1: රස පරීක්ෂ දෙපාර්තමේන්තුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවා කොමිසමේ අදි සියලු පද්ධතීන් වල ප්‍රසංස්කරණ සිදු වෙනවා, ඩිජිටල්කරණය සිදු වෙනවා, පුරප්පාඩු වලට බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම සමහර මේ නඩු කටයුතු වේගවත් කිරීමට බාධා වන පනත්ල සංශෝධනය සිදු වෙනවා. ඒ සියල්ලගේම ප්‍රතිඵලයක් හැටියට නඩු කටයුතු වේගවත් වෙනවා. එහෙම අවස්ථාවකදී ලෝකයේම අනුගමනය කළ තියෙන ක්‍රමවේදයක් හැටියට එකක් මේ අධ්‍යක්ෂ සහිත නිෂ්කාරකරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම සඳහා වයස අවුරුදු දෙකක් විශ්‍රාම වයස වැඩි කිරීම තමයි තියෙන්නේ. මම දැක්කා 2021 මාර්තු මාසයේදී එංගලන්තයේ ශ්‍රේෂ්ඨ අධිකරණ නිෂ්කාරකරුන්ගේ වයස අවුරුදු 70 ඉඳන් 75 කරලා තියෙනවා. ඒකත් ඒ අවශ්‍යතාවය අනුව ඒ කටයුතු ලෝකයේ දකුණු අප්‍රිකාව සිදු වුණා. මේක අමුතු දෙයක් නොවේ. අධිකරණ පද්ධතියක් කාර්යක්ෂම සහ වේගෙන් කටයුතු කිරීමේදී මෙහෙමෙන් තීන්දුව ලෝක රටවල් අරගෙන සියලු මාර්ගමික නායකයන් එක්ක අපි සාකච්ඡා කළා. අපි කරන්නේ මොකද්ද කියලා කිව්වා. අතන 20 වෙනි සංශෝධනය සහ අධිකරණ සේවා 50 සංශෝධනය කැබිනට්ට ගේන කලින් තමයි අපි මහානායක හඳුනාගන්නේ මුණ ගැහුණේ. සමහර කණ්ඩායම් මාධ්‍ය උපයෝගී කරගෙන වැරදි මත ප්‍රචාරය කරනවා. මේ එක් විනිශ්චකාරුවෙක් පමණක් ඉලක්ක කරගෙන කරන සංශෝධනයක් කියලා. ඒක වැරදි. ඒගොල්ලන් ගලුවේ තමයි තියෙන්නේ එක් විනිශ්චකාරුවෙක් පිළිබඳ කතාව. අපේ ඔළුවේ තිබෙන්නේ සමස්ත අධිකරණ පද්ධති ප්‍රසංස්කරණය. විපක්ෂය ඒගොල්ලන්ට ඉතින් මොකක් හරි සිද්ධියක් වුණාම ඇස් වෙන GLPC ගෙදර තියෙනවා. රජයේ වියදමින් තෙල් ගහලා දෙනවා වාහන ටිකට. ඒගොල්ලෝ එකතු වෙනවා. ඕගොල්ලන්ගේ මාධ්‍යවල කට් එක දානවා රැට. ඕක තමයි බලාපොරොත්තු වෙ. ඇත රටේ ප්‍රශ්නයට සාපේක්ෂව නෙමෙයි මේ මාධ්‍යවල වොයිස් කට් ප්‍රමාණය යන්නේ. ඒකත් කියන්නට ඕනේ. ඉතින් අර පොඩි කරුණක් ඒගොල්ලෝ වවනවා. ඉතින් අපි ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ ඔය වැඩේ කරගෙන යන්න අපි රජයේ වැඩ කටයුතු කරන් යනවා ජනතාව වෙනුවෙන්.
0: වෙලාව උදෑසන 6යි විනාඩි 45යි. සතියක ලක්හඩ

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සවශාලාවකදී මද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෝ බව කියන මටකළුවේ කුඩුරශාන් නැමැත්තට තැබූ වෙඩිල්ලක් වැරදීමකින් එම සාදේ සිටි පුද්ගලයෙකුට වැදී මිය යාමේ සිද්ධියේ වෙඩික්කරු සහ පැදිකරු අත්අඩංගුවටගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසේ සදාන් කරන උපන්දින සාදේ කුලී වෙඩික්කරු පැදිකරු අල්ලයි කියලා තමයි ලංකාදීපමය වාර්තා කරන්නේ. සෙව්වන්දී වැලිකඩින් අඟුණු කළට යවයි ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී වැලිකඩ බන්ධනාගාරයේ සිට පෙරේදා රාත්‍රී අඟුණු කළ පැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර අධිකාරී කාර්යාලය සඳහන් කරනවා. මවගේ මලගෙදර යන්න දැකෝ සමන් බෑ කියයි සිය මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට තමන්ට අවශ්‍ය නැතයි වැලිසර නාවික හමුදා කඳවුරේ විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන බැකෝ සමන් නැවැත්තා දැනුම් දුන් බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. බැකෝ සමන් නැවැත්තාගේ මව ඝාතනය කර ඇති බව බන්ධනාගාර නිලධාරී නෝට දැනුම් දුන් අවස්ථාවේ ඔහු මේ බව පැවසූ බවත් බන්ධනාගාරයේම උසස් නිලධාරිය සඳහන් කරනවා. යමේකින් බැකෝ සමන් නැවැත්තා සිය මවගේ අවමංගල්‍ය උත්සවයට යාමට අවශ්‍ය බව පවසා සිටියේ නම් ඒ බව මුලින්ම ඇය පදිංචි සිටින මිද්දනිය පොලිසියට තමයි දැනුම් දීමක් කරන්නේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මිද්දනිය පොලිසිය ඔහු කැඳවාගෙන ඒමට නිදේශ කළොත් පමණක් ආරක්ෂක රැකවල යටතේ රැගෙන යාමට සූදානම් සිටි බවත් සඳහන් කරනවා. ප්‍රතිවාදී පාතාල කල්ලි වලින් බැකෝ සමන් නැමැත්තාට එල්ල වී ඇති තර්ජන නිසා ඔහු මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට අකමැති වන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීන් සැක කරනවා. ජපානයේ ඔසාකා නගරයේ වීදියේක පෙරේදා දහවල් ශ්‍රී ලාංකික සිසුන් යයි කියන දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකින් එක් ශ්‍රී ලාංකික සිසුවෙකු පිහියනුම් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ ශ්‍රී ලාංකික සිසුවාගේ සිරුරේ පිහියනුම් පාරවල් ගණනාවක් දක්නට නැති බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇතැයි අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් කීප දෙනෙක් ලංකාදීපයට මේ විදිහට සඳහන් කරන්නේ. ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ගැටුමක් පවතින බවට ජපාන පොලිසිය හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එහි යන විටත් එක් ශ්‍රී ලාංකික තරුණියකු ලේගල්ලා තුවාල සහිතව ඇද වැටි තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පොලිසිය මැදිහත් වෙලා සිසුවා රෝවල් ගත කරලා තියෙනවා. ඉතින් ලංකාව විතරක් නෙමෙයි ජපානයේත් මේ විදිහට පිහියනුම් වලට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ සිසුන් සඳහා තුන්වැනි වාරයට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ පෙළ පොත්ගේ බෝතල් පත්‍ර කරුවෙකුට විකුණා රුපියල් 47,000ක මුදලක් ගත් බව කියන එම පොත්ගේ බෙදාහැරීමට බාරගත් රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගව පොලිසිය කියනවා. ඒ පොත්ගේ සැකකරු කිලෝ 1600ක බරට විකුණා ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී හේතු අනාවරණය වෙලා තියෙනවා. පොත්තුගේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත බහර නොදී මේ ආකාරයට පරණ බඩු කඩයකට විකුණා ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වෙච්ච බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12කට බාර දීම සඳහා සැකකරු බාරගෙන තිබූ එම පොත්තුගේ වටිනාකම රුපියල් 108ක් පමණ වෙනවා කියලායි කියන්නේ. මජ්ජාවාරමට රතු වරෙන්තු ඩුබයි වලින් නැල්ලූ ශිරාන් බාසි ගෙනෙයි එක්සත් අරාබි එමිර රාජ්‍යයේ රැඳී සිටමින් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකයේ මද්‍රව්‍ය ජාලය මෙහෙවූ ප්‍රධානතම මද්‍රව්‍ය සැපයුම්කරුවෙකු ජාවාරම්කරුවෙකු මොහමඩ් ශිරාන් බාසික් එරටින් පිටුවහල් කර ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත ගෙන එන ලැබුවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. පහරදී ලයිටරකින් පුළුස්සා වද ඉන්සනේට කූරත්වයට ලක් කර වතේගම යටිරාවන පහළ ගම්බැද්ද ප්‍රදේශයේදී අතුරු මාර්ගයක දමා ගොස් සිටියේදී සොයාගත් සිව්හැවිරිදි දැරියගේ මව අනියම් සැමියා සමග හාලියල දික්වැල්ල වත්තේ සිය සහෝදරියගේ නිවසේ සැඟවී සිටියේදී ඊයේ අතරංගුරගත් බව හාලියල පොලිසිය සඳහන් කරනවා. පහරදී පුළුස්සාපාරේ දමා ගිය දැරියගේ මව අත්අඩංගුවට කියලායි ලංකාදීපමය වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6:51.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සතියක් ලක්හඩේ.

0: සමත මණ්ඩල ක්‍රමයේ තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය හර්ෂ නඩානායක මහත්තයා සඳහන් කරනවා. ඒ 36 වෙනි ජාතික සමත දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් තමයි එතුමා මේ වගේ කතාවක් කිව්වේ.
1: ආර්ථික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. නීති ආධිපත්‍ය සුරකින සමානාත්මතාවයේ රජයේන සෑම පුරවැසියෙකුටම නීතිය සමාන ප්‍රවේශයක් සහිතව සාධාරණ සමාජයක් අපි ගොඩනැගිය යුතු වෙනවා. ඒ නිසාම සෑම පුරවැසියෙකුටම නීති ආරක්ෂාව සහ සාධාරණත්වය ලැබීම අපගේ ප්‍රධාන වගකීමක් බව මම මෙහිදී අවධාරණය කරන්න කැමැතියි. අද අපගේ අධිකරණ පද්ධතිය ඉදිරි ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ නඩු ප්‍රමාණයේ වැඩිවීම සහ ඒ හේතුවෙන් නැතිවන ප්‍රමාදයයි. මෙවැනි තත්වයක් තුළ සෑම ආරවුලක්ම අධිකරණය වෙත ගෙන යාම වෙනුවට හැකි සෑම අවස්ථාවකදීම පාර්ශ්ව කරුණු සාකච්ඡාවෙන් හා එකඟතාවයෙන් ආරවුල් විසඳාගන්න ලැබීම ලබා දීම ඉතා වැදගත්. දිවයින පුරාපීටි සමත මූල මණ්ඩල වෙත වසරකට ආරවුල් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයකින් අලුතින් යොමු වීමෙන් අපේ ජනතාව තුළ මෙම ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය සහි වැදගත්කම පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අධිකරණය වෙත ගොඩ ගැසීමට ඉදිරි වන නඩු ප්‍රමාණය සැලකියලු තුලස අඩු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මෙවර අයවැය මගින් සමත මණ්ඩල කොමිස් සභාව සඳහා රුපියල් මිලියන 800කට අධික ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා. ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විශේෂ සමත මණ්ඩල දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි පිහිටුවීමට පසුගිය වසරේ අපට හැකියාව ලැබුණා. එමෙන්ම අධිකරණයේ වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආරවුල් සමත මණ්ඩලද අපි හඳුන්වලා දීලා තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ තුලින් බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක්ම නෙවෙයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන් සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබා දීමයි. ඒ සඳහා තාක්ෂණයද අපි භාවිතා කළ යුතුයි. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව සමත මණ්ඩලවල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් හෙවත් ඩිස්පියුට් ඩේටා මැනේජ්මන්ට් සිස්ටම් එකක් ස්ථාපනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමත මණ්ඩල වෙත යොමු ඇති ආරවුල් වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතිනවා.
0: මෙවර අයවැයෙන් විදේශ ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල් වික්‍රමසිංහ මහත්තයා සඳහන් කරනවා. මේ වන විට ජපානයේ සහ ඊශ්‍රායලයේ ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයින්ට රැකියා ලබා දීමේ වර්ධනයක් දක්නට ඇති බව තමයි කෝසල් වික්‍රමසිංහ මහත්තයා මේ විදිහට සඳහන් කරන්නේ.
2: පසුගිය මාසයේ මුලදී අපි ජපාන් සංචාරයක් සඳහා පිටත්ව ගියා. ඒකෙදී අපි බලාපොරොත්තු වුණා ජපාන් වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇති කර ගැනීමට. 2023 වර්ෂයේ සිට ක්‍රමිකව ජපාන් මාකට් එකේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් අපි දකිනවා. ඒකෙදී තොත් පසුගිය වසරේට 15,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකෙන් පිටව ගොස් තියෙනවා. මේ වෙනකොට 80,000ක වගේ ශ්‍රී ලාංකික ප්‍රමාණයක් ජපාන් රාජ්‍යයේ රැකියා කරනවා. ඉංජිනේරුමය රැකියාව සඳහා ජපානයට පිටවෙන කණ්ඩායම් අඩුපාඩු ස්වභාවයක් අපි දැක්කා. ඒකදී විවිධ කම්ප්ලේන් අපට ලැබෙමින් තිබුණා. සයි රජයෙන් අපි දැනුවත් කරා මේකදී වඩා හොඳ නියාමනයක් ලබා දෙන්න කියලා. ඒකදී අපි නිතිරි දින කීපයේදී රැකියා ශේෂය නියාමනය කරන්නත්, භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය කරන්නත්, ඒ වගේම ඉංජිනේරු ශේෂය රැකියාව සඳහා යනකොට සුදුසුකම් ලාභී නොවන කණ්ඩායම් ජපානයට ඇතුළත් වීම හරහා ශ්‍රී ලාංකිකයන්ට ඇතුළත් වන ප්‍රකීර්තිමත් තත්ත්වය සමනය කරගන්නත්, එය වඩා හොඳ තැනකට වර්ධනය කරගන්නත්, ඒ වගේම අපි විසිටින් වීසා යන කණ්ඩායම හරහා ඇති වෙලා තියෙන අර්බුදයක් වෙන විසඳ ගන්නත් අපි ඒකෙන් උත්සාහ කරනවා. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යන කණ්ඩායම් සමහර අවස්ථාවලදී අපි නිරීක්ෂණය කරා. අපේ ගමනේදී ස්ටුඩන්ට් වීසා ක්‍රියාවලිය තුළ ඉන්නේ නැතුව ඔවුන් රැකියා සඳහා ස්ටුඩන්ට් වීසාක පාවිච්චි කරමින් ක්‍රියාත්මක වන ආකාරයක්, ඒ සඳහාත් යම් තීරණ ගන්න අපි යම් නිර්ණායකවට ලැබෙන්න තුවන ඉදිරියේදී තීරණය කරලා තියෙනවා.
3: නව අයවැය කියන නියමිතයි. එතකොට මොන වගේ පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙනවද?
2: විගමනික ප්‍රේක්ෂකයන්ට විශ්‍රාම වැටුප යෝජනා ක්‍රම 27 වසරේදී ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. එකට විශේෂයෙන් අතිගරු ජනාධිපති අනුරකුමාර දිසානායක මහතුමාගේ මැදිහත්වීමකින් අපට ෆයිනෑන්ස් මිනිස්ත්‍රිය හරහා යම් කිසි මුල්‍යම ප්‍රතිපාදනයක් ලබා දෙන්නත්, දිසවන නියුක්ති කාර්යාංශයේ මුල්‍යම ප්‍රතිපාදනයක් යොදමින් සාර්ථක වඩා හොඳ විශ්‍රාම වැටුපක් ලබා දෙන්න අපි ක්‍රියාත්මක කරනවා. ඒ පුළුවන්. ඒ වගේ අපි විශ්වාස කරනවා විගමනික ප්‍රජාවට ඡන්දය ලබා දීමත් අපට පුළුවන් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කරන්න.

0: Anda Radio ITN
1: Velavu dasana 6 vinadi 57
0: Around the world
1: ලෝකතරතුරු වාර්තා කරද්දී ජපානයේට නොකඩවා මහා වැසි ඇදහැලෙයි ජපාන් කාලෝගුණ විද්‍යාඥයන් ඊයේ සඳහන් කරන්නේ ගතුණු පැය 24 තුළ ටෝකියෝ අගනුවරට නැගෙනහිරින් පිටි චිබා පළාතට වාර්තාගත අයුරින් මිලිමීටර 360ක ප්‍රබල වර්ෂාපතනයක් ඇදහැල්නු බව වාහන ගසාගෙන යනවා ඒ විතරක් නෙමෙයි ජීවිත හතරක් අහිමි වෙනවා කාන්තාවන් 3 දෙනෙක් ඒ අතර වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ ජපන් බලධාරීන් සඳහන් කරන ආකාරයට නිවාස 22,000කට විදුලි බලය නොමැති වෙලා තියෙනවා 230,000ක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන්න පුළුවන් වුණා කාලගුණ විද්‍යාඥයන් කල්තියා මේ අනාවැකි පළ කිරීම හේතුවෙන් එහෙම නොවුනනම් විශාල හානියක් වෙනවා ඒ වගේම චිබා පළාතේ සෝගා දුම්රි ස්ථානයේ චිබා පළාතේ සෝගා දුම්රි ස්ථානයේ කොටුවේ සිටි මගීන් 4,000ක පිරිසක් බේරා ගැනීමට දිවි ගලවා ගැනීම නිලධාරීන් සහ යුද හමුදාව සමත් වූ බව තමයි

ஸ்போர்ட்ஸ் ரவுண்ட் அப். ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී ගාල ටෙස්ට් අරගේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙලොවක් අතර ගාල නගරයට ඉහළින් හොඳින් හිරු පායා තිබෙන නමුත් ඕනෑම මොහොතකදී විනාඩි 15ක 20ක තද වර්ෂාවක් ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. මෙම සිදුවීම නැතොත් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බැලූ කල්ලි මෙම සම්තෑසිය දවසකට වතාවක් හෝ දෙකක් නැතිනම් ඊටත් වැඩි වාර ගණනක් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙලොවක් අතර සිර වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. වසර 21කට පසු ශ්‍රී ලංකාව කඩාවැටේ සිඩ්නි ලෝක කුසලානත් අහිමි වේ. ආසියානු කුසලාන අවසන් පූර්ව වටේදී සිංගප්පූරුවේ ලකුණු 54.82කට පරාජය වූ ශ්‍රී ලංකාවට හොංකොන් නුවරදී පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු නෙට්බෝල් තරඟාවලිය අවසන් මහා තරඟයේ බලාපොරොත්තු අතර දැමීමට සිදු වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ලංකාදීපයේ පත්තරේ අද පංකජ රුවින්දගේ ස්තරදම් කාටුනය පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට විදේශීය රටවලින් ආණ්ඩුවට බලපෑම් කරන්න අයිතියක් නෑ කියලා ලාල්කාන්ත කියනවා. බලලා මල්ලෙන් පැන්නද මන්දා. පංකජ රුවින්දගේ ස්තරදම් කාටුනය සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්. වෙලාව උදෑසන 7යි. සුන්දර සතියන්තයක්.

0: ගුවන් ජයග්‍රහී වාසනාවන්ත සුබ උදෑසනක්. උදේ 7:04 වෙලාව. ජීවිතේ තවත් බලාපොරොත්තු කන්දරාවක් වෙනුයි. වෙහෙස වෙන්න පුළුවන්, මහන්සි වෙන්න පුළුවන්, ඒ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අනිලයිබෝන් බොහොම කාලයකට පස්සේ.
1: අයිබෝන් බොහොම කාලයකට පස්සේ මේ සතියක ලක්ෂණින් අපි ඔබ හමු වෙනවා. ඉතින් අලුත් බොහෝ දේවල්, ලෝකෙ සිද්ධ වෙච්ච බොහෝ දේවල් හොයාගෙන යන දවස තමයි සෙනසුරාදා දවස කියන්නේ නේද?
0: ලෝකේ හැම තප්පරයකම මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. ඒ හැමදේම ඉතිහාසයට එකතු වෙනවා. ඉතින් ඉතිහාසය පෝෂණය කරන්නේ අද දවසේ සිද්ධ වෙන දේවල්නේ. අද වෙච්ච හැමදේම තව විනාඩි කිහිපයකට පස්සේ ඉතිහාසයට එකතු වෙනවා. ඒ නිසා ඉතිහාසයට ඔබ ජයග්‍රහකෙක් බවට පත් වෙලා, එහෙම නැත්නම් ඔබේ ජයග්‍රහණය ගැන ඉතිහාසය කියවෙන නම් ඔබ අද දවසේ අදපය හකුලම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේද? ඔබ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකට යහපත් මානසිකත්වයක්, බොහොම සතුටින් ඉන්න පුළුවන් නිරෝගිමත් දවසක් වෙන්න අද උදෑසන ඉඳන්ම ඔබේ බලාපොරොත්තු ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් රටේ ලෝකෙ මොනවද සිද්ධ වුනේ, ලෝකයේ ඇතුලේ ඉතිහාසයට එකතු වෙච්ච අලුත් කාරණා මොනවද, මේ සියල්ල පිළිබඳව සොයා බලන්න ලෑස්ති. අද අපිට විදෙස් විත්ති එක්ක මුණ ගැහෙන්නේ කපිල සොමගින් ගිහන් ගීත්. අපි සූදානම් යන්න විදේශීය තොරතුරු හොයලා බලන්න.
2: Beyond the borders, beyond the headlines.
1: අයිබෝන් සුබදාසනක්, ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද සතියන්තය, විවේකී සෙනසුරාදා දවස, අගෝස්තු මාසයේ 15 වෙනිදා උදෑසන 7:00 ඔන්න

0: පියාවා ලක්හඬ බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනත් අරගෙන ලෝකයේ සිදුවුණු සුවිශේෂී පුවත් අපි අද විශ්ලේෂණය කරන්න සූදානම්. අද වැඩසටහන අපි පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා. අයිබෝන් සුබෝදෑසනක් මේ කළා.
1: අයිබෝන් ගහන් සුබෝදෑසනක්. අද අපිත් එක්කෙන කපිල තිලකසේ. ඉතින් ඔහුවත් අපි සාදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අද දවසේදී මේ ඔබ සඳහන් කළා වගේ ලෝකයේ සිදුවුණු විශේෂ ප්‍රවෘත්ති පිළිබඳව අවධානයක් දිනාගත් ප්‍රවෘත්ති පිළිබඳව කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. දැන් ගිහන් අපි මේ සතිය තුලදී මේ විශේෂ සිදුවීම් කතා කරනකොට ඉරාන ප්‍රහාරයකට බියෙන් ට්‍රම්ප් තුර්කියේදී ගුවන් යානයකට මාරු වීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිනවා. අපි මේ සම්බන්ධයෙන් කතා කරමු.
0: ඔය සිදුවීම සිදුවෙන්නේ මේ තුර්කියේ අන්කාරා ගුවන්තොටුපලේදී. කපිල, මේ දැන් මේ සිදුවීමත් එක්ක මේ ඇමරිකානු ජනාධිපතිවරයා ඔහු මේ ආහාර සැපයුම් ට්‍රක් රථයක සැඟවී වෙනත් ගුවන් යානයකට ගොඩ වුණා කියලා තමයි වොෂින්ටන් පුවත් සේවය සඳහන් කළා තියෙන්නේ. මේක හරියටම මේ නිවැරදි තොරතුරක්ද කියලා ඇවිත් තියෙන්නේ හරියටම දැන් මේ දවස්වල බොහෝ දෙනා කතාබහට ලක් කළා තියෙනවා.
2: ඒක තවත් රැවටීමක්ද, එහෙම නැත්නම් තවත් උපාය මාර්ගයක්ද කියන ප්‍රශ්නයක් තියෙනවා.
0: ඔව්.
2: කොහොම වුණත් මේ එතනදී ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්, එහෙම නැත්නම් ආරක්ෂක ප්‍රධානීන් කිව්වේ අපි ඕනෑම පියවරක් ගන්නවා අපේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන්. මෙතෙක් එයාපෝස් වන් තමයි ඔවුන්ගේ වඩාත් ප්‍රබලම සහ ආරක්ෂිතම මාර්ගයේ වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්, එහෙමත් නැත්නම් ඇමරිකන් ඕනෑම ජනාධිපතිවරයෙක්ගේ ගමනාන්තයක් කරා ළඟා වීමේදී. හැබැයි දැන් ඔවුන්ගේ ආරක්ෂක ප්‍රධානීන් කියනවා ඔව් අපි සුදුසු හොඳම ආරක්ෂිත ක්‍රමාමාර්ග අරගන්නවා කියලා. එහෙනම් එයාපෝස් වන් කාර්යමණ්ඩලයේ හිටපොයවත් දන්නේ නැහැ ට්‍රම්ප්ගේ ගමනේ වෙනසක් සිද්ධ වුණා කියලා. මේ වෙලාවත් ප්‍රහාරයක් එල්ල වුණා නම්
0: මේ විදිහට කතා
2: වෙන්නේ නැහැ.
0: දැන් මේ කොහොමත් මේ ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ නිලගුවන් යන්නේ මේ ඉරානයේ මිසයිල් ප්‍රහාර කියලා වෙන බවට තමයි තොරතුරු ලැබිලා තිබුණේ. විශ්වසනීය තොරතුරක් විදිහට තමයි ඒක ලැබුණ කියලා සඳහන් කළ තියෙන නේටෝ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පිටත් වෑමෙන් තමයි මේ ගුවන් යානය මාරු කළ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා තිබුණේ.
2: මෑතකදී ඊට පස්සේ දැන් මේ ඊයේ නැත්නම් පෙරේද වෙනකොට ඉරාන විදේශමන්ත්‍රීවරයා අපූර්ව ප්‍රකාශයක් කළා. ඒක මෙතෙන්ද හොඳින් ගැලපෙනවා මේ මම දන්නේ ගිහන්. ඔහු කිව්වා අසත්‍ය පුවත් භයානකයි. ඊටත් වඩා භයානකයි අසත්‍ය බුද්ධි තොරතුරු. ඉරානය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ඇමරිකාවට ලබා දුන්නේ, එහෙම නැත්නම් ට්‍රම්ප්ට ලබා දුන්නේ ව්‍යාජ බුද්ධි තොරතුරු. එහෙම නැත්නම් ඉරානයේ අවතක්සේරුවට ලක් කරලා තමයි බුද්ධි තොරතුරු ලබා දුන්නේ. ඒකයි ඔවුන් කරගත්තු විශාලම වරද කියලා ඉරාන විදේශ අමාත්‍යවරයා කිව්වා.
0: මේක තමයි බරපතල ප්‍රකාශය. දැන් මේකත් එක්කම මේ දැන් අපි ඔය මැද පෙරදිග ගැන කතා කරද්දී දැන් ඔය ඉරානයට ප්‍රහාර එල්ල කරන්න ඍජුව මැදිහත් වෙච්ච පාර්ශ්ව කරුවෙක් තමයි ඊශ්‍රායල කියලා කියන්නේ. දැන් ඊශ්‍රායල සම්බන්ධයෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු අඟවීමක් කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා ඊශ්‍රායලයේ සමස්ත මුස්ලිම් ලෝකයටම තර්ජනයක් විය හැකියි කියලා. මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක සඳහන් කළ තිබුණා. ඒ වගේම විදේශ පුවත්වල සඳහන් කළ තිබුණා ඊශ්‍රායල සමස්ත මුස්ලිම් ලොවටම තර්ජනයක් වෙන බවට ආරක්ෂක ඇමති වාජා ආසිෆ් ප්‍රකාශ කළ තියෙනවා කියලා තමයි ටයිම්ස් ඔෆ් ද ඊශ්‍රායල් පුවත් සේවය සඳහන් කළ තිබුණ මේකල.
2: හැබැයි ගියන් මේ ඒ ප්‍රකාශය ගැන අපිට මෙහෙම හිතන්න පුළුවන් නේද? දැන් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ඔය ප්‍රකාශය කරන්න ප්‍රමාද වැඩි කියලා එකක් නේද? මොකද මුස්ලිම් ලෝකේම ඉන්නේ ඊශ්‍රායලෙත් එක නෙවෙයි. ඊශ්‍රායලේ පිළිගත්තු මුස්ලිම් රාජ්‍යයන් ඉන්නේ මන්දන්තරමේ දෙකයි. එතකොට එහෙම තියෙද්දි කියනවා දැන් ලොකු ප්‍රහාරයකට පස්සේ එතකොට පලස්තීනයට විශාලම හානි සිද්ධ කළාට පස්සේ මුළු මුස්ලිම් ලෝකයටම විශාල තර්ජනයක් වෙනවා මේ ඊශ්‍රායලයේ කියලා පාකිස්තානයේ මේ කරන ප්‍රකාශය. ඒක කිසි ප්‍රවෘත්තිමය වටිනාකමක් හැරෙන්න ගැඹුරක් බරපතලකමක් අපි නම් දකින්නේ නැහැ.
0: ඒත් එකම දැන් මේ මේකලා සඳහන් කළ තිබුණා මේ පුවත්පත් ගණනාවක මේ සම්බන්ධයෙන් තොරතුරු අපි දැක්කා. මේ නිල වෙබ්සයිට් වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
1: ඔව් ගිහන් මේ සම්බන්ධයෙන් තොරතුරු අපි මේ විශ්ලේෂණය කරගෙන ඉද්දී මේකේ උපුටා දක්වලා තියෙන්නේ මේ ඊශ්‍රායල භූමිය තුල යුදෙව් ජනතාව සඳහා රැකවරණය ලැබිය යුතු බවට පළමු ලෝක යුද්ධයේ අතරතුර 1917 දී බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් ප්‍රකාශයක් තමයි මේක. ඊට දශක 3කට පස්සේ ඊශ්‍රායලයේ ස්වාධීනත්වයට මග විවර වූ බව වාර්තා වෙනවා කියලා තමයි මේකේ මේ උපුටා දැක්වීමේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් දිගින් දිගට කතා කරගෙන යද්දී ඔබ සඳහන් කළා වගේ මේ මුස්ලිම් ලෝකයට ඊශ්‍රායලය තර්ජනයක් කියලා තමයි විද්වත් අදහස.
0: අර මේ මංගකර පුංචි දෙයක් එකතු කරන්න අර කපිල කිව්වා වගේම ඊශ්‍රායලයේ සමස්ත මුස්ලිම් ලෝකයටම තර්ජනයක් වෙනවා කියලා මේ අනතුරු අංගවීම ප්‍රමාද වැඩි මේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා කරපු ප්‍රකාශය ප්‍රමාද වැඩි කියලා තමයි අපිත් අදහස වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට විදේශ පුවත් ගණනාවක් තිබුණා අපිට විශ්ලේෂණය කරන්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් හමුවෙමු ලක්කන බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනත් එක්ක. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක දිගටම එකතු වෙන්න.
3: Beyond the Borders, Beyond the Headlines.

ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: Radio ITN. අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: උදේ 7:19යි වෙලාව. දැන් දුරකථන ජාලයක් විදිහට ගත්තම නේද ලංකාවේ අලුත්ම තාක්ෂණය මුලින්ම රටට අරගෙන එන වගකීම SLT මොබිටල් හැමදාම
1: කරනවා.
0: හරි. දැන් අපේ අත ළඟට පැගිලි දුඩු අතරට ලෝකෙම අරගෙන අවිල්ල දෙන්නේ මොබිටෙල්. ඒකෙන් අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ නේ.
1: ඔදේ මදුශංක නැෂනල් AI එක්ස්පෝ සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT මොබිටෙල් පුරෝගාමීව එක්ව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ්ස් 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශිෂ්‍යයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකීන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල උන්න ඇගෙීමට ලක් වෙනවා කියන සුබ පණිවිඩය. මොකද අපි සයිබර්ජෙන් වසර ගාණක් එක දිගට අල්ලගෙනනේ මේ ශිෂ්‍යය පිළිබඳව අපි බොහෝ දේවල් කරා. ඒ නිසා ඒ පිළිබඳව අපි ඔබට කියන්නේ මෙවර සම්මාන ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පිරිනැමෙනවා. ඉතින් සම්මාන 16ක් ඒ සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ජාතික AI පුරෝගාමි සම්මාන කාණ්ඩ යටතේ නැෂනල් AI යටතේ විශේෂයෙන් AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය, කියන්නේ AI ඉම්පැක්ට් සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා, දිනා ගන්න හැකියාව තියෙනවා.
0: එතකොට මේ කර්මාන්ත හා ශේෂ්ත්‍රී විශිෂ්ටතා වෙනුවෙන් කර්මාන්ත සඳහා හොඳම AI විසඳුම, සෞඛ්‍ය හා ජීව විද්‍යාත්මක ශේෂ්ත්‍රී සඳහා හොඳම AI විසඳුම, බැංකු මූල්‍ය හා රක්ෂණ ශේෂ්ත්‍රී සඳහා හොඳම AI විසඳුම, නිෂ්පාදන සහ ඉන්ඩස්ට්‍රි සඳහා හොඳම AI විසඳුම, අධ්‍යාපනය සඳහා හොඳම AI විසඳුම, මාධ්‍ය ශේෂ්ත්‍රී සඳහා හොඳම AI විසඳුම, මේ ආදී වශයෙන් කර්මාන්ත සහ ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන්නත් සියල්ල සූදානම් කරලා තියෙනවා.
1: දැන් නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කාණ්ඩයේ අර්ථය මදුශංක හොඳම AI ස්ටාර්ට්අප් එක, ඒ වගේම MSME යටතේ මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිස්, ඒ කියන්නේ ව්‍යාපාර සඳහා AI නවෝත්පාදන සඳහා සම්මානය, ඒ වගේම හොඳම ඒජන්ටික් AI විසඳුම, ඒ වගේම හොඳම සිංහල දෙමළ හා AI නවෝත්පාදනය පිළිබඳ සම්මානය සහ විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ වෙනුවෙන් විශ්වවිද්‍යාල AI නවෝත්පාදනය සහ AI ශේෂ්ත්‍රයේ කාන්තා නායකත්වයටත් මෙවර සම්මාන පිදෙනවා.
0: වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා වන AI අධ්‍යාපනික අන්තර්ගත නිර්මාණකරු, එතකොට AI වීඩියෝ සහ ස්ටෝරි ටෙලින් නිර්මාණකරු, එතකොට AI සමාජ බලපෑම් අන්තර්ගත නිර්මාණකරු, එතකොට අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු, AI සංස්කෘති කුරුම සහ සංචාරක අන්තර්ගත නිර්මාණකරු, මේ ආදී වශයෙන් ලංකාවේ AI ශේෂ්ත්‍රයට දායකත්වය ලබන්නේ නැත්නම් AI හරහා විප්ලවීය වෙනසක් සිදු කරන්න කැපවෙන කණ්ඩායම් අගය කරන්න තමයි SLT මොබිටෙල් මේ වැඩ කටයුත්ත තුළ සියල්ල ලෑස්ති කරලා තියෙන. ඉතින් මේ සුබ පණිවිඩය කියන්න සයිබර්ජෙන් කණ්ඩායම විදිහට අපිට අවස්ථාව ලැබෙන එක ඇත්තටම බොහොම සතුටින් සමරන්න පුළුවන් වැඩ.
1: ඔව්, දැන් ලංකාවේ AI වැඩෝ අපි කියනවනේ, AI එක්ස්පර්ටිස්ලා ගොඩක් ඉන්නවනේ. AI පිළිබඳව තමන්ගේ හැකියාව ලෝකෙටම බෙදන, එහෙම නැත්නම් ව්‍යාපාරික අවස්ථා ඇති කරගෙන තියෙන, ව්‍යවසායකත්වයක තියෙන ගොඩක් අය ඉන්නවා. ඔබට කරන්න තියෙන්නේ මෙහෙමයි, මේ අයදුම් කිරීමේ අවස්ථාව තියෙන අගෝස්තු මාසයේ 22 දක්වා විතරයි. ඒ නිසා දැන් ඔබ අයදුම් කරන්න ඔබ ලොග් වෙන්න ඕනේ aiexpo.lk. මම නැවත කියන්නම්, aiexpo.lk වෙබ්සයිට් එකට දැම ලොග් වෙන්න. විස්තර තියෙනවා කොහොමද අයදුම් කරන්නේ, අයදුම් පත්‍රේ මොනවද කොන්දේසි, මේ සියල්ල තියෙනවා aiexpo.lk වෙබ් අඩවියට ගිහිල්ලා. SLT මොබිටෙල් මේ සම්මාන උළෙල වෙනුවෙන් ඔබේ නමත් ඒ AI සම්මාන කරුවෙක් විදිහට නම සටහන් කරගන්න, දැන්ම අයදුම් කරන්න.
0: ලකඩ අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න, උදේ 7:22
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: Beyond the borders, beyond the headlines.
5: ග්‍රමින අනුතුරු ඔබ නැවතත් ලක්හඬ බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. අද විවේකී සෙනසුරාදා දවසේ අපි කිව්ව විදිහට මේ කළා. ලෝකේ වටේ තොරතුරු ගණනාවක් තියෙනවා අපිට දවසේදී කතා බහ කරන්න. දැන් මේ අපි බැලුවා මේ විරාමෙන් අනුතුරුව කොලොම්බියාව පැත්තට ගිහින් ඉන්නේ. කොළොම්බියාවෙන් භූකම්පනයක් සිදු වුණා. ඒකෙන් මරණගාන කපිල 250 ඉක්මවලා තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. අතුරුදන් වෙච්ච පිරිසු 3800කට වැඩි කියලා තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඔය දැන් මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ බටහිර කොළොම්බියාවේ සිදු වූ දෙවැන්ත භූකම්පනයක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ.
6: ඔව් මේ අපි දැක්ක ගිහන් අපි මේ සඳහන් කරනෝනේ සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් වීඩියෝ පට ගණනාවක් නිකුත් කරලා තිබුණා මේ භූකම්පනය සම්බන්ධයෙන්. රිච්ට මාපක 7.4ක අගයක භූකම්පනයක් කියලා තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ.
7: ආසන්නයේම ජපානයේ මේ වගේ බලවත් භූකම්පාවකට මුහුණ දුන්නා. ඒක ඉස්සර වෙනසියුලා ගහින් වැටිච්ච මිනිහට ගුණ යන වගේ හිටපු ජනාධිපතිවත් පැහැරගෙන ගියාට පස්සේ ඇමරිකාව මදුරේ පැහැරගෙන ගියාට පස්සේ වෙනසියුලාවට භූකම්පාවක විශාල ආලාභයක් දරන්න සිද්ධ වුණා.
5: දැන් ඔකත් එක්කම මේ කළ මේ ස්වේච්ඡා සංවිධාන සහ ආරක්ෂක හමුදාවන් එකතුල එවැගේම ගිනි නිවන එකක ඇතුළු 2000කට ආසන්න පිරිසක් එකතු වෙලා මේ මෙහෙයුම් සඳහා එක් වෙලා ඉන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම රජයේ දත්ත සංඛ්‍යා ලේඛන වලට අනුව භූකම්පණයෙන් පුද්ගලයන් 2700ක් අතුරුදන් වූ බවට තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. සමහර මේ ඇතම් වාර්තාවල සඳහන් කරලා තියෙනවා අතුරුදන් වූවන්ගේ ගණන 3800කට වැඩි බවට. කොලොම්බියානු භූවිද්‍යා ඒජන්සියට අනුව භූකම්පණයෙන් පසු තවත් ප්‍රබල අතුරු කම්පන 100කට වැඩි ආසන්න සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවා කියලා වැඩිදුරට සඳහන් වෙලා තියෙනවා.
6: ඔව් ගිහන් දැන් බ්‍රහස්පතින්දා දවස වෙනකොට මරණ ගාන 101ක් කියලා තමයි සඳහන් කරලා තිබුණේ නිශ්චිතව. නමුත් ඊයේ දවස වෙද්දී මරණ ගණන 250කට අධික ප්‍රමාණයක් කියලා වාර්තා කරලා තියෙනවා කොලොම්බියානු විදේශ තොරතුරු වල. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරද්දී ඇත්තටම මේ කපිල කිව්වා වගේ කොලොම්බියාවටත් ඉතා විශාල අලාභහානි සිදු වෙලා තියෙනවා. يعني මිනිස් මරණ අතින් ගත්තත් ඒත් එක්කම දේපල අලාභහානි ගත්තත් මේ සියලුම වටපිට ආව ගත්තත් ඒ හැම අතකින්ම ඔවුන්ටත් විශාල අලාභහානි ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා කියලා තමයි විදෙස් තොරතුරු වල වාර්තා වෙලා තියෙන්නේ.
5: ඒ වගේම තුවාල ලැබූ පිරිස්ත දිනෙන් දින මේ ඉහළ යනවා කියලා සඳහන් වෙලා තිබුණා. දැන් මේ වන විට 1495 දෙනෙකු තුවාල ලබා ඇති බව තමයි කොලොම්බියානු රජය නිවේදනය කළ තියෙන්නේ. ප්‍රාන්ත 12ක ප්‍රදේශ 350කට අධික සංඛ්‍යාවකට භූකම්පණයෙන් හානි සිදු වෙලා කියලා වැඩිදුරටත් වාර්තා වෙලා තියෙනවා.
7: සාමාන්‍යයෙන් ගහන් මේ භූකම්පණයකින් පස්සේ අතුරුදන් වූ කියන පිරිස ඊට
5: නිශ්චිතව
7: එහෙම සඳහන් කළාම ඒ මරණ ගානටත් අයත් වෙන ප්‍රමාණයක් නේද?
5: විශේෂයෙන්ම ඔය දැන් ගොඩනැගිලි එහෙම යට වෙලා ඉන්න පුද්ගලයන් සංඛ්‍යාව අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල විශාල පිපිරීම් වගේ භූකම්පණෙන් අර පිපිරීම් වගේ දේවල් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ ගොඩනැගිලි වලට මේ නටබුන් වලටත් සමහර මිනිස්සු යට වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔවුන්ව මුදා ගැනීමට රජය කටයුතු කළත් සමහර විට අර කපිල කිව්වා වගේ ඔවුන් අර මරණ ලයිස්තුවට තමයි මේකලා එකතු වෙලා තියෙන්නේ.
7: සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් භූකම්පනයක් සිද්ධ වුණාට පස්සේ ප්‍රබල භූකම්පනයක් සිද්ධ වුණාට පස්සේ අර ලෝකේ දිනකට මේ සැලකිය යුතු මට්ටමේ නොවන භූකම්පන විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියනෝනේ. නමුත් ඒ භූතැටියක් අස්ථාවර වෙලා කම්පනයක් සිද්ධ වුණාම තවත් තැනක අස්ථාවරත්වයක් ඇති වෙනවනේ. ඒකට ආසන්න වශයෙන් තවත් භූකම්පනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන අනාවැකිය මේ ශේෂ්ත්‍රයේ. එනතම මේ භූකම්පන සම්බන්ධ දැනුමැති අයගේ මේ අදහස. එතනම උන්නේ ඒ සම්බන්ධයෙන් අනාවැකිය පළ කරනවා. එහෙමනම් අපි මෙතනින් නතර වෙන්නේ නැහැ සමහර විට අපිට ඊළඟ භූකම්පනයක් මේ විදිහටම වර්තා කරන්න ආසන්න සිද්ධ වෙන්න පුළුවන්.
5: විශේෂයෙන් දැන් අපි ආසන්න රටවල් ගත්තට පස්සේ ඉන්දුනීසියාව සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කරන්නේ තව ඉන්දුනීසියා වාසිතව සුමාත්‍රා දූපත් අසල සිදුවන මුහුදේ සිදුවන භූකම්පනත් මේ වට ඇතුළත් වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ කොයි මොහොතේ කොයි රටක භූකම්පනයක් ඇති වෙයිද කියලා.
6: ඔව් ගියා මේ සඳහා මේ බලපානවා කියලා කියන්නේ ඔවුන්ගේ මේ ප්‍රදේශයේ පිහිටීම මේ භූ තැටි දෙකක් අතර ප්‍රදේශයක ආසන්න ප්‍රදේශයක ඉන්නවා නම් භූකම්පන ඇතිවීමේ බලපෑම වැඩි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ගත්තාම ඔබ සඳහන් කළා වගේ රටවල් ගණනාවකට භූ තැටි ආශ්‍රිතව පිහිටලා තිබෙන ඒ රටවල් ගණනාවකට මේ ආපදාව නිරන්තරයෙන් සිද්ධ වෙනවා.
5: ඒකත් එක්කම තවත් සුවිශේෂී මාතෘකාවක් ගැන අපි කතා කරන්න හිතුවා. කපිල මේ අවුරුදු 27කට පස්සේ තමයි මේ යුරෝපීය රටවල් වලට මේ පූර්ණ සූර්යග්‍රහණයක් දැකබලා ගැනීමට අවස්ථාව උදා වුණා කියලා සඳහන් වෙලා තියෙන්නේ.
7: අපි විරාමයකට යමු. මොකද මේ ගැන ටිකක් සවිස්තරාත්මකව කතා කරන්න අපිට මේ අවස්ථාව තියෙනවා. මොකද තාරකා විද්‍යාව පිළිබඳව රහසල දැනුමක් තියෙනවා මේ කලාවට.
5: ඔව් අනිවාර්යයෙන්
7: අපි හෙලිකරමින්ම අද මේ කතාව ඉදිරියට ගෙනියන්න.
5: අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. ඔය හිටිය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ලක්කන බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින්ස්.
4: බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින්ස්.
0: න නහසක් බලාපොරොත්තු තියාගෙන ඊයේ දවසේ ඔබ මිලදී ගත්ත ලොතරැයිපත් ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කළාද? මේ පණිවිඩයේ උදේ පාන්දරම දැනගන්න ඔබ කැමති නේද? අපි හිතුව ඔබට මුලින්ම ලොතරැයි ප්‍රතිඵල ටික මතක් කරන්න. ජාතික ලොතරැයි මණ්ඩලය කොහොමද ඊයේ රාත්‍රියේදී ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කළේ?
1: අගෝස්තු මාසේ 14 වෙනි සිකුරාදා ඊයේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. නෙබේ සුබ දවසක් ලොතරැයියේ මීන ලග්නයේ වාසනාවන්ත අංක 1 8 සහ 19. මීන ලග්නය 1 8 19 ජයග්‍රහයාංක විශේෂ අංකය 2 8 4 0 විශේෂ අංකය 2 8 4 0 NLB ජයලොතරැයියේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 6 6 3 E 4 6 6 3. අද සම්බත ලොතරැයි අංක රටාව 1 0 9 1 0 0 9 1 0 N 1 0 9 1 0 0 9 1 0 N NLB හඳහන මීන ලග්නය වාසනාවන්ත අංක 3 11 43 60 හඳහනේ මීන ලග්නය 3 11 43 60 දන නිදානේ R ඉංග්‍රීසි අක්ෂරය 5 25 42 69 තමයි ජයාංක. දන නිදානේ R ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 5 25 42 69 මෙගා පව ලොතරැයියේ L ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංකයක 17 වාසනාවන්ත අංක 8 21 35 53 L ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංකයක 17 වාසනාවන්ත අංක 8 21 35 53 ගොවිසෙතේ N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 22 26 29 67 N ඉංග්‍රීසි අක්ෂරය 22 26 29 67 මහජන සම්පත ලොතරැයියේ N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 6 3 0 9 1 0 N ඉංග්‍රීසි අක්ෂරය 6 3 0 9 1 0 මහජන සම්පතේ ජයග්‍රහයාංක. අදත් වැඩි ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි මිලදී ගන්න ඔබට විශාල ජයමල්ලක් දිනා ගන්න අවස්ථාව තියෙනවා.
0: දැන් ලංකාවේ AI ප්‍රෝග්‍රාමින් අතර ඔබේ නම සටහන් කරගන්න ඔබට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඔබේ AI නිර්මාණකරණය එහෙම නැත්නම් නවෝත්පාදනයේ ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාගෙන ඉදිරියට කරගෙන යන්න ඔබට ලැබෙන මහඟු අවස්ථාවක්. ආයුධපත් යොමු කිරීම සඳහා තියෙන අවසන් දින තමයි ඒ අගෝස්තු 22. හරියටම සතියක් තියෙනවා. අදම වැඩේ පටන් ගන්න. දැන්ම ආයුධම් කරන්න AIExpo.lk වෙබ් අඩවියට ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක
1: ඩවුන්ලෝඩ්
0: කරගෙන බාර කරන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ වැඩේ?
1: ඔව්, දැන් මේ වැඩේ තමයි ඔබේ AI නවෝත්පාදනයට, එහෙම නැත්නම් ඔබේ අලුත් AI වැඩේට ජාතික පිළිගැනීමක්, නිකන් එකක් නෙවෙයි ජාතික පිළිගැනීමක් ලබා ගන්න අවස්ථාවක් ඔබට තියෙනවා. National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එක්ක SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශිෂ්‍යයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ඒ වගේම ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල විවිධ කාණ්ඩ යටතේ මෙවර ඇගීමට ලක් වෙනවා. එක කාණ්ඩයක් තමයි මදුශංක ජාතික AI පුරෝගාමී සම්මානය. එතකොට මේකේ තියෙනවා AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බල පෑම් විශිෂ්ටතා සම්මානය, AI අපනයන විශිෂ්ටතා සම්මානය කියලා සම්මාන කාණ්ඩ හතරක්. ඒ වගේම කර්මාන්ත හා ශේෂ්ත්‍ර විශිෂ්ටතා සම්මානය යටතේ කෘෂිකර්මය සඳහා, බැංකු සහ මූල්‍ය රක්ෂණ ශේෂ්ත්‍ර සඳහා, ඒ වගේම සෞඛ්‍ය හා ජීව විද්‍යා ශේෂ්ත්‍රය සඳහා, ඒ වගේම නිෂ්පාදන, අධ්‍යාපන සහ මාධ්‍ය ශේෂ්ත්‍රය සඳහා හොඳම AI විසඳුම ලබා දෙන ආයතන සහ පුද්ගලයන් වෙනුවෙන් ඇගයීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන යටතේ හොඳම AI ස්ටාර්ට්අප් එක, ඒ වගේම MSME මයික්‍රෝ ස්මෝල් සහ මීඩියම් එන්ටර්ප්‍රයිසස්, එහෙමත් නැත්නම් ව්‍යාපාර වෙනුවෙන් සුළු, මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් AI විසඳුම් සඳහා සම්මාන ලබා දෙනවා. හොඳම ඒජන්ටික් AI විසඳුම, ඒ වගේම හොඳම සිංහල දෙමළ AI හා නවෝත්පාදනය සඳහා අවශ්‍ය සම්මානය ලබා දෙනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල වෙනුවෙන්, විශ්වවිද්‍යාලයේ නව සොයා ගැනීම වෙනුවෙන් AI නවෝත්පාදන වෙනුවෙන් සම්මාන ලබා දෙනවා. ඒ වගේම AI ශේෂ්ත්‍රයේ කාන්තා නායකත්වය වෙනුවෙන් සම්මාන ලබා දෙනවා. ඒ වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් විදිහට AI අධ්‍යාපනික අන්තර්ගත, ඒ කියන්නේ හොඳම කන්ටෙන්ට් හදන අය, අධ්‍යාපනය සම්බන්ධයෙන් AI වීඩියෝ හා ස්ටෝරි ටෙලින් නිර්මාණකරු, AI සමාජ බලපෑම අන්තර්ගත නිර්මාණකරු, ඒ වගේම AI අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු, වගේම AI සංස්කෘතික උරුම හා සංචාරක අන්තර්ගත නිර්මාණකරු ගැන ඔන්න හැමෝටම. දැන් මේ අපි බලනකොට AI සොලූෂන් එකක් ඔබ හදලා තියෙනවා නම් මේ හැම එකටම ඔබවත් අහු වෙනවා. එහෙම නැත්නම් ඔබේ ශේෂ්ත්‍රයත් අයිති වෙනවා.
0: ඒ නිසා කරන්න තියෙන මෙන්න මෙච්චරයි. මේ වැඩේ ඔබට ඔබේ සම්මානය, එහෙම නැත්නම් මේ සම්මාන ප්‍රධානෝත්සවයට පෙර ඔබ ඔබේ ආයුධම් පත්‍රය ලබා දෙන්න ඕනේ කොහොමද කියලා මම කියන්නම්. AIExpo.lk සයිට් එකට ඉක්මනටම යන්න ගිහිල්ලා ඔබේ ආයුධම් පත්‍රය පූර්ණේ කරලා අගෝස්තු 22ට කලින් සබ්මිට් කරන්න. එතකොට ඔබට පුළුවන් මේ සම්මානය ඔබේ අතට පත් කරගන්න. ඉතින් ඒ පණිවිඩයත් මතක් කරගෙන අපි යන්න හදන්නේ විදේශීය ලෝකේ වනදන් ලෝකේ විධ රටවල මොනවද සිද්ධුනේ කියලා හොල බලන්න යන්.
4: Beyond the borders, beyond the headlines.
7: ගිහන්නේ නම් අවස්ථාව තියෙනවා. එකක් අවුරුදු 27කට පස්සේ යුරෝප රටවලට පූර්ණ සූර්යග්‍රහණයක් පිළිබඳ ප්‍රවෘත්තිය පිළිබඳව හැබැව දැනගන්නත්, ඒත් එක්කම මේ කලා මොනතරම් තාරක විද්‍යාව පිළිබඳ දැනුවත්ද, අපිට කොහොමද ඒක කියන දෙන්නේ කියලා දැනගන්නත් මේක අවස්ථාව කරගමු.
5: මේකලා මේ දැන් සූර්යග්‍රහණයක් කියලා කියන්නේ මොකක්ද කියලම අපි පටන්ගෙන වැඩේ ගැන පොඩි විශ්ලේෂණයක් කරමු.
6: අනිවාර්යයෙන්ම ගිහන් මේ සම්බන්ධයෙන් කතා කරද්දී දැන් අපි ජීවත් වෙන්නේ පෘථුවේ. අපි මේ සූර්යග්‍රහණය, චන්ද්‍රග්‍රහණ ගැන කතා කරනවා. හැබැයි අපිට අවබෝධයක් තියෙන්න ඕනේ සූර්යග්‍රහණයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඔබ සඳහන් කළා සූර්යග්‍රහණයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා. මම සරලව ගත්තොත් අපි ජීවත් වෙන පෘථුවිය, අපේ උපග්‍රහයෙක් තමයි චන්ද්‍රයා කියලා කියන්නේ. එතකොට අපේ තාරකාව, ප්‍රධාන තාරකාව අපි හඳුන්වන සූර්යා කියලා. සූර්යා සහ පෘථුවිය අතරට චන්ද්‍රයා පැමිණීම තමයි මේ සූර්යග්‍රහණයක් කියලා හරියටම හඳුන්වන්නේ. එතකොට මේ පූර්ණ සූර්යග්‍රහණ සහ අර්ධ සූර්යග්‍රහණ කියලා තියෙනවා, පූර්ණ චන්ද්‍රග්‍රහණ සහ අර්ධ චන්ද්‍රග්‍රහණ කියලා තියෙනවා. එතකොට මේ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන තමයි මේ අවුරුදු 27කට පස්සේ යුරෝපයට ඇවිල්ලා තියෙනවා කියලා, මේ දිස් වෙනවා කියලා මේ සඳහන් වෙන්නේ. එතකොට අපිට සූර්යාගෙන් ආලෝකය පෘථිවියට ලැබෙනවනේ. ඒ ලැබෙන ආලෝකයට ඩිරෙක්ට් අපි කියනවා 1L. ඒක එල්ලේ චන්ද්‍රයා මැදට හරස් වුණාම අපේ පෘථුවියට සූර්යාගෙන් එල්ල වෙන ආලෝකය නැති වෙලා යනවා. ඒ කියන්නේ දහවල් කාලයේදී පවා අපිට අඳුරේ තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි සරලවම හැමෝටම තේරෙන විදිහට මේ සූර්යග්‍රහණයක් කියලා හඳුන්වන්නේ.
5: ඕක යුරෝපයටනේ බලපාලා තිබුණේ. කොහොමද ඕක ආසියාවට එහෙම බලපෑවන්නේ?
6: ඇත්තම මේ දැන් ඒක මම තාරකා විද්‍යාව පිළිබඳව හදාරන කෙනෙක් විදිහට මම දකින්නේ මේක විශේෂ සංසිද්ධියක් කියලා. නමුත් මේක අපි කියනවා පුදුමයට කාරණාවක්. يعني සාමාන්‍ය ජනතාවට මේක හරි ඒගොල්ල කුතුහලයෙන් බලන එහිම දෙයක් විදිහට තමයි මම ඕගොල්ලන් මේක දිහා බලන විදිහ ගැන දකින්නේ. එතකොට මේ මගේ අදහස අපි කපිලගෙන් අහලා බලමු, කොහොමද එයාට මේක දැනෙන්නේ? මේ ගැන කොහොමද සූර්යග්‍රහණයක් කියන එක කොහොමද දැනෙන්නේ කියලා අපි අහමු.
7: මේකලා මේක අපේ වෙලාවෙන් රෑ 11 ගණනකට සිද්ධ
6: වුණා.
7: ඔව්. යුරෝපයේ රටවල් බොහෝ ගණනක් මේක නැරඹුවානේ. ඔව්. මේක මේ විනෝදයට, ප්‍රීතියට, එතකොට සමරුන් දිනයක් විදිහට, හරිද? පිරිස ඒක රාශි වෙන දණක් විදිහට, කලබලයක් විදිහට සැලකුවේ නැහැනේ. නමුත් මේක ආසියාවට පෙනුනාම අනිවාර්යයෙන්ම මේ අනාවැකි කියන රටේ මේ ඉදිරිය ගැන කියන
5: ජ්‍යොතිර්ලේදී
7: එක එක ලග්නයට බලපාන ආකාරය කියන
6: සමහර රටේ නායකයාට මේක බලපානවා
7: කියන ආකාරය ගැන කියන ඒ වගේ සංසිද්ධි ගොඩක් එක්කලා තමයි ඒක උඩ කතා කරන්නේ. ඔයා දකිනවද මේ රටේ ජ්‍යොතිෂ පිළිබඳ උනන්දුවක් තියෙන සහ මේ ජ්‍යොතිෂ පදනමේ මේ පිළිබඳ සාකච්ඡා වෙනවා කියලා හිතනවද?
6: අනිවාර්යයෙන්ම. මොකද මේක කියන්නේ අපි සාමාන්‍ය විශ්වය ගැන ගත්තාම විශ්ව ශක්තිය කියලා එකක් තියෙනවා. මේ විශ්ව ශක්තිය කියන එකට මේ සංසිද්ධි හැම එකක්ම බලපානවා. ඇත්තටම ලංකාවේ, විශේෂයෙන් අපි ලංකාවක ආසියාතික රටවලින් අපි ජීවත් වෙන ලංකාවේ නිසා, ලංකාවේ මේ සම්බන්ධයෙන් දකින ඒ මතයට වඩා යම් වෙනස් මතයකින් තමයි යුරෝපීය විශේෂඥයින් මේ සම්බන්ධයෙන් මත අදහස් පළ කරන්නේ. ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරද්දී විද්‍යාත්මක පදනම තමයි අරගන්නේ. එතකොට කියන්නේ අපි දැන් කලින් සඳහන් කළා වගේ මේක ලග්නයට, එහෙම නැත්නම් රටේ ජනාධිපතිවරයාට හෝ ඒ පාලකීන්ට බලපාන ආකාරය පිළිබඳ ඔවුන් වැඩිපුර කතාබහකට ලක් කරන්නේ නැහැ. ඔවුන් මේකෙන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ පරිසරයේ තියෙන සංසිද්ධිවලට. කොහොමද මේක බලපාන්නේ? ඒ සංසිද්ධිවලින් අපේ අනාගතයට, එහෙම නැත්නම් අපේ වර්තමානයේ අපි කරගෙන යන දෛනික කටයුතු වලට මේක බලපාන්නේ කොහොමද කියන එක තමයි ඔවුන්ගේ අදහස වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන කාරණාව බවට පත් වෙන්නේ.
7: ගියන් මේ දැන් මෙතනදී මේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු කොලොම්බියාවේ භූකම්පණි දැන් කියන්නේ අපි දන්නවනේ පෘථුවියේ තියෙන ඇසිරීමට, අපේ තියෙන දේශගුණික තත්ත්වයන් වලට, කාලගුණ වෙනස්කම් වලට ඍජුවම චන්ද්‍රයා සූර්යා බලපාන කියන කාරණේ. එතකොට දැන් මේ මෙතන සිද්ධ වුණේ අවුරුදු 20 ගානකට පස්සේ සිද්ධ වුණ අමුතු දෙයක් නම්, නැත්නම් දුර්ලභ සිද්ධියක් නම්, ඒක මොන විදිහට අපේ මේ දේශගුණ තත්වයන්ට කාලගුණ තත්වයන්ට බලපෑමක් ඇති වෙනවද කියලා.
5: සාමාන්‍යයෙන් මේ අපි දන්න විදිහට නම් විශේෂයෙන්ම ওই කාලගුණය සම්බන්ධයෙන් කතා කරාට පස්සේ දැන් අපි චීනය ගත්තත් දැන් මේ දිනවල විශේෂයෙන්ම මේ ගංවතුර තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රබල සුලිකුණාටු ඇති වෙලා තියෙනවා චීනය ගත්තත් එහෙම. මේ ජිනුවර ඇතුළු නගර ගණනාවකට ওই තත්වය ඇති වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. කපිල දැන් ওই මේ සූර්යග්‍රහණයකුත් සමග කාලගුණය පැත්තෙන් අපි මොන වගේ තොරතුරු වාර්තා වෙනවද කියලා මට වැඩි හොඳට තාරකා විද්‍යාව හදාරන අපි මේකලා දන්නවා.
6: ඇත්තටම මේකෙදී දැඩි බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. මොකද මේ රටකට හෝ ප්‍රදේශයකට මේ ආලෝකය අහිමි වෙන්නේ යම් සීමිත කාල සීමාවක පමණයි. අපි හිතන්න දවස් එකහමාරක් හෝ ඒ වගේ සාමාන්‍ය කාලයක් තමයි මේ ආලෝකය අහිමිවීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඒක මේ ලොකු බලපෑමක්, මේ කාල ගුණයට ලොකු බලපෑමක් වෙනවා කියලා මේ අදහස් කරන්න බෑ. හැබැයි යම් බලපෑමක් ඇති කරනවා. මොකද දහවල් කාලයේදී තමයි අපේ පරිසරයේදී මේ සූර්ය ආලෝකයෙන් යම් සංසිද්ධීන් සිද්ධ වෙන්නේ. එතකොට මේ සංසිද්ධීන් වල යම් සුළු වෙනස්කමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර කාල ගුණය ලොකු විපර්යාසයකට ලක් වෙනවා කියලා අපිට මේකෙන් අදහස් කරන්නවත් සඳහන් කරන්නවත් බෑ.
5: මේකලා කිව්ව විදිහට ඔය සාමාන්‍යයෙන් මේ දැන් මේ මෑතක දිවාර්තා වෙච්ච මේ සූර්යග්‍රහණය පැවතලා තියෙන මිනිත්තු 2යි තප්පර 18ක කාලයක්. එතකොට මේක මේ පූර්ණ සූර්යග්‍රහණය සම්පූර්ණයෙන්ම දැක ගන්න හැකි වෙලා තිබෙන්නේ අයිස්ලන්තයේ රේකියාවක් කියන නුවරට තමයි වැඩිපුරම හොඳින්ම මේ සූර්යග්‍රහණය දිස් වෙලා තියෙන්නේ. අපි කතා බහ කරන සූදානම මේ චීනයේ ඇති වෙච්ච ගංවතුර තත්ත්වය, මේ කාලගුණයෙන් තියුණු අයහපත් ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි කතා බහ කරන සූදානම්.
7: යන් මම මේ චීනය ගැන දන්නේ ඩොල්ෆින් කියන නමින් ආපු සුලිකුණාටු විතරයි. මොකද මගේ අවධානය තිබුණේ නැහැ අතරම මේ ඔය සුලිකුණාටුවට. එල් නිනෝ තත්වයන් පිළිබඳවනේ අපි මෑත කාලයේදී මේ අපේ අවධානය යොමුනේ. සහ විශේෂයෙන් අපිට එල් නිනෝ බලපාන ආකාරය ගැනනේ අපි බලාපොරොත්තු වෙන්නේ. සහ අපිට කියලා තිබුණා මේ හයිවෙන්දන් පස්සේ වැඩි වර්ෂාපතනයක් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ ඒක කොටසකට එහෙම වර්ෂාපතනයක් ලැබුණා. ඒ අතරේ චීනේ කොහොමද වෙනස සිද්ධ වෙලා තියෙන්නේ?
5: දැන් මේ චීනය ගත්තට පස්සේ ඩොල්ෆින් සුලුකුණාටු තමයි කපිල මේ බීජින් නගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවෙලා තිබුණ මේ අයහපත් කාලගුණෙත් එක්ක ඩොල්ෆින් සුලුකුණාටුවේ බලපෑම හේතුවෙන් තමයි උතුරු සහ මධ්‍යම චීනයේ දිගින් දිගටම ඇදහැලුණු මේ අධික වර්ෂාවත් එක්ක බීජින් නගනුවර, ගංවතුර සහ නායෑම් අවදානම් ඇතිවෙලා තියෙන කියලා සඳහන් වෙනවා මේ විදේශ පුවත්වල. ඒ වගේම තමයි මේ උද්ගත වී ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් බීජින් නුවරින් දහස් සංඛ්‍යාත ජනතාවක් ඉවත් කිරීමේ කටයුතුත් පහුගිය දිනවල සිදු වුණා. ඒ වගේම ඔවුන් සඳහන් කරා නිවේදනවල සඳහන් කළ තිබුණා ඔවුන්ගේ ඉදිරිපැය 24 තුළ අධික වර්ෂාවක් ඇති විය හැකි, මිලිමීටර 150කට වැඩි වශයෙන් වර්ෂාවක් නැති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සමහර දිස්ත්‍රික් වලට කපිල මේ මිලිමීටර 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබිලා තිබුණා කියලා මේ පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා. මේකලා දැන් මේ පහුගිය දිනවල ගත්තට පස්සේ චීන බලධාරීන් මේ සංචාරක ගමනාන්ත සිය ගණනක් වසා දැමීමටත් ඔවුන් කටයුතු කරපු බව සඳහන් වෙලා තිබුණා.
6: ඔගියන් ඔබ සඳහන් කළා වගේ මේ මිලියනයකට වැඩි පිරිසක් ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා තියෙනවා කියලා නවතම තොරතුරු වල සඳහන් වෙලා තියෙනවා. ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියලා ජනතාවට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ වර්ෂාව තමයි ප්‍රධානතම අවදානම ඔවුන්ට දැන් තියෙන කියලා තමයි චීනය සඳහන් කරන්නේ. ඩොල්ෆින් ගොඩබිමට ඇතුළු වුණාට පස්සේ සුළඟ ක්‍රමයෙන් දුර්වල වුණත් එහි විශාල තෙතමනය හේතුවෙන් අධික වර්ෂාවක් දිගටම පැවැත්ලා දෙනවා. සමහර ප්‍රදේශවලට මිලිමීටර 500 ඉක්මවා වර්ෂාපතනයක් ලැබුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ සුලිකුණාටුවත් එක්ක ඔවුන්ගෙත් නායෑමේ අවදානම් වැඩි වෙලා තියෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් ඔබ සඳහන් කළා ප්‍රදේශවලට හානි සිද්ධ වෙලා තියෙනවා කියලා, ගුවන් ගමන් වලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා කියලා තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ.
5: එතක මේකලා දැන් ඔය මේ ගමනාගමනය ගැන කතා කරාට පස්සේ මේ මාර්ග 250ක බස් රථ සේවා ගමන් වාර අත්හිටවලක් තියෙනවා කියලා වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා.
6: ඔව්, දැන් මේ සම්බන්ධයෙන් අපි කතා කරගෙන යද්දී දැන් කපිල සඳහන් කරා මේ ඩොල්ෆින් කියන සුලිකුණාටුව කියන ඒ කියන්නේ ඩොල්ෆින් කියන නම ගැන පමණයි අවධානයකට ලක් වෙලා තියෙන්නේ කියලා. අපි ඒක නිසාම මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන්න ඕනේ. මොකද සුලිකුණාටුවක් කියන එක ශ්‍රී ලංකාවට ලොකු සමීපතම අපි කියන්නේ ඔව් කාලුගුණ හානියක් නෙවෙයි. එතකොට එහෙම ගත්තහම හැබැයි චීනය වගේ රටකට සුලිකුණාටුව
5: මතක දිගත්තට පස්සේ මේකලා තියෙන හොඳම උදාහරණ තමයි දික්වා සුලිකුණාටුව.
6: ඔව්.
5: එතකොට ඒ වගේ සුලිකුණාටුවක් තමයි දැන් මේ චීනෙටත් බලපාලා
6: තියෙන්නේ. ඔව්. අපිට මේ ගිහන් මේ කියන්නේ මේ වගේ සුලිකුණාටු වෙන්නේ කාලයකට සැරයක්නේ. නමුත් චීනය වගේ රටකට ඔවුන්ගේ භූමි ප්‍රදේශය විශාලයි. එතකොට ඔවුන්ට මේ තියෙන සියලුම කාලගුණික තත්ත්වවල අත්දැකීම නිරන්තරයෙන්ම ලැබෙනවා.
5: අනිවාර්යයෙන්ම. එතකොට කලින් සඳහන් කරපු විදිහට දැන් ශ්‍රී ලංකාව ගත්තට පස්සේ අපිට මේ භූකම්පන වලට එහෙම අපි මුහුණ දෙන රටවල් නෙමෙයි. දැන් විශේෂයෙන්ම චීනය වගේ රටක් ගත්තට පස්සේ දැන් අර මේකලා කියපු වගේ ඔවුන්ට අර සුලි කුණාටුව කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඔවුන්ට විවිධාකාරයෙන් විවිධ මේ ස්වභාවික විපත් වෙන්න පුළුවන්. සමහරක් පැතුවල ගිනිකන්ද. සමහර ප්‍රදේශවලට ඊට පස්සේ හිම වැටෙන්න පුළුවන්. මේ වගේ කාලගුණික විපර්යාස චීනයට කියන්නේ නුහුරු නුපුරුදු රටක් නෙමෙයි. චීනය හැම පැත්තෙම අර අපි කිව්වොත් එහෙම තැලිල පොඩි වෙලා ඉන්න රටක් කියලා කිව්වොත් මම හිතන්නේ මන් ඉවරයි.
7: ඇයි මේ මිනිසුන්ට මෙච්චර හිතවත් ඩොල්ෆින්? එහෙම නැත්නම් අපි බොහොම ආදරය කරන ඩොල්ෆින් මේ වගේ භයානක ගුණාටුවකට නමක් විදිහට වැටෙන කොහොමද කියලා? දැන් සාමාන්‍යයෙන් මේ වෙනස් විදිහේ නම් මේ දානේ සුළු ගුණාටුවකට.
5: දැන් ඔය මේ දේශගුණික තත්වයන් පිළිබඳව සමුලුවක් තියෙනවා. ඒකෙන් තමයි විවිධ රටවල් වලින් විවිධ සුලි කුණාටු ඉදිරියේදී ඇතිවිය හැකි. ඒ සුලි කුණාටු වලට නම් තියන්නේ එක් එක් රටවල් වල ඒ අනන්‍යතාවයත් එක්ක තමයි රටවල් වලට මේ නම් තියලා තියෙන්නේ. අපි බලමු මේ ඩොල්ෆින් කියන නම තියලා තියෙන කුමන රටකින්ද?
7: ඩොල්ෆින් එක තරහ රටකින්ද?
6: ඩොල්ෆින් කියන නම දාන්නේ මුහුදු සත්වයේක් නිසා නෙවෙයි. මේ ඩොල්ෆින් කියන මුහුදු සත්වයේක් නිසා නෙවෙයි. සුලි කුණාටු සඳහා නම් යෙදීමේදී විවිධ රටවල කාලගුණික ආයතන විසින් සකස් කළ නම් ලයිස්තුවක් භාවිත කරනවා. ඔබ කිව්වා වගේ ගිහන් සඳහන් කළා ඒ සම්බන්ධයෙන් කලින්. මේ ඒ නිසා තමයි මේ සුලි කුණාටුවක් පහසුවෙන් හඳුනා ගැනීමට යම් නමක් දාන්න ඕනේ නිසා, ඒ කියන්නේ ඔවුන්ගේ ලයිස්තුවෙන් යම් නමක් තෝරාපත් කරගෙන ඔවුන් මේ සඳහා භාවිතා කරනවා කියලා තමයි දත්තවලට අනුව සඳහන් වෙන්නේ.
5: ඉස්සරහට අපේ රට ওই වගේ තත්යකට මුහුණ දෙන්න આવත් මොන වගේ නමක් තියයිද?
7: ඒකත් තීරණය වෙන්නේ මේ අපේ රටවන් තියෙන නෙමෙයි, අපේ මතයම නෙමෙයි නේද?
5: නෑ, අපේ රටින් මේක වෙන්නේ නැහැ. වෙනත් රටකින් තමයි මේක යෝජනා කරන්නේ. අපිත් ඒ විදිහට මේ සමුලුවට සහභාගී වෙනවා. අපිත් ඒ වගේම නම් ලයිස්තුවක් මේ දේශගුණික සමුළුවේදී අපි ඉදිරිපත් කරනවා. මම දැක්ක දැන් මේ කපිල කඩි මුඩියේ වැඩ ටිකක් කරන්න ගත්ත මේ අපි මේ සාකච්ඡාව යන අතරතුර දැන් මේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එළවිය හැකි කුණාටු තත්ත්වයන් පිළිබඳව. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවෙන් නිකුත් කරපු නම් ලයිස්තුව හොයන්න පටන් ගෙන තියෙනවා මේකලා. ඒකත් හොඳයි. අපි බලමු පොඩ්ඩක් මේකලත් එක්ක ඒ සම්බන්ධයෙන් කතා බහ කරලා.
6: ඕගිහන් මේ දැන් ඔබ මේ ඒ සම්බන්ධයෙන් සඳහන් කරාම මට හිතුණා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඕනේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් අපිට ඉස්සරහට සුලි කුණාටුවක් આવොත් මොකක්ද දෙන නම කියලා. එතකොට එන දත්තවලට අනුව සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාවට බලපාන උතුරු ඉන්දියානු සාගරයේ නිවර්තන සුලි කුණාටු වලට නම් යෙදීමේදී WMO SCAP කියන කලාපීය කමිටු විසින් තමයි මේ කලින් සකස් කරන ලද නම් මේ විදිහට අපිට ලබා දෙන්නේ. එතකොට මේ ලංකාවට ඉදිරියේදී යෝජනා වෙලා තියෙනවා අසානි, මැන්ඩෝස්, සිට්‍රැංග්, මෝචා, මිද්හිල්ලි කියලා වගේ නම් කීපයක් යෝජනා වෙලා තියෙනවා.
5: චීනෙන්ද මේක යෝජනා කළේ?
6: ඇත්තටම මේකේ සඳහන් කර දෙන්නේ WMO සහ SCAP කියන කලාපීය කමිටු සංවිධාන වලින් තමයි මේ නම් අපිට ලබා දෙන්නේ කියලා.
7: ටිකක් නුහුරුයි වගේ.
5: ටිකක් හරි නුහුරු නුපුරුදු නම් ටිකක්. දැන් අපි ඩික්ක කියලා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒක අපිට ටිකක්
7: පොඩි හුරු
5: ගතියක් තියෙනවා. මේ වගේ කුණාටුවක් ගැන අපිට ඉදිරියේදී වාර්තා කරන්නත්ම අපි ඒකටත් මුහුණ දෙන්න ඕන නිසා ඔය නම් ලයිස්ට්
7: ආයි නම් ලයිස්ට් පොඩ්ඩක් කියමුද අපි පොඩ්ඩක් හුරු වේද කියලා බලන්න.
6: අසානි. අසානි කියව මම මේ මට නිකන්
7: අසනි වැසි අසනි
6: වර්ෂ අසනි අසනි වෙන්න පුළුවන්
5: අසනි වර්ෂය.
6: ඔව් අපිට එහෙම වෙන්න පුළුවන්. අසනි වෙන්න පුළුවන් මේකේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙන නිසා අපිට ප්‍රොනන්සියේෂන් වලදී මේ අපිට කැමති විදිහට ප්‍රොනන්ස් කරන්න පුළුවන්. අසනි වෙන්න පුළුවන් අසානි වෙන්න පුළුවන්. ඊට පස්සේ මැන්ඩෝස් කියලා තියෙනවා. ඊට පස්සේ ආයි සිට්‍රැන්ග්. සිට්‍රැන්ග් කියලා ඉංග්‍රීසි භාෂාවේ වචනයක්. ඒ සම්බන්ධිනුත් මේකන් අපි කියන්නේ විප්ලවීය කියන අදහස වගේ සිට්‍රැන්ග් කියන.
5: මේකල පුංචි බාධා කිරීමක් කරන්න. මම අර කලින් කියපු නම තියෙන්නේ මැන්ඩෝස්.
6: ඔව්.
5: මම ඒකට පොඩි ක්‍රමයක් හොයාගත්තා. මතක තියාගන්න. අපේ ලංකාවට ආවේනික පළතුරක් නේ මැන්ගුස්. මම ඒක මතක තියාගත්තා. එතකොට අපිට ඒක වාර්තා කරන්න හරි ලේසි.
6: හොඳයි ඔබ සඳහන් කරනගේ අපි ප්‍රාර්ථනා කරන ඇත්තටම මේ වගේ සුලි කුණාටුවක් හෝ එහිම ආපදාවක් ලංකාවට එන්න ඉපා කියලා. නමුත් අපි ප්‍රාර්ථනා කරන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේක මේ දේශගුණික බලපෑම් වලට අනුව සිද්ධ වෙන දෙයක් නිසා හදිස්සියකින්වත් ඉස්සරහට එහෙම කාලගුණික ආපදාවක් මේ වගේ ඔබ කියවගේ සුලි කුණාටුවක් ආවොත් පළවෙනිම නම විදිහට මේ අසනි කියන නම තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඊට පස්සේ සිට්‍රැන්ග්, මෝචා. මෝචා කියලා මේ බීම වර්ගයක් තියෙනවා. මෝචා සහ මිදිල්ලි. මිදිල්ලි කියන්නේ මේ දිල්ලි වගේ නිකන්
5: මිදිල් කියන වගේ.
6: එහෙම වෙන්නත් පුළුවන්. අපි ඇත්තට මේ නම් සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා නැහැ. අපි මේ අපේ අදහස තමයි මේ සඳහන් කරේ. මේවා තමයි නම් විදිහට යෝජනා වෙලා තියෙන්නේ.
5: හොඳයි අපි බලමු ඉස්සරහට අපේ ලංකාවට අපි අර මේකලා සඳහන් කරපු වගේ මේ වගේ ස්වාභාවික උදුරු වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් මේ වගේ දේවල් කපිල ඉස්සරහට වෙන්න පුළුවන්. කාලගුණින් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු. ලක්කන බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනත් එක්ක ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක ඔය විදිහටම වැන්ලෙයි.
4: බියොන්ඩ් ද බෝඩර්ස් Beyond the Headlines.
0: ලෝකේ එහෙම දේවල් සිද්ධ වෙනකොට ලංකාවේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා 22 වෙනිදා. ඒ කියන්නේ හරියටම සතියකට කාලයක් විතරයි අපිට ඉතුරුලා තියෙන්නේ. මේ සතිය ඇතුලේ අනිවාර්යෙන් ඔබ AI ක්‍රියේටර් කෙනෙක් නම්, හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම්, එහෙම නැත්නම් AI වලින් විප්ලවීය වෙනසක් ලංකාව ඇතුලේ හෝ ලෝක ඇතුලේ සිදු කරමින් ඉන්න කෙනෙක් නම් ඔබට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. මොකද්ද වැඩේ කියලා අපි ඉක්මනටම මතක් කරලිමු.
1: National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙල පැවැත්වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයේ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට මේ සම්මාන උළෙලේදී කටයුතු කරනවා. ඉතින් ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩයේ යටතේ කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන කාණ්ඩයේ යටතේ නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කාණ්ඩයේ යටතේ සහ තවත් තියෙනවා ඔබට වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් AI content creators කියන සම්මාන කාණ්ඩය යටතේ ඔබට ආයෙදුම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබේ නමත් සටහන් කරගන්න, ඔබේ AI නිර්මාණයේ හෝ නවෝත්පාදන ජාතික මට්ටමේ පිළිගැනීමකට ගෙන යාමට මෙන්න ඔබට තියෙන අවස්ථාව. ඔබ කරන්න තියෙන්නේ www.aiexpo.lk aiexpo.lk වෙබ් අඩවියට පිවිසිලා අගෝස්තු 22ට කලින් ඔබේ ආයෙදුම් පත්‍රය යොමු කරන්න. නවෝත්පාදන ශාස්ත්‍රයේ AI වෙනුවෙන් ඔබේ නම ජාතික මට්ටමින් සටහන් කරගන්න.

0: Airtel, Mobitel, Fiber, Gatherum, Fit Karan, Okuma devices connect Karan, Gaming World, low latency, fast and stable, unlimited, Toragana package, Rasa, SLT, Mobitel, Fiber.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්තිලික සමාගම වෙතින් අදම අවතන්න 01176479579
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Matila, Rhino Premier Roofing Sheet. Fetis Tresan Hal, Tahatunai Anuhaya Amatana.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වි. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: සතියක ලක්හඩ
6: Beyond the borders, beyond the headlines.
7: ඔබනවතත් බියෝන් ද බෝඩස් බියෝන් ද හෙඩ්ලයින්ස් වැඩසටහනත් එක්ක අපි දැන් කතා කරමින් හිටියේ මේ බංග්ලාදේශය ගැන තොරතුරු. අපි ඊකියු අවිරාමයට පෙර අපි සඳහන් කළා අපි මැද පෙරදිග පැත්තට එනවා කියලා. දැන් ගිහන් අපි මේ දිගින් දිගටම මේ වාර්තා වෙන තොරතුරුත් එක්ක මැද පෙරදිග ආයි උණුසුම්කාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ මැද පෙරදිග කලාපය තුළ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් කතා කරමු. දැන් අද දවස වෙන විට මේ ඉරානය, ඇමරිකාව, ඊශ්‍රායල, ගාසා තීරය, ලෙබනනය, හෝමුස් කියන මේ ප්‍රදේශවලට වැඩි වශයෙන් අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉරාන ඇමරිකා සාම සාකච්ඡා අර්බුදයක කියලා තමයි මේ වන විට තොරතුරු සඳහන් වෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් කතා කරමු.
8: දැන් ඔය හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තමයි කපිල පහුගිය දවස්වල බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබුණේ. දැන් ඉරානෙන් යෝජනාවලියක් නිකුත් කර ඇමරිකාවට මේ හෝමුස් අපි විවෘත කරන්න සූදානම්. හැබැයි සම්පූර්ණ නාවික බලය ඉරාන සතුයි. ඒ වගේම තමයි ඇමරිකාවට මේ සම්බන්ධයෙන් මේ ඉරානයට කරන බලපෑම නවත්විය යුතුයි. ඒ වගේම මේ නාවික ගමනාගමනයේට අවහිරතා පමුණුවන්න වුණාවත් ඔවුන්ට ප්‍රහාර වියත් කරන්න සිද්ධ වෙනවා කියන කාරණේ. දැන් ලෝකයේ ගත්තට පස්සේ කපිල මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තමයි 20% මේ ලෝකයේම තෙල් ප්‍රවාහනය සඳහා යොදා ගන්න මුහුදු මාර්ගය. ඒ වගේම තමයි ඉරානයට හිතකර පාර්ශවයක් තමයි හූති කැරලිකරුවන්. ඔවුන් බලය තහවුරු කරගන්න සූදානම් වෙනවා මේ රතු මුහුදවට කලාපේ. රතු මුහුද කියලා කියන්නේ නාවික ගමනාගමනයේ කපිල 15% පමණ 35% වෙන මේ දෙකම එකට එකතු වුණාට පස්සේ 15% නාවික ගමනාගමනයක් සිදු වෙන්නේ මේ රතු මුහුද හරහා. එතකොට දැන් මේ දෙකම අවහිර වුණොත් එහෙම ලෝකයේ බලශක්ති සම්බන්ධයෙන් නැවතත් ගැටලුවක් ඇති වීමේ හැකියාව පවතුනා. කොහොමනමුත් දැන් මේ ඉරාන ඇමරිකා සාම සාකච්ඡා පිළිබඳව වත්මන් තත්ත්වය මොන වගේද කියලා කපිලට මොන වගේ අදහසක්ද තියෙන්නේ?
9: මම හිතන්නේ මේ ඔවුන් මේ සාමය සඳහා මේ කල්මරණ ස්වභාවයක් තියෙන. මේ කල්මරණ ස්වභාවය තුළදී සූදානම් වීම කියන එක තියෙන පුළුවන් දෙපාර්ශ්වය අතර. ඒත් එක්කම වෙනත් රටවල් වල බලපෑම් තමන්ගේ ආර්ථික වලට බලපෑම් ඉල්ලන විට අනික් රටවල් ඇමරිකාවට බලපෑම් නොකර සිටීවි. එහෙම නැත්නම් ඉරානයට බලපෑම් නොකර සිටීවිද රාජතාන්ත්‍රිකව මේ ගැටුම පුළුවන් තරම් සමිතියකට පත් කරගන්න. ඉතිගමන් නැතිවරණයක් සමහර විට ඇමරිකාවට කිත්තුනොත් මේ ප්‍රහාරය වෙනත් ස්වරූපයක් ගන්න පුළුවන්. හැබැයි අපි අරාබි රටවල හැසිරීම බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ආර්ථික බේරගන්නත් තුන ඔවුන් දන්නවා තෙල් මතම මේ කාර්යයේ
7: දිරිගන්නා
9: බව දෙන්නේ. ඒත් එක්කම පොඩි මතකනේ තුර්කිය, සෞදි සහ පාකිස්තාන් මැකා යුසුමට එකතුනා. එතකොට දැන් එවැනි එකතුවක් ඒක සංවිධානය වගේ එවැනි එකතුවක් මැදපෙති එන්න පුළුවන්. එක්කෙනෙකුට පාර දුන්නොත් අනෙක් රටවල් වලට පාර දුන්නා ආසේ සලකා තමයි එතකොට කටයුතු කරන්නේ. ඔවුන් දැන් චීනය සහ රුසියාව එහෙම නැත්නම් වෙනත් රටවල් ඇමරිකාව එකම ආරක්ෂකයා හෝ එහෙම නැත්නම් එකම බලාපොරොත්තු ඉදිරි තියාගන්න එක නෙමෙයි. එතකොට තෙල් කියන්නේ තවදුරටත් වැඩ පෙරදිග දන්නවා අපි නොදන්නවා වුණාට ඔවුන්ගේ සම්පත ඉවර වෙන්නේ කවද්ද කියලා. එතකොට ඒ ආර්ථිකය කොහොමද වෙනස් කරන්න ගැන මේ යන් දිශානතිය වෙනස් කරන්න කොම මේ වගේ බරපතල යුද්ධයක් ඇතුළි තියෙනවා අරාබිරටවල. අර ඉරානී පලස්තීනයේ තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙවෙයි. අතරම මැදපිරදිග කියන්නේ මැදපිරදිගෙන් කවදත් ගැටුම් සහ ගැටලු ඇති කල තැනක් සහ ඒ පරිසරය අතින් බැලුවත් ඔවුන්ට තියෙන ඉතාමත් අවස්ථායක තත්ත්වයක් අපිටෝගේ නෙවෙයි කියලා තියෙනවා. ඉතාම හොඳ තත්ත්වයක් ඉන්නවා කියලා ටිකක් කල්පනා කරා. නමුත් මැදපිරදිග දෙවන ප්‍රශ්න බවට පත් වෙලා තියෙන මේ පවතින තත්ත්වය වෙනස් කරන්න අභ්‍යකක් විදිහට ඔවුන්ට මේ අවශ්‍ය මාර්ගන්නේ ක්‍රියාත්මක වෙන්න.
8: කතාවත් එක්ක දැන් ඉරානය සමහර වෙලාවට මේ මැද පෙරදිගදී තනිවෙච්ච ස්වභාවයක් අපිට මේ පහුගිය දවස්වල මේ සටන් වලින් අපි දැක්කා. විශේෂයෙන්ම ඉරානයට හිතකර පාර්ශ්වය වශයෙන් කටයුතු කළේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ යේමනයේ හූති කැරලිකරුවන්. ඔවුන් පමණයි ඉරානයත් සමග මේ වෙලාවේ ඍජුවම පෙනී සිටලා මේ ප්‍රහාර දියත් කරේ ඉස්රායල් හමුදාවල්ට, නිරන්තරයෙන් ගැටුම් වලට දැනහත්වන හමුදා පාර්ශ්වයන් වලට, ඒ වගේම රතින් හොදි අපි කියේ ක්‍රියාකාරකම් සෞදි නෞකාවකට ප්‍රහාර එල්ල කරා. ඒ වගේම තමයි ඉරානයත් ප්‍රබල වශයෙන් මැද පෙරදිග පිහිටි මුස්ලිම් රටවල් එහෙම තමයි මැද පෙරදිග රටවල් වල ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවන් දියත් කරා. විශේෂයෙන් ඩ්‍රෝන ප්‍රහාර දියත් කරා. ඒ වගේම ඔවුන්ගේ මේ තියෙන සමහර තැන්වල අපි දැක්කා මේ ඉරානෙන් ප්‍රහාර එල්ලවන බවට ඇතිවෙච්ච වාර්තාත් එක්ක ඔවුන්ගේ හමුදා කඳවුරු ඉවත් කරගත්තු මැද පෙරදිග කලාපවලින්. විශේෂයෙන්ම දැන් කපිල කියපු කාරණේට මම එන්නම්. මේ ඉරානය මේ වෙලාවේ තනි වෙල වගේ නෙමෙයිද මේ මැද පෙරදිග තියෙන තත්ත්වෙත් එක්ක?
9: ඉරානය කොහොමද තනියෙන් නේද හිටියේ? ඉරානය දීර්ඝ කාලින සබඳතා පවත්වපු මිතුරු හිටියේ මම දන්නේ චීනයේ හිටියා. ඉන්දියාව ප්‍රබලයන්
8: විදිහට.
9: එතකොට රුසියාව හිටියා. එතකොට දැන් ඔවුන් කෙරෙහි තමයි මම හිතන්නේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වගේ හිටියේ. ඒ නැතුව අරාබි රටවල් එහෙම නැත්නම් මැද පෙරදිග රටවල් ගැන ඔවුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ ඒ තරමට. ඒක හින්දා වෙන්නේ ඇති ඔවුන් බොහොම රහසිගතව සහ ඔවුන්ගේ සංගවල යුද්ධ ශක්තිය ඇත්තටම අපි දැන් මේවා කිව්වම අපි ඉරාන හිතවාදී විදිහ තමයි අපි රටේ මම දැකලා තියෙන අපි කතා කරනකොට මේක හිතවාදී විදිහේ අදහස් නෙමෙයි එන්නේ.
10: ශිෂ්ටාචාරයෙන් ගත්තත්
8: අපි ආර්යයන් කියලා නේ උන් සඳහන් කරන්නේ.
9: අපි කවුරු කතා කළත් ওই දේ අහන්නේ. හැබැයි ඇමරිකාව ඇයි එහෙමනම් එහෙම රටකට ප්‍රහාර එල්ල කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ලෝක ආර්ථිකයේ ප්‍රධාන හැසිරුම් කරුවෙක් නේ ඇමරිකාව.
8: ඔව්.
9: ඒ හැසිරුමට යම් තැනකදී බාධාවක් වෙනවා කියන අල්පයක් වෙනවා කියන කාරණේ ඔන්නම් දන්නවා. ඒ නිසා ගැටුමට මුල්ුණේ ඊශ්‍රායලයයි ඉරානයයි. ඇත්තටම ගැටුම
8: මෙහෙවන්නේ
9: ඇමරිකාව වෙන්නට ඕනේ.
8: ඒකත් එක්කම මේ දැන් අපි මැද පෙරදිග ගැන අපි වැඩි වශයෙන් කතා කරන්නේ. අපි සඳහන් කරපු කාරණයක් තමයි ওই හිතවාදී රටවල් පිළිබඳව අපි කතා බහ කරන්නේ. දැන් කබල මේ මැද පෙරදිග යුද්ධයත් එක්ක රුසියානු යුක්‍රේන යුද්ධය ගැට ගැහිලා තිබුණා. පහුගිය දවසක යුක්‍රේනයට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් නිකුත් කරා.

0: හැබැයි මේ රුසියානු බැලස්ටික් මිසයිල් නෙමෙයි, මේවා උතුරු කොරියාවෙන් ලැබුණු බැලස්ටික් මිසයිල් කියලා. ඕකට ආසන්න සිදුවීමකුත් මම කියන්නම්. ජපාන මුහුද ආශ්‍රිතව උතුරු කොරියානු නායකයා විසින් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලනවා මේ ප්‍රහාරය දියත් කරන්නට පෙර දිනේ. එතකොට යුක්‍රේනයට
1: සදහන් වෙනවා.
0: එතකොට ඒ ප්‍රවෘත්තිය යුක්‍රේන ජනාධිපතිවරයා සමහර විට උතුරු කොරියාව මේ යුද්ධයට ඈඳගත්තා විය හැකි.
2: ඔව්, උතුරු කොරියාවේ සේනාංක සහ ඔවුන්ගේ අවියායුධ මේ යුද්ධයට යොදවනවා කියන කාරණේ මේ පහුගිය මාසය තුළම දකින්න ලැබුණ විවිධ ප්‍රවෘත්ති විදිහට. මොකද අපිට එන්නෙත් ඒ එක ආකාරයක ප්‍රවෘත්ති රටාවක් තියෙනවා. අපි වගේ රටවල් වලට ගලාගෙන ඉන්නවා. එතකොට ඒ වගේ අපි දකින්නේ මේ උතුරු කොරියාවත් මේකට ගාව ගන්න හදන උත්සාහයක් වගේ. නමුත් හිතනවද ගිහාන් මේ කළා දීර්ඝ කාලයක් ඇදිලා යන යුද්ධයක් දැක්කේ මේ රුසියාව සහ යුක්‍රේන අතර. නේටෝ සංවිධානයයි රුසියාව අතර නැත්තටම දැන් එහෙමනම් ගැටුම
0: තියෙනවා.
2: ගැටුම තියෙන්නේ. ඒකත් එහෙමයි අර. ඊශ්‍රායලයටයි ඉරානයටයි නෙමෙයි යුවමනාව තියෙන්නේ. ඇමරිකාවට යුවමනාව තියෙන්නේ වගේ නේටෝ සංවිධානයයි යුක්‍රේනයයි රුසියාවයි අතර නෙමෙයි ගැටුම. හිතනවාද රුසියාව ඇත්තටම තමන්ගේ යුද බලය පෙන්නලයි මේ යුද්ධය කරන්නේ? ඇත්ත යුද්ධයක් අවුදවකට රුසියාවේ සියලුම දේවල් එළිවෙනවා රුසියාව කැමති
0: වෙන්නේ.
2: ඔවුන්ගේ ආයුධ, ඔවුන්ගේ යුද උපක්‍රම, ඔවුන්ටත් ඇත්ත යුද්ධය තියෙන ඇමරිකාවයි. එහෙමනම් ඔවුන් මේ තරමට කාලයක් මේක ඇදගෙන දැන් ඔය බැලස්ටික් මිසයිල් කලින් තිබුණේ නැතිද එහෙනම් පාවිච්චි කරන්නේ? මේ මුට්ටිය දාලා බැලීමක් විතරයි කියලා තමයි මම හිතන්නේ ප්‍රහාරයේදී ඔය මේ රුසියාවන් හැසිරි.
0: ඒකත් එක්කම මේ දැන් දකුණු ආසියාව ගත්තට පස්සේ ප්‍රශ්න ක්‍රියාකාරකම් වැඩි වෙච්ච රටක් තමයි පාකිස්තානය කියලා කියන්නේ. අපි දැන් පහුගිය දවස්වල දැක්කා පාකිස්තානයේ ප්‍රදේශයක් වෙන බලුකිස්තාන් ප්‍රදේශයේ පහුගිය දවස්වල ප්‍රශ්න ප්‍රහාරයකට ලක් වුණා. විශේෂයෙන්ම දුම්රියක කපිල මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වුණා.
2: මේ බලුකිස්තාන් නේද? දැන් අපි තෝරු විදිහට අපි ඔය කියන්නේ.
0: සඳහන් කරන්නේ බලුකිස්තානය කියලා අපි සඳහන් කරනවා. කියවීමේදී හරි විදිහට ගත්තොත් අර කපිල කියෝ විදිහට බලුකිස්තාන් තමයි හරි නම. දැන් ඔය ප්‍රහාර මාලාවේදී මේකලා මේ දුම්රියක තමයි මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කරලා තිබුණේ. විශේෂයෙන්ම දැන් අපි ගත්තට පස්සේ කයිබර් ප්‍රාන්තයේ අභිභවා තමයි මේ බලුකිස්තානය ඉහළට ඇවිත් තියෙන්නේ. මේ නොසන්සුන් ප්‍රාන්තයක් ලෙස ඔවුන් පහුගිය දවස්වල නම් කරනු ලැබුවා. ඒතකම දැන් මේ පහුගිය දවස්වල ප්‍රහාර පිළිබඳව කතා බහ කරද්දී මේ පහර දීම ඇතුළු ත්‍රස්ත ක්‍රියාකාරකම් 176ක් අපිට වාර්තා වෙලා තියෙනවා. එතකොට මෙහිදී මේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන හමුදා සාමාජික ආරක්ෂක අංශයේ 127 දෙනෙක්, ඒ වගේම තමයි සිවිල් පුද්ගලයන් 438 දෙනෙකුත් මේ ප්‍රහාර හේතුවෙන් දිවි අහිමි වෙලා තියෙනවා.
2: දැන් මේ බෙදුම්වාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙන සහ පාකිස්තානයෙන් වෙන් වෙන්න උත්සාහ කරන තිරසක් නේ
0: බලුකිස්තාන්.
2: ගැටුම තියෙනවා. ඔබ දැක්කද දැන් මේ පිළිබඳ අවධානය යොමු වෙන අතර ලෝකයේ වැඩිම මලදරු උපත් තියෙන රට විදිහට තමයි පාකිස්තාන්. පාකිස්තාන් නම් කරලා තියෙන්නේ. අලුත්ම තොරතුරු වල සඳහන් වෙනවා සාමාන්‍යයෙන් 10කට 40ක් ඉපදී තමයි මේ නැත්තම් ඉපදීමෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත තවත් විශාල පිරිසක් මේ යනවා කියලා කියන මේ තත්ත්වය මේ දිගටම මේ රෙකෝඩ් එක පාකිස්තාන් තමයි පවත්වාගෙන ගිහින් තියෙනවා. අතීතේ නම් බැලුවොත් මොන දෙන තත්ත්වයන් මේ කියන්නේ මේ ලංකාව ගත්තොත් එහෙම අපි ඊට වඩා ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නේ මේකලා. يعني අපි අපේ සෞඛ්‍ය සේවයේ තියෙන ඒ ගුණාත්මක භාවයේ ගැන සතුටු වෙන්නත් ඕනේ සහ ස්තුතිවන්ත වෙන්නත් ඕනේ අපේ සෞඛ්‍ය සේවයට. දැන් එහෙම හැමදාම ගැටුම් සහ එවැනි
0: ගැටුම් සහ අර්බුදකාරීකම්
2: අර්බුදකාරීකම් ඒ වගේ දෙයක් වාර්තා වෙන රටක
1: මේ විශේෂයෙන් කියන්නේ දැන් නම පිළිබඳව සඳහන් කරා මම මුලින් මේ කාරණාවට එන නම මේ කපිල සඳහන් කරා වගේ බලුචිස්තාන් තමයි හරි නම CH. එතකොට අපේ පහසුවට අපි බලුචිස්තාන් කියලා ඒක හඳුන්වනවා. මේ සම්බන්ධයෙන් දැන් කතා කරද්දී නවතම තොරතුරු වලට අනුව සඳහන් වෙන්නේ 2026 ජූලි මාසයේදී පමණක් බලුචිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර 176ක් සිදු වෙලා තියෙනවා කියලා තමයි ඩිප්ලොමැටික් කියන සෝෂල් මීඩියා වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙන්නේ. යුද්ධමය කාලී තත්ත්වය යම් ප්‍රමාණයක් ජූලි 5-6 කියන මේ දිනවලදී ක්වෙට්ටා කියන ප්‍රදේශයවට ප්‍රහාර වාර්තා වෙලා තියෙනවා. සියාරට් කියන පොලිස් මුරපලට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම බෙලා කියන ප්‍රදේශයට රතපෙළපාලියකට සැඟවී කළ ප්‍රහාරයක් ඇතුළු ප්‍රධාන සිදුවීම් තුනක් තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. මේ වාර්තා තුන ඇතුළතදී තමයි ප්‍රහාර 176ක් වාර්තා වෙන්නේ. කියන්නේ ජූලි මාසයේදී පමණක් ප්‍රහාර 176ක්. එතකොට අපිට කියන්න පුළුවන් ඔවුන් සමහන් කරා වගේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් යටතේ ජීවත් වෙන රටක් ප්‍රදේශයක් තමයි මේ බලුචිස්තාන් කියන ප්‍රදේශය.
2: දැන් මේ තව අමතර කාරණයක් ඉදිරිපත් කරලාද? ආම සාකච්ඡා සඳහා

0: එල්ද කරගන්න මුුණු දේති කෙනෙක්න පාකිස්තාන උන් බලාපොරොත්තුන නේද විශාල මූල්‍යමේ ආධාරය
1: ආධානයගේ
0: ආර්ථිකය ගොඩ ගන්න
1: ඔවුන් පහුගෙද වසලාර කපිල සඳහන් කරන වගේ අමරිකානු ඔය ඉරානය දෙරට එකගතාවයකට ඇවිල්ල පාකිස්ානයට ගෙන්වා ගන්න උන් කටයුතු නයි වගේම තමයි ඒ රටේදී මේ සාමසාකච්ඡාව පැවැත්ව හොත් ඔවන් යම් මුදලක් කිල්ලමට නිශ්චත වශයෙන් තහවරුලන කොපමන මුදලක්ද කියන කාරණේ ඒ සාමසාකච්ඡාව තියන්න පාකිස්ානයට එන්න කියලා ආරාධනා කරට ඔවුන් අර වක්්‍රාකාරයෙන් කපිලකිව්වාගේ අර මූල්‍යම ආධාරයක් තමයි බලාපොරොත්තුනේ ඒ වෙලාවේ මේ සාමසාකච්ඡාව තියන්නගෙහි.
2: සම්බන්ධයෙන් කතා කරද්දී මේ ඔබ සමහන්ත හරියටම මේ ගාන කෝමන දිගට සඳහන් කරන්න බෑ කියලා. දැන් බොහෝ වෙලාවට අපි සාමාන්‍ය වාතාවරණය අනුව සලකමු. ඔබත් මමත් දන්න උදාහරණයක් යම් දෙදෙනෙක්ගේ ගැටුමකදී කවුරු හරි කෙනෙක් ඒ සඳහා ඍජුව පෙනී සිටින්නේ යම් බලාපොරොත්තුවක් හිතේ ඇතිව. ඉතින් මං හිතනවා අනිවාර්යයෙන්ම පාකිස්තානයේ බලාපොරොත්තුවත් ඔබ සඳහන් කළා වගේ මේ යම් මූල්‍යමය ආධාරයක් බලාපොරොත්තුවෙන් කරු මැදිහත් වීමක් වෙන්න ඕන.
1: අපි එහෙනම් අදට අපිට නියමිත කාල වේලාවක් දැන් ඉක්වා ගොස් තියෙන කපිල. අපි ලබන සතියේ උදෑසන 7ට හමු වෙමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා ලක්හඬ Beyond the Borders Beyond the Headline වැඩසටහන සමගින්. මම ගෙහන් ගීත් ඉෂේර.
2: මම කුද්මී මේකලා.
1: එතක විශේෂයෙන් මතක් කරන්න අද දවසේදී මේ විදස්පුවත් විශ්ලේෂණ සඳහා අපිත් එක්ක එකතු වුණා වැඩසටහන අංශයේ කළමනාකරු කපිල තිලකසිරි මෙහෙම ස්තුතියි. අපි අදට ලක්හඬ Beyond the Borders Beyond the Headline වැඩසටහනින් සමු ගන්නවා ලබන සතියේ උදෑසන 7ට හමු වෙමේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජැක් ඒ සුවදායි සතියන්තයක් වෙන කියලා රැඳෙන දවස පුරාම FM 93.5 FM 93.7 ලක්නත් එක්ක.
3: Beyond the borders, beyond the headlines.

0: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදෑයටයි විනාඩි 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබලේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි
6: සම අනුප

0: ටෙල් ෆයිබක ගෙදරම ෆිට කරන්න ඔක්කම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්
1: ඇසේ සුදැවිල්ලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල් ඇක්ටිව් ප්ලස්
6: සයිබර් 10

0: උදයටයි විනාඩි 11යි වෙලාව. සයිබචෙන් ඇතුලේ අපි හැමදාම කතා කරලේ අලුත් වෙන ශ්‍රී ලංකාව ගැන. තාක්ෂණයෙන් සන්නද්ධ වෙන ශ්‍රී ලංකාව. එහෙම තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් ගොඩනගන්න ගරු ජනාධිපතිතුමන් අලුත් විෂයපතයක් නොයසේනම් සාධනීය ගමනක් සඳහා වන අමාත්‍යංශයක් නිර්මාණය කරන ඔහි වගකීම බාරගන්න එතුමයි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් ශ්‍රී ලංකාවක් හැදෙනවා. මේ හැදෙන ඩිජිටල් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සමස්ත රටම එක්කාසු කිරීම, තරුණ බාල මහලු ભેදයෙන් තොර ඒ සියලු දෙනාට මේ දැනුම රැගෙන යාම අපේ වගකීම කරගෙන බිඳුවේ මීට වසර දෙකකට හැපැත්තේ අපි සයිබර්ජන් සමාජය තුළ කතා බහට ලක් වෙන මාතෘකා කතා කරන වැඩසටහන බවට පත් වෙන්නේ. රනිල්, මේ අපි ආරම්භ කරපු වැඩකටයුත්තේ සුබ පණිවිඩයක් ලෝකෙට කියන්න තියෙන වෙලාවක්.
1: අනිවාර්යෙන්
0: AI තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව බලගන්වන්න මේ වෙනකොට ජාතික වගකීමක් ඉටු කරමින් විශේෂ කාර්යයක් සිද්ධ වෙනවා. ඒ ගැනත් අපිට කියන්න ගියලා මොබිටෙල්
1: කරලා තියෙනවා. අපි සයිබර්ජන් වලට ශක්තියක් ලබා දෙන ශ්‍රී ලංකා SLT මොබිටෙල් ගැන අපි කියන ගමම්ම ඔබ AI නවෝත්පාදනයට ජාතික පිළිගැනීමක් ලබා ගන්න National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන National AI Award සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශේෂ්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් වෙන වැඩපිළිවෙළවන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මෙවර සම්මාන ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පිරිනැමෙනවා. ඒ සඳහා යටතේ සම්මාන 16ක් පිරිනැමෙනවා. ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය යටතේ AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය, ඒ වගේම AI අපනයන විශිෂ්ටතා සම්මානය, වගේම කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මානය යටතේ කෘෂිකාර්මාන්තය සඳහා හොඳම AI විසඳුම, බැංකු මූල්‍ය හා රක්ෂණ ශ්‍රේෂ්ඨ සඳහා හොඳම AI විසඳුම, සෞඛ්‍ය හා ජීව විද්‍යා ශ්‍රේෂ්ඨය සඳහා හොඳම AI විසඳුම, වගේම නිෂ්පාදනය සහ ඉන්ඩස්ට්‍රී 5.0 සඳහා හොඳම AI විසඳුම සහ අධ්‍යාපනය සඳහා හොඳම AI විසඳුම, වගේම ආදේශේෂ්ත්‍රි සඳහා හොඳම AI විසඳුම සඳහා සම්මාන ලබා දෙනවා. ඒ වගේම නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන යටතේ හොඳම AI ස්ටාර්ට්අප්, ඒ වගේම MSME micro small and medium enterprises සඳහා වන ව්‍යවසායකයන් සඳහා වන සම්මාන, හොඳම ඒජන්ටික් AI විසඳුම, ඒ වගේම හොඳම සිංහල දෙමළ AI නවෝත්පාදනය සහ විශ්වවිද්‍යාල AI නවෝත්පාදනය සහ AI ශේෂ්ත්‍රයේ කාන්තා නායකත්වයෙන් වෙනුනුත් මෙවර සම්මාන හිමි වෙනවා. ඒ වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා AI අධ්‍යාපනික අන්තර්ගත, මේ කියන්නේ content creators ලට, AI video හා storytelling නිර්මාණකරු, AI සමාජ බලපෑම අන්තර්ගත නිර්මාණකරු, වගේම AI අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු, AI සංස්කෘතික උරුම හා සංචාරක අන්තර්ගත නිර්මාණකරුවන්ටත් සම්මාන දෙන්න මෙවර සූදානම්.
0: ඉතින් මේ වැඩ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ? කෙනෙක්ට අවශ්‍ය නම් අයදුම්පත් යොමු කරන්න කොහොමද කියන එකත් අපි රොනිල් මතක් කරනවා.
1: ඔව්, දැන්ම අයදුම් කරන්න ඕනේ ඔබ AIExpo.lk වෙබ්සයිට් එකට ලොග් වෙලා සියලුම අයදුම් පත්‍ර සහ විස්තර ඔබට ලබා ගන්න පුළුවන්. අයදුම් කිරීමේ අවසාන දිනේ අගෝස්තු 22 දැන්ම ලොග් වෙන්න. ඔබ AI ශේෂ්ත්‍රයට බලපෑමක් කරා කියලා ඔබ හිතනවා නම් අනිවාර්යෙන්ම ඔබට මේ සම්මාන හිමි විය යුතුයි. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා අයදුම් කරන්න කියලායි අපි ආරාධනා කරන්නේ.
0: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියලා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලය, විශේෂයෙන්ම රජලව ලොතරැයි ලෝකයේ රජු විදිහට කිරුළු දරන මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට ඒකබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන එක මන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් 125 ජයග්‍රාහකයින්, 300 ක්‍රාධික පිරිසක්, රුපියල් 110 හිමිකරුවන් ජයග්‍රාහකයන් 5 දෙනෙක්, ලක්ෂපතියන් 6000 ක්‍රාධික පිරිසක්, යතුරුපැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තයින්ද රටපුරා බිහි කරන ගමන් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. මේ සියලු දෙනාගේ මුණට සතුටක් එකතු කරන්න 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේ වෙනකොට දසබන සුපිරි ජයග්‍රාහකයා වන ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 ඉක්මෝ සුපිරි ත්‍යාගය වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත්ගොන්නෙන් බිහි කරන්න තමයි හැකියාව ලැබෙන්නේ. සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගය, රුපියල් 125 ප්‍රථම ත්‍යාගය, ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕනේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැඳන ජාතික ලොතරැයි මණ්ඩලය මතක් කිරීමත් එක්ක දැන් අපි යන්න ලෑස්ති ලෝක මට්ටමින් සංවිධානය වුණු විශේෂ කාරණාවක් පිළිබඳව කියන්න. පහුගිය දවස් ටිකේ අපි දැක්ක ප්‍රවෘත්තියෙන් බලනකොට චීනයේ ෂැංහයි නුවර පැවැත්වුණා මේ 2026 ලෝක කෘතිම බුද්ධි සමුළුව. මේ සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ සමුළුව අමතන්න ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික මාධ්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉංජිනේරු එරංග වීරවර්ධන මහත්තයාට අවස්ථාව ලැබෙනවා. දීප්තිමත් අනාගතයක් සඳහා AI හවුල්කාරීත්වය යන තේමාව යටතේ තමයි මේ සමුළුව ලෝකෙ පුරා විවිධ ඩිජිටල් අමාත්‍යවරුන් ප්‍රමුඛ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛීන් විශාල ප්‍රේසග්ගේ සහභාගීන් පවත්වනු ලැබුවේ. ඉතින් මේක ලංකාවට ලැබුණු විශේෂ අවස්ථාවක් රණේ. හරි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා මේ සඳහා සහභාගී වෙනවා. විශේෂයෙන්ම ඒගමනේදී ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදේශක අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන සුමුදු රත්නායක මහත්තයත් මේ කටයුත්තට සහභාගී වුණා. මේ රාජතාන්ත්‍රික මට්ටමේ ආරාධනය, මේක නිකන් ප්‍රදර්ශනයක් බලලා යන්න එන්න හෝ ටිකට් එකක් අරගෙන ගිහින් ප්‍රදර්ශනයක් බලලා හපවු එනවා කියන තැනින් එහාට ගිය වැඩක්. අපිට ආරාධනාවක් ලැබෙනවා විශේෂයෙන් චීනය වගේ රටවල් මීට අවුරුදු ගානකට කලින් තමයි ඔය ඩිජිටල් විප්ලවයට සැරසෙන්නේ. ඔවුන්ගේ පිළිගැනීම නිල දහරින් වගේ තනතුරු දැන් නැහැ නේ සෝඳු මහත්තයා, නේද? iPhone කියන්නත් බැරි වුණා මට. iWatch උදැසන
2: කතාව ටිකක් වැඩෙන් විදිහකට ගිහින්ද ටිකක් බැරි. හැබැයි හොඳ පණිවිඩයකුත් ලැබුණා මං හිතන්නේ. දැන් ලංකාවේ AI සමුළු තියෙනවා, AI ප්‍රදර්ශන එනවා, ඒ වගේම AI ත්‍යාග
1: සම්මානත් දෙනවා.
2: සම්මානත් දෙනවා.
1: මේ විශේෂයෙන් කියන්න ඕනේ ඔබතුමා අමුල් වෙලා මේ වැඩ පිළිවෙල සහ මේ සයිබර්ජෙන් මේ වැඩේ මෙච්චර කාලයක් කරගෙන යන්න ඔබතුමා සහ අපේ ඉන්දික ගමගේ මහත්මයා අපේ අධ්‍යක්ෂ මණ්ඩලේ මේ වැඩේ අතාරින්න නැතුව අල්ලගෙන ආපු දෙන්නෙක්. ඒකත් අපි ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. හේතුව තමයි ඔබතුමා කියන අමාත්‍යංශී කරන ගමන් මේක මීඩියා වලට යන්න ඕනේ, මේක මිනිස්සුන්ට යන්න ඕනේ කියන මතයේ ඉඳලා ඔබතුමා එවෙනුවෙන් පෙනී සිටපු එක ගැනත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන ඇතුළෙම.
0: දැන් මේ චීනය වගේ රටකින් අපිට ලැබුණු මේ ආරාධනය රාජතාන්ත්‍රික මට්ටමේ ආරාධනාවක් එන්න ඒ සමුළු අමතන්න ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන්ට ලැබෙන අවස්ථාව අපිට මේ ප්‍රදර්ශනයකින් එහාට ගිය ජාතික වටිනාකමක් විදිහට දැනෙන හේතු කාරණා කීපයක් තියෙනවා. අපි ළඟ නැති ලෝකයේ ඉතාම දියුණු තාක්ෂණය අපිට හුවමාරු කරගැනීමේ හැකියාව මේ සමුළුව තුළදී නිර්මාණය වෙන්න ඇති. අපි කැමති මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. සමාජය තුළ කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් AI පිළිබඳව ලෝකයේ මේ ඩිජිටල් පරිවර්තනයන් පිළිබඳව සමුළු වලට දිගින් දිගටම විශේෂ අවස්ථා වලට විශේෂයෙන් ඔබතුමන්ලට සහභාගී වෙන්න ලැබුණා. ඒ හරහා ලබා ගන්න පන්නරය කොහොමද ලංකාවට ලැබෙන්නේ? අපේ රටේ අනාගතයේ උදෙසා කොහොමද මේ තාක්ෂණය ප්‍රයෝගික කරගන්නේ? මේ කියන කාරණා සම්බන්ධයෙන් අද අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙයි. සුමුද මහත්තයා කියන්නකෝ බලන්න, දැන් මේ සමුළුවේදී අපි ලබාගත් ජයග්‍රහණ මොනවද රටක් විදියට?
2: චීනයේ මම හිතන්නේ ලෝක රටවල් ඔක්කොම ආරාධනා කළා පැවිච්ච ලෝක සමුළුවක් AI තාක්ෂණය පිළිබඳවම. ඉතින් මමත් නියෝජ්‍යතුමරය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා සමුළුවට සහභාගී වුණා. මේක ඇත්තටම පැවැත්ුණේ චීන ජනාධිපති සී ජින්පින් මහත්තයාගේම මේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ වුණේ. ඉතින් එතුමත් ලොකු පණිවිඩයක් දුන්න ලෝකෙටම අපි AI තාක්ෂණයත් එක්ක ඇවිල්ලා තියෙන යම්කිසි දුරක් අපි කැමති අපේ තියෙන මේ AI තාක්ෂණය ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. මේ තියෙන රටවල් සීලු මෙතන අද ඇවිල්ලා ඉන්න සීලු රටවල් එක්ක මේ AI තාක්ෂණය බෙදා ගන්න වැඩේට අපිත් ලෑස්ති. චීනය ලෑස්ති කියන එක ආවෙ. ඉතින් එතකොට අපි ලංකාව විදියට ගත්තොත් චීනයත් එක්ක දැන් අපි දශක දෙක තුනක ඉඳලා ලොකු කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒකෙහිඳ මං හිතන්නේ ඔවුන් අපිට සමහර දේවල් ලොකු තියෙන නව තාක්ෂණය සහ සියල්ල මේ වෙන විටත් අපිට සමහර තැන්වල දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අධිවේගී මාර්ගවල චීනය යොදාගත්ත තාක්ෂණය තියෙනවා. ඊළඟට වරායවල් ගත්තොත් ඒ තාක්ෂණයත් එක්ක අලුත් මේ ඉදිරිමින් පවතිනවා. ඉතින් ඒකෙහිඳ මං හිතන්නේ මේක ලොකු අවස්ථාවක් ලංකාවට. ඉතින් ඒකෙදි අපිට තේරුණා අර අපි අද කතා කරන්න ගත්තෙත් මතුසංග මේ අර ලෝකෙත් එක්ක අපේ AI කරට කර යන්න පුළුවන් කමක් තියෙනවද කියන එක ලංකාව විදිහට. ඉතින් එතනදි තේරිච්චිතේ තමයි අපිට ලංකාවට එතනට යන්න බැරි කමක් නැහැ. අනිවාර්යෙන්ම අපිට කරට කර යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි මේකක් දරන්න දෙන. නමුත් ලෝකෙ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. චීනය ගත්තොත් අපිට වැඩිය ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් අපි තාම මේ අධ්‍යාපනය සහ AI තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියලා කතා වෙන තැනට එනකොට චීනය මේ ඉදිරියට ගිහිල්ලා ප්‍රවාහන සෞඛ්‍ය කුෂිකර්ම වගේ ගොඩාක් තැන්වල AI යොදා ගන්න පුහුණු වෙලා AI තාක්ෂණය යොදා ගන්නවා. නමුත් අපි තාම මෙතන නැහැ. මොකද ඒ සියල්ලටම හේතුව මං හිතන්නේ අර ලෝකෙත් එක්ක කවදාවත් අපේ රට සමපාත කිරීමක් උනේ නැහැ. මොකද තිබුණු මේ ඒකන්නේ අපිට දැම ඩිජිටල් කරන අපි නවරජය යටත ආරම්භ කරාම තමයි තේරුණ අපිට ගොඩා දේවල් මගහැරිල තියෙනවට නේද කියන එක තේරුණ ඇති මේ වසර එකමාර ඇතුරති අප ඒකයි මේ අර ටික ලොකු පින්ම පයින්් ඕන වෙලා තියෙනවා මොකද අර වසර අපි අර අවශ්‍ය වෙලාවිදී තැන්වලට යොමු නොවිච්ච නින්ද අපිට ලොකු පින්ම පයින්් වෙලා තියෙන එකනර හති දාගෙන තුන වැඩක්තම අපි දැම
0: කරගෙන
2: ලොකු ඇරියස් එකක් තියෙනවා හරියට හරිම සංක ඉතින් ඒ ඇරියස් එක කව කරගන්න නම් අපිට ටිකක් වේගවත් කරගන්න ඉතින් ඒකයි බැලුවේ ඉතින් එතකොට අපි මම හිතන සම්මුලුවේ අම්මන් හිතන ආපු සියලුම ගොඩක් රටවල් වල ඩිජිටල් ආර්ථික එහෙම නැත්නම් ඩිජිටල් සම්බන්ධව සිටින ඇමතිවරු වල එක එක රටවල් වල අපි ඉදිරියට ගැන කතා කරමු නමුත් මේකේ සමහර අපිට ගත යුතු දේවල් තිබුණා උදාහරණයක් විදිහට ගත්තොත් කසකස්ථානය තමන්ගේ විවස්ථාවෙන්ම AI පොලිසි එකක් ඒ රට ඇතුළේ ස්ථාපිත කළා. ඒ කියන්නේ ඒ AI ප්‍රතිපත්තිය මේ රටට ඒ කියන්නේ රටට අවශ්‍ය AI ප්‍රතිපත්තිය ඒ රටේ විවස්ථාව ඇතුළටම ඇතුළත්
0: කළා.
2: ඒකවල දැන් අපිටත් ඒ වගේ තැන් වලට යන්න වෙනවා. මොකද අපි AI තාක්ෂණය මේක එනවා නම් මේක රටේ ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. මේක රටේ ප්‍රතිපත්තියක්. එතකොට අපි හිතනවා නම් මෙතනින් එහාට කුෂිකර්මාන්තයේ තියෙන යොදා ගැනීම් ටික AI තාක්ෂණය හරහා යනවා නම් මේක ප්‍රතිපත්තිමයක් හැදලා නීති රාමුවක් ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේක වේගවත් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒකට අවශ්‍ය අර අවශ්‍ය යටිතල පහසුකම් ටික වේගවත් වෙන්නේ හැදෙන්නේ. ඉතින් එතනට ගිහිල්ලා තියෙනවා. එතකොට සමහර රටවල් තිබුණා AI විශ්වවිද්‍යාල ආරම්භ කළා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියටම සම්බන්ධ විශ්වවිද්‍යාල. එතනට ආරම්භ වෙලා. ඉතින් එතකොට සමහර රටවල් තිබුණා රොබෝ තාක්ෂණ AI තාක්ෂණත් එක්ක රොබොටික්ස් රොබෝ තාක්ෂණය යොදාගෙන ඔවුන් දැන් ඒ වැඩසටහන් ආරම්භ කළා. ඒ කියන්නේ සමහර ක්‍රියාවලිය රොබෝලවරු යොදාගෙන වෙනවා.
0: මේ පරීක්ෂණ මට්ටමේ නෙමෙයි, ඔවුන් ප්‍රායෝගික මට්ටමේ කරමින් ඉන්නේ.
2: අන්න හරි. එතනට ගිහිල්ලා. ඉතින් එතකොට අපිට අර කීපු ලොකු පිම්ම පයින්නවා නම් අපිට යන්න බැරි කමක් නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම මම හිතන්නේ ජනාධිපතිතුමාටත් හොඳ දැක්මක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පිරිස ඉන්නවා. මම ජනාධිපතිතුමා අපිට කලින් මේ ඉන්දියාවේ තිබුණා AI impact. එහෙම නැත්නම් මේ AI මගෙන් අපිට තියෙන බලපෑම ගැන කතා කරනත් ලෝක සමුළුවක්. ඒක ඉන්දියාවේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුනේ. ඒකට අපේ ජනාධිපතිතුමාම සහභාගී වුණා. ඉතින් එතනදිත් කතා කරේ මේ AI තාක්ෂණයත් එක්ක කොහොමද අපි මේ බලපෑම ජනතාවගේ පැත්තට තියෙන බලපෑම් මොනවාද? ඒ බලපෑම් වලින් අපි කොහොමද මිදිලා මේක හරි විදිහට ගන්නෙ? ඉතින් මම හිතන්නේ දැන් මාසයක් විතර වගේ මට මතක විදිහට අර YouTube එකෙත් ඇති ඇමරිකාවේ අපි දන්නවා ටෙස්ලා ඒ වගේම ස්ටාලින්ක ආයතනයේ නිර්මාතෘවරයා එලොන් මාස්ක් කියනවා තව අවුරුදු 5ක් යද්දී AI අපිව පාලනය කරන්න ගනී කියලා. ඒ කියන්නේ કૃත්‍රිම බුද්ධිය ඇවිල්ලා අපිව පාලනය කරන දන්ට එයි කියන එක කියනවා. ඒ කියන්නේ අපිට නිකන් ඉන්න වෙනවා. AI තාක්ෂණය තමයි අපිව මෙහෙවන්නේ. ඉතින් එතනට යන්න පුළුවන්. හැබැයි එතකොට අර අපි අර කියන අපිට ඒ විදිහට AI වලින්ම අපිව කන්ට්‍රෝල් කරන්න දෙනවද කියන තැනට යනවනම් අපි AI ඇතුලේ ඉන්න ඕන. මොකද ඕක වෙන්නේ අපි අවශ්‍ය AI තාක්ෂණයේ අවශ්‍ය සියලු ඒත් කරුණුකාරණ ඒ වගේම ඒවට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිසි දෙයක් නොකර හිටියොත් AI වලින් තියෙන බලපෑම වැඩි වෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒකෙන් ද අපිට හැමුණොත් වෙන්නේ AI කියන දෙයක් කරගෙන අපිටත් ඉන්න AI වලින් කිව්ව මේ වෙලාවේ කන්න කියලා කාලා ඉන්න. ඉතින් මොකද අපි ඒත් ඇතන්ට ගිහිල්ලා නැතත් හැබැයි අපි මේ AI තාක්ෂණයත් එක්ක යොදාගෙන තියෙනවා නම් එතකොට අපිට අර තියෙන බලපෑම අඩුයි. මොකද අපි යොදා ගන්නවා කියන්නේ අපි හරි දෙයට විතරයි මේ AI තාක්ෂණය යොදා ගන්නේ. හරි දෙයට හරියට පරිශන කළා මේක පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා මොන වගේ ශේෂ්ත්‍රවලද අපි AI යොදා ගන්නේ, කුෂිකර්මාන්තයේද, ප්‍රවාහනද, සෞඛ්‍යද, කොතනද කියන එක. හැබැයි අපි එතනට පහු වුණොත් අර හැමදාම වෙන්නේ සාමාන්‍යයෙන් දැන් අපි කරනවානේ අපේ රටේ මං හිතන්නේ ජනාධිපතිතුමා වේදිකාවකත් කතා කරපු කතාවක් මට තාම මතකයි. අපිට දැන් කාර් හදලා විකුණන්න පුළුවන් රටක් නෙමෙයි.
0: ඔව්.
2: ඒ කියන්නේ අපි දන්නවා ලෝකේ දැන් කාර් හදන කට්ටිය ඒව බාර අරගෙන ඉවරයි. ඒ කියන්නේ අපේ රටේ කාර්යයක් හදලා ඕන ලංකාවේද විකුණ ගත්තට අපිට එහෙම කාර් එකක් හදලා ඒකට බ්‍රෑන්ඩ් නේම් එකක් දාලා එහෙම යන්න බෑ. මොකද ඒක වෙන කෙනෙක් අල්ලගෙන ඉවරයි.
0: දැන් අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍යෙම සමහර වෙලාවට වීඩියෝස් යනවා මේ ස්කෝල් එක දරුවෝ ටිකක් එකතු වෙලා කාර් එකක් හදලා ඒක පොඩි ප්‍රාථමික මට්ටමේ තියෙන එකක්. නමුත් ඉතින් ඔහුගේ වයසත් එක්ක බලපුවම මේක ලොකු වැඩක්. ඊට පස්සේ උන්නේ යටින් කමෙන්ට්ස් ගොඩාක් දෙනවා මේ රටේ මේවට අත දෙන්නේ නැහැ. මේ දරුවන්ට හොඳ තාක්ෂණය දැනුම දුන්නොත් එහෙනම් මේගොල්ලෝ ලෝකේ වෙනස් කරයි, බ්‍රෑන්ඩ්ස් හදයි. ඔය කතන්දර කියන නමුත් අපි දැක්කනේ ලංකාවේම සමාගම් කීපයක් වාහන දාන්න පටන් ගත්තා. ඒකක්වත්
2: මහා පරිමාණයෙන් පටන් ගත්තා. ඉතින් ඒක තමයි මහා පරිමාණයෙන් පටන් ගත්තත් අර පොඩි වෙළඳපොළ. මොකද අපි නිෂ්පාදන කරාට වැඩක් නැහැ අපිට නිෂ්පාදන වෙළඳපොළ නැත්තම්. ඉතින් ඒක දැන් මං හිතන්නේ ඒක තමයි එතනට යන්න ඕන. දැන් ජපානයෙන් මං හිතන්නේ ගොඩක් මෝටරත් පටන් ගත්තා. හැබැයි දැන් ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර් දැක්කොත් තියෙන චීනෙන් අපිට. මොකද චීනේ එතනට ජපාන්ට කලින් ගියා. ඔවුන්නේ තාක්ෂණය ගත්තා. ඉතින් දැන් උදාහරණයක් දෙන්න නම් මෙම් ගත්තොත් BYD කියන්නේ ලන් ලෝකෙටම බලපෑම් කරන්න පුළුවන් මේකක්. ඒ කියන්නේ ගොඩක් මේ ඉලෙක්ට්‍රික් තාක්ෂණයෙන් එන්නේ. එතකොට පරිසර හිතකාමී ඉන්ධන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට තියෙන අර ඩිමාන්ඩ් එක වැඩි. නමුත් අපිට දැන් ඉලෙක්ට්‍රික් කාර් එකක් අපේ රටෙත් හදන්න පුළුවන් වුණාට, තාක්ෂණය ටිකක් අඩුවෙන් ඉදුණාට, මේ අපිට ඒකට වෙළඳපොළක් නැහැ ලෝකෙට. මොකද ඒ වෙළඳපොළ අල්ලගත්ත පිරිසක් ඉන්නවා. ඉතින් එතනින් එහාට ගත්තොත් අනිත් පැත්තත් ගත්තත් ඉලෙක්ට්‍රොනික බඩු ගත්තත් අපි හිතමු මොබයිල් ෆෝන් කියලා. අපිට මතු සංක දැන් ආයි ඒ කියන්නේ අපිට මේ ඒ කියන්නේ මේ පසුගාමීව හිතනව නෙමෙයි, අපිට Apple ෆෝන් එකට ෆයිට් කරන්න පුළුවන් ෆෝන් එකක් හදන්න තරම් පුළුවන් තාක්ෂණිකව අපිට පුළුවන්. අපේ පිරිස ඉන්නවා, සියල්ල ඉන්නවා, අවශ්‍ය දැනුම සියල්ල තිබුණට අපිට ඒ වෙළඳපොළට තරඟ කරන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට අන්න එතකොට අපි දැනගන්න ඕනේ අපිට ඒක උනේ අපි අවශ්‍ය වෙලාවෙදී ඒවට යොමු නොවෙච්ච නිසා.
0: මේකට මේ ප්‍රායෝගික අත්දැකීම් ගණනාවක් නැද්ද? අපි ඔය මීට අවුරුදු 15කට විතර එහා පැත්තේ චීනෙට යනකොට අපිව පිළිගන්න ඉන්න රොබෝ අපිට කතා කරනවා. එයාම තමයි අපේ බඩු ටික අරගෙන ගිහිල්ලා කාමරයට දාලා දෙන්නේ. අපිට මේව මැජික් වගේ තිබුණා. එතනින් එහාට සාමාන්‍ය මිනිස්සු මුණ ගැහෙන පාරට ගියාම ඒගොල්ලන්ගේ ගෙවීම් සියල්ල සුමුදු මාත මීට අවුරුදු ගානකට කලින් තමයි ඩිජිටල් වුණේ. මොබයිල් ෆෝන් එක විතරක් තිබුණොත් ඒ රටේ මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන්. ටැක්සියට ගෙවන්න, කඩෙන් බඩු ගන්න, ඇඳුමක් ගන්න, කෑම කඩේට ගියාම කෑම ටික ගන්න, ඒ හැම දෙයකටම ස්කෑන් කරලා පේ කරන්න පුළුවන් ඔවුන්ගේම ක්‍රමයක් තිබුණා. ඔවුන්ට වීචැට් එක තිබුණා. ආයේ ලෝකේ අනිත් මොනවා නැතත් ඔවුන් මේක ඇතුලේ තමයි කතා බහ කළේ. තරුණ කණ්ඩායම් වලට රජයේ පවර්ලා දීච්ච වගකීම තමයි වැඩිහිටි ප්‍රජාවට මේ තාක්ෂණය කියලා දෙන්න. ඒක ජාතික ව්‍යාපෘතියක්ද? දැන් ඔවුන් මේ වැඩෙන් සන්නද්ධයි. ඉතින් එහෙම වටපිටාවක් අවුරුදු 10කට කලින් අපේ තිබ්බේ නැහැ. අපිට දැනටත් තියෙන ප්‍රශ්නේ තමයි වැඩිහිටි ප්‍රජාව අර ස්කෑම් වලට අහු වෙන එක නතර කරගන්න අපි උදේට හොසර කතා කරන්නේ. එතකොට අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඇත්තටම අර කිව්වගේ ඇරියස් එක තමයි දැන් මේ අපිට හිමින් ඉතාම වේගෙන් නමුත් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා
2: තියෙන්නේ. රටක් විදිහට ඉතින් අපි සමහර තැන්වලදී අපිත් ලැජ්ජා වෙන්න ඕන. මොකද දැන් අපි ඇත්තටම අන්තර්ජාලය කියන එකේ අපි ගොඩක් ඉදිරියෙන් හිටියා. ඒ කියන්නේ 4G 3G සමහර වෙලාවට අපි අපේ ආසල්වැසි රටවල් එන්නත් කලින් අපි එතනට ගියා. 4G තාක්ෂණයෙන් සම්පූර්ණ රටම ආවරණය කළ ඉවරදී සමහර ඉන්දියාවත් ඉවර නැහැ. 5G ත් එහෙමයි. ඒ කියන්නේ මේ රටේ මේ කියන්නේ මුළු රටම අන්තර්ජාලයෙන් ආවරණය කරා කියන එක නෙමෙයි. නමුත් ඒ තාක්ෂණය අපේ රටේ යම් කිසි ප්‍රදේශවල හරි තිබුණා. ඉතින් සමහර රටවල් තිබුණා මේ අන්තර්ජාල පහසුකම් කියන එක තාම මුළු රට පුරාම අධිවේගී අන්තර්ජාල කියන එක ආවරණය නොවිච්ච රටවලුත් තියෙනවා. ඉතින් එතනට ගියාම අපේ රටට අර යටතල පහසුකම් වල සමහර පැති තිබුණා. අපේ ගාව තිබුණා. මොකද පළවෙනි දේ තමයි අපිට මොන දේ තාක්ෂණයත් එක්ක යනවා නම් අපිට අධිවේගී අන්තර්ජාල පහසුකම් තියෙන්න වෙනවා. ඉතින් ඒක මේ රටට නිසි වේලාවෙදී ආවා, නිසි වේලාවෙදී ලබා දුන්නා. ඉතින් තාමත් මං හිතන්නේ අසල්වැසි රටවල් ටික ඔක්කොම ගත්තම තාමත් අපි හිතන් හිටියට නිකන් අර අපේ මේ ඩේටා වලට එහෙම නැත්නම් වොයිස් වලට ලොකු ගණන් ගන්නවා කියලා මේ ආසියානු කලාපේ අඩුම මිල තාමත් අපේ රටේ තියෙන්නේ අන්තර්ජාල සේවා සපයීමේදී. ඉතින් එතකොට අපිට ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒක මම හිතන්නේ වෙනම අවස්ථාවලත් කට්ටිය කතා කරලා ඇති. මේ අපේ රටේ තරම් අඩුවට ඩේටා හම්බෙන්නේ නැහැ වෙනින් රටකට ගියොත්. සරලව කතා කරොත් ඒකයි. හැබැයි අපි මේ හම්බෙන අන්තර්ජාලයේ ලැබෙන ඩේටා ටික හරි දේට යොදා ගන්නවද නැද්ද කියන එක අපි වෙනම සාකච්ඡාවට ගන්න ඕන. ඉතින් AI පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ අපි ලෝකේ කරට කර යනවා නම් අපිට කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒක මූලික වශයෙන්ම තියෙන්නේ මේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අධ්‍යාපනය සහ කුසලතා ඉදිරියට ගේන්න. ඒක පළවෙනි දේ තමයි පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමට මේ AI තාක්ෂණය ගෙනියන්න ඕනේ. ඉතින් ඒ වගේම අර අපි කියන අපිට දැන් අපි අර මෙච්චර කල් කියන්නේ මේ අපිට මතක නම් අපි කිව්වේ මේ අර කම්පියුටර් ලිටරසි. එහෙම නැත්නම් අපි කියන වචනයක් ඩිජිටල් ලිටරසි කියලා. ඉතින් ඒ කියන්නේ අපි මේ පරිගණක පිළිබඳව සාක්ෂරතාවේ අපි කතා කරපු වචන තමයි පරිගණක සාක්ෂරතාවේ. හැබැයි අපිට දැන් තියෙන වචන තමයි AI ලිටරසි. කෘතිම බුද්ධිය පිළිබඳව සාක්ෂරතාවය වැඩි කරන්න ඕනේ. ඒ උන්ට මේ ප්‍රායෝගිකව කොහොමද කෘතිම බුද්ධිය යොදා ගන්න කියන එක දෙනවා. ඉතින් මේක මූලික වශයෙන්ම මේ අධ්‍යාපනය සහ කුසලතා කියන එක පාසල් විශ්වවිද්‍යාල ඊළඟට රාජ්‍ය සේවී සාර්ජ්‍ය සේවීන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඒ සියලු දෙනාට මේ දැන් අපි අර කතා කරපු අපිට පුරුදු පරිගණක සාක්ෂරතාවයේ වෙනුවට AI සාක්ෂරතාවයට යන්න වෙනවා. ඉතින් ඒක මූලික වශයෙන්ම අපිට යන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ රාජ්‍ය සේවා ටික දැන් එතන ඒ පින්ම පැනල ඉවර වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕන රාජ්‍ය සේවා ටික අපි ඒක නිකන් AI කරන්නේ එහෙම නැත්නම් කෘතිම බුද්ධිකරණයට ලක් කරන්න ඕනේ. ඉතින් අපිට ගන්න පුළුවන් තැන් තියෙනවා. උදාහරණ විදිහට ප්‍රවාහන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ඒ වගේම අනිකුත් පුරවැසි සේවා මේ AI තාක්ෂණය යොදාගෙන එකක් වේගවත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කාර්යක්ෂම සේවයක් ලබා දෙන්න ඕන. ඉතින් ඊට කලින් මම හිතන්නේ ඉස්සල්ලා අර අපි කියන AI ලිටරසි එක හදන්න වෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ඔය චීනය එතනට ගිහිල්ලා අනිත් රටවල් එතනට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ AI ලිටරසි එක කියන එක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි අපේ රටේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි දැන් මම හිතන්නේ මේ කියන අපි එතනට අඩිතාලම දාලා ඉවරයි සිංහල සහ දෙමළ භාෂාව කෘතිම බුද්ධියත් එක්ක ගේන එක. ඔව්. ඉතින් මොකද මේක මේ කෘතිම බුද්ධිය කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් යන එකක් නෙමෙයි. ඉතින් එතකොට අපි අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ මේ සිංහල භාෂාව එහෙම නැත්නම් දෙමළ භාෂාවත් ඇතුළත් කරපු AI එහෙම නැත්නම් මේ කෘතිම බුද්ධිය මේ සිංහල සහ දෙමළ භාෂාව ඉංග්‍රීසි භාෂාව කොහොමද තියෙන එක අන්න ඒක ඇතුළේ අපිට අඳුම තරමේ මොඩල් ටිකක් හදන්න ඕන. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් AI මොඩල් තියෙන්න ඕන. දෙමළ භාෂාවෙන් AI මොඩල් තියෙන්න ඕන. ඉතින් අන්න එතනට අපි යන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ අර ලබා දෙන ඩිජිටල් සේවා ටික මේක සංවර්ධනය කරන්න පුළුවන්. මොකද අපි මොඩල් හදලා තියෙනවා ලංකාවේ භාවිත කරන භාෂා දෙකෙන්ම. ඒ අන්න එතනට යන්න ඕන. මොකද චීනය කියන්නේත් ඉංග්‍රීසියෙන් AI කරලා නෙමෙයි.
0: නැහැ.
2: ඒ ඔවුන්ගේ භාෂාව තමයි ඔවුන් AI එක බද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ ඇතුළේ මොඩල් හදලා තිබුණා. ඉතින් අපිත් එතනට යන්න ඕන. ඉතින් මේක අර අපි කියන වගේ අපිට ලොකු පිම්මක් පයින්න වෙනවා. මොකද අපි අවශ්‍ය වෙලාවේදී මේ දේවල් නොකර සිටීම නිසා මේ අර අර ලෝක යන වේගයට කරට කර යනවා නම් අපිට ටිකක් හයියෙන් දුවන්න වෙනවා. හදි දාගෙන දුවන්න වෙනවා. අර මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා මීටර් 400 නැත්නම් මීටර් 800 වගේ දුවද්දි අපි ටිකක් අනෙක් කට්ටිය දුවද්දි ආරම්භයේදී පහුවෙලා දිව්වොත් අපිට අන්තිම වෙලාවේදී ටිකක් දුවන්න ඕන වේගේ වැඩි. අන්න එහෙම දෙයක් තමයි දැන් අපිට වෙලා තියෙන්නේ.
0: ඇත්තටම දුවන එකයි බොරුවට දුවන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අර ලෝකෙට පේන්න බැලුමකුත් අපි ඇරියා මීට උගේ කාලයකට කලින්. يعني ડિජිටල් මහා පරිවර්තනයක් සිද්ධ වෙනවා වගේ බැලුමක් ගියා බැලුමට වෙච්ච දේකුත් නැහැ රටට වෙච්ච දේකුත් නැහැ ඒවා සඳහා වියදම් කරපු දේවල් ඵලදායිද කියන එක පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා කොහොම නමුත් දැන් අපිට තියෙනවා ඇත්තටම AI එක්ක කරට කර තරඟ කරන්න ලෝකේ අනිකුත් රටවල් එක්කලා බද්ධ වෙලා ඒ රටවල් වලට තරඟයක් දෙන්න පුළුවන් මට්ටමට අපි ළඟා විය යුතුයි කියන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කඩා බිඳ දෙමීමේ අරමුණින් නෙමෙයි අඩුමතරම ඔවුන් නිෂ්පාදනය කරන දේවල් භාවිත කිරීම සඳහා හෝ අපිට යම් කිසි දැක්මක් සාක්ෂරතාවයක අවශ්‍යතාව තියෙනවා. අපි කතා කරමින් ඉන්නේ ලෝකයේ අනිකුත් රටවල් එක්ක කරට කර AI තාක්ෂණය ඔස්සේ අපිට හැප්පෙන්න පුළුවන්ද කියන කාරණේ. ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුමුදු රත්නායක මහත්මයාත් එක්ක අපි කතා කරමු. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. විරාමයට කලින් විශේෂ පණිවිඩ කිහිපයක් දෙන මතක් කරන්න. අද සියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිය රජකිරුළු මහජන සම්පත් ලොතරැයිය රටේ සංවර්ධනයට සෞඛ්‍යට අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගෙන යාමට ඒකබද්ධ අරමුදලට ඍජුව දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් රුපියල් කෝටි ගණනින් තෑගි දෙමින් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවන් එකයක් එතකොට රුපියල් 125 ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් රුපියල් 10,00,000 ජයග්‍රාහකින් 5 දෙනෙක් ලක්ෂපතියන් 6,000කට අධික පිරිසක් ඒ වගේම යතුරුපැදි රන්කාසි වෞජර්පතිමි වාසනාවන්තයින් දරපුරා විහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රමුඛයා විදියට මහජන සම්පතට හැකියාව ලැබුණා. මේ අවුරුද්ද වෙනකොට මේ වෙන වෙලාවේ දසවන සුපිරි ත්‍යාගලාභය මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. රුපියල් 3,04,00,000 ක්ම සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයන් අනුරාධපුර ප්‍රදේශයෙන් බිහි වෙන්නේ. කේ චන්ද්‍රලදා මහත්මියගේ ටිකට් පත්ගොන්නේ සුපුරුදු පරිදි නැවතත් රුපියල් 2,00,00,000 සුපිරි ත්‍යාගය. එතකොට 125 ප්‍රථම ත්‍යාගය, 100,00,000 ත්‍යාග සමග අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා ගන්න පුළුවන් මහජන සම්පත ලොතරැයි හරහා. මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕන රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීම.
1: ඒ වගේම ඔබේ AI නවෝත්පාදනයට ජාතික පිළිගැනීමක් ලබා ගන්න National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් වෙනවා. ඉතින් මෙවර සම්මාන ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පිරිනැමෙනවා. යටතේ සම්මාන 16ක් ඔබට පිරිනමන්න බලාපොරොත්තු වෙනවා. ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය යටතේ AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය, AI අපනයන විශිෂ්ටතා සම්මානය, වගේම කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන යටතේ කෘෂි කර්මාන්තය සඳහා හොඳම AI විසඳුම, බැංකු මූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍රය සඳහා හොඳම AI විසඳුම, සෞඛ්‍ය හා ජීව විද්‍යා ක්ෂේත්‍රය සඳහා හොඳම AI විසඳුම, නිෂ්පාදන හා ඉන්ඩස්ට්‍රී 5.0 සඳහා හොඳම AI විසඳුම, අධ්‍යාපනය සඳහා හොඳම AI විසඳුම, මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා හොඳම AI විසඳුම, වගේම නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන යටතේ හොඳම AI ස්ටාර්ට්අප්, ඒ වගේම MSME මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිස සඳහා AI නවෝත්පාදන සම්මානය, හොඳම ඒජෙන්ටික් AI විසඳුම, ඒ වගේම සිංහල දෙමළ AI නවෝත්පාදනය සහ විශ්වවිද්‍යාල AI නවෝත්පාදනය, AI ශේෂ්ත්‍රී කාන්තා නායකත්වය, මෙවැනි කාණ්ඩ ගණනාවක් යටතේ, ඒ වගේම වසරේ AI අන්තර්ගත, එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සඳහා වන AI අධ්‍යාපනික අන්තර්ගත නිර්මාණකරු, AI වීඩියෝ හා ස්ටෝරි ටෙලින් නිර්මාණකරු, AI සමාජ බලපෑම් අන්තර්ගත නිර්මාණකරු සහ AI අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු සහ AI සංස්කෘතික උරුම හා සංචාරක අන්තර්ගත නිර්මාණකරු යටතේ කාණ්ඩ කිහිපයක් යටතේ ඔබට සම්මාන දිනා ගන්න පුළුවන්. ලංකාවේ AI පුරෝගාමින් අතර ඔබේ නමත් සටහන් කරන්න අයදුම් කරන්න අගෝස්තු 22 කලින් දැන් මයිදුම් කරන්න ඔබ ලොග් වෙන්න ඕනේ AIExpo.lk වෙබ්සයිට් එකට. AIExpo.lk වෙබ්සයිට් එකට අනිවාර්යෙන් ඔබේ AI නිර්මාණය හා නවෝත්පාදනයේ ජාතික මට්ටමේ පිළිගැනීමකට ගෙන යාමට ඔන්න ඔබේ අවස්ථාව උදා වෙලා තියෙනවා. උදේ 8:38 දැන් වෙලාව.

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Sideline සමාජ ගවේෂණය
2: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඳ Golden Voice
2: ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
4: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: උදේටයි විනාඩි 45 වෙලාව. දැන් දවසත් ටිකේ අපිට ටිකක් වැඩිපුර කතා කරන්න සිද්ධ වෙනවා මේ AI සම්බන්ධයෙන්. මොකද AI ක්‍රියේටර්ස්ලා වෙනුවෙන් විශේෂ ඇගීමක් කරන්න SLT Mobitel මහා දෙවන්ත වැඩක් සංවිධානය කරලා තියෙනවානේ.
1: ඒක තමයි National AI Expo සතිය තියෙනවානේ මනුෂංක. ඒක දැන් ඒක කරන්නේ ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලික වෙලා. ඉතින් SLT Mobitel එකතු වෙලා මේ වැඩේ වෙනුවෙන් National AI Awards 2026 සම්මාන උළෙල පවත්වනවා. ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අයට කාණ්ඩ හතරක් යටතේ ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත හා ශේෂ්ඨ විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන සහ වසරේ AI අන්තර්ගත කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වෙනුවෙන් කාණ්ඩ හතරක් යටතේ සම්මාන 16ක් පිරිනැමෙනවා.
0: මම පොඩ්ඩක් කියනකෝ, දැන් ගොඩාක් වෙලාවට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ලංකාවේ වුණ තරම් අපි දකිනවා. එතකොට මේ හැබැයි මේ කියන්නේ අර තමන්ගා වීඩියෝස් එහෙම කරන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට එහා ගිහිල්ලා AI කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සම්බන්ධයෙන් කතා කරන්නේ.
1: ඔව්, දැන් AI කන්ටෙන්ට් හදනකොට සමහර අය කියන්නේ මේවා YouTube එකේ රන් වෙන්නේ නැහැ, එහෙම නැත්නම් මේක YouTube එකේ සල්ලි හොයන්න බැහැ, නැත්නම් එහෙම නැති වුණාට මේවා සමාජයට ලොකු පණිවිඩ දෙන්න. අපි දැක්ක AI වලින් AI නිර්මාණවලින් තොරන් පවා හදනවා. එතකොට කතා නිර්මාණය කරන, එතකොට ලස්සන කතා කියපු නැත්නම් අපි දැක්ක සංස්කෘතික කතා, ජාතක කතා මේවා ලස්සනට ප්‍රතිනිර්මාණය කළ තිබේ. ඒ වගේ ලස්සනට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා නම් අධ්‍යාපන අන්තර්ගත ස්ටෝරි ටෙලිං වීඩියෝ, ඒ වගේම සමාජ බලපෑම අන්තර්ගත, අනාගත තාක්ෂණ අන්තර්ගත, සංස්කෘතික උරුම කියන අපේ සංචාරක ශාස්ත්‍රයටත් AI ලස්සන වීඩියෝ හදලා තිබ්බනේ. මේ වගේ අයට අයදුම් කරන්න පුළුවන් අගෝස්තු 22 කලින් ඔයා AIExpo.lk වෙබ්සයිට් එකට ගිහලා ඉක්මනටම අයදුම් කරන්න. ඔයාගේ වැඩේ විශිෂ්ට නම් අනිවාර්යයෙන්ම මෙවර ඔබ සම්මානිත වෙනවා. ඒ නිසා ඉක්මනටම මේ පණිවිඩය දන්න අයට කියන්න, ඔබ දන්න ඉන්නවනේ AI විශ්ව හැමෝම අපි කියන AI ක්‍රියේටර්ස්ලා, ඒගොල්ලන්ට අනිවාර්යෙන් එගීමක් දෙන්න ඕනේ ඒගොල්ලෝ කරපු සේවය වෙනුවෙන්.
0: අගෝස්තු 22 වෙනිදාට කලින් තමයි apply කරන්න ඕනේ. මෙන්න මේ site එකට යන්න, AIExpo.lk කියන site එකට ගිහිල්ලා වැඩි විස්තර තොරතුරු දැනගන්න සහ අයදුම්පත පූර්ණ කරලා submit කරන්න අපිට අවස්ථාව තියෙනවා. උදේ 8යි විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස් සයිබර් 10.

0: ලංකාවේ අපිට ලෝකේ දියුණු වෙන රටවල් එක්කලා ඔවුන්ගේ AI තාක්ෂණයත් එක්කලා කරට හැප්පෙන්න පුළුවන්ද? කියලා අපි කතා කරමින් ඉන්නේ. අද අපේ ගෞරවනීය ආරාධනීය ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයාට. දැන් රනිල් අපි කතා කළා, දැන් විශේෂයෙන් SLT Mobitel මේ සම්මාන ප්‍රදානය කිරීමේදී කියපු කැටගරිස් ටිකක් තිබුණේ අධ්‍යාපනය සඳහා, කෘෂි කර්මාන්තය සඳහා, සෞඛ්‍ය සඳහා, හරි එතකොට පාසල් දරුවන්ගේ විවිධ ක්‍රියාකාරකම් සඳහා, ඉනොවේෂන් සඳහා අපි AI පාවිච්චි කරමු. ඒ පාවිච්චි කරන අය වෙනුවෙන් සම්මාන දෙන්න ලෑස්ති. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන්, ඔය AI වලින් ඔය වැඩ ටික කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික මේ වෙනකොට අපි සතුව තියෙනවද? හරි, දැන් සුමුදු මහත්තයල චීන ගිහින් මේ මහා තාක්ෂණික විප්ලවය දකින්නවා, උන් එක කතා බහ කරනවා, මේ අත්දැකීම් ටික ගන්නවා. ඒ රටවල් වල ඒ සඳහා තිබිච්ච සූදානමයි, අපි ළඟ තියෙන සූදානමයි, අපේ යටිතල පහසුකම් වලින් සන්නද්ධ වීම මේ වෙලාවේ වෙලා තියෙනවද? සුමුදු මහත්තයා කොහොමද අපි තව
1: ඔව් දැන් මේ ප්‍රශ්නෙකුණත් අපිට අහලා තියෙනවා. කෑගළු විද්‍යාලයේ මේ උසස් පෙළ ICT හදාරන ශිෂ්‍යයෙක් ඉන්දුවර ජයසිංහ, ඔහු කියනවා දැන් මේ ප්‍රශ්න හතර, මේ ප්‍රශ්න පහක් තියෙනවා, මේ ප්‍රශ්න පහත් එක්කම මම උත්තර බලාපොරොත්තු වෙනවා කියලා. ඇයි මේ වන විට පාසල් අධ්‍යාපනයට AI තාක්ෂණය ගලපන්නේ නැත්තේ? මොනවද තියෙන බාධක? නව විෂයමාලහරහා කොහොමද පාසල් අධ්‍යාපනයට AI බද්ධ වෙන්නේ? ඒ සඳහා ප්‍රතිපත්ති තියෙනවද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය AI හරහා තවදුරටත් පුළුල් කරන්නේ කවදද? මේ කියන ඒවටත් එක්ක ඈඳිලා, මොකද ඉස්සරහට අධ්‍යාපනයට අනිවාර්යයෙන් මේක බද්ධ වෙන්න එපේ.
2: අපි කතා කරත් ඒකනේ, කතා කරෙත් දැන් කොහොමද මේ AI අධ්‍යාපනය, එහෙම නැත්නම් AI ලිටරසි එක හදන්නේ. නමුත් අපි ඊට පස්සේ කතා කරපු දේ තමයි මේ අර භාෂාවලි, සිංහල සහ දෙමළ භාෂාවලනොත් කොහොමද මේ AI මොඩල් ටික හදාගන්නේ? එතනට ගියොත් තමයි අපේ පිරිස මේ AI යෙදුම් වලට යන්නේ, AI තාක්ෂණය පාවිච්චි කරන්න නැඹුරු වෙන්නේ. ඉතින් ඕකේ තියෙන ලොකුම බාධාව තමයි අපේ රටේ තාම අපි AI data centers හදලා
1: නැහැ.
2: ඒක මං හිතන්නේ මීට කලින් AI data centers හදනවා කියන එකත් මතුසංක අපි අර අපිට පුරුදු වචනයක් තියෙනවා data centers හදනවා කියලා, එහෙම එකක් නෙමෙයි. මොකද මේක වෙනස්. මොකද අපිට පුරුදු වෙලා තියෙන මනුස්සංක අපි කම්පියුටරයක් හදද්දි මං හිතන්නේ දැන් අපේ වයස්වල, ඒ කියන්නේ මේ ඒ කාලේ අපි පුරුදු වෙච්ච දේ තමයි අපි කම්පියුටර ගෙදරට ගෙනල්ලා ඇසෙම්බල් කරගත්තානේ. අර ඒ પરම්පරාව මං හිතන්නේ දැන් නැති, ප්‍රමාණ නැති ගානයි. මොකද දැන් ටැබ්ස් ලැප්ටොප් වලට ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් දශක දෙකකට විතර කලින්, ඒ කියන්නේ 2010 15 වගේ වසරවල වල අපි පුරුදු වෙලා තිබුණේ, ඊටත් කලින් මං කියන 98 99 වගේ ඉඳලා අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිහිල්ලා උසස් පෙළ අවසන් කරලා අර තියෙන කාලපරාසය තුළ අපිට හුරු වෙලා තිබුණේ ගෙදරට ගෙනල්ලා කම්පියුටරයක් ඇසෙම්බල් කරගන්න. ඒක අපි හුරු වෙච්ච දෙයක්. ඉතින් ඔකට මදර් බෝඩ් එක ගේනවා, හાર્ඩ් ඩිස්ක් එක වෙනම ගෙනල්ලා, RAM එකක් වෙනම ගෙනල්ලා අපි ඇසෙම්බල් කරගත්තා. හැබැයි අපි ඔකට දැම්ම එක තමයි යුනිට් එකක් තිබුණා CPU කියන.
1: ඔව්.
2: ඒ දවස්වල අපි CPU එකක් දාගත්තේ අර කම්පියුටර් එක හදාගෙන කම්පියුටරේ ප්‍රොසස් කරන්න. ගැන සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කියලා හදාගන්න. නමුත් AI වලට යනවනම් අපිට CPU දාගෙන ගහන්න බෑ. එතකොට මේවට GPU දාන්න වෙයි. ග්‍රැෆික් ප්‍රොසෙසින් යුනිට් එක. ඉතින් එතකොට අපිට මතකයි ඒ දවස්වලත් අපි සාමාන්‍යයෙන් ඔය ගේම් ගහන කට්ටිය එහෙම සමහරට කම්පියුටරට වැඩිය ලොකු ගාණක් වියදම් කරලා ග්‍රැෆික්ස් කාඩ් එකක් ගෙනලා ගහ ගන්න.
0: අනිවාර්යයෙන්ම.
2: ඒව මතක නම් දැන් ඉතින් මොකද ඒ කට්ටිය තමයි දැන් මෙතනට ඇවිල්ලා වැඩේ ඉන්නේ. ඒ කියන්නේ දැන් මේ AI data centers වලට ගියාම අපි CPU නෙමේ GPU දාන්නේ. එතකොට අපි එතනට යනවා නම් අපිට ආර පුරුදු කට්ටියම ඉන්නවා. දැන් ඒ දවස්වල මතක අපි ග්‍රැෆික්ස් කාඩ් ගන්න ගියාම වෙළඳ පොලේ තිබුණ හොඳ සන්නාම තිබුණා නම් NVIDIA කියලා තිබුණා. ඉතින් නමුත් ඔවුන් දැන් ප්‍රමුඛයෝ. ආර CPU හදපු කට්ටිය ටිකට වැඩිය GPU හදපු කට්ටිය තමයි උඩට ඇවිල්ලා
1: තියෙන්නේ.
2: ඉතින් එතකොට මේක මිලියන ගානක කෝස් තියෙනවා. අපි දැන් ඒ දවස්වල මතකයි ඩුවෙල් කෝ, කෝ 2 ඔන්නෝම අපිට ආර මතකයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒක තමයි මේ දැන් වෙනස් වෙලා අර අපි කෝස් 10 15 මැප් කරගත්ත එක තමයි මේ කෝස් මිලියන ගාණක් අවශ්‍ය වෙලා තියෙන්නේ AI ප්‍රොසෙසින් වලට. ඉතින් එතකොට අනිත් එක මේක මේකක් තියෙනකොට, ඒ කියන්නේ අපි පැය 24ම අපිට මේක දුවන්න වෙනවා. GPU දාලා දුවනවා නම් අපිට ලොකු විදුලි බලයක්, ඒ කියන්නේ මේකට ලොකු පවර් එකක් ඕන. ඉතින් ඒ වගේම හීට් වෙනකොට හොඳ කූලින් සිස්ටමුත් තියෙනවා. කූලින් සිස්ටම් කියන්නේ අපිට මේක අනිවාර්යයෙන්ම මේ, ඒ කියන්නේ අර අපි කතා කරලා තියෙන ඇඩ්වාන්ස් කූලින්, එහෙම නැත්නම් ලික්විඩ් කූලින්. එතකොට සමහර විට මේක අපිට ජලය යොදාගෙන තමයි කූලින් සිස්ටම් දුවන්න වෙන්නේ. ඉතින් එතකොට අපේ රටේ දැන් මේ දැනටත් පොඩි විදුලි ප්‍රශ්නයක් තියෙන වෙලාවක අපි කොහොමද මේ AI data centers වලට අවශ්‍ය මේ process කරන්න ඕන power එක දෙන්න ඉතින්. එතකොට අපිට මූලික වශයෙන්ම අපිට අනිවාර්යෙන් බලන්න වෙනවා අර පුනර්ජනනීය විදුලි බල
0: ක්‍රමවේද.
2: ඉතින් ඒක ඇතුළේ අපේ තියෙන solar, ඒ වගේම wind, battery storage, ඉතින් ඔය ඕන දෙයක් අපි මං හිතන්නේ දැනට මේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රබයන් හදාගෙන යනවා. මං හිතන්නේ දැන් දැනටමත් අපි මේ රට ඇතුළේ බැටරි බෑකප් එක දුවන සෝලා හදලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට වෙනම ආයෝජනයක් අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙනවා. AI data centers වලට අවශ්‍ය විදුලි බලය සපයා ගන්න අවශ්‍ය බලය. ඉතින් ඒ වගේම කූලින් සිස්ටම් වලට අවශ්‍ය ජලය සහ ඒ ටිකත් අපිට හදා ගන්න වෙනවා. ඉතින් එතකොට ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සහ වටපිටාව අපිට හදා ගන්න වෙනවා. ඉතින් ඒ සියල්ල ආරම්භ කළ තියෙන ડિජිටල් ආර්ථික අමාත්‍යාංශයේ විදිහට මොකද මේ රට ඇතුලේ AI data center එකක් හදන්න ඕන. එහෙම නැති වුණොත් අපිට අපේ කියලා එකක් නැහැ. එතකොට අර ලෝකෙන් එන AI බලපෑම් ටික අපිට එනවා. ඉතින් ඒකින්ද අපිට අනිවාර්යයෙන්ම මේ අපිට දැනට විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ AI data centers දානවා නම් මේ GPU දානවා නම් ඒකට අවශ්‍ය විදුලි බලය සහ ඒකට යන පිරිවැය. මොකද ඒ කියන්නේ අපි දැනට නිකන් භාවිතා කරනා වගේ විදුලි බලය 100000 ගුණකින් වැඩිපුර ගන්න. එතකොට ලොකු පිරිවැයක් යනවා. මොකද රජයට ලබා ගත්තත් AI data center ගත්තත් අපිට නිෂ්පාදන වේදමක් තියෙනවා විදුලි බලයේ. ඉතින් එතකොට අපි ඒකට යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. මාසෙට සමහරවිට මිලියන ගානක ලයිට් බිලක් එන්න පුළුවන්. එතකොට ඒව ගෙවන්න ඕන. එතකොට ඒ අවශ්‍ය නිෂ්පාදන ඉතින් එතනට යන්න වෙනවා. ඊළඟට මේක අනිත් එක තමයි මේ අර අපිට මන්ද මම ඉස්සල්ලා කිව්වා වගේ සමහර වෙලාවට අපිට ඒ දවස්වලත් ග්‍රැෆික් කාඩ් එකට ගියා කම්පියුටර්ට වැඩි ගන්න.
0: ලොකු ගානක් ගෙවන්න ඕන.
2: ලොකු ගානක් ගෙවන්න. අපිට මතකන ඒ දවස්වලත් අපිට මතකයි සාමාන්‍යයෙන් කම්පියුටර් ඇසම්බල් කරගත්තම 20000ට ග්‍රැෆික් කාඩ් එක 35000ක් විතර. ඉතින් ඒකම තමයි දැන් වෙලා තියෙන්නේ GPU ඊළඟට අනිත් අවශ්‍ය AI hardware ටික ඔක්කොම ගන්නත් ලොකු වියදමක් දකින්න දරන්න වෙනවා. ඉතින් එතකොට ඒක අපිට ක්‍රම දෙක තුනක් තියෙනවා. ඉතින් අපිට රටක් විදිහට ඒ ආයෝජනයට යන්න අවශ්‍ය ප්‍රාග්ධනය තියෙනවද එහෙම නැත්නම් ඕන් දෙනවා අපි යූස් කරන විදිහට පාවිච්චි කරන්න අර අපි අහලා තියෙන PSU ගේ එහෙම නැත්නම් අර පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් විදිහට ඇවිල්ලා අපිට ඒ අවශ්‍ය හાર્ඩ්වෙයාර් ටික මේ රට ඇතුළට ගන්න ඕන. ඉතින් එතනටත් අපි ලෑස්ති වෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේක අධිවේගී අන්තර්ජාල පහසුකම්. මොකද අපි AI data centers හදනවා නම් ඒවට අවශ්‍ය connectivity එක. ඒ කියන්නේ අපි මේ කතා කරන සිංහල දෙමළ භාෂාවලින් AI model හදල ඉවරෙද්දී ලංකාවේ ඉන්න ඕනම අස්සක මුල්ලක් නැර ඕනම කෙනෙකුට මේවට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්න ඕන. අපි ප්‍රතිපත්ති හදනවා නම් අපි අවශ්‍ය ඒ යටතල පහසුකම් සියල්ල සම්පූර්ණ කරගන්න ඕනේ. ඉතින් ඒකටත් ලෑස්ති මේ අභියෝග සියල්ල අපි හඳුනගෙන අපි දැන් මේවට ඇටෙන්ඩර්ලා ඉන්න මේ ටික කතා කරන්නේ. ඉතින් ඒ වගේම අපි දැන් අපිම දන්නවා මේ මම හිතන දැනටත් සමහර කට්ටිය අර ලියුමක් ගහගත්තම ටිකක් ලියුම ලස්සනට ගහගන්න ප්‍රී AI version එකක් අරගෙන ලියුම ගහගන්නවා. සමහරට ඒ ලියුම එයා රජයට සම්බන්ධ මොකක් හරි රජයෙන් සේවයක් ලබා ගන්න හරි මොනවා හරි ගන්න. හැබැයි අර ප්‍රී ලියන හින්දේ දත්ත සියල්ලම තව තැනකට යනවා. ඉතින් ඒකින්ද අපි අර කතා කරනවා data sovereignty. ඒ කියන්නේ අපේ රටේ process වෙන data ටික අපේ රට ඇතුළෙම තියන්න ඕන කියන එක. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම අපිට මේකට අවශ්‍ය මේක දාගන්න මේ අවශ්‍ය ඒ කියන්නේ මේ data centers AI පැත්ත සහ අවශ්‍ය මේව ටික ලංකාව ඇතුළෙම අපි ස්ථාපිත කරගන්නත් වෙනවා. ඉතින් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සයිබර් ආරක්ෂාව. ඒ සයිබර් ආරක්ෂාවත් අපි තියනවට වැඩිය තර කරගන්න වෙනවා. මොකද අපි AI data center එකට යම්කිසි සයිබර් ප්‍රහාරයක් ආවොත් දැන් ලෝකෙ වෙනවා ඒක. ඒ කියන්නේ දැන් දැනට ලෝකෙ නමගිය මේ AI මේ කියන්නේ AI සේවා සපයන්නන් අතරත් දැන් එක එක තරග යනවා. ඔබ පොඩ්ඩක් අන්තර්ජාලයේ සර්ච් කරලා බැලුවොත් ChatGPT සහ Claude AI අතර තියෙන ප්‍රශ්න. ඉතින් ඒ සමහර වෙලාවට ඒක දැන් අර සයිබර් යුද්ධය කියන එක මොකක්ද අපි හිතන්නේ නැති තැනකට ගිහින්. අපි දැනටත් හුරු වෙලා තියෙන්නේ මේ දැනටත් අපි යම් කිසි ෆිසිකල් කෙනෙක් ඇවිල්ලානේ. ඒ කියන්නේ සයිබර් ප්‍රහාරයක් කියන්නේ මනුස්සංකර කවුරු හරි කෙනෙක් හොයාගෙන තව තැනකට ගිහිල්ලා ඒ සයිට් එක හැක් කළා. එහෙම නැත්නම් ඒ සම්පූර්ණ සිස්ටම් එක හැක් කළා මොකක් හරිනේ. දැන් මේ AI බොට්ලා, ඒ කියන්නේ AI තාක්ෂණයෙන්ම නිර්මාණය කරපු බොට්ලා තමයි ගිහිල්ලා අනිත් තැන් වලට ප්‍රහාර එල්ල කරන්නේ.
0: සෝල්ජර්ස් ලත් හදලා දිනවා.
2: හදලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ මම හිතන්නේ සමාජ මාධ්‍යලත් මේ මම ඒක යනවා දැක්කා. ඉතින් ඒ ලෙවල් එකට දැන් ඒ කියන්නේ ඒ එතනට තාක්ෂණය ගිහිල්ලා ඒකන්න දැන් අරාර ඒ අයි තාක්ෂණයම හැදච්චි පිරිසත් තමයි ඒ ඇතුළ ඉන්නේ. ඉති ඒක හින්දා අපිට එතන විසඳ ගණ්ඩ වෙනවා. ඉතින් ඉති ඒ වගේ ලොකු අභියෝග ගොඩක් අපිට තියෙනවා. ඉතින් ඒ අභියෝග ටික විසඳ ගන්න ඕන අනිවාර්යෙන්ම. අපිට ඊට පස්සේ තියෙන ටික තමයි ඒ අභියෝග ටික සපුරගන්න මං හිතන්නේ අපිට රජයක් විදියට ඒකට ප්‍රතිපත්ති මාලාවක් සහ සියල්ල ලෑස්ති වෙන්න වෙනවා. ඉතින් ඒක ඒ වගේම ලෝකෙට කරට කරගෙන යන්න පුළුවන් විදිහට මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න වෙනවා. දැන් ඒකට අපි වැඩ කරගෙන යනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ විදිහට. මොකද එහෙම නැති වුණොත් අපි මොකද ඩිජිටල් කරණය කියලා එනකොට ඒකට අවශ්‍ය අනිත් AI තාක්ෂණය සහ සියල්ලත් මෙතනට ගේන්න ඕන.
0: මේක ලේසි වැඩක් නෙවෙයි. මේක ටිකක් අපහසු කටුක වැඩක්. හැබැයි කටුකයි කියලා දුෂ්කරයි කියලා ජීවිතය අතහරින්න බෑ නේද? අර රත්නශ්‍රී මහත්තය කිව්වාගේ දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය? කටු පඳුරු සිප ගැනීම හෙටමලක් වෙන පිරිස. ඒ ලස්සන රට, දියුණු රට, පොහොසත් රට, පිරිසිදු ශ්‍රී ලංකාව, තාක්ෂණයෙන් බලගැන්වුණු අලුත් ශ්‍රී ලංකාව හදන්න මේ ගත වෙන කාලපරාසය ටිකක් දුෂ්කර කාලයක් වෙන්න පුළුවන්. හැබැයි මහන්සිය කැපවීම ඇතුළේ අපේ රට AI තාක්ෂණයෙන් ඩිජිටල් කරුණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් කරන්න පුළුවන් වෙයි. මොකද අර සුමුදු මහත්තය කියපු එක කතාවක් එක්ක මට මතක් වුණේ ගරු ජනාධිපතිතුමා මේ රට බාරගත්ත ගමම්ම වගේ එතුමා කියපු කාරණාවක් තිබුණා. මේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න එපා මේ තුවක්කුවකින් වෙඩි තියෙන යුද්ධයක්. මීළඟ සියවසේ එහෙම නැත්නම් මීළඟ දශකයේ අභියෝගය මේ සයිබර් ප්‍රහාර. ඒක කියද්දි සමහර වෙලාවට අපිට හිනා ගියානේ නේද? අපි හිතුවා මේක මේ ජනාධිපතිතුමා නොදෙන කියන කතාවක් වෙන. නමුත් එහි බරපතලකම මේ කතාව ඇතුලේ අපිට දැන් පැහැදිලි. ඒ නිසා අපි හදමු, හැමෝම එකතු වෙලා හදමු තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාව. කෙවෙනුනේ මේ කතාව ලෝකයේ විවිධ රටවල් එක්ක කරට කර තරඟ කරන්න පුළුවන් AI තාක්ෂණයක් අපේ රට ඇතුලේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ. යලි හමු එමු එතෙක් ලක්කනත් එක්ක රන්ලයින්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පෙරවරු 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඩ ප්‍රවෘති සමකින් මම සමීර කාරිවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි

0: ගතව සිට මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරවයකු මෙරට රැගෙනවිත් තිබෙනවා. මෙරටින් පලාගොස් ඩුබයි රාජ්‍යයේ සැඟවී සිටිමෙන් මහපරිමාණ ලෙස මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවයි පොලිසිය පවසන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ තවත් අපරාධ කීපයක් සම්බන්ධයෙන් ඔහුට බරපතල චෝදනා පවතිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දෙහිවල සහ මිරිහාන පොලිස් ස්ථානවල ඔහුට එරෙහිව පැමිණිලි විභාගයෙන් පවතින බවයි පොලිසිය සඳහන් කළේ. ගෙනියාවි සන්තකයේ තබා ගැනීම පිළිබඳ ගල්කිස් සහ දෙහිවල පොලිස් ස්ථානවලින් විමර්ශන සිදු කෙරෙනවා. බරපතල හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින්ද ඔහුටරිව විමර්ශනයක් ක්‍රියාත්මකයි. ඩුබායි සිට රැගෙන සැකකරු කොළඹ අපරාධ කොට්ටාශයද විමර්ශන සිදු කෙරෙනවා. ඒ නීති විරෝධී රැසීමක සමාජිකයකු වීම හා අනර්ථය සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සානෙකු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැකකරන නීති විරෝධී වත්කම් පිළිබඳවද විමර්ශන සිදු කිරීමට නියමිතයි. ඉන්දුනීසියාවේ සිදු භූකම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළියුම 3:28 පමණ රිට මාපාංක 7.7 භූකම්පනයක් කටගත්තා. ඉන්පසු රිට මාපාංකේ 5.9 5.6 සහ 6.1 කාගයන් වලින් යුත් පසුකම්පන තුනක්ද හටගෙන ඇති බවයි ඉන්දුනීසියා භූවිද්‍යා ඒජන්සිය සඳහන් කළේ. ඒ සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරමින්. කෙසේ වෙතත් පසුව එම සුනාමි අනතුරු ඉවත් කිරීමටද ඉන්දුනීසියා ජාතික භූවිද්‍යා ඒජන්සිය පියවර ගත්තා. භූකම්පන වලින් ගොඩනැගිලි රැසකට අලාභහානි සිදුව තිබෙනවා. අනතුරට පතුවන් මුදා ගැනීම සඳහා මේ වනිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 11යි වෙලාව පිග්මන්ටු මතක් කරලා ඉන්න ඕනේ මේ අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළු මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේට සෞඛ්‍යට අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් දොළොස් දෙනෙක් සුපිරි මෝටරත හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් එතකොට රුපියල් ලක්ෂ 10 හිමිකරුවන් විශාල ප්‍රමාණයක් ඒ වගේම ලක්ෂපතියන් සහ ලක්ෂපතියන් ගැන කතා කරොත් එහෙම 6000කට වඩා වැඩි පිරිසක් යතුරු පැදිකරුවන් ඒ වගේම රන්කාසි වවුචර්පත් මේ හිමි වාසනාවන්තීන්ද රටපුරා බිහි කරන ගමන් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. 2025 වර්ෂයේ පමණක් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්න. මේ වර්ෂය වෙනකොටත් දසවන සුපිරි ජයග්‍රාහකයා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 ඉක්මු සුපිරි ජයග්‍රාහකයා සහිත මේ වාසනාවන්ත ටිකට් පත් අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි වෙන්නේ. සුපුරුදු පරිදි රුපියල් කෝටි දෙක සුපිරි ත්‍යාගයේ රුපියල් 225 ප්‍රථම ත්‍යාගයේ ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් සැසු ත්‍යාග ඔබට ලබා ගන්න පුළුවන් මහජන සම්පත ලොතරැයි හරහා. මේ සියල්ලටම වැය කරන්න ඕන රුපියල් 40ක් විතර යන්නේ ඒක තමයි විශේෂම කතන්දරේ. ජීවිතයේ සීනේට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඔබ ඊළඟට කියන්නේ National AI Awards 2026 ගැන. ඔබේ AI නවෝත්පාදනයේ ජාතික පිළිගැනීමක් ලබා ගන්න National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ SLD Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන් ව්‍යවසායකයන් සහ ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මෙවර ඇගීමට ලක් වෙනවා. මෙවර සම්මාන ප්‍රදානයේ කාණ්ඩ 4ක් යටතේ පිරිනැමෙනවා. කාණ්ඩ 4ක් යටතේ සම්මාන 16ක් පිරිනැමෙනවා. ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩයේ කර්මාන්තහ ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මානයේ නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මානය සහ වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා වන සම්මානය. ශ්‍රී ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබේ නමත් සටහන් කරන්න ඔබේ AI නිර්මාණය හෝ නවෝත්පාදන ජාතික මට්ටමේ පිළිගැනීමකට ගෙන යාමට ඔබේ අවස්ථාව හිමි කර ගන්න ඔබට කරන්න තියෙන්නේ අගෝස්තු 22ට කලින් AIExpo.lk හොඳට සටහන් කරගන්න. AIExpo.lk වෙබ් අඩවියට පිවිසලා ඔබේ තැන ස්ථීර කරගන්න. අයදුම් පත්‍රී පුරෝල විස්තර අරගන්න.
0: අපි කතා කරමින් ඉන්නේ AI එක්ක අපිට කරට කර අනිත් රටවල් එක්ක තරඟ කරන්න පුළුවන්ද කියලා. කියන්නේ ලෝකයේ විවිධ රටවල් AI තාක්ෂණයෙන් සන්නද්ධ වෙනකොට අපිට පුළුවන්කම ලැබෙයිද රනිල් ඒ රටවල් වලට අභියෝග කරන්න, කරට කර උන් එක්ක මේ තාක්ෂණයෙන් සන්නද්ධ රටක් බවට අපි පරිවර්තනය කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් කතා කරමින් ඉන්නේ. මේ වෙනුවෙන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයාට. දැන් අර මේ ප්‍රශ්න කිහිපයකුත් එවල තිබුණු නිසා මම කැමතියි එතනින් මේ කතාවට යලි ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. පාසල් දරුවෝ අහන කාරණේ තමයි මේ සුමුදු මහත්තයා, ඇයි AI වලින් මේ කියන බලාපොරොත්තු ඉටු කරගන්න හදනකොට ලෝකයේත් එක්ක කරට කර තරඟ වදින්න හදනකොට ඊළඟ ජෙනරේෂන් එක AI වලින් සන්නද්ධ කරන්න මේකට අධ්‍යාපන මේ පරිවර්තනයක් සිද්ධ වෙන්නේ නැත්? එහෙම නැත්නම් AI උගන්වන්න විශ්වවිද්‍යාල ක්‍රමයේ ඇතුලේ AI භාවිත නොවෙන්නේ කියන කාරණේ අහන මේ ගහන්නේ ජේෂ්ඨ ප්‍රොෆෙසර්ෙක් නෙවෙයිනේ, මේ අහන්නේ අපිටත් බාල පරම්පරාවේ දරුවෙක්. අතන මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ඒ සඳහා වෙන සූදානමක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැත්තෙන් තියෙනවද මේ වෙනකොට?
2: ඔව්, වැඩසටහන් දෙකක් යනවා මස්සංක. එකක් අධ්‍යාපනය, සම්පූර්ණ අධ්‍යාපනය සමග ඩිජිටල් කරණයත් එක්ක අධ්‍යාපනයේ ලොකු වෙනස්කමක්, වෙනම කාර්ය සාධක බලකායක් අපේ ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ඒක ඇතුළත් මේ කොටස තියෙනවා AI තාක්ෂණය පාසල් අධ්‍යාපනය ඇතුළට අරන් යන එක පිළිබඳව. ඉතින් එතනින් එහාට විශ්වවිද්‍යාල. ඉතින් අර මං කිව්වා වගේ අපිට අර AI සූදානම ගැන ලොකු කතාවතක් අපිට එක එක රටවල්වල අපිට අහන්න ලැබුණා. ඉතින් ඒ රටවල් වලින් ගත්තම සමහර රටවල් මම කිව්වේ ඒක තමයි, මේ දැන් AI විශ්වවිද්‍යාල රටේ ජාතික ප්‍රතිපත්ති කරනවා. ඉතින් ඒ වගේ විවිධ සූදානම් තිබුණා. ඒකට තව තිබුණා සමහර රටවල් වෙනත් රටවල් එක්ක දැනට හදාගෙන. දැන් ලංකාවත් දැනට සිංගප්පූ AI කියලා මොඩල් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ රට අපි අවබෝධතාවය උසමකට අස්සම් කරලා තියෙනවා. එතකොට ඔවුන්ගෙන් අපිට අවශ්‍ය තාක්ෂණය ලැබෙනවා. හැබැයි අපි එතනින් එහාට තියෙන ටික අපි කරගන්න ඕන. ඉතින් ඒ තාක්ෂණය අපිට ලැබුණට එතනින් එහාට අපි දැන් අර කතා කරන මේ මොකක්ද ඒ කියන්නේ අර අපි හදාගන්න එපැයි අපේ භාෂාවලට අවශ්‍ය මොඩල් ටික සිංහල භාෂාවේ මොඩල් එකක් හදාගන්න ඕන දෙමළ භාෂාවේ මොඩල් එක හදාගන්න ඕන ඉතින් අන්න ඒ වැඩසටහන් ටික ඒ ටික අපිට කරගන්න තියෙන දෙයක් ඉතින් විශ්වවිද්‍යාල පද්ධතියට අනිවාර්යයෙන්ම මම හිතන්නේ පුතා කතා කරපු දෙයත් එක මාත් එකඟයි මොකද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් AI විෂයමාලාව ඇතුළේ AI තාක්ෂණය තියෙන්න ඕන ඉතින් ඒක මේකේ පාසල් අධ්‍යාපනය ඇතුළේ තියෙන්න ඕන නමුත් මේක හරි පරිස්සමෙන් කරගන්න ඕන දෙයක් මොකද අපි ලෝකේ තියෙන AI කෘතිම බුද්ධි අපේ රට ඇතුළේ ගෙනල්ලා අපේ දත්ත නැති ලෝකේ තියෙන දත්තත් එක්ක ගියොත් තමයි අර එලොන් මාස්ක් කියපු කතාවට අපි අහුවෙන්නේ AI ඇවිල්ලා අපිව පාලනය කරන්න ගන්නවා තව අවුරුදු 5ක් යද්දි කියලා. ඉතින් එතකොට අපිට ඒ කියන්නේ අර අපේම කියපු මේකක් නෙමෙයි අපේ දත්ත වලින් හැදිච්ච කෘතිම බුද්ධියක් නෙමෙයි තියෙන්නේ ලෝකේ කොහෙවත් තියෙන දත්ත වලින් හදාගත්ත කෘතිම බුද්ධියක් තමයි අපිට භාවිත කරන්නේ. ඉතින් ඒක හින්දා තමයි අපි මං කියන්නේ දැන් අනිත් සෑම රටක්ම එතනට යනවා. අපිත් එතනට යන්න ඕන. අපිත් ඒකට ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ AI data center එකක් කියන එක. එහෙම නැත්නම් AI මේ දත්ත ටික එකතු වෙච්ච මේ AI processing center එකක් මේ රට ඇතුළේ තියෙන්න ඕන. මොකද කිසිම ලෝකේ කිසිම රටක් තමන්ගේ දත්ත තව රටක කෙනෙකුට ප්‍රවේශ වෙන්න දෙන්නේ නැහැ. මොකද ඕක ඇතුළේ තමයි ඔක්කොම ඒ කියන අර අපි කතා කරන data sovereignty. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍ය තොරතුරු දත්ත ඒ වගේම ප්‍රොසෙසින් වෙන දේවල් ඒ වගේම මොන වගේ දේවල්ද සර්ච් කරන්නේ සියල්ල අපේ රටට ආවේනික වෙන්න ඕන. මොකද ඒ ලෝකේ අර අර ජනාධිපතිතුමා කියපු දන්ට මෙනකොට ඉස්සරහට ලෝකේ බලවත්තු වෙන්නේ තාක්ෂණේ. එහෙම නැත්නම් මේ කියන්නේ මේ තාක්ෂණේ උඩටම යන කට්ටිය එහෙම වගේම අර සයිබර් ආරක්ෂාව උපරිමෙන් හදාගත්ත කට්ටිය තමයි ලෝකේ බලවත් වෙන්නේ. දැන් දශක දෙක තුනකට කලින් නේ යුද බලයේ වැඩිම ආරක්ෂාව හොදවටම තියෙන කෙනා තමයි ලෝකේ බලවත. දැන් එතන නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ලෝකේ බලවත්තු හැදෙන්නේ තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව. ඒ සියල්ල හොදටම ඒ අවශ්‍ය දේවල් ටික උපරිමයට ගිය කට්ටිය තාක්ෂණයෙන් උඩටම ගිය කෙනෙක් සයිබර් ආරක්ෂාව උපරිමෙන්ම හදාගත්ත කෙනෙක් තමයි ලෝකේ බලවත් වෙන්නේ. ඒ කියන්නේ සමහර විට මූල්‍ය විදිහට මූල්‍ය බලය තව කෙනෙක් ගාව තියෙයි. හැබැයි ලෝකේ බලවත්තු කියලා අපි කියනවනේ. දොරන්නේ ලෝකේ බලවත්තු වෙන්නේ අන්න එහෙම පිරිසක්.
0: එහෙම බලවත් පිරිසක් බවට ලංකාව පරිවර්තනය කරන්න නම් එහෙම නැත්නම් අපි තාක්ෂණයේ භාවිතා කරලා අපේ සිස්ටම් එක ආරක්ෂිතයි. ඒ නිසා අපි ඩිජිටල් ලෝකයේ තුලේ බය නැතුව සයිබර් ප්‍රහාරයන් වළක්වා ගැනීම සඳහා අපිට හැකි වටපිටාව නිර්මාණය කරගනිද්දී මේක දේශීය අවුරකින් කරගෙන යන්න බෑ. අපිට මේ ග්ලෝබල් එක ඇතුලේ ග්ලෝබල් එකක් හදාගන්නලා තිනවා, ලෝකල් එකක් අපිට හදාගන්නලා තිනවා අපිට ගැලපෙන. මට දැන් අවශ්‍ය වෙන කාරණේ තමයි සෝමද මහත්තයා පැහැදිලි කරගන්න. සිංහල සහ දෙමළ භාෂා සඳහා AI තාක්ෂණයේ දියුණු කරගන්න අවශ්‍යයි. ලංකාවේදී බහුතරයක් ජනතාවට මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ගැටලු කාර්ය තත්ත්වයන් තියෙනවා. දැන් ඔබම උදාහරණයක් විදිහට කියනවා, චීනයේ ඉංග්‍රීසි භාෂාව නෙවෙයි පාවිච්චි කරන්න. ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන් වැඩ කටයුතු කරන විදිහට ඔවුන් AI තාක්ෂණය බලගන්නලා තියෙනවා කියන කාරණේ. ඒකට දැන් සිංහල සහ දෙමළ භාෂාව සඳහා AI තාක්ෂණයේ දියුණු කරද්දී අපිට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? අපිට මේ වැඩේ බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් ඇත්තට මේක අභියෝගාත්මකයිද ඉදිරියේදී?
2: අනිවාර්යෙන්ම. මොකද අභියෝගාත්මකයි කියන්නේ අපිට කෘත්‍රිම බුද්ධිය මේ රටේ ඇතුලේ භාවිතා කරන එකත් එක කොටසකට අපි මේක සීමා කරොත්, එහෙම නැත්නම් ලොක් කරොත් අපිට මේක අර අපිට තියෙන ප්‍රොසෙස් කරගන්න වෙන්නේ
0: නැහැ.
2: ඔව්. දැන් පුංචි උදාහරණයක් ගමු. අපි කියනවා කුෂිකර්මාන්තය මේකට ගේනවා. ඒ කියන්නේ කුෂිකර්මාන්තය මේ
0: සඳහා AI ගේනවා කියන්නේ.
2: AI ගේන. හැබැයි අපි ඕක මුළු ඒ කියන්නේ අපි මේ කුෂිකර්මාන්තයේ ඉදින් කරන විවිධ කොටස් ඉන්නවා. සමහර විට ටිකක් දුෂ්කරම පැත්තකට ගියොත් අම්පාර පැත්තට, එහෙම නැත්නම් පොළොන්නරුවට, මොන්රාගල දුෂ්කර පැත්තකට ගියොත් ඒ ඉන්න ගොවි මහත්තයා සමහර ස්මාර්ට්ෆෝන් එකක් අතර දැකලත් නැහැ. ඒතකොට ස්මාර්ට් devices එහෙම නැත්නම් ඒ පැත්ත, එහෙම නැත්නම් අපි කතා කරනවා IoTs, ඒව ගැන හුරුවත් තබා දැකලවත් නැහැ. නමුත් ඔහුට හුරු වෙච්ච දෙයක් තියෙනවා. ඒ කියන්නේ අර ඒක වෙනස් වෙනවා. දැන් නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිටත් දැන් සාමාන්‍යයෙන් අපි ගමට ගියොත් එම සාමාන්‍ය හොඳ ඉලෙක්ට්‍රික් කාර් එකක් හරි මොකක් හරි එකක් අරගෙන ගොවි මහත්තයගේ පුතෙක් කාර්යයක් කරගෙන ගමට ගියොත් අහන්නේ කාර්යකට කීයක් ගියාද ඔය ගානට භූතයෝ දෙන්නෙක් ගන්න තිබුණා.
0: එහෙම තමයි කියන්නේ.
2: එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ අර කාර්යකට තියෙන වැලියු එක නෙමෙයි ඔවුන්ගේ මේක මෙතන.
0: ඔව්.
2: ඉතින් එතකොට අපිට අර සිද්ධ වෙනවා අන්න ඒ පිරිසත් මේක ඇතුළට මේ ප්‍රතිපත්ති රාමුවක් ඇතුළට ගෙනල්ලා මේක ජාතික වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් ජාතික තනකට එනවා කියනවා නම් අනිවාර්යෙන්ම අපිට මේ භාෂා ප්‍රශ්නේ එනවා. මොකද දැන් අපි ඉස්සර කතා කරේ පරිගණක සාක්ෂරතාවය. එතනටත් කට්ටිය රටේ ජනතාව ගේන්න වැඩපිළිවෙල මං හිතන්නේ විවිධ උත්සාහයන් දැරුවට මං හිතන්නේ ඒක අසාර්ථක වෙන්න එක ක්‍රමය එක හේතුවක් උනේ මේ භාෂා ප්‍රශ්නේ. ඉතින් ඒකින් ද අනිවාර්යෙන්ම මේක සෑම රටකම තමන්ගේ මේ අපි අර කියන මේ මව් භාෂාව AI තාක්ෂණයත් එක්ක යොදාගෙන යන්නේ. මොකද ඒක එහෙම නැති වුණොත් අර අපිට අවශ්‍ය සියලුම දත්ත එකතු වෙන්නේ. මොකද දැන් තාමත් අපේ රටෙත් ඉන්නවා ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැති ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බැරි පිටසක් ඉන්නවා. හැබැයි අනිත් රටවල් එක්ක බලද්දී අපේ රට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මේ මොකද මං හිතන්නේ එච්චර භාෂාවල ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඒ කියන්නේ බිඳුවටම ගිය තැනක නෙමෙයි. අපේ රටේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ඉංග්‍රීසි වචනයක් හරි තේරෙන එහෙම දෙයක් තියෙනවා. අපි සමහරට මේ දියුණුම රටවල් වලට ගියාම ඒක නැහැ. උදාහරණ විදිහට ජර්මනියට ගියත් සමහරට ඉංග්‍රීසි භාෂාව තේරෙන්නෙම නැති පිරිසක් ඉන්නවා. ඉතාලියට ගියත් ඒක යුරෝප රටවලත් ඒකේ විදිහටම තියෙනවා. ඉතින් එහාට චීනයට ගියත් ඒ වැඩේ එහෙමයි. ජපානයට ගියත් ඒක එහෙමයි. ඉතින් එතකොට එක ක්‍රම දෙකද සිංගප්පූරුවට ගියොත් ඒක වෙනස්. ඉතින් ඒක රටෙන් රටට වෙනස්. නමුත් ඒ තමන්ගේ මව් භාෂාවට අනන්‍යතාවයක් තියෙනවා.
0: දැන් සමුදුමත් මම මේ කතාවට බාධා කරලා සමාවෙන්න. ලංකාවේ දැන් තමිළ භාෂාවෙන් අපි AI කෙනෙක්ව ට්‍රේන් කළොත් ඒක ප්‍රශ්නයක් නෑ. ලෝකේ තව රටවල් ගණනාවක තමිළ භාෂාව භාවිත කරන අය ඉන්නවා. ඒ නිසා ඒ මොඩලය නිර්මාණය කළාට ඒ සඳහා වියදම් කළාට ඒ වෙනුවෙන් මහන්සි වුණාට ගමක්. නමුත් සිංහල භාෂාව කියන භාෂාවක් ගත්තම අපි මේ එක දූපතකට පමණක් සීමා වෙච්ච අපේ පිරිස්ම දැන් දැන් වල ලෝකේ රටවල් වල ඉන්නවා වෙනකොට නමුත් අපිට කෝටි දෙකක් විතර තමයි ඉන්නේ. එතකොට මේක අභියෝගාත්මකයි. දැන් අපි අවශ්‍යතාවක් තියෙනවා අපිට අපේ රට ඇතුලේ AI තාක්ෂණය දියුණු කරනවා නම් සිංහල සහ දෙමළ භාෂාව සඳහා මේ AI ව ට්‍රේන් කරන වැඩේ. හැබැයි වැඩේ තියෙන්නේ ඒකිනුත් අපි දෙමළ භාෂාව භාවිත කරන කොටසක් ඇරියොත් අපිට සමහරලාට කෝටි එකහමාරක් විතර ජනතාවක් වෙනුවෙන් තමයි මේ ඉම්ප්ලිමන්ටික් කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ ඩිවලොප් කිරීම සඳහා අපි වියදම් කරන එක ඒ කැප වෙන එක රටක් විදිහට ඒක අමාරුයිද? ඇත්තට මේක තේරුමක් තියනවද?
2: ප්‍රේමසගේ එතන ඒ කියන්නේ අපි ඇත්තටම මේ සියලු අපිට අරයි කියන්නේ AI මොඩල් එකනේ හදා ගන්න ඕන. එතකොට මේකට අවශ්‍ය අපිට අවශ්‍ය තාක්ෂණය ඔක්කොම ටික ගත්තට පස්සේ අපිට ඒකෙම තව මොඩල් දෙක තුනක් හදා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලට අපිට ඕන වෙයි voice to text. ඒ කියන්නේ අපි සිංහලෙන් කතා කරන දේ ඉංග්‍රීසි වලට පරිවර්තනය වෙලා ඇවිල්ලා මේක AI මොඩල් එකක් ඇතුලේ හදාගන්න. නැත්තම් text to voice. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් තියෙන එකක් කියවම ඒක සිංහලෙන් පරිවර්තනය
0: වෙනවා.
2: ඉතින් එතකොට අපිට තමන්ගේ තියෙන මව් භාෂාව යොදාගෙන අපිට තියෙනවා නම් AI platform එකක් ඇතුලේ ඒක භාවිතා කිරීම විතර අපිට කරන්න
0: අවශ්‍ය නැහැ.
2: මොකද ඒක අභියෝගාත්මක කියන එක මනුසංක දැනටමත් දැනට ලංකාවේ ඇතුලේ තියෙන AI platform ඇතුලේ දැන් උදාහරණයක් විදිහට ChatGPT එහෙම නැත්නම් Google Gemini ඇතුලේ කියලා සිංහලෙන් ගැහුවොත් ඒවට උත්තර දෙනවා.
0: ඔව්.
2: එතකොට ඒවා පුරුදු කරගන්න පුළුවන්. ඉතින් ඒක අභියෝගාත්මක කියන්නේ අපිට ගොඩක් වෙලාවට මේකේ තියෙන අර සියලු දත්ත සිංහලට සිංහල වලින් ට්‍රාන්ස්ලේට් ඒ කියන්නේ අපිට අර මොඩල් එක හදාගත්තට පස්සේ මේක අර අපිට ඕන අවශ්‍ය භාෂාවට ඒ කියන්නේ සිංහල දෙමළද එතනට දාගන්න එක ලොකු අභියෝගාත්මක කරුණක් නෙමෙයි. ඒ මොකද අපි මේ හදන්නේ કૃත්‍රිම බුද්ධියනේ. අපිට තියෙන අභියෝගය තමයි මේක ප්‍රොසෙස් කරගන්න ක්‍රමයක් හදාගන්න එක. මොකද අපිට අවශ්‍ය AI data centers හදාගන්න ඕන ඒ ටික. මොකද අර මොඩල් ටික හදාගන්න එක අපිට ඇත්තටම ටිකක් අර තියෙන මේකත් එක්ක අභියෝගාත්මක නෑ. හැබැයි අපිට ඒක නැතුව ඉස්සරහට යන්න බෑ මනුස්සංක. මොකද අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේක ගේනවනම් සිංහල විතරක් කතා කරන කෙනාටත් ඒ සෞඛ්‍ය මෙවලම හදාගන්න
0: අනිවාර්යෙන්
2: ඕන. ඉතින් මම මේ කියන්නේ අපි එතනට යන්න ඕන තැන ඉන්නවා. ඉතින් අර AI තාක්ෂණය හරහා වෛද්‍ය ප්‍රතිකාර 100%ක් ලබා දීම නෙමෙයි. නමුත් ඔහුට යම්කිසි තැනකට උතන්ට ගේන්න පුළුවන්.
0: හැබැයි මේක දැනටත් සෝඳු මහත්තය අපි ප්‍රායෝගිකව කරලා බලන දෙයක්. දැන් අපේ කොන්දේ අමාරුවක් හැදුනම අපි සමහර වෙලාවට ජෙමිනිගෙන් එහෙම අහලා බලනවා. හරි උත්තරෙත් බොහෝ වෙලාවට හම්බෙනවා. ඊට පස්සේ අපේ පවුලේ වෛද්‍යවරයා මුණ ගිහිලා අහපුවම එයා කියනවා මේ මගේ ළඟට වරෙන් හොඳේ. ඒක තමයි හේතුව කියලා. දැන් ඒ තෙන්ට සෞඛ්‍ය උපදේශනය ලබා දීම සඳහා යම්කිසි කාර්යභාරයක් මේ වෙනකොට AI ටූල්ස් හරහා මිනිස්සු මේ සිදු කරමින් ඉන්නවා. යම්කිසි කාරණයක් අපි ගත්තොත් එහෙම ගහක් අපි දන්නේ නැත්නම් අපි කොලයක් ෆොටෝ එකක් අරගෙන අපි දාලා අහන මේක මොකද්ද මේ බෙහෙත් වර්ගයේ නම හරියද මේක හාතාවාරියමද මේක කුප්පමේනියද අපිට ඇහුවම එයා හොඳ උත්තරයක් දෙනවනේ. බොහෝ වෙලාවට පොසිටිව් මන්ට මේ උත්තරයක් දෙනවා. ඉතින් එහෙම තැනක තමයි දැන් AI තියෙන්නේ. එතකොට අර ඔබතුමා කියපු කාරණේට ආයෙ පොඩ්ඩක් අපි ගියාම දැන් AI භාවිතා කරලා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් සෞඛ්‍ය අධ්‍යාපනය සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කළ හැකි කියලා අපි දන්නවා. හැබැයි මේක තව ටිකක් අපි පැහැදිලි කරගමු. කොහොමද කෘෂිකර්මාන්තයට AI ගේන්න පුළුවන්? කොහොමද සෞඛ්‍ය ක්ෂේත්‍රයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂයෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න කොයි විදිහටද AI පාවිච්චි කරන්න පුළුවන්? එහෙම නැත්නම් ගමේ ඉන්න අපි වහගෙන ඉන්න සාමාන්‍ය මේ තාක්ෂණයේ පිළිබඳව නොදන්න කෙනෙක් ඉතින් බලන්න මේක මහා බරපතල එකක්. මේක අපිට ගෝචර වෙන්නේ නැහැ. මේක තිබුණා කියලා අපිට වැඩකුත් නැහැ වගේ තැනකට එන්න පුළුවන්.
1: මදුශංක දැන් ඔය කතන්දර ටික අහනකොට මේ එතන බහු ප්‍රශ්න ටික පුළුල් පරාසයක තියෙන ප්‍රශ්නයන්. ඊට කලින් අපි ඉක්මනටම විරාමයකට ගිහිල්ලෙමු. විරාමයට යන්න කලින් මේ අපි කියමු මේ අදහස් එවන්න ඕන අයට 0703939534 ඉක්මනටම මැසේජ් එකක් එවන්න ඔබගේ ප්‍රශ්නේ කියලා. මේ මේක ප්‍රශ්නකුත් තිබ්බා AI වලින් මුදල් උපයන ක්‍රම දැනුවත් කළොත් ඒ ජාතික ආර්ථිකයට ලොකු පිටුවහලක් වේවි කියලා බලංගොඩ සුරන් කියවලා තින්නේ. සල්ලි හොයන විදි AI වලින් ඒ ටිකත් ඒ ප්‍රශ්න ඔක්කොම අපි අහනවා. ඔබට උත්තර දෙන්න බලාගෙන සුමුදු මහත්තයා ඉන්නවා. අපි විරාමයකට යන කලින් ඉක්මනට මතක් කරන්න ඕනේ National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයයි SLT Mobitel සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලෙදි ලංකාවේ AI ශ්‍රේෂ්ඨයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන, නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඒකීවට ලක් වෙනවා. සම්මාන කාණ්ඩ හතරක් යටතේ ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් උදෙසා වූ සම්මාන. ඉතින් ඇඳුම් කිරීමේ අවසාන දිනේ අගෝස්තු මාසේ 22 දැන්ම ඔබ ඇඳුම් කරන්න AIExpo.lk තමයි වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ AI ගැන උනන්දුවක් තියෙන, AI ගැන වැඩ කරන, AI කන්ටෙන්ට් ක්‍රියේට් කරලා තියෙන මේ හැමෝටම පුළුවන් මේ අවස්ථාව ලබා ගන්න. ඉතින් ඉක්මනටම ඇඳුම් කරන්න, මේ වැඩේ ඔබට ඉක්මනටම ලබා ගන්න පුළුවන්, අවස්ථාව හිමි කර ගන්න පුළුවන්.
0: රනිල් ලොතරේ ප්‍රතිඵල බලන්න තෝරන ඊට කලින් ලොතරේ ගන්න අයට පොඩි පණිවිඩයක් මතක් කරන්න ඕනේ. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්නු ලොතරේයේ ප්‍රමුඛයා වගේම ලොතරේ ලොව රජ කිරුළ මහජන සම්පත් ලොතරේ රටේ සංවර්ධනයට, සෞඛ්‍යට, අධ්‍යාපනයට, මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ කබද අරමුදලට ඍජුව දායක වෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක්, සුපිරි මෝටරත හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක්, රුපියල් 110 ජයග්‍රාහකයන් 5 දෙනෙක්, එතකොට ලක්ෂපතියන් 6000ක්, ඒ වගේම යතුරු පැදි, රන්කාසි, වවුචර්පත් හිමි වාසනාවන්තින්ද රටපුරා බිහි කරන්න ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. 2025 අවුරුද්දේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 22ක සමාවෙන් රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. පොඩි ගාණක් නෙමෙයි, කෝටි 220ක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්න මහජන සම්පතට හැකියාව ලැබුණා. එතකොට මේ වර්ෂයේ මේ වෙනකොට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයිම් පමණක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් කෝටි 3.4 ලක්ෂයක් සුපිරි ත්‍යාගයක්. හරි, මේ වාසනාවන්ත ටිකට් පත් අනුරාධපුරයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොඩෙන් තමයි බිහි වෙන්නේ. ඉතින් පුරුදු විදිහටම කෝටි 2ක සුපිරි ත්‍යාගය තියෙනවා. 125 ප්‍රථම ත්‍යාගය, ලක්ෂය ත්‍යාග සමග අනිකුත් සසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕනේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: යත්‍රාවේ ලොතරැයි ප්‍රතිඵල මතක් කරමු. සුබ දවසක් ලොතරැයි මීන ලග්නයේ වාසනාවන්තක 1 8 සහ 19. මීන ලග්නයේ 1 8 19 සුබ දවසක් ලොතරැයි විශේෂ අංකය 284.0 284.0 විශේෂ අංකය. NLB ජය ලොතරැයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්තක 4663 E4663. අද සම්පත ලොතරැයි අංක රටාව 1.9 1.0 0.9 1.0 0.9 1.0 n. හඳහනේ මීන ලග්නය වාසනාවන්ත අංක 3 11 43 60. මීන ලග්නය අඳහන් ලොතරැයි 3 11 43 60. ධන නිදානේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 25 42 69. R 5 25 42 69 මෙගාපවල් උතරයේ එල් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකයක 17 වාසනාවන්ත අංක 821 3553 එල් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකයක 17 වාසනාවන්ත අංක 821 3553 ගොවිසිතේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 22 26 29 67 එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 22 26 29 සහ 67 මහජන සම්පත ලොතරැයි ඒ අංක රටාව එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 6.63.91.1 එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6.63.91.1 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලෙන් උදේ 9:32 වෙලාව

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: ඕනම
5: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සිතනිවන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගන බන පදෙන් මෝහය දුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය දුතරයිෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: සයිබජෙන් හගෙනෙන්න උදේ 9යි විනාඩි 38යි. මේ දින කීපය තුළේ අපිට ටිකක් වැඩිපුර කතා කරන්න ඕන. මොකද මේ AI වලින් රට බලගන්වන්න සුමුදු රත්නායක මහත්තයා ලැබිලා වැඩපිළිවෙලක් නිර්මාණය කළා. එයා ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරගෙන මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඉන්න වෙලාවක ඒකට ශක්තියකුත් එකතු වෙමින් තමයි මේ AI ශාස්ත්‍රීය සඳහා ශාස්ත්‍රීය ප්‍රවීණීන් සහ දැවැන්තීන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන්න සියල්ල සූදානම් වෙලා තියෙන්නේ. මේ ගැන මතක් කරන්න ඕනේ, මොකද ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අපිට ඒ වගකීම බාර දීලා තිනවා. ඒකට ගරු සභාපතිතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම බොහොම ස්තුතියි. මොකද සයිබජෙන් හැමදාම ඩිජිටල් ශ්‍රී ලංකාවක් හදන්න කටයුතු කරන නිසා අපි වෙනුවෙන් ඒ අවස්ථාව උදා කරලා දුන්නට අපි පොඩ්ඩක් පණිවිඩය මතක් කළේ මොනවද?
1: ඔව්, මෙවර මේ සම්මාන වල පිළිබඳව අපි සටහන් කරනවා නම් නැෂනල් AI එක්ස්පෝ සතියට සමගාමීව මේ වැඩේ කරන්නේ ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ්ස් 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයින්, ආයතන ඒ වගේම නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් වෙනවා. ප්‍රධාන සම්මාන කාණ්ඩ හතරක් යටතේ පිරිනැමෙනවා මේ සම්මාන ටික. මම කියන්නම් මේ කතා කරන වෙලේ ජාතික AI පුරෝගාමී සම්මානය ගැන, AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය යටතේ මේ පුරෝගාමී සම්මාන දෙනවා. ඒ වගේම කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මානය, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන, මෙහෙම කැටගරිස් ගොඩක් තියෙනවා. ඒ වගේම වසරේ AI අන්තර්ගත කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලට දෙනවා. ඔබට කරන්න තියෙන අගෝස්තු 22 කලින් AIExpo.lk සයිට් එකට ගිහිල්ලා ඇප්ලයි කරන එක විතරයි. ඊට පස්සේ ඔබේ නිර්මාණය, ඔබේ වැඩේ, එහෙම නැත්නම් ඔබේ AI ශාස්ත්‍රයට දක්වපු දායකත්වයේ අගයන සුදුසු නම් ඔබව අනිවාර්යෙන්ම ඔබ සම්මානයට පාත්‍ර වෙනවමයි. මොකද මේක හොඳ විනිශ්චය මණ්ඩලයක්, ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඔබේ නිර්මාණ ඇගීමට ලක් වෙන වැඩක්. අපි එක්ක අදහින් අපේ සම්පත්දායක සමුදු මහත්තයාත් මේක පිටිපස්සේ ලොකු දායකත්වයක් ලබා දෙන කෙනෙක් අමාත්‍යංශ පැත්තෙන්. අපි ඒක දගෙන වෙනම දවසක් දාගෙනම කතා කරමුනේ.
0: ඒ ගැන අපි කතා කරන්න ඕන අනිවාර්යයෙන්. මේත් එක්කම පොඩ්ඩක් මට අවසර දෙන්න මතක් කරන්න. දැන් සමස්ත රටේම ජයග්‍රාහකයන් බිහි කරන ගමන් 2025 අවුරුද්ද විතරක් කණිල් විශ්වාස කරනකොට රජයේ ඒකාබද්ධ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත් ලොතරැයි විදියට කෝටි 220ක් පරිත්‍යාග කළා තියෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්ද වෙනකොටත් දසවන සුපිරි ත්‍යාගලාභය මහජන සම්පත් ලොතරැයින් පමණක් බිහි කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ₹3.4 crore ඉක්මෝ සුපිරි ත්‍යාගයක් සහිත මේ වාසනාවන්තයා බිහි වෙන අනුරාධපුර ප්‍රදේශයෙන් කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් තමයි මේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ. සුපුරුදු පරිදි ₹2 crore ඉක්මෝ සුපිරි ත්‍යාගය, එතකොට ₹125 ප්‍රථම ත්‍යාගය, ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත් ලොතරැයින් ලබා ගන්න පුළුවන්. මේ සියල්ලටම වියදම් කරන්න ඕනේ ₹40 විතරයි. ජීවිතයේ සීනිට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලේ. අපි කලින් විරාමය ගන්න කලින් මම ප්‍රශ්නයක් අහලා තිබුණා. අපි ඒකට උත්තර දෙන්න කලින් තමයි කතාව අවසන් කළ විරාමයක් ගත්තේ. සුමුදු මහත්තයා, මං දැන් අර කලින් මතක් කරපු ප්‍රශ්නෙට
1: ආයේ අධ්‍යාපනයේ විශේෂ ගණනාවකට මදුසංගික ආයි මතක් කරොත් ලේසි අහගෙන ඉන්න ඇටත්
0: මේ මේ දැන් අපි කතා කළානේ අධ්‍යාපනය සම්බන්ධයෙන්, එතකොට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්, රාජ්‍ය සේවය සම්බන්ධයෙන්, මේවා වඩාත් කාර්යක්ෂම කරගන්න ශ්‍රී ලංකාව ඇතුලේ AI තාක්ෂණය පළදායි විදිහට කොහොමද යොදාගන්නේ? කවුරු හරි කෙනෙක්ට මේ AI කෙනෙක් ටිකක් බරපතල මාතෘකාවක් වගේ දැනනවා නම් අපි අතරම කොහොමද කෘෂිකර්මාන්තයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට AI තාක්ෂණය යොදාගන්න සැලසුම් කරලා තියෙන්නේ?
2: ඔව්, දැන් මේකේ මූලික සැලසුම තමයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නැත්නම් ශ්‍රී ලංකා විදිහට නැෂනල් AI ඉන්ස්ටිටියුට් එකක් ස්ථාපිත කිරීම. ඒ කියන්නේ ජාතික කෘතිම බුද්ධි ආයතනය. මොකද මෙතන මේ ආයතනය ඇතුලේ තමයි මූලික වශයෙන්ම මේ අවශ්‍ය පර්යේෂණ, කෘතිම බුද්ධිය සම්බන්ධව පර්යේෂණ ටික, ඒ වගේම මේ AI සදාචාරය කියන එකත් අපි කතා කරන්න වෙනවා. ඒ කියන්නේ මේක හරි විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, වැරදි විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා කොහොමද මේ ඒ ටික ඊළඟට ප්‍රතිපත්ති සංවර්ධනය කරගන්න ඕන? මේ කෘතිම බුද්ධියත් එක්ක කොහොමද අපේ රටේ ප්‍රතිපත්ති හැදෙන්න ඕන? ඊළඟට AI තාක්ෂණයත් එක්ක නවෝත්පාදන, AI පැත්තේ තියෙන මොනවාද නවෝත්පාදන? ඉතින් එතකොට එතනට ඒ අලුත් ඉනොවේෂන් ටික කොහොමද එන්නේ? අන්න එතනට යන්න ඕන. ඊළඟට මානව සම්පත් සහ ඒ කියන්නේ අපේ මේ රටේ සියලු ජනතාව සහ මානව සම්පත් සම්පූර්ණ අපේ රටේ මේ රටේ පුරවැසියෝ ටික AI තාක්ෂණයත් එක්ක සංවර්ධනය කරනවා. ඒ වගේම අර අද දැන් ඔය සම්මාන උළෙලේ කතා කරන්නේ AI කුසලතා ටික. AI කුසලතා විවිධ අංශවල තියෙන්න පුළුවන්. සමහර විට ඒක මාධ්‍ය ශාස්ත්‍රයට වෙන්න පුළුවන්. ඒක සමහර විට වෙනත් පැත්තකට වෙන්න පුළුවන්. දැන් අද සම්මාන බොහොමයක් දැන් කතා කරා ඒයි මේ සම්මාන සමුළුවේදී සම්මාන ලබා දෙන. ඉතින් ඒ වගේ විවිධ කුසලතාත් එක්ක ඒ කුසලතා සංවර්ධනය කරන්නත් ඕන. මම හිතන්නේ SLT මොබිටල් ආයතනයේට මමත් මේ වෙලාව විශ්සිත කරන්න ඕන ඒ කුසලතා ඇගීමකට ලක් කළ සම්මාන දෙනවට. ඉතින් අන්න එතනට යන්න ඕන. ඉතින් ඒක ඇතුලේ තමයි. ඉතින් ඒ වගේම අපි අනිවාර්යයෙන්ම ඊළඟට අපි කතා කරගන්න ඕන කරුණ තමයි මේ ඩිජිටල් ස්වාරීභාවය. ඒ කියන්නේ මේ දත්ත ටික අපේ රට ඇතුලේ තියෙන ක්‍රමය. ඉතින් ඒකේ දත්ත ඒ වගේම මේ අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සහ ජාතික AI රිසෝර්සස් සම්පත්. එතකොට මේ ටික දෙක මේ අපි අර කතා කරන මේ ඒ කියන්නේ අපි මේ මේ ගෝලියෝ අපිට මේ යොදා ගන්න AI තාක්ෂණය සහ මේ ඒ කියන්නේ ගෝලියේ AI පද්ධති තියෙන ඒ කියන්නේ දැනට හදාගත්ත ලෝකෙ හදපු AI සිස්ටම් ටිකක් තියෙනවා. එතකොට මේ මේ ටික ඇතුලේ අපි අන්තර්ක්‍රියාකාරී ඒ කියන්නේ මේ ටිකත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩ කරගන්න ඕන. හැබැයි අපි අර කියන ස්වාරීභාවය කියන එක අපි කතා කරගන්න ඕන. ඉතින් ওই ටික ඔක්කොම ටිකට ගියාට පස්සේ මම දැන් එන්නම් අර මදුසංක කියපු කතාවට. අපිට මම හිතන අපි එක දවසක් ටිකක් පොඩියට කතා කරපු දෙයක් තමයි. මම හිතන්නේ මේ ඊයේ පෙරේද නිවුස් වලත් මම දැක්කා තව කවුරු හරි කෙනෙකුත් කියලා තියෙනවා AI වලින් පොහොර ගහන්න හදලා දෙනවා කියලා ඒගොල්ලොන්ට බලය දුන්නා. ඉතින් ඒක ඒකම තමයි මාත්මය කතා කරන්න හදන්නේ. ඒක ආයි වෙනින් කවුරුවත් බලයට එනකන් ඉන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ තාක්ෂණය මේ තාක්ෂණයේ තියෙනවා, ලෝකේ තාක්ෂණය එතනට ගිහිල්ලා තියෙනවා. ඒක අර ජනතාවට නිකන් අර මැජික් වගේ කියලා කිව්වට අපි දන්නවා, අපි එදත් කතා කරා මේ ඩ්‍රෝන තාක්ෂණයෙන් පොහොර ඉසිනවා. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය අර පලිබෝධනාශක කොහොමද විදින්නේ කියන එක ගැන එදා ටිකක් කතා කරා. ඉතින් එතනට තමයි මේ කෘෂිකර්මාන්තයට AI ගේනවා කියන්නේ මෙන්න මේකට තමයි. ඉතින් එතකොට අපිට අපි අර මදුසංග කියපු කතාව මම ආයෙ කියන්නේ අර ගහක කොලයක් ගහලා ගෙන ෆොටෝ එකක් දුන්නොත් මේ මොකද්ද කියලා කියනවා. හැබැයි ඒකට අවශ්‍ය අපේ මේ ලංකාවේ ඇතුලේ හැදෙන data centers වල AI data centers වල මේව process වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන එතනට නෙමෙයි පොහොර ඉසින තැනට නෙමෙයි අපිට අපි එතනින් ඔබටත් යන්න ඕන. ඒ ඒ ඒක අපි කියන්නේ මේ ගොවි මහත්තයාගේ වැඩ අඩු කරනවත් මොකක්වත් නෙමෙයි. කෘෂිකර්මාන්තය තමයි මේ රටේ ජීවනාලිය. නමුත් ඒක අපි බලන්න ඕන හැම වෙලේම. දැන් අපි හැමදාම කතා කරන්නේ ගොවිතැන් කරාට පස්සේ අස්වැන්නට නියමිත මිලක් නැහැ කියලා. නියමිත මිලක් නැති වෙන්න හේතුව තමයි ඔහුට ලොකු පිරිවයක් දරන ඔහේ නිෂ්පාදනය කරලා අවසන් කරනකොට. ඒ කියන්නේ මුල සිට අගට ගත්තොත් කොච්චර ලොකු මහන්සියක් වෙනවද කියලා මේ තමන්ගේ අස්වැන්න අවසන් ඒ කියන්නේ අවසන්තනට එනකොට ඔහු වෙන මහන්සිය. ඉතින් ඒක තමයි අපි මේ කියන්නේ ඩිජිටල් තාක්ෂණය AI තාක්ෂණයත් එක්ක ගේන්න ඕනේ කියලා. අපිට දවස් 3ක් තිස්සේ කුඹුරෑයකට ගන්න පොහොර ටික විනාඩි 10කින් ඩ්‍රෝන තාක්ෂණය හරහා ගහගන්න පුළුවන් නම්. ඉතින් ඒ වගේම මුකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිටත් පුරුදු දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕන වෙලාවක ගොවි මහත්තයෙක් තමන්ගේ අපි හිතමු නිකන් කුඹුරෑයක් කියලා. සාමාන්‍යයෙන් දිනකට අපේ අම්මලා තාත්තලාත් මට මතකයි සාමාන්‍යයෙන් උදේත් එකපාරක් ගිහිල්ලා මුළු කුඹුරු වටේ පොඩි ෆීල් විසිට් එකක් දාලා එනවා, හවසත් යනවා. ඉතින් ඒ යනකොට එයා දකින්න කොහෙද පලිබෝධිකයෝ ඉන්නේ. ඉතින් එතකොට ඒ ඒ එහෙම ඉතිනවනේ ඒ ගස් මට මතකයි. ඉතින් අපි පුංචි කාලේ ගියාම ඒ ගස් ටික ගලවලා විසික් කරනවා. මැස්සෝ ඇවිල්ලා කියලා ඒ ගස් සමහර ඒ මැස් එකතැනක මැස්සෙක් ඉන්නව දැක්කොත් ඒ සම්පූර්ණ මුළු ප්‍රදේශෙම තමයි මැස්සෝ ඉන්නවද කියලා එයා හොයනවා. ඉතින් මේ දවසක් දෙකක් යන වැඩක් අපිට සාමාන්‍යයෙන් දැන් මුකුත් කරගන්නතෝ ඩ්‍රෝන කැමරාවක් දාලා අපිට අවශ්‍ය ඉන්පුට් එක. ඔයාට කැමරාවේ මෙන්න මෙහෙම සත්තු ඉන්නවද? ඒ සතා හරි. අන්න ඒ කට්ටිය කොහෙද ඉන්නේ කියලා කුමුරුයායවට විනාඩි 10ක් ඩ්‍රෝන් එකක් යවලා අපිට මෙතනට ආවම හරියටම අපිට පෙන්වනවා. සමහරට අපේ අසටත් පේන්නේ නැති දේවල් ටික හරියටම පෙන්වනවා. මෙන්න මේක ඇතුලේ මෙන්න මෙහෙම මේ ගොයමට එහෙම නැත්තම් මේ ගොයන් වගාවට හානි කරන මෙන්න මේ පලිබෝධිකෝ ටිකක් දැන් මේ කුමුරුයාය ඇතුලේ ඉන්නවා. ඔයා මෙන්න මේකට මෙන්න මෙහෙම එකක් ගහන්න. අනිත් එක අපි දැනටත් පලිබෝධනාශක ඒ සියල්ල ගහන්නේ අර අපි අර කුප්පියේ ගහලා තියෙන ප්‍රමාණයට ටැංකියට වස ටිකක් දාගන්නවා, වතුර ටිකක් දානවා, ගසනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේක නියමිත විදිහට පැතිරෙන්න ඒ අවශ්‍ය තාක්ෂණය ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මේක කරන්න. ඉතින් අන්න එතනට තමයි මේ කෘතිම බුද්ධි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ අර අපේ අම්මලා තාත්තලා අර කරපු දේවල් ටික තමයි මේ අපි අඩු ශ්‍රමයකින් ඇත්තටම ශ්‍රමයක් යෙදෙන්නෙම නෙමෙයි අඩු වියදමකින් කරගන්න ක්‍රමයක්. ඒ වගේම ලොකු කාලයක් ඉතිරි කරගෙන ඉතින් අපි එතනට ගියාට පස්සේ තමයි අපිට හුරු වෙන්නේ මේ කොහොමද අපි මේ මේ මේක ඒ කියන්නේ මේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය යොදාගත්තම අපිට කොච්චර පහසු වෙනවද, කොච්චර නිෂ්පාදන පිරිවැයක් අපිට ඉතිරි කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක කෘෂිකර්මාන්තයට විතරක් නෙමෙයි, අපි එතනින් එහාට අනිත් පැත්තට ගත්තත්, ප්‍රවාහන පැත්තට ගත්තත්, ඒ සියල්ලට මේක යොදා ගන්න පුළුවන්. දැන් අපි අනිත් රටවල් වලට ගියාම, චීනයට ගියාම, චීනයේ ගොඩක් ට්‍රාන්සිට් සිස්ටම් දුවන්නේ AI වලින් හදපු ප්ලැට්ෆෝම් වල. ඉතින් ඒ කියන්නේ පළවෙනි දේ තමයි අපිට පුළුවන් නම් අපි සාමාන්‍යයෙන් දැනට හුරු වෙලා තියෙන්නේ අර බස් ස්ටෑන්ඩ් එකට ගියාම එතන පිරිසක් ඉන්නවා, ඒ කට්ටියත් එක්ක කතා කරනවා, ඊළඟට දැන් බස් එක කීයට තියෙන්නේ කියලා අහනවා, අර බස් හෝල්ට් එකට යන්නේ කොහොමද කියලා අහනවා, නුවර බස් ගහන්නේ කොහෙද කියලා අහනවා. ඕකනේ හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔතනින් ඔබට ගිය සම්පූර්ණ මේක ඒ කියන්නේ අපි වෙනෙක් රටක මේ ට්‍රාන්සිට් තැනකට, එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්පෝර්ට් හබ් එකට ගියාම අපිට තේරෙනවා අපිටම තනියෙන් ඒ වැඩ ටික කරගන්න පුළුවන් කියලා. අපි එයාපෝර්ට් එකට ගියාම අපි දන්නව කොහෙටද යන්න ඕන, අපි මට අවශ්‍ය එන අන්න ඒ ටික. ඉතින් ඒ වගේම මෙතන මේ ඒ කියන්නේ ඒක මේ මූලික ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ගැන මම කතා කරේ. එතනින් එහාට මේ කෘතිම බුද්ධිය යොදාගත්තට පස්සේ තමන්ගේ ඒ කියන්නේ අර අර අර අර අපි දැන් හුරු වෙලා තියෙන අර මතුසංග කියපු කතාව මම ආයෙතම කියන්නේ. ඒ කියන්නේ වෙනදා අපිව පිළිගැනීමේ නිලධාරියා සහ අපිව මේ කියන්නේ අපිව ගයිඩ් කරන්න හිටපු කෙනා වෙනුවට රොබෝ කෙනෙක් දැන් චීනේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තත් ඒ සියල්ලටම. ඉතින් ඒ වගේම අපි ඒ කියන්නේ මේ දැන් තාමත් අපි දැන් මේ දැන් මම හිතන්නේ පොදු ප්‍රවාහනේ දැන් ටිකක් යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ජනතාවගේ ලොකු උනන්දුවක් තියෙනවා මෙට්‍රෝ බස් සංකල්පයේ සහ ව්‍යාපෘතිය පිළිබඳව. ඉතින් ඒකත් එක්ක පොදු ප්‍රවාහන සේවයේ ලක්ෂ්‍යය එහෙම නැත්නම් සුවපහසු කරනකොටම අපි මේක ඇතුළේ AI තාක්ෂණය උපරිමෙන් යොදා ගන්න වෙනවා. මොකද ඒක අපි තාක්ෂණයේ නැතුව ගමන විතරක් සුවපහසු කරාට වැඩක් නැහැ. ඒ කියන්නේ අපි අර වෙනද දාඩිය දාගෙන අපි අර කතා කරන ලොරි චැසියක තියෙන ලොරි චැසියකට ගහපු බස් එක්ක නැගලා යන එක වෙනුවට අපිට කම්ෆර්ට් සීට් එකක වායු සමනය කරන බස් එක්කට නැගින දේන් ඔබට ගිහිල්ලා අපිට පුළුවන් වෙන්න ඕන මේ නව තාක්ෂණය කෘතිම බුද්ධිය යොදාගත්ත ඒ ඉතුරු වැඩ ටිකත්. ඒ කියන්නේ අර අර අපි අර අපිට පුරුදු විදිහටම ආයි ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා පෝලිමේ ඉඳලා බස් එකට නැගලා යන බස් එක විතරක් වෙනස් වෙලා හරියන්නේ නැහැ මසංක. අපිට අර අනිත් ඉතුරු වැඩ ටික. ඒ කියන්නේ සම්පූර්ණ මේ ප්‍රවාහණය මෙයාට පහසු වෙන්න ඕන. ඒ අන්න එතනට තමයි යන්න ඕනේ. ඒ වගේම ආරක්ෂාව. දැන් දැනට මම හිතන්නේ අපි ආරම්භ කරපු ව්‍යාපෘති තියෙනවා. ඒ කියන්නේ අපිට AI තාක්ෂණ එහෙම නැත්තම් මේ AI කැමරා යොදාගත්තම අපිට තේරෙනවා සාමාන්‍යයෙන් අපිට පුළුවන් වෙන්න ඕන එකක්. දැරටපත් මම හිතන්නේ මේ මේ මම හිතන්නේ කියලා මම දන්නවා මේ අපි පොදු ප්‍රවාහනේ මහජනතාව ප්‍රවාහනය කරන තැනට යොදාගත්තේ නැති වුණාට AI වලින් ක්‍රියදුරු මොනිටර් කරන කැමරා තියෙනවා. ඉතින් ඒවා යොදා ගන්නවා සාමාන්‍ය ගොඩක් කාලවලට මේ කර්මාන්තවල භාණ්ඩ ප්‍රවාහනය කරන රතවල ලොරි රතවල රේදුරා AI කැමරා වගේ මොනිටර් කරනවා. එතකොට රේදුරාගේ බිහේවිය එක එහෙම නැත්නම් රේදුරා කොහොමද ඉන්නේ, නිදිමතේද ඉන්නේ, එකම විදිහටද යන්නේ, පැටර්න් එක වෙනස් වෙන්නේ නැද්ද, ඇස්පිල් ඇස්පිය ගහන වේගය වැඩිද, ඒ සියල්ල ඉඳලා මේ AI කැමරා වලින් හඳුනාගෙන ඒ අවශ්‍ය දැනුම් දීම ඉඳලා කරන්න පුළුවන්. අපි හිතමු බස් රථයක අපිට පුළුවන් නම් AI බේස් කැමරාවක් දාන්න. අපි දැනට නියම ව්‍යාපෘතියක් ඒ වගේ ආරම්භ කරලා තියෙනවා කතරගම ඩිපෝවේ. එතකොට අපි දන්නවා රේදුරා කොච්චර මහන්සියෙන් ඉන්න කෙනෙක්ද. ඒ අන්න එතනට ගේන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි පැසෙන්ජර්ක පැත්තෙනුත්. එහෙම නැත්නම් මේකේ ගමන් කරන මගීන්ගේ පැත්තෙනුත් මේ AI තාක්ෂණය යොදාගෙන මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ අපි හිතන්නේ නැති තැනකට මේක නිකන් අර සරලව ගත්තොත් අපිට හිතා ගන්නවත් බැරි තැනකට කෘතිම බුද්ධියත් එක්ක ප්‍රවාහන කුසකර්මාන්තෙලිම ඕනම අපිට කර්මාන්තයක් ගේන්න පුළුවන්.
0: සුමුදු මන්දේ මම දැක්ක මේ අන්තර්ජාලයේ වීඩියෝව. දැන් අපි දකින්නේ වාහන නිෂ්පාදන ක්‍රියාවලියේදී AI සහ මේ සෙන්සර්ස් පාවිච්චි කරලා බොහෝ දේවල් කරන්න පුළුවන්. අපි දකින්නවා චීනය වගේ රටවල් වල දැන් රියදුරු රහිත ට්‍රන්ස්පෝට් සර්විස් පටන් අරගෙන තියෙනවා. එතකොට ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ඔවුන්ගේ ගමනාන්තයන් සඳහා ළඟා වෙන්න පුළුවන් තැනුන්ට AI ලා දියුණු කරලා ඔවුන්ගේ රට ඩිජිටල් සංවර්ධනයේ උපරිමයට කැඳවාගෙන ඉන්න තියෙනවා. හැම රටවල් ගණනාවක මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. දැන් ලංකාවේ අපිට පවා ඉතාම වටින එකක් මේ කියන සිස්ටම් එක. රියදුරු මහත්තයාට නින්දි මතනම් කැමරාවකින් S2 දිහා බලන් ඉඳලා මෙයාගේ S2 පියවෙනවා. එයා S2 පියාගෙන යන ප්‍රමාණය වැඩි. අනුතරක් සිද්ධ වෙන්න කලින් ඔටෝ බ්‍රේක් ගහලා වාහනය අයින් කරන තැනට ලෝකය දියුණු වෙලා තියෙනවා. හරි. එතකොට අපි තවදුරටත් AI කියන එකට බය වෙන්න ඕනේ නැහැ. AI වලින් අපිව ඇත්තටම බැලුවොත් නිවැරදිව ඵලදායී දෙයකට යොදාගත්තොත් අපි බොහොම ආරක්ෂිතයි නේද?
2: අනිවාර්යයෙන්ම. ඉතින් එතනට තමයි මොසම් අපි යන්න ඕන. මොකද මේ ඉතින් ඒකට අවශ්‍ය දැන් ලෝකේ තෙක්ක කරට කර යන එක ලොකු අභියෝගයක් නෙමෙයි අපිට. අනිවාර්යයෙන්ම රටක් විශ්සේට විදිහට අපි අභියෝගය බාර ගන්නත් වෙනවා. නැත්නම් AI ඇවිල්ලා අපිව පාලනය කරන තැනකට එනවා. ඉතින් අපිටත් වැඩි සමහර විට දැන් දශක දෙක තුනකට කලින් අපිට වැඩි ගොඩාක් පිටිපස්සෙන් හිටපු රටවල් අපිට වැඩි AI තාක්ෂණිකුත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට වියට්නාමය, ඒ කියන්නේ 1976-77 වගේ තමයි ඔවුන් පූර්ණ නිදහසකුත් ලබන්නේ. නමුත් ඔවුන් තාක්ෂණයේ පැත්තෙන් ඉදිරියටම ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට මේ රට ඇතුලේ අපිට කරගන්න දේ තියෙන තමයි මේ රටේ ජනතාව සහ සියල්ල මේ අලුත් පින්මකට ලෑස්ති කරගන්න ඕන. ඉතින් අර අපි කියෝ වගේ ඩිජිටල් පුනරුදයක් මේ රට ඇතුළට ආරගෙන්න වෙනවා. ඉතින් එතනට අපි යන්න වෙනවා. එහෙම නැති වුණොත් අපි ලෝකේ එකතැනක ඉන්න තැනක් තියෙන්නේ. ඉතින් අපිට අර හැම ශ්‍රේෂ්ත්‍රයක්ම ප්‍රවාහනයේද, කුෂ්කර්මාන්තයේද, සෞඛ්‍යද, රාජ්‍ය සේවයද, ඒ සියල්ල අපි මෙතනට ගේන්න ඕන. ඉතින් ඒක තමයි අපිට දැන් අලුත් වචන ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් හදන්න වෙලා තියෙන්නේ අර අපි කතා කරපු ඩිජිටල් ලිටරසි. එහෙම නැත්නම් පරිගණක සාක්ෂරතාවයේද, එහෙම නැත්නම් AI සාක්ෂරතාවයේද කියන එක තියෙනවා. ඉතින් ඒ එතන තමයි අපිට තියෙන අභියෝගය. අපි දැන් අර පරිගණක සාක්ෂරතාවය කියන තැනට යනවා ගියොත් එම අපිට තව කාලයක් යනවා AI සාක්ෂරතාවයට ගේන්න. ඒකෙන්ද අපිට දෙකම එකතු කරගෙන යන්න ඕන තැනකට එන්න වෙනවා. මොකද ඒකට මූලික වශයෙන්ම අපි හිතනවා භාෂාව අනිවාර්යයෙන්ම මේ AI තාක්ෂණයත් එක්ක බද්ධ කරන්න වෙනවා. සිංහල සහ දෙමළ භාෂාවත් මේ රට ඇතුලේ. එතකොට තමයි අපි ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඒකට මූලික වැඩපිළිවෙළ ජාතික AI ආයතනයක් පිහිටවීම ආරම්භ කරගෙන යනවා. ඉතින් එතනින් තමයි අපිට මේක පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට අනිවාර්යයෙන්ම ලෝකේ තියෙන රටවල් සියල්ලම ඔවුන්ගේ දැනුම සහ සියල්ල අපිට සම්බන්ධ කරගන්න වෙනවා. දැනට චීනය, ජපානය ගොඩ බොහෝ රටවල් චීනය, ජපානය, සිංගප්පූරුව බොහෝ රටවල් ඔවුන්ගේ AI තාක්ෂණය සහ ඒ පිළිබඳව දැනුම, ඒකට අවශ්‍ය අනිත් තාක්ෂණික සියලුම සහයෝගය අපිට ලබා දෙන තැනට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලෝකෙන් අපිට මේ ලැබෙන දේවල් ටික ගන්න ඕන. අපිට ඕන විදිහට මේ මොඩල් එක හදා ගන්න ඕන. අන්නතෙන්ට අපි යන්න හදා ගන්න. ඒක තමයි ඉතින් මූලික වශයෙන් තියෙන්නේ.
0: ඒ සියලු සැලසුම් සඵල වේවා, සාර්ථක වේවා. මේ රට ඩිජිටල් පරිවර්තනය කරා කැඳවාගෙන යන සුමුදු රත්නායක මහත්තයලා ඇතුළු ගරු ජනාධිපතිතුමන්, ඊට පස්සේ නියෝජ්‍ය මැතිතුමා, මේ සියලු දෙනාට මේ කණ්ඩායමටම හැකියාව ලැබෙන්න ඕන අපේ රට ඩිජිටල් ශ්‍රී ලංකාවක් බවට පත් කරන ගමනේ ඉදිරි පියවරයන් පිළිබඳවත් කතා කරන්න අපි ලෑස්ති. මෙතනින් එහාට හැමදාමත් අපි අපේ වගකීම ඉටු කරනවා. අපි අර මොබිටෙල් කියන්න කියපු හරි ලස්සන මේ ඩිජිටල් කරණයට ආස කරන AI තාක්ෂණයට කැමති අයට විශේෂ පණිවිඩයක් තියෙනවා රනිල්. ඒකත් කියලම අපි කතාව අවසන් කරමු.
1: මේ වැඩසටහනෙම දිගුවක් තමයි, රජයේ වැඩපිළිවෙලෙම දිගුවක්. විශේෂයෙන්ම සුමුදු මහත්මයා නියෝජනය කරන ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය SLT මොබිටෙල් එක්ව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ලංකාවේ AI ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් සහ ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් කරනවා. ඉතින් කාණ්ඩ 4ක් යටතේ මේ විශිෂ්ටතා සම්මාන උළෙල සිද්ධ කරනවා. ඉතින් ජාතික AI පුරෝගාමි සම්මානය, කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් වෙනුවෙන් සම්මාන ගොඩක් ඔබ වෙනුවෙන් කාණ්ඩ 4ක් යටතේ සම්මාන 16ක් පිරිනමන නියමිතයි. ඉතින් විශේෂයෙන් ඔබ මේකට කැමති නම් අගෝස්තු 22 කලින් අයදුම් කරන්න AIExpo.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට මේ සියලු විස්තර සහ ආයුධපත් භාගත කරන්න පුළුවන් සහ ලියාපදිංචි වෙන්න පුළුවන්. අර සුමුදු මහත්තයා කිව්වා වගේම AI විශිෂ්ටයන් ඔන්න ලංකාවේ ඇගීමට ලක් කරනවා රජයේ මැදිහත් වීමෙන්. ඒ සඳහා ඔබ හැමෝම එකතු වෙන්න දායකත්වයේ ලබා දෙන්න කියලායි අපි ඔබට කියන්නේ. උදේ 9යි විනාඩි 58යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි NAP 100 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB 100 ඔබත් අදම NLB 100 බලා ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: සම අනුක්‍රමයෙන්.

ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: සමූපකාර ව්‍යාපාරයේ ශක්තිමත් කරමින් සමාජිකයන්ද ආරක්ෂා කරන නව කෙටුම්පතක් ළඟදීම ගෙනීමට රජය සැලසුම් කර තිබෙනවා. නව පනත් කෙටුම්පත සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. සියලු පළාත් සභා නියෝජනය වන ආකාරයටයි එය සිදු කෙරුණේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ දැනට පවතින සමූපකාර පනතේ නීතිමය අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් සමූපකාර ව්‍යාපාරය එක් ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැගිය යුතු බවයි. පවතින නීතිමය හිඩැස් භාවිත කරමින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සහ වංචා වළක්වාලමින් ජනතා මුදල් සුරක්ෂිතව තහවුරු කිරීමේ අරමුණෙන් නව පනත් කෙටුම්පත ගෙනෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
5: සම්පකාර ව්‍යාපාරයේ එක කුළුණක් ලෙස ගොඩනැගීම තමයි අපේ ආණ්ඩුවේ අරමුණ. රාජ්‍ය පෞද්ගලික වගේම සම්පකාර ව්‍යාපාරයේ ගොඩනැගීම. ඒ සම්පකාර ව්‍යාපාරයේ ගොඩනැගීමේ දැන් සම්පකාර ව්‍යාපාරය ඇතුලේ සැලකියතු ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. සමහරව 7-8ම ඉරේ ඉන්න පුළුවන් සමහර සභාපති. ඒ තරමට හොරාකාරී. ඒක නිසා අපි නීති හදන්නේ නිකන් නෙමෙයි. මේ සම්පකාරයේ විශ්වාස කරමින් සම්පකාරයේ තමන්ගේ මුදල ගෙනලා තැන්පත් කරපු මිනිස්සුන්ට සම්පකාරයේ විශ්වාසය රකින්න විතරක් නෙමෙයි මුදලත් දෙන්න ඕන අපෝ. ඒත් අපි වග කියන්න ඕනේ එකට. පවතින නීතිවල තියෙන අඩුපාඩු සහ හිස්තැන් පාවිච්චි කරලා වැඩ කරද්දී ඉතිහාසය ඇතුලේ මොනවා සිද්ධ වුණත් මෙතනින් එහාටවත් අපි අඩුම ගානේ මේක ආරක්ෂා කරන්න ඕනේ. ඔබ අපි කවුරු හිටියත් නැතත් සම්පකාර ව්‍යාපාරය ශක්තිමත් ගොඩනැගෙද්දී ඒ ඇතුලේ ඒක විශ්වාස කරමින් එකතු වෙන මිනිස්සුන්ට විශ්වාසය දෙනවා. සකල ආණ්ඩුකාරතුමන්ලා එක්ව අපි මේ උත්සාහ කරන්නේ ඒ නීතිවල තියෙන වෙනස්කම් ටික අඳුනාගෙන නීති සංශෝධනය කරලා ශක්තිමත් සම්පකාර ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කරන පනත් දෙකක්. එකක් සම්පකාර පනත, අනිත් එක බැංකු නියාමන පනත කියන පනත් දෙකක් සූදානම් කර ගැනීම වුණා අපිට තියෙනවා. ඒකට කන්සෙප්ට් පේපර් එක අපි මේ හදලා තියෙන්නේ.

0: විදිස්වාර්තා කළේ. තිස් නවහැවරදී වැඩ ඉක්මන් නැමැති වැඩිකරු සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා. පසුව පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී වනාන්තර ප්‍රදේශයක තිබී සැකකරු ගමන් කළ මෝටර් රථය හමුව තිබෙනවා. එහි තිබී වෙඩිකරුගේ සහ තවත් අයෙකුගේ මලසිරුරු සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිලඟ ලක්කඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

good morning subuma subu dasana kude 10 vinadi 8 velawa sadiyaga lakada tekka ude 10 ta mokada me wenas vela oyata nupurudu velawaka mama ewilla do kiyala oya hitanawa neda කවුද කියලා අඳුරගත්ත නම් දාමු බලන්න මැසේජ් එකක්. අද ආඩපල අංකප තියෙන FM 93.5 FM 93.7 සතිය ගලක් කඩ අහන දවල් එක වෙනකම මම ඉන්නවා මේ පැත්තේ. මට හිතුණා අද ඔයත් එක චුට්ටක් කතා කරන්න ඕනි කියලා. කමක් නෑනේ. හැමදාම සින්දු අහනකේ අපි සින්දුවක් අහමු. ඊට කලින් මට හිතුණා ඔයාට මෙන්න මේ වගේ දෙයක් අද උදේම කියන්න ඕනි කියලා. ඔය හිතන්න අපිට අපේ ජීවිතය යන ගමනේදී එක එක විදිහේ මිනිස්සු හම්බ වෙනවනේ නේද? සමහරු එන්නේ ඔයාගේ ජීවිතයට හිනාවක් අරගෙන. එතකොට ඔයා වැටෙන වෙලාවක ශක්තියක් වෙලා එනවා. ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කරලා ආදරෙත් දීලා ඔයාට මම තනියම නෙවෙයි කියලා හැඟීමත් එකතු කරන්න පුළුවන් කෙනෙක් අපේ ජීවිතවලට හම්බ වෙනවා. මම කියන්නේ එක්කෙනෙක් ගැන විතරක් නෙවෙයි, හරිද? හැබැයි හැම ලස්සන දෙයකම පුංචි හරි අඩුපාඩුවක් තියෙනවා කියලා අහලා තියෙනවද? ඉතින් ඒ වගේ කාලයක් ඔයාට ලෝකෙම වෙලා දැනෙන කෙනෙක්ම තවත් දවසක ඔයාගේ හිත රිදවන්න පුළුවන්. පොරොන්දු දීලා මග අරින්න පුළුවන්. එතකොට ඔයාගේ විශ්වාසය කඩ කරන්න පුළුවන්. ඔයා ආදරෙන් ගොඩනගපු දේවල් එක වචනකින් කඩලා දාන්නත් පුළුවන්. ඒ නිසා ජීවිතේට මිනිස්සු එනකොට ඔයාගේ හිතේ දොර හැමෝටම එකපාර ඇරලා දාන්න එපා. ටිකක් කතා කරන්න, ටිකක් තේරුම් අරගන්න, ටිකක් එයා දිහා විමසිල්ලෙන් බලන්න. හරියට ඔයාගේ ජීවිතේට එන හැම කෙනෙක්වම ඔයා ඉන්ටර්වියු කරනවා වගේ. ඒ ඇත්තටම ඔයාගේ ජීවිතයට ලඟ වෙන සුදුසු කෙනෙක්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. මොකද ඔයාගේ හිත කියන්නේ හැමෝටම නිකන් ඇවිත් යන්න පුළුවන් තැනක් නෙවෙයි, හරිද? ඒක වටිනාම වටින තැනක්. ඉතින් අද උදේ ඔයාට මතක් කරලා දෙන්න ඕනේ එක දේ, එකම දේ තමයි මිනිස්සු තෝරගන්න. හැබැයි ඔයාගේ සැනසීම නැති කරන්න කවුරුත් තෝරගන්න එපා. ඔයාගේ හිනාව රැකගන්න මිනිස්සු ඔයා ළඟ තියාගන්න. ඔයාගේ හිත බිඳින මිනිස්සුන්ගෙන් ඔයා ටිකක් ඈත් වෙන්න. මොකද ජීවිතයේ ලස්සන වෙන්නේ අපි ළඟ ඉන්න මිනිස්සු නිසාම විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න, අපේ ජීවිතයේ ලස්සන වෙන්නේ ඒ වගේම කරදර ඇති වෙන්නේ අපි කාව ළඟ තියාගන්නවද කියලා ගන්න තීරණයෙන් වෙන්නත් පුළුවන්. එනිසා මේ දේවල් හොඳට මතක තියාගෙන ඔයා ඔයාගේ ජීවිතයට ගන්න මිනිස්සුන්ව හොඳට ඉන්ටර්වියු කරලා තෝරගන්න එක පාරක්, දෙපාරක්, තුන් පාරක් විතර. උදේ 10:11 යන වෙලාව මේ හැම දෙයක් එක්කම තවල් එක වෙනකම මාත් එක්ක ඉන්න ඕනේ, ඔහොම හරිද? එහෙනම් අපි පටන් ගමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න, මම නම්බරේ පස්සේ කියන්නම්කෝ.

ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද? අපි සොයන්නේ නුඹේ හඬයි. ලක්හඬ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01ට.

උදේ 10 විනාඩි 20යි වෙලාව. මාව අහගෙන ඉන්න වෙලාවේ ආට බලංකම තියෙනවා මං කිව්වනේ නේද? වගේ මැසේජ් එක මම කියනවා කියලා නම්බර් එක තාම කිව්වේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් මේ නම්බර් එක කියලා යන තමයි ආවේ. ආට බලංකම තියෙනවා. අදත් වැඩ කරන අය ඉන්නවනේ අපි වගේ. ඔන්නේ කඩියට මේ පැතට එන්න බලංකම තියෙනවා. උදේ හරි හරියට වැඩ කරන ගමන් පාලුව මහන්සියනේ මේ දේවල් නිවා ගන්න ආට බලංකම තියෙනවා. සින්දුවක් අහන්න සින්දුවක් ඉල්ල ගන්න මේ පැතට කඩියක් එකතු කරගෙන එන්න. ඒ වගේම ගෙදර ඉඳන් ඔය නිවි සනසිල්ලේ මාව අහනවනම් කරන්න දෙයක් නැහැ. නිවි කෙසේ වෙතත් සනසිල්ල අහන්න වෙන්නේ නැහැ. මේ කටහඬ ඇහෙනකොටනේ. ආට බලංකම තියෙනවා. ගෙදර ඉඳනුත් මට මැසේජ් එකක් දාන්න. 07 03 93 5 93 7 03 03 93 5 93 7 ආට බලංකම තියෙනවා. WhatsApp එකට මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ඒ වගේම normal මැසේජ් එකක් උනත් කමක් නැහැ. ආට බලංකම තියෙනවා. මට මැසේජ් එකක් එවන්න. අපි සින්දුවක් අහලා ආයි මේ පැත්තට එනවා. එතකොට ඔයාගේ WhatsApp මැසේජ් එක එහෙම දාලා තියන්න. ඔයාව මතක් කරන්න. මම ලෑස්තියි.

0: උදේ 10:27.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: මම නම් දැන් මානම relax.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
1: අසන්දිමිත.
5: නංගි ආයකව දෙන්නේ.
6: මයික් මන්ට එන්නකෝ. අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්නේ නැතුව ඉන්න ඕනේ.
5: නෑ. එහෙනම් ඉක්මනට එන්න ඕනේ. ගියපු ගමන් එන්න.
6: ගියපු ගමන් එන්නකෝ.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
7: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිද්දම කරන්න පටන්.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත.

උදේ 10 විනාඩි 29යි වෙලාව. සතිය ගලක් හදාගෙන ඉඳ වෙලාවේ අද මට මැසේජ් කරපු කට්ටිය තමයි මේ මතක් කරන්නේ යන්නේ හොගාලා. ඔයත් මට මැසේජ් එකක් දෙන්න නැත්නම් ආට තවස්තව තියෙනවා මට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. 0703 93 5 93 7 0703 93 5 93 7 ආට පුළංකව තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. මම යන්න හදන්නේ කළුතර පැත්තේ ඉඳලා. කළුතර පැත්තට තමයි යන්න හදන්නේ. අපිට සිසිර මැසේජ් එකක් දාලා තියෙනවා අද පුතාගේ ගෙදර ගියා කියලා. ගරාජ් එකේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. චන්ද්‍රමි සෙතකට කවිෂ සයුරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා පුතාවත් එක්කම. ඊට පස්සේ අනුරාධපුර පැත්තට යනවා. අනුරාධපුරේ මා වහගෙන ඉන්නවා කියලා අපේ ගෙදර කපරාදු කරන ගමන් අහන් ඉන්නේ කියලා කියන්නේ. අජන්ත අයියා තමයි වැඩේ කරන්න කියලා තියෙනවා. යා වෙනුවේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. අජන්ත අයියේ ඔන්න ලස්සන සින්දුවකට ආව එකතු කරගන්න. ඊට පස්සේ ලක්කඩ අහගෙන ඉන්න මාවත් එකතු කරගන්න කියලා මොරටුවෙන් ෂනායා මාව ඇහිලා දුවගෙන ඇවිල්ලා අකිවා වඳුර ගත්ත කියලා මැසේජ් එකේ තියෙනවා. ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. රේණුකා මල්කාන්ති අද දුවගේ ඒලවල් එක්සෑම් එක පටන් ගත්ත කියලා කියනවා. අපි ඕල් ද බෙස්ට් කියලා කියනවා. සුභ වේවා, ජය වේවා, හොඳින්ම විභාග කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. වරක ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ රේණුකා. ඊට පස්සේ අපේ ගාමන් ටිකේ අද සංවත්සරය කියලා තියෙනවා. අපිට අවුරුදු 23ක් කියලා තියෙනවා. නිලූමි සතකට බොස්සා ශාන්ත. ඊට පස්සේ සමිතා, නිමේෂා, සදා, ශිරෝමී, ශාමා, චමිලා, ෂියා, ශාමා, කුසුම මේ හැමෝම එකතු කරගන්න කියලා ඉෂංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉෂංක ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මම යන්න හදන්නේ ආයිත් නුවරඑළිය පැත්තට. නුවරඑළිය නිමේෂින මේ වෙලාවේ අම්මා තාත්තා ගෙදර නංගි ඉන්න, අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. බිබිලෙන් රමේෂාව එකතු කරගන්නවා. ටයිෂොප් එකේ හැමෝමත් එක්ක මේ වෙලාවේ ලක්කඩ අහන ගමන් බරටම වැඩ කියලා තියෙනවා. ඕකේ, ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. හම්බන් තොටින් සද්දටම අපි වහගෙන ඉන්නේ කවුද මේ? දැඩි නම හොයන්න එපැයි. දිග මැසේජ් එකක් දාලා නම කොහෙද කියලා හොයන්න දැන් ඉතින් මම පොඩක් වෙලා ගන්න වෙනවා. හරි, හොයාගත්තා. කුලාන්දමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කුලාන් තමයි නම. කුලාන් රාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න අම්පාරෙන් තෂිනී ඉන්නව මේ වෙලාවේ. මේ කට්ටිය තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මේ අයව එකතු කරගන්නවා. ඔයාගේ නම කියවු නැත්තම් ඔන්න තරහ වෙන්න එපා. හැමෝම එකපාර කියන්න බෑනේ නේද? ඕක තමයි කරන්න බැරි. මැසේජ් එකක් දාලා තියන්න. අපි සින්දුවක් අහලෙමු.

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: උදේ 10යි විනාඩි 35යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: ගතියග ලකන
1: මැසේජ් එකක් දාන්න පුළුවන් වාට. තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා කියන්න නම් එක හොයාගෙන පුදුම කට්ටක් දෙනවා කියලා මට එක්කෙනෙක් කිව්වා. 0703939357 0703939357ට ආගේ වට්ස්ඇප් මැසේජ් එක දාලා තියන්න.

0: දහයයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176979
3: ආව

උදේ 10:42 වෙලාව සතිය ගලක් හදාගෙන ඉඳ වෙලාවේ ඔයගේ මැසේජ් එක කියන්න මං එනවා. ඊට කලින් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් අද වැසි වාර කිහිපයක් ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනය නිකුත් කරලා තියෙනවා. සබරගම පළාතෙන් මහනුවර නුවරඑළිය ගාල්ල වකේ මමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන් වගේම ඌව පළාතෙන් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවිකි පළ කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නවා නම් ඔන්න ඕෆ් වෙන්නත් තියෙනවා නම් ඒ වගේ වෙලාවට අද සෙනසුරාදානේ. ඒ නිසා මරිස්සමින් යන්න නේද? ඒ වගේම තමයි ඉදිරිපැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එමත් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ හලාවත සිට කොළඹ සහ ගාලා හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන්න පුළුවන් කියලා සුළන් බස්නාහිර පළාතේ සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර පමණ වෙනවා කියලා කියනවා. එතගේම මුහුදේ ස්වභාවය ගැන කතා කරනකොට කංකසන්තුරිය සිට මාන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒත් එකම මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් වෙන්න අවධානයෙන් කටයුතු කරන කටයුතු කරන්න කියන දේ ඉල්ලා සිටිනවා. ඉතින් ඒ නිසා ආගේ වැඩ ටිකත් පොඩ්ඩක් ඉක්මනින් කරගෙන යන අතරමැදදී වැස්ස එහෙම තියෙන නිසා එක එක පැතිවලට වර්ෂාව ඔන්න ඇදහැලෙන්න පුළුවන්කම තියෙනවා. හරි, ඒකත් මතක් කරගෙන ගමන් WhatsApp එක පැත්තට මම යන්නම්. කෝල් ගන්නවනේ අනේ හරියට. ඒව නරක වැඩ. කෝල් ගන්න නැතුව මැසේජ් එකක් දැම්මනම් එහෙනම් කියනවා නේද? 07:03-93.5-97.7ට ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. අපි යන්න හදන්නේ ට්‍රින්කෝ පැත්තට. ට්‍රින්කෝ පැත්තින් මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා කේනුවේ ඉඳන්. ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. කෙනෙක්ත් හේනේ තපල් කාර්යාලය අපිත් වැඩ කරන ගමන් ලැක්කඳ අහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. උරදෙනිය මහතා, එතකොට චාන්දනි මිස්, රිෆ්කා මිස්, සංගීත ප්‍රියන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මංජුලගේ මැසේජ් එකේ තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් සුබ සදහසනක් අපිට දෙනවද කියලා සින්දුවක් කියලා තියෙනවා. ඔහොම බහගෙන ඉන්න වාදුවේ ඉඳන් රූපසේන වගේම සුනන්දරි අපි එකතු කරගන්නවා මේ වෙලාවේ. ගොඩක් ආදරේ අක්කේ කියලා දාලා තියෙනවා. අක්කේ මම අමීෂා නංගි මේ වෙලාවේ නංගිතක පාඩම් කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. පාඩම් කරන ගමන් මම වහගෙන ඉන්නවා. අර මං කිව්වා නේද මගේ නම්බ එක හොයාගෙන මාර කට්ටක් කෑවා කියලා. එන්න ඒ මෙන්න මේ කෙල්ල. අමීෂා තමයි එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාගේ නම්බරේ හොයාගෙන මාර කට්ටක් කෑවි කියලා. කුලියා පෙටියේ ඉඳන් ඊළඟ සින්දුවට එකතු වෙනවා කියලා තියෙනවා. ඕකේ ආව එකතු කර ගන්න ගොඩක් ආදරේ. ඊළඟට යමී ප්‍රොඩක්ට්ස් එකේ හැමෝම මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා. සම්බන්ධ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සම්බන්ධ වාගේ මැසේජ් එක වුණා මං කියෙව්වා. ලක්ෂ්මන් ඉන්න මනපාති දන් තමරා නිශානි චේතනා ඊට පස්සේ තේජාවෝර් භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කර ගන්න කියලා මොන මැසේජ් එකේ තියෙනවා. ඒකත් මම කියෙව්වා ටක් ගාලා නැත්තම් එහෙම තරහ වුණොත් කට්ටියනේ. හරි එහෙනම් සින්දුවක් අහලා ඉමු නේද? මහන්සි වගේනේ. මොකද මහන්සි, ඔයාට මැසේජ් කියලාද? මටනි මහන්සි.

FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Lakhana Radio ITN.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනාගෙන වෙලාව 10:53
2: NLP හඬ ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඬ ඔබත් අදම NLP හඬ බලා ගන්න
3: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීබා
0: සනසන ඔහු

0: ආදරයේ නොමියන හඬ
1: ආදරෙන් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: සතියක ලක්හ

10:55 වෙද්දී අපේ පළවෙනි පැය ඉවර වෙන්න තමයි ලං වෙන්නේ නේද? පළවෙනි පැය ඔයාට මට මැසේජ් එකක් දාලා තියෙනවා මම දන්නවා. ඒකත් මම මතක් කරන ඔයාට. දැන් මේ මාව අහගෙන ඉන්න ඔයා ඔළුව කස කස කොහොමද චාරුට මැසේජ් එකක් යවන්නේ නම්බර් එක මොකද්ද කියලා හිතනවා නම් 0705 93 5 93 7 0705 93 5 93 7 තමයි මැසේජ් එක දාන්න පුළුවන් නම් මේක අර පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ඒ විදිහට මම මැසේජ් කරපු කට්ටියක් මම එකතු කරගෙන මම ඊළඟ සින්දුවට ගිහිල්ලා අපේ පැයේ ප්‍රවෘත්ති වලට යන්න හදනේ. අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අමාෂා දියලගොඩ ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද තමයි පළවෙනි පාරට මැසේජ් එකක් දැම්මේ අක්කේ මට මේ සින්දුව දෙන්නේ කියලා සින්දුවක් කියලා තියෙනවා. ඔහොමම දිගටම අහගෙන ඉන්න පවුල හැමෝම එකතු කරගන්නවා මම. ඊට පස්සේ අද මොකද මේ මිසයිලි මෙහෙ කියලා දාලා තියෙනවා. කවුද මෙහෙම දාලා තියෙන්නේ ඖෂධ රත්විට. අදත් ඉතින් ආව ඔයාලා පොඩ්ඩක් බලලා යන්න කියලා. ඇයි නරකද? හරි එහෙනම් මේ කටිය එකතු කරගෙන මම යනවා සින්දුවකට ගිහින් ප්‍රවෘත්ති අහලා අපි ආයි මේ පැත්තට එමු.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ තහනිය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: මුහුදු ප්‍රදේශ කිහිපයක් විටින් විට රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කංකසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඊට ඇතුළත්. මෙම මුහුදු කලාපවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන් නිසා දේවර සහ නාවික කටයුතු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දෙවැනි වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 45-50 දක්වා ඉහළ යා හැකියි. එම අවස්ථාවල මෙම මුහුදු කලාප විටින් විට තරමක් රළු විය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේගමුවේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළෙහි උස මීටර 2.25 දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. හෝමු සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් ඇමරිකානු භූමියක් බවට පත්කරන බව රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට දැඩි ආර්ථික ක්‍රියාකාරකම් වලට අමතරව හමුදාමය ප්‍රතිචාර වැඩි කරන බවයි ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසිම් පවසන්නේ මෙම ජලමාර්ගයේ ඉරානය සතුව පවත්වාගෙන යන බවයි. එය අවහිර කිරීමට එක්සත් ජනපදයේ නොහැකි බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

FM 93.7 Lakhana Radio ITN. Satyagraha Lakhana.

එකොළහයි විනාඩි අටයි වෙලාව. අපි ඉන්නේ දෙවනි පැයේ. දවල් එක වෙනකම් මං කිව්වා නිවාව දාලා යන්නේ නැහැයි කියලානේ. පිළියන්දල පැත්තේ මට විශේෂ ස්පෙෂල් රික්වෙස්ට් එකක් ආවනේ මේ කට්ටියව කියන්න කියලා. ඒ නිසා කියන්න ඕනේ පිළියන්දල චන්දුල එකේ කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට.

ගේම සිින්දුවකුත් රික්වස්ට් කරපු නිසා මම ඒකත් ලෑස්ටි කරගත්තා. මම එහෙමයි වගකී මිෂ්ට කරන්න යුතුකම මිෂ්ට කරන්නේ මේ කටිය වගේ බම මේ වෙලා එකතු කරගන්නවා. තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන පොළොනරුව පැත්තෙන් ආව එකතු කරගන්නවා ගොඩක් ආදරේ. ඊට පස්සේ වරක පොලින් මැසේජ් එක දාලා තියෙන ඉමේෂ් ආව එකතු කරගන්නවා. බොයගඩ පැත්තෙන් සුමන ඇතුළු යාළුව හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සුසන්ත, ලසන්ත, රුවන්ෂි, සුජාත්, ජගත් මේ හැමෝම එකතු කරගන්නවා. එහෙනම් ඔන්න සින්දුව දුන්නා. අපි අපේ යොතුකම ඉෂ්ට කරා කියලා මම හිතනවා. 11:09

0: 95 FM 93.7 La Conda Radio ITN.
1: එකලහයි විනාඩි 12යි වෙලාව. මාව අහගෙන ඉන්න ගමන් ආජ පලයන්ක වතින මේ පැතර මැසේජ් එකක් එවන්න කාටියක් එකතු කරගන්න. 0773939937 0773939937 ඔගේ WhatsApp message එක මේ පැතරේ වල තියන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
0: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

එකලහයි විනාඩි 19යි වෙලාව. මේ විදිහට සින්දු අහන ගමන් මාව ඔයා අහගෙන ඉන්නකොට අපිට දෙයක් අමතක වෙලාද කියලා හිතනවාද? මොනා හරි දෙයක් දැන් දිගින් දිගටම මතක් කරගෙන අපි ඒ දේවල් එක්ක ඉඳලා දැන් අපිට ටිකක් ඒක මග ඇරිලා අමතක වෙලා ටිකක් සැලකිල්ල අඩුයි කියලා හිතනවා කියලා මට හිතෙනවා. මම මේ කතා කරන්නේ ඩෙංගු ගැන. ඔයා දන්නවා තාමත් ඩෙංගු රෝගය පැතිර යමින් පවතින. ඉතින් ඒ වෙනුවෙන් දැන් අපිට පොඩ්ඩක් එහෙ මෙහෙ එක එක දේවල් වෙද්දී දැන් වැස්සත් එක්ක ඒ අනිත් වැඩත් එක්ක මට හිතෙනවා පොඩ්ඩක් ඩෙංගු ගැන දැන් පොඩ්ඩක් විතර අමතක වීගෙන යනවා කියලා. එහෙම වෙන්න එපා. ඒක ලොකු වාසියක් වෙනවා ඩෙංගු මදුරුවට ආයිත් ආයිත් ඇති වෙන්න පැතිරෙන්න. ඉතින් ඒ නිසා හැම වෙලාවකම මේක ඩෙංගු තියෙන කාලෙට විතරක් නෙවෙයි හැමදාටම වලංගු දෙයක්. පිරිසිදුව පිළිවෙලට ඉන්නවා කියන එක අපි හැමෝගාම තියෙන ඕන දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඔයාට කියන්නේ ඔයාගේ වත්ත පිටිය සුද්ධ කරගන්න. දැන් සෙනසුරාදා ඉරිදා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයා මාව වහගෙන ඔන්න වාට වැඩ ගොඩක් තියෙනවා කරන්න. වත්ත වටේ පොඩ්ඩක් ගිහිල්ලා ආගේ මොනවද තියෙන්නේ, වතුර නැදෙන ස්ථාන තියෙනවද, ඒ දේවල් පිරිසිදු කරන්න, පොලිතින් ප්ලාස්ටික් නිසි අයුරින් බැහැර කරන්න, මේ දේවල් කරන්න ඕනි වා නිවාඩු දවස් දෙකේ අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි දැන් පාසල් කාලේ නිවාඩු වෙලා තියෙන නිවාඩු දීලා තියෙනවා අපසල් සස් වල විභාගයත් එක්ක. ඉතින් ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න ඕනි අපි ඒ වුණාට නේද? නැත්නම් එහෙම මග ඇරියොත් මේක දවසක් දෙකක් හෝ ඒක ලොකු චාන්ස් එකක් වෙනවා ඩෙංගු රෝගය නැවත නැවතත් හිස ඔසවලා. අර අපි කතා කරේ 20,000යි 30,000යි ඔහොම වගේ අපිට තව තව ගණන් කියන්න වෙනවා. ඒ නිසා අද වැඩ නම් ඉතින් වැඩ කරන අයට දොස් කියන්න බෑනේ මට නේද? නැත්නම් කියයි චාරුමේ කියෝන අපි මෙතන තාම වැඩ, ගෙදර ගියපු කාලයක් මතක නෑ කියන අයත් ඉන්නවනේ. වැඩත් එක්ක ඉන්නකොට ගෙදර යන්නත් වෙලාවක් නැති අයනේ. එහෙම නෙවෙයි මම කියන්නේ. ගෙදර දවසක් ඉන්නවා නම් දවසක් වෙන්න ඕනේ නැහැ. පුළු පුළුවන් වෙලාව හැම වෙලාවකම ඔයා කල්පනා කරන්න, ඔයා බලන්න උත්සාහ කරන්න, ඔයාගේ වත්ත පිටිය සුද්ධ කරගන්න. ඔයාගේ වත්ත විතරක් නෙවෙයි පිට බලන්න, ඔයාගේ ගමේ ප්‍රදේශය මේ හැම තැනම එකතු වෙලා සුද්ධ පවිත්‍ර කරගෙන ලස්සනට තියාගන්න. ඒක ඩෙංගු මදුරුවට පැතිරෙන්න විතරක් නෙවෙයි, ඒක හැමෝටම හොඳයි නේද? ලස්සනට ඉන්නකොට කොච්චර දෙයක්ද ඒක. ඉතින් ඒ දේවලුත් මතක තියාගන්න. හොම් ඉන්නකොට කෝ මැසේජ් එකක් දාන්න කිව්වට මැසේජ් එක කියවන්නේ නෑනේ. මට දැන් කටිය බනිනවා. ඉතින් ඔයා මැසේජ් දදා උඩට යද්දී මට ඔයාව පේන්නේ නැහැ. එක මැසේජ් එකක් දාලා කිව් වෙන තුනම තව තව ඒවා දානකොට ඒ මැසේජ් එක උඩට යනව නේද? මම හරි නේද? මැසේජ් එක දාලා තියෙන සඳ ලංකාවෙන් තරුණී ආව ගොඩක් ආදරෙන් ඔන්න එකතු කරගන්නවා. හරිද? මම තරහ නෑ ඉතින්. රොන්සල් ආයතනයේ හැමෝම මේ වෙලාව අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනා. නිල්මිනියක්ක එතකොට නිරෝෂක්කා තත්සරණිමත් එකතු කරගන්න කියලා තිනා. ඒ වගේම කෝෂලා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. දමිත එක්ක විහඟි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ අයව එකතු කරගන්න ගමන් බනන්දන BGI එකේ බස්නායක මල්ලි නංගි අලුත් ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රිදිගම චාමින්ද ශ්‍රී ජයශ්‍රේකර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉරෝෂ නංගි ඒ වගේම අවන්ති නංගිවත් එකතු කරගන්න ඕමම. ඊට පස්සේ මම යන්න හදානේ කෑගල්ල පැත්තට. කෑගල්ලින් මා වහගෙන ඉන්නවා පැතුම් මේ වෙලාවේ. පැතුම් මෙයාව එකතු කරගන්නවා. ඔය හිනාවට ආසයි හොඳේ කියලා තියෙනවා. Thank you. ඕෂද රත්විර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වුණාට ඕෂද මම තරහයි යන්නේ. මිසයිල් කියලා කියවන්නේ මට. එකතු කරගන්න ඔයාව ගොඩක් ආදරෙයි. මෙන්නිස් අපිව මතක් කළා මාත් ඉන්නෝ කියලා දාලා තියෙනවා. මෙන්ඩි සාවාත් එකතු කරගන්න ගොඩක් ආදරෙයි. ඊට පස්සේ දරණිය ගර්ල් හැමෝම අපි වහගෙන ඉන්නවා. දරණිය ගොඩෝ දිශිනි ලාභකඩේ හැමෝම එකතු කරගන්න ගොඩක් ආදරෙයි. ඊළඟ සින්දුවට නිරෝෂන් එකතු කරගන්න. නිරෝෂන් ගාමන්ට් එකේ හැමෝම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා නිරෝෂන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හෝගාල වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා සතියාන්තේ. එනම් පුංචි පොඩි බ්‍රේක් එකක් එහෙම දීලා ටිකක් නේද ඇලට පොඩක් ඉන්න දෙන්න. නිරෝෂන් තමයි ගාමන්ට් එකේ මං හිතන්නේ බොස්ට තමයි එහෙම කිව්වේ. ඉරවස්සේ නිරාෂා ඉන්නවා. අද තමයි අකිවාර පළවෙනි පාරට මැසේජ් එකක් දැම්මි කියලා නිරාෂ කියනවා. කොහින්ද කියලා දන්නේ නැහැ. හැබැයි සින්දුවක් නම් ගේලලා තියෙනවා. හින්දි සින්දුවක් අහමු, තමිල් සින්දුවක් අහමු කියන කට්ටිය මම දැන් හින්දි සින්දුවක් දුන්නා. දැන් මම යන හදනේ තමිල් සින්දුවක් අහන්න දෙන්න. බලන්න අහලා තිනවද? අහලා තිනවද? අහලා තිනවද කියලා? මැසේජ් එකක් දාන්න. 0703 93.5
93.7.

0: FM 93.7 Lakhana Radio ITN
1: මිලනිය පැත්තට යන්න හදානේ. මිලනිය පැත්තේ සුදාන ටෙක්ස්ටයිල් එකේ කටියම වහගෙන නේද? ඔයාලව තමයි මේ කියන්නේ. එතන ඉන්නවද බලන්න චන්ද්‍ර කියලා කෙනෙක්. අද යාගේ උපන් දිනයලු. ඔන්න චන්ද්‍රා, ඔයාට ගොඩාක් ආදරෙන් සුබ පතනවා. සුදාන ටෙක්ස්ටයිල් එකේ හැවෝම මාතර විශ්කරන සුබම සුබ උපන් දිනයක් කියලා. හැවදාම සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න ඕනේ.

0: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package pass එක. SLT Mobitel fiber.

රුමේනියාව පැත්තට ගියොත් නරකද මමහනේ? 11:35 වෙලාව අපිට යන්න වෙලාව ඇති මං හිතන්නේ. රුමේනියාවෙන් ඉන්න සම්පත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒකද කරගන්න කියලා තියනවා. කලල් පිටියෙන් පුතා තුහි නදුව අබිනාරා වයිෆ් ප්‍රියංකා මේ හැමෝම එකද කරගන්න කියලා ජය වේවා ලක්කඩ කියලා තියනවා. ඔයාට ජය වේවා. පරිස්සමෙන් හැමදාමත් ඉන්නවා. ඒ දෙකම අද තමයි ඉස්ලාම් මැසේජ් එකක් දාන්නේ අපිවත් එකතු කරගන්න කියලා තියනවා. රිකිල්ල ගස් කඩේදන් අපි වහගෙන ඉන්නේ. සද්දට අහගෙන ඉන්නවා කිව්වට නමනම් නැත. නම නැතුව කොහොමද කියන්නේ? රිකිල්ල ගස් කඩින් කාවද මං එකතු කරගන්න ඕනේ? කෝ අපිව කිව්වේ නෑනේ කියලා තියනවා. පානදුරේ පැත්තට යන හදන්නේ. ගම රට බලා ගිය නැත්තම් බැනුන් කෝටියයිනේ. පානදුරේ ඉඳන් අනුෂ්ක මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා යසස් ලොකු පුතා හසිඳු ඊළඟට චූටි පුතා රොමිදුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙන්නේ. ඊට පස්සේ ශාමාවත් එකවේ මැසේජ් එකක් දාලා තියෙනවා. තාම හොඳ නැහැයි කියලා තියෙනවා. ඉක්මනට හොඳ වෙන්න ශාමා. මම ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබෙන්න කියලා. ඊට පස්සේ වරකපල පැත්තට යනවා. වරකපලින් අයාන් මැසේජ් එකක් දාලා තියෙනවා ඊළඟ සින්දුවට. කරුණාසේකර අයියවයි යගේ පවුලේ අයවයි මගේ පවුලේ කටියවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි දෙන්නේ. ආයි අපිවත් එකතු කරගන්නකෝ අනී කියලා තියෙනවා. මනීෂ මැසේජ් එකක් දාලා තියෙන්නේ. සැලොන් එකේ මේ වෙලාවේ අපි වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සද්දටම දීපු සින්දුව නම් මරු කියලා තමයි කියන්නේ. මිතවාද මොකද්ද? Thank you. ඊට පස්සේ කැගලපත්ින් සම්පත් මැසේජ් එකක් දාලා තිනා. ඔයවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. දවල් වරුවේ හොගාලා වැඩ කරර ගමන් අපි ඉන්නේ කියලා තින්නේ. ඕකේ, එහෙනම් ඔයවත් එකතු කරගන්නවා. ඔයාමද තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔන්න ආට බලංකම තියනවා. මාත් එක්ක එකතු වෙන්න ඉන්න. ඔය කම්මැලි කමේ හැණුන් ඇරර ඉන්නවාට වඩා හොඳ නැද්ද? මාත් එක්ක කතා කරන්න පොඩ්ඩක් ආවරයක් නේ. 0.7 0.3 0.3 5 0.3 7 0.7 0.3 0.3 5 0.3 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැතර දාලා තියන්නේ. මම තරහ වෙන්නේ නැහැ ඒවට. මැසේජ් එක කිව්වේ නැහැ කියලා තරහ වෙන කට්ටියනේ අනේ ඉන්නේ. ඒ අයත් එක්ක තමයි කරන්න බැරි වැඩි තරහ නැ යන්නේ. 11:37

0: 11 විනාඩි 45යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනා භීෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඳ Golden Voice ලංගදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
3: දහයට වෙනසක්, 18ක පෙරලියක්. ලංගදීම
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඳ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ.
0: සතියක ලක්කඳ. එකලහයි විනාඩි 46යි වෙලාව. සිංදුව කහගෙන ඉන්න ගමන් මැසේජ් එකක් දානාට පලංකම තියෙනවා. 0703939534 0703939534 අර පලංකම තියෙනවා. තවල් එක වෙන්න කලින් මේ පැත්තට මැසේජ් එකක් එවන්න.

0: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: මහිතව ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා, ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අයි අමුදෙන් තරහ කරගන්න දැන්.
0: සංවරය.
1: අයි මොකද?
2: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
1: තොට තියෙන රුදා මොකද්ද?
2: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
1: හැලි වඳුරා. ඉස්සලා ගහන පොළවේ.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
3: එකලහයි විනාඩි 52යි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: සතියක ලක්හඬ.

එකලහයි විනාඩි 52යි වෙලාව. අපේ දෙවනි පැයත් ඉවර වෙන්නෝ. කිට්ටු වීගෙන එන අතරේ ඔයාව අමතක කරන්නේ නැහැ. මං දුවගෙන දුවගෙන ආවා. මගේ මැසේජ් එක කියවන්න ඕන නිසා. ඉතින් තව පැයයි අපිට තියෙන්නේ. අපි යන්න ඕනේ 12ට. අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඊට කලින් ආව මතක් කරනවා. දැන් මෙතනින් පස්සේ මට ඔයාව මතක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි ප්‍රවෘත්ති අහලා ඇවිල්ලා මට චාන්ස් එකක් දෙන්න මට බැරි නැහැ. එනිසා වාර පුළුවන් මට මැසේජ් එකක් දැම්ම නැත්නම් මැසේජ් එකක් දාන්න. 0703935 0703935 0307 අගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. බොරළු හේනේ සුසන්ත සම්පත මැසේජ් එක කියුවා ඔන්න හොඳද? අපිව සින්දුකට එකතු කරගන්න. දුවංජලි පුතා හසරැල් මම කැන්ඩි වලින් නිරේෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නිරේෂ ඔයාගේ පවුල හැමෝම එකතු කරගන්න ගොඩක් ආදරේ. ඊට පස්සේ පැට්‍රික් අපි වහගෙන ඉන්න හලාවතේ ඉඳන් කරුණාපාල ඈන් සහන් ෂෙවෝන් ෂනේල් මෙතුෂ රශ්මි ලිලි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා මොරින්වත් එක්කම. ඊට පස්සේ පානදුර නිශාන්ත මාමගේ ගැරජ් එක සෙට් එක එකතු කරගනවා මම මේ වෙලාවේ. නිශාන්ත මාමගේ උපන්දිනයේ විශේෂ කකෝණ කියලා තියෙනවා. අද නිශාන්ත මාමගේ උපන්දිනේ. එහෙනම් අද පාටි ගැරජ් එකේ කට්ටියටනේ. ඊසිරියාවේ බෑ. ඔන්න නිශාන්ත මාමට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. නම නම් දාලා නැහැ, වෙන වෙන නම් තමයි යාළට කියන්නේ මං හිතන්නේ. රවියා කියලා තමයි තියෙන්නේ. නෙතක තංගලන්නා ඔහි නද පොඩක් ඉන්න මම බඩ කියවගෙන ඉන්න. තලගල තංගල්ල කියලා තව පොඩ්ඩෙන් කියන්නේ. කලගල ඉඳන් නේතුක මැසේජ් එකක් දාලා තියෙන එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ ආවත් එකතු කරගන්නවා. සද්දටම ලකඩ අහගෙන ඉන්නේ කියලා තියෙනවා. හංගම ගොඩ හන්දිය ලොතරැයි කූඩුවේ කට්ටිය. සොමරත්න ඩායසාව එකතු කරගන්නවා. කඩපෙළිය හැමෝම එකතු කරගන්න කියලා තමයි සොමරත්න කියන්නේ. ජයි මාමි කොහොමද ඉතින්? අද ගෙදරින මාව වහගෙන වගේනේ. නෝන කුසුමලතා අම්ම සෝමවති මනුරාගානි දුබේ හැමෝම එකතු කරගන්න මංගන කාදරේ. අපි වසින්දුකට එකතු කරගන්න කියලා කවිදු මැසේජ් එකක් දානකොට සමිඳු දිනේත මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බස් එකේ යන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා කෙනෙක් කියනවා. දිලෝෂ් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිලෝෂ් කොහේ යන ගමන්ද කියලා නැහැ. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. අපි එහෙනම් සින්දුකුත් අහලා ප්‍රවෘත්තිත් අහලායි මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියන්න එහෙනම්. 0703935 0307

0: වෙලාව මධ්‍යාන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අත්තනංගුවට ගත් ශිරාන් බාසික් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. ඉන්දිය සාගරයේ භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ. වසරේ මුල් මාස 6ට ජාතික පසු සම්පත් මණ්ඩලයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්. 2014 දී රණවිරුවන්ට සිදු අසාධාරණයක් ගැන විපක්ෂ නායක කියයි. ජාලබෝව උණුසුම් කළ වන අලි. ඉන්දියාව 1980 අභිමානයෙන් සමරයි.
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
3: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. ශ්‍රී ලංකාවට මහපරිමාණයෙන් මද්‍රව්‍ය සැපයූ ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන මොහමඩ් ශිරාන් බාසික් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආවා. ඔහු ජාත්‍යන්තර පොලිසිය මගින් රතුවරෙන්තු ලබා සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු මේ වන විට පැය 72ක රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇති බවයි. ඩුබයි රාජ්‍යයේ ධනමතිකු ලෙස පෙනී සිටමින් වසර ගණනාවක් මෙරට මද්‍රව්‍ය ජාලයේ මෙහෙවූ 48වරදී මොහමඩ් ශිරාන් බාසික් පසුගිය මැයි 26වනදා ඩුබයි ආරක්ෂකාංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඩුබයි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 ගුවන් යානයෙනුයි ඔහු මෙරටට රැගෙන ආවේ. එම අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළවට දැඩි ආරක්ෂාවක්ද සපයා තිබුණා. මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම හෙරෝයින් සහ අයිස් මද්‍රව්‍ය මෙරට රැගෙනීම සහ බෙදාහැරීම නීති විරෝධී වත්කම් ඉපැයීම ගිනියම්වි සන්තකයේ තබා ගැනීම බරපතල සහ තෙවුණු ආයුධ ළඟ තබා ගැනීම නීති විරෝධී රැස්වීමක සමාජිකයෙකු වීම සහ හානියක් සිදු කිරීම ඕටෙරේ චෝදනා අතර වනවා. ශිරාන් බාසික් දෙයිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු දෙයිවල මාවනැල්ල කොළඹ සහ කොළඹ දකුණු ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමාණ හෙරෝයින් සහ අයිස් මද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය පුළුල් ලෙස ව්‍යාප්ත කළ ජාවාරම් කරුවෙක්. වෙලේසුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාලයේ දෙවැනි ප්‍රබලතම

0: 2023 මාර්තු මාසයේදී ඔව්වෙම නඩුවෙන් නිදහස් කිරීමටයි අධිකරණයේ තීන්දු කළේ. ඔහුට එරෙහි මෙරට ආරක්ෂකාංශ විමර්ශන දැඩි කරද්දී 2018 වසරේදී ඔහු නීති විරෝධී ලෙස එක්සත් අරාබියේ රාජ්‍යයට පලා ගියා. අතීතයේ සිටම ඔහු ඉරාන මත්ද්‍රව්‍ය ජාලයෙන් සමග ඍජු සම්බන්ධතා පවත්වමින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. සැකකරු මේ වනිට ශ්‍රී ලංකාවට රැගෙන විත් අවසන්. ඔහු පිළිබඳව පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ සිදු කරන්නේ දීර්ඝ ප්‍රශ්න කිරීම් සමගින්. මේ අතර පසුගිය 23 වනදා වත්තර ප්‍රදේශයේ උපන්දින සාදයකට කඩාවැදී වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් තිබෙනවා. ගුවන් තොටුපළේ සිට ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශයට රැගෙන ගියා. විදේශයන්හි සැඟවී සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඔට්ල මහතා සඳහන් කළේ.
1: 2024, 2025, 2026 මේ වසර තුනට රතු නිවේදන හරහා මේ වන විට සැකකරුවන් 38 දෙනෙක් ශ්‍රී ලංකාවට අපිට ගෙන්වා ගන්නට හැකි වුණා. රතු නිවේදන නොමැතිව අපිට මේ වන විට නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නට හැකි වුණා. තවදුරටත් 93 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කළා තිනවා. ඉදිරියේදීත් කඩිනමින් මේ සියලුම සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. දැන් මේ සැකකරුවන් ලංකාවට ගෙන ගත්තන් පස්සේ 2026 මේ දක්වා මිලියන 839ක දේපළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කළා තියෙනවා.
0: ඉන්දිය සාගරයේ ඉන්දුනීසියා මුහුදු සීමාවේ හටගත් භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. අදාළවම 3:28 පමණ රිච්ටර් මාපාංක 7.7ක භූකම්පනයක් හටගත්තා. ඉන්පසු රිච්ටර් මාපාංකේ 5.9ක, 5.6ක සහ 6.1ක අගයන්වලින් යුත් පසු කම්පන 3ක්ද හටගෙන ඇති බවයි ඉන්දුනීසියා භූවිද්‍යා ඒජන්සිය සඳහන් කළේ. ඒ සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරමින්. කෙසේ වෙතත් පසුව එම සුනාමි අනතුරු ඉවත් කිරීමටද ඉන්දුනීසියා ජාතික භූවිද්‍යා ඒජන්සිය පියවර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවටද සුනාමි අවධානමක් නොමැති බවයි ජාතික පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අවධාරණය කළේ. ඉන්දුනීසියාවේ සිදු භූකම්පනයකින් පුද්ගලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. භූකම්පනවලින් ගොඩනැගිලි රැසකට අලාභහානි සිදුව තිබෙනවා. අනතුරට පත් වූවන් මුදා ගැනීම සඳහා මේ වනිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මුහුදු ප්‍රදේශ කීපයක් විටින් විට රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කංකසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට ඇතුළත්. මෙම මුහුදු කලාපවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන් නිසා ධීවර සහ නාවික කටයුතු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දෙවයින් වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 45-50 දක්වා ඉහළ යා හැකියි. එම අවස්ථාවල මෙම මුහුදු කලාප විටින් විට තරමක් රළු විය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේ ගමුවේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළේ උස මීටර 2.25 දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. පෙරපාසල් ගුරු මාර්ගෝපදේශයේ සහ ආදර්ශ ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදක්වා තිබෙනවා. ඒ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සහ අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණේ. මුල්ලමාවියේ ජාතික අධ්‍යාපන විෂයමාලා රාමුව ගුරු මාර්ගෝපදේශනය සහ යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ පිළිබඳ හැඳින්වීමක්ද එහිදී සිදු කර තිබෙනවා. උත්සවයේ ඇමතු අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල්ලමාවිය අධ්‍යාපනය සමග ආරම්භ කරන බවයි.
2: අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල කියපු දෙයක් තමයි ප්‍රතිසංස්කරණ පටන් ගන්න ඕනේ පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් කියන එක. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම මේක තුල අන්තර්ගත වෙලා තියෙන්නේ යම් කිසි විදියට ඉගෙනුම් ක්‍රියාවලිය වෙනසක්. ළමයාව මූලික කරගත්ත ඒ වගේම ප්ලේ බේස්ඩ් සෙල්ලම් කරන ඇක්ටිවිටීස් පාදක කරගෙන කොහොමද අපි දරුවගේ පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා යොමු වෙන්නේ කියන එක තමයි අපි මෙතන මූලික වෙලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම අපි බලනවා නම් තාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින

0: අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක ගැලපෙනවා. පූර්ව ළමාවිය අධ්‍යාපනය ප්ලේ බේස්ඩ් ක්‍රමයට යනවනම් ප්‍රාථමික අධ්‍යාපනය අපි ඇක්ටිවිටි බේස් කියනවා. ඊට පස්සේ ද්විතීක අධ්‍යාපනය අපි කියනවා කොම්පිටන්සි බේස් කියලා. එතකොට මේක ඉතාමත්ම හොඳින් ගැලපෙන අධ්‍යාපන පද්ධතියක්, එකින් එකට ගැලපෙන විදියට යන ක්‍රමවේදයක්. මොකද අපිට අවසානයේදී අවශ්‍ය වෙන්නේ දැනුම විතරක් දෙන අධ්‍යාපන ක්‍රමයකට වඩා දැනුම ලබාගෙන ඒ දැනුම හරහා කරන්න පුළුවන් වෙන්නේ මොනවද කියන එවැනි අධ්‍යාපන ක්‍රමයක්, එවැනි ඇගයීමකට ලක් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදාන්න. ඉතින්
1: අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියද මෙහිදී අදහස් පළ කළා.
2: කවර ප්‍රතිපත්ති සහ විෂයමාලා නිර්මාණය කරත් පෙරපාසල් පන්ති කාමරය තුල සිටින ගුරුවරයාගේ කැපවීම සහ කුසලතාව නොමැතිව එම ක්‍රමවේද පනගන්වන්න බෑ. අන්න ඒ නිසා තමයි නව ගුරු මාර්ගෝපදේශ සහ මේ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ මේ තරමට අපිට වැදගත් වෙන්නේ. අපගේ දරුවන් පහසුවෙන් උපමට්ටම් කළ හැකි වයසේදී ඔවුන්ට මඟ පෙන්වීමේ දැවැන්ත වගකීම උසුලන අපගේ පෙරපාසල් ගුරු භවතුන්ට සිද්ධ වුණා දිග කාලයක් තිස්සේ විවිධ සම්පත් සහ විවිධ අර්ථකථන මත යැපෙන්න. මේ මාර්ගෝපදේශ මගින් ඒ හිඩැස පුරවනු ඇතැයි මම විශ්වාස කරනවා.
1: ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ මාසේ මුල් මාස 6 තුල රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබෙනවා. ඉතිහාසයේ අලුත් කරමින් මාසයක් තුළ මෙවැනි වාර්තාගත ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවයි පසු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසන්නේ. මූල්‍ය ලාභය මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජාතියක් වෙනුවෙන් ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක වනවා. ආයතනයේ සියලු දිනාගේ කැපවීමෙන් සහ නිවැරදි නායකත්වය යටතේ ලාභය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි මණ්ඩලය සඳහන් කළේ. එමෙන්ම ආයතනික මූල්‍ය පාලනයද ශක්තිමත් කෙරුණා. කෙරෙන් නිෂ්පාදන ඉහළ නැන්වීම සඳහා තෘණ හා බඩේරිඟු වගා ව්‍යාප්ත කිරීම, ඌණ උපයෝජන සම්පත්වලින් මාදහැම් ලබා ගැනීම, නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දීම සහ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ලාභ වැඩිකර ගැනීමට හේතු වී තිබෙනවා. වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ අභිජනන කුකුළු ගොවිපලයි. කරඳගොල්ල, මිරිස්වත්ත සහ මාවත්ත බොයිලර් කුකුළු අභිජනන ගොවිපල කීපය ඒ අතරින් විශේෂ වනවා. මේ අතර කුකුල් මස් මිල අධික ලෙස ඉහළ ගිය අවස්ථාවල මෙල ස්ථාවර කිරීමටත් පාරිභෝගිකය ආරක්ෂා කිරීමටත් ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය සුවිශේෂ දායකත්වයක් ලබා දුන්නා. 1973 වසරේ ආරම්භ කළ ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන විට ගොවිපල 30කින්, පුහුණු මධ්‍යස්ථානයකින් සහ කිරි ව්‍යාපෘතියක් සහිත ඒකක 32කින් සමන්විතයි. දැනටමත් මණ්ඩලයේ සතු ගොවිපල රැසක් නවීන පහසුකම් සහිතව සංවර්ධනය කෙරෙනවා. ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සම්බන්ධයෙන් 2014 වර්ෂයේ නිකුත් කළ චක්‍රලේඛයක් මගින් රණවිරුවන් පිරිසකට සිදු ඇති අසාධාරණය නිවැරදි කිරීමට වත්මන් රජයේ අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආබාධිත රණවිරුවන් දෙපිරිසකට වෙන්කොට දෙආකාරයකට සැලකීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ. ආබාධිත රණවිරුවන් පිරිසක් සහ සජි ප්‍රේමදාස මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්
3: අපේ රටේ රණවිරුවන්ට 1982 සදාකාලික ආබාධිත මියගිය රණවිරුවන්ට ඒ විශේෂ විධිවිධාන ක්‍රමවේදය තුළ දුබලතාවයට, ආබාධිත තත්ත්වයට, ඒ වගේ මිය ලක් වුණොත් වයස අවුරුදු 55 දක්වා ඒ දීමනාවන්, ඒ වේතනය, ඒ වරප්‍රසාද සියල්ලක්ම ලබා දෙන්නට රජයේ බැඳිලා තිබෙනවා. මෙය ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩුවක් 2016 හඳුනාගෙන විශේෂයෙන්ම සේවා කාලය අවුරුදු 22 විශ්‍රාම ගිය, එනමුත් යුද පිටියේදී ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ට සිදුණු යම් අසාධාරණයක් නිවැරදි කිරීම සඳහා ඒ අයව වෛද්‍ය මණ්ඩලයකට කැඳවලා විශේෂයෙන්ම එයගේ ඉපැයීමේ හීනතාවය 20% වැඩි නම් අඛණ්ඩව වයස අවුරුදු 55 සියලුම වේතන, දීමනා, ගෙවීම්, ඒ වගේම වැටුප් වර්ධක ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් වුණා. නමුත් විශේෂයෙන්ම 2014-2028 ඒ පණවූපු චක්‍රලේඛයක් තුළ ඒ අයව 2014-3 පෙර සහ පසු ආබාධිත රණවිරුවන් කියලා කොටස් දෙකකට කඩලා 2014 3 එකට පෙර රණවීරවන්ට සියලුම වරප්‍රසාද දීමනා වැටුප් වර්ධක වේතන ලබා දීම 2014 3 එකට පසුව විශ්‍රාම ගැන්වුණු අපි හිතන ආකාරයට 500කට ආසන්න ප්‍රමාණයකට මේ නොගෙවීම යනාදී වශයෙන් රට දෑ වෙනුවෙන් ඇස් ඉස් මස්ලේ දන් දුන්නු ජීවිත දන් දුන්නු තමන්ගේ පවුල දෙවෙනි තැනට තබලා රට මුල් තැනට තබපු මේ ආබාධිත රණවීරවන්ට මේ වෙනස්කම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රජය මෙයට මැදිහත් වෙලා මේ වරද මේ අඩුපාඩුව මේ ඌනතාවය නිවැරදි කරගත යුතුයි කියන එක අපේ විශ්වාසය.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය අධිකරණ පද්ධතියේ ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහාගත් ඉතා සාධනීය පියවරක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළා.
4: වයස දැන් ඉස්සරවාගේ නෙමෙයි 65න් ඉවර වෙන්න ඕනේ නැහැ. අපිට උතුරු පළාත් සභාවේ මහා ඇමති වෙනකොට මට වයස 75යි. දැනට ඉන්න නඩුකාරයන්ගේ අත්දැකීම් අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒක නඩු ටික ඉක්මනින් ඉවර කරන්න පුළුවන් කියලා කියනවා ඒගොල්ලන්. එතකොට ඒක කරන්න පුළුවන්කමක් තියෙනකොට ඒක කරන්න පුළුවන්කමක් තියෙන නඩුකාරයන්ව තියාගෙන මේක කරාගෙන යන එක හොඳයි. ඒ නිසා මම මේකට විරුද්ධ නැහැ. අග්‍රාවිනිශ්චයකාරතුමා විතරක් එහෙම ඒකෙන් මේ වාසියක් එයාට විතරක් ලැබෙනවා කියලා ආරංචියක් තිබුණ නිසා මම ඒකට විරුද්ධ වුණා. ඒ වුණාට දැන් එහෙම නැහැ. ඒක දැන් ඇපෙල් උසාවියේ සුප්‍රීම් උසාවියේ නැහැ. සෑම කෙනාටම මේකෙන් හොඳක් ලැබෙනවා. කනිෂ්ඨ නඩුකාරයන් ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂනල් ප්‍රොස්පෙක්ට්ස් උසස් කිරීමට කල්යයි කියලා. එහෙම කල් ගියතිකොත් ඊට පස්සේ ඒගොල්ලන් උඩට යනකොට තවත් අවුරුදු දෙකක් වැඩි කාලයක් ඉන්න වෙන්නේ. ඒගොල්ලන්ට කිසිම එකෙන් බාධාවක් ලැබෙන්නේ නැහැ. ඒ
1: සමූපකාර ව්‍යාපාරයේ ශක්තිමත් කරමින් සමාජිකයන් ද ආරක්ෂා කරන නව කෙටුම්පතක් ළඟදීම ගෙනීමට රජය සැලසුම් කර තිබෙනවා. නව පනත් කෙටුම්පත සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් කොළඹදී පැවැත්ුණා. සියලු පළාත් සභා නියෝජනය වන ආකාරයටයි එය සිදු කෙරුණේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ දැනට පවතින සමූපකාර පනතේ නීතිමය අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් සමූපකාර ව්‍යාපාරය එක් ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැගිය යුතු බවයි. පවතින නීතිමය හිඩැස් භාවිත කරමින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සහ වංචා වළක්වාලමින් ජනතා මුදල් සුරක්ෂිතව තහවුරු කිරීමේ අරමුණින් නව කෙටුම්පත ගෙනෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
5: සම්පකාර ව්‍යාපාරයේ එක කුළුණක් ලෙස ගොඩනැගීම තමයි අපේ ආණ්ඩුවේ අරමුණ. රාජ්‍ය පෞද්ගලික වගේම සම්පකාර ව්‍යාපාරයේ ගොඩනැගීම. ඒ කියන්නේ සම්පකාර ව්‍යාපාරයේ ගොඩනගද්දී දැන් සම්පකාර ව්‍යාපාරය ඇතුලේ සැලකියට ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. සමහරව 100ටම ඉරේ ඉන්න පුළුවන් සමහර සභාපති. ඒ තරමට හොරාකාරී. ඒක නිසා අපි නීති හදන්නේ නිකන් නෙමෙයි. මේ සම්පකාරයේ විශ්වාස කරමින් සම්පකාරයේ තමන්ගේ මුදල ගෙනලා තැන්පත් කරපු මිනිස්සුන්ට සම්පකාරයේ විශ්වාසය රකින්න විතරක් නෙමෙයි මුදලත් දෙන්න ඕන අපෝ. ඒත් අපි වග කියන්න ඕනේ ඒකට. පවතින නීතිවල තියෙන අඩුපාඩු සහ හිස්තන් පාවිච්චි කරලා වැඩ කරද්දී ඉතිහාසය ඇතුලේ මොනවා සිද්ධ වුණත් මෙතනින් එහාටවත් අපි අඩුම ගානේ මේක ආරක්ෂා කරන්න ඕනේ. ඔබ අපි කවුරු හිටියත් නැතත් සම්පකාර ව්‍යාපාරය ශක්තිමත්ව ගොඩනැගෙද්දී ඒ ඇතුලේ ඒක විශ්වාස කරමින් එකතු වෙන මිනිස්සුන්ට විශ්වාසය තියෙනවා. සකල ආණ්ඩුකාරතුමන්ලා එක එක අපි මේ උත්සාහ කරන්නේ ඒ නීතිවල තියෙන වෙනස්කම් ටික අඳුනාගෙන නීති සංශෝධනය කරලා ශක්තිමත් සම්පකාර ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කරන පනත් දෙකක්. එකක් සම්පකාර පනත, අනිත් එක බැංකු නියාමන පනත කියන පනත් දෙකක් සූදානම් කර ගැනීම උවමනාව අපිට තියෙනවා. ඒකට කන්සෙප්ට් පේපර් එකක් අපි මේ හදලා තියෙන්නේ. එක පනතෙන් උනත් යන්න පුළුවන්ද කියලා අපි ඒකත් බලනවා. පනතේ කොටසක් හරි යන්න පුළුවන් නම් ඒකත් හොඳයි.
1: කැබිනට් මණ්ඩල තීරණයකට අනුව EPF සහ ETF පරමුදල් දෙක ඒකාබද්ධ පරිපාලන යාන්ත්‍රණයකට ගෙනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් අරමුදල් දෙක වෙන වෙනම තිබියදී ඒකාබද්ධ පරිපාලන යාන්ත්‍රණයක් යටතට ගෙනීම මෙහිදී සිදුවන බවයි කමිටුවේ සභාපති SM පියතිස්ස මහතා සඳහන් කළේ. EITN වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට සහභාගී වෙමින්
6: මම සමාජිකයන්ට කියන්න කැමති ඇත්තටම අපි මේ ක්‍රියාවලිය තුළින් උත්සාහ කරන්නේ මේ අරමුදලේ සැබෑ හිමිකරුවන්ගේ හඬ මේ පාලනේ අරමුදල් පාලනය තුළට ගෙනීම. එතනින් අපි බලාපොරොත්තු වෙනවා මේ පාලනය වඩා ශක්තිමත් කරලා තමන්ට මේ තමන්ගේ රිටයර්මන් බෙනිෆිට් සම්බන්ධයෙන් මොකක්ද වෙන්නේ, ඒ මොන වගේ ඇෂුවරන්ස් එකක්ද තියෙන්නේ, මොන වගේ ආයෝජනයකද තියෙන්නේ, මොන වගේ අවධානමකද තියෙන්නේ කියලා ඒ තොරතුරු කාලීනව ලබාගෙන ඒ පාලන තන්ත්‍රයට සහභාගි වෙලා වඩාත් හොඳ අරමුදල් කළමනාකරණයක් ඇති කිරීම තුළින් දැනට වඩා ප්‍රතිලාභ ලබන්න පුළුවන් සහ වඩාත් පහසුව සැලසෙන ක්‍රමවේදයක් සලසන තමයි අපි මේ ක්‍රියාවලිය කරන්නේ. ඒ පිළිබඳ පොඩ්ඩක්වත් බයක් තියාගන්න එපා කියන එක තමයි අමාත්‍යංශයේ විදියට අපිට කියන්නේ.
1: වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සමග සෞඛ්‍ය සේවාවේ විශාල පිබිදීමක් ඇති වූ බව සමස්ත ලංකා හෙද සංගමේ ලේකම් HMSB මැදිවත්ත මහතා ප්‍රකාශ කළා.
7: වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞඛ්‍ය සේවාවේ තුල විශාල පිබිදීමක් වර්ධනයක් දකින්න ලැබෙනවා. සෞඛ්‍ය සේවාවේ බරපතල කාර්ය මණ්ඩල හිගයක් තිබුණා. ආණ්ඩුව පැමිණි වහාම විශේෂයෙන් ගත්තොත් හෙද සේවාවේ 3400කට ආසන්න කණ්ඩායමක්කට පත්වීම ලබා දෙන්න කටයුතු කරා. මාස 8ක ප්‍රමාදයක් වෙලා තිබුණ කණ්ඩායමක්. ඒ අනුව සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල හිගය කියන එකට ආණ්ඩුව සහ විශේෂම සෞඛ්‍ය ඇමතිවරයා මැදිහත් වීම තුළ පිළිතුරු ලබා දෙන්න, ඒ සඳහා විසඳුම් ලබා දෙන්න කටයුතු කරමින් තිබෙන තත්ත්වයක් අපි දැක්කා. ඒ වගේම තමා රෝහල්වල උපකරණවල බරපතල හිගයක් තිබෙනවා. මේවා පහුගිය කාලවලදී ඉතාමත් විශාල වශයෙන් රෝහල්වලට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. මීරිගම රෝහලේ මුත්‍රාගල් කුඩු කිරීම සම්බන්ධ ශල්‍යකාරයක් ආරම්භ කරන්න කටයුතු කර මේ අතර මේ රටේ සෞඛ්‍ය සේවාවට නොතිබුණු දේවල් ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. පහුගිය කාලයක් මුළුල්ලේ බරපතල විදිහට අපේ සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ හිගයක් මතුවලා තිබුණා. ඒ හිගයන්ට පාත්‍ර වුණ ඖෂධ වර්ග උපකරණ ඒවා මිලදී ගැනීමට ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් විශේෂයෙන් මැමතිවරයාගේ මැදිහත් වීමෙන් කටයුතු කරමින් තිබෙනවා.
1: වනාහලි දෙදෙනෙකු වැල්ලවාය යාලබුව ගම්මානයට කඩාවැදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. වැල්ලවාය නගරයේ ආසන්නයේ පිහිටි මෙම ගම්මානයට වනාලින් කඩාවැදී ඇත්තේ පළමුවරට බවයි යාලබුව ගම්වාසීන් පවසන්නේ. වනාලින් දෙදෙනා රාත්‍රී කාලයේදීම පළවා හැරීමටයි ගම්වාසීන් ක්‍රියා කළේ. කඩවත ගෝණහීන වැබඩ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ නිවාසවලට ඇතුළු වී දේපළ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඒ කඩවත පොලිසිය මගින් සැකකරු ඇතැම් නිවාසවලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා. ඔහු 34 ඇවරදී සැකකරු ගෝණහීන ප්‍රදේශයේ සැඟව සිටියේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඉන්දියාව 80 වෙනි නිදහස් දිනයේ අභිමානවත් ලෙස අද සමරනවා. නිදහස් දින සැමරුම් මුළුල නවදිල්ලියේ රතු කොටුවේදී පැවැතුනේ ඉන්දියා ග්‍රාමාතේ නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය අමතමින් නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ඉන්දියේ තරුණ තරුණියන්ගේ AI කුසලතා වර්ධනයට ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවයි. තරංග විභාග සඳහා නොමිලේ මාර්ගගත පුහුණු ලබා දීමටත් ළමුන් සඳහා ක්‍රීඩා කුසලතා දිරිගැන්වීමටත් පියවර ගන්නා බව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. සිවිල් ආරක්ෂක ප්‍රසංස්කරණ සහ න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය ඇතුළු තවත් ශ්‍රේෂ්ඨ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවද ඉන්දියා ග්‍රාමාත්‍යවරයා කියා සිටියා. පොලිසිය සාත්‍ර විද හමුදාව ඇතුළු කණ්ඩායම් වලින් සමන්විත අලංකාර සහ අභිමානවත් සංදර්ශනයක්ද ඉන්දිය නිදහස් දින උළෙලේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ලේදී ආරම්භ වුණා. කාසිය වාසියම කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුර පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව ඉන්දිය කණ්ඩායම පළමු දිනේ දිවා ආහාරයට තරඟේ නතර කරන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 101ක් ලබා සිටියා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. අත්තරංගුවට ගා ශිරාන් බාසික් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. ඉන්දියා සාගරයේ භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ. වසරේ මුල් මාස හයට ජාතික පස් සම්පත් මණ්ඩලයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්. 2014දී රණවිරුවන්ට සිදු අසාධාරණයක් ගැන විපක්ෂ නායක කියයි. ජාල භූව උණුසුම් කළ වන අලි. ඉන්දියාව 1980 අභිමානයෙන් සමරයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු එකට.
8: පැරණි පැසිෆික් සාගරයේ හවායි සහ කැලිෆෝනියා අතර පිහිටි වර්ග කිලෝමීටර් මිලියන 1.6කට වඩා විශාල ප්‍රදේශයක පැතිරී ඇති මහා ප්ලාස්ටික් දූපත ලෙස හඳුන්වනු ලබන දැවැන්තේ ප්ලාස්ටික් කසල එකතුවක් ගැන ඔබ දන්නවාද? දශක ගණනාවක් තිස්සේ සාගරයේ දියවැල් මගින් එකතු කරන ලද ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8කට අධික ප්‍රමාණයක් මේවන විට ඊට එකතු වී ඇතැයි පැවසෙනවා. පියවී ඇසට නොපෙනෙන කුඩා ප්ලාස්ටික් කැබලි වලින් සහ දීවර දැල් වැනි විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිලියන ගණනකින් සමන්විත එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල බර ටොන් ලක්ෂයකට ආසන්න බව වාර්තා වෙනවා. එතරම් විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට එකතු වන්නේ කෙසේද? අද බිද චේන්ජ් තුලින් සොයා බලන්නේ ඒ පිළිමතයි. ලෝපුරා බොහෝ රටවල ප්‍රමාණවත් ප්‍රතිචක්‍රීකරණ පහසුකම් හෝ නිසි කසල පද්ධතියක් නැතිවීම හේතුවෙන් මිනිසුන් නොසලකලිමත් ලෙස වේදිවල, වෙරළ තීරවල, උද්‍යානවල හා මාර්ග දෙපස දමන ලද ෂොපින් බෑග්, ඇසුරුම් ප්ලාස්ටික් බහලුම් වැනි දෑ වර්ෂාව හා සුළන් මගින් ඇළදොළ සහ ගංගාවල සිට සාගරය දක්වා පැමිණීම මේ දැවැන්ත සාගර දූෂණයට හේතුවයි. මේ ප්ලාස්ටික් හේතුවෙන් සාගර දූෂණය වෙනවා පමණක් නොව ඒවා ආමාශගත වීමෙන් හෝ දැල්වල සිරවීමෙන් ශීරපායින් මුහුදු කැස්බෑ වන්නතුළු සාගර ජීවීන් 800කට අධික සංඛ්‍යාවක් දෛනික විනාශයට පත්වනවා. මේ ගෝලීය පාරිසරික අරබුදයේ විසඳුමක් ලෙස ද ඔක්සේන් ක්ලීන් අප් නැමැති ආයතනය සිස්ටම් 3 නමින් කිලෝමීටර් 2.2ක් දිගති දැවැන්ත පාවෙන පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා. සෑම තප්පර 5කදීම පාපන්දු පිටියක් පමණ ප්‍රදේශයක ඇති ප්ලාස්ටික් ඉවත් කිරීමේ හැකියාව ඇති මේ පද්ධතිය මගින් 2040 වන විට සාගරයේ පාවෙන ප්ලාස්ටික් වලින් 90%ක් ඉවත් කිරීම ද ඔක්සේන් ක්ලීන් අප් ආයතනයේ අපේක්ෂාවයි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නවතම ඇස්තමේන්තු වලින් හෙළිවන්නේ වාර්ෂිකව මෙක්‍රිටොන් මිලියන 11-14 දක්වා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට මුදා හරින බවයි. මේ තත්ත්වය දිගටම පැවතිය හොත් වසර 2040 වන විට මෙම අගය 3 ගුණයකින් වැඩි විය හැකි අතර ඒ වසරකට මෙක්‍රිටොන් මිලියන 29කට ආසන්න විය හැකි බවද ඇස්තමේන්තු කර තිබෙනවා. ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය වාර්ෂිකව මෙක්‍රිටොන් මිලියන 430 කමවන අතර ප්‍රතිචක්‍රීකරණය වන්නේ 9%ක් පමණ සුළු ප්‍රමාණයක් බවද හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝපුරා තවමත් එක්වරක් භාවිත කරන ලද ප්ලාස්ටික් අවිභාවිතය බහුලව සිදුවන අතර එය මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට දැඩි දර්ජනයක්. ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශය 2024 නිකුත් කළ ශ්‍රී ලංකාව සඳහා ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගණනය අනුව මෙරට දෛනිකව ප්ලාස්ටික් හා පොලිතීන මෙක්‍රිටොන් 400ක් පමණ නිෂ්පාදනය කරනු ලබන අතර විවිධ අවශ්‍යතා සඳහා වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙක්‍රිටොන් 300,000කට අධික ප්‍රමාණයක් ආනයනය කරනු ලබනවා. වාර්ෂිකව මෙරටින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙක්‍රිටොන් 250,000කට ආසන්න ප්‍රමාණයක් බැහැර කරන අතර පුද්ගලයෙකු වසරකට ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 11ක් පමණ භාවිත කරනු ඇතැයි ගණන් බලා තිබෙනවා. ආහාර පිසීමට, ඇතිරීමට සහ ආහාර පරිභෝජනයට යොදා ගන්නා අඩු ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් මගින් ආහාරවලට විෂ රසායන මුසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයද තහවුරු කර තිබෙනවා. එබැවින් වරක් භාවිත කර ඉවත ලන පොලිතින් හා ප්ලාස්ටික් අවිභාවිතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය දැඩි අවවාද නිකුත් කර තිබෙනවා. ප්ලාස්ටික් මගින් මිනිසාට, සතුන්ට සහ පරිසරයට සිදුවන විශාල හානිය අවම කර ගැනීමට රජය විසින් නොයෙක් නීති රීති පනවනු ලැබුවද ඇතැම් පුද්ගලයන් ඒ පිළිබඳ නොසලකා හැරීම නිසා ප්ලාස්ටික් යනු විශාල පරිසර ගැටලුවක් බවට පත්ව තිබෙනවා. සෑම බොරුවැසියෙකුම හැකි තරම් ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්නේ නම් මේ ගැටලුව විසඳීම අසීරු වන්නේ නැහැ. ප්ලාස්ටික් වර්ග නැවත නැවත භාවිත කිරීමෙන් ඒවා අලුතින් මිලදී ගැනීම අවම කරගත හැකි අතර භාවිතයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික් නිසි පරිදි වෙන්කර ප්‍රතිචක්‍රීකරණ ආයතන වලට බහර දීමෙන් ඒවා පරිසරයට මුසුවීමෙන් සිදුවන හානිය අවම කරගත හැකි. ප්ලාස්ටික් නිෂ්පාදනයක් මිලදී ගන්නා සෑම විටම එය මිලදී ගැනීමේ අත්‍යවශ්‍යම දැයි දෙවරක් සිතිය යුතුයි. ප්ලාස්ටික් වෙනුවට නිතර පරිසර හිතකාමී ආදේශ භාවිත කිරීමට උත්සාහ කිරීමද, ඉවතලන ප්ලාස්ටික් වලින් නව නිර්මාණ කිරීමද පරිසරයේ සුන්දරත්වයට මෙන්ම ප්ලාස්ටික් වලින් සිදුවන විනාශය වළක්වා ගැනීමට මහෝපකාරී වනවා. ඩෙංගු අසංගතයට තර්ජනයක් වෙමින් තිබෙන පසුබිමක පාලනයකින් තොරව පරිසරයට මුදා හරින් ලබන යෝගට් කෝප්ප, ප්ලාස්ටික් වතුර බෝතල් සහ බඳුන් ඩෙංගු මදුරුවාට බෝවීමට හිතකර පරිසරය නිර්මාණය කරන බැවින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙමු. ඉවතලන ප්ලාස්ටික් නිසලස බැහැර කරන අතර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෑම ප්ලාස්ටික් වර්ගයක්ම ඒ සඳහා අදාළ ස්ථාන වෙත යොමු කරමු. එය මේ මිහිතලයේ මිනිස් වාසයට සුදුසු තැනක් බවට පත් කිරීම සඳහා අප දක්වන සුවිශාල දායකත්වයක් වනු නොඅනුමානයි.
9: Be the change. වෙනස ඔබ වෙන්න. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
1: දවල් 12:30
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

දවල් 12යි විනාඩි 30යි වෙලාව. ප්‍රවෘත්ති අහලායි මේ පැත්තට ආවා මම. අද පුලංකව තියෙනවා. තව බය භාගයක් තියෙන අපිට ඉන්න. දවල් 1 වෙනකන් ඔහොම හගෙන අතරමැදි. අද පුලං මට මැසේජ් එකක් එවන්න. 07:03:93.5.7ට. 07:03:93.5.7ට. ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න.

දවල් 12 විනාඩි 35යි වෙලාව. සින්දුවක් අහලා මේ පැත්තට එනකොට ඔයාමද මැසේජ් එකක් දාලා තිනවා කියලා මම දන්නවා. ඒ නිසාම ඔයත් එක කතා කරන්න නැතුව බැරි නිසා මම මේ පැත්තට ආයි ආවා. එයාව මතක් කරලම ආයි හොද සින්දු ටිකක් අහන්න යන්න. අපිට තව වෙලාවක් තියෙන නිසා මම යනවා මංජලයිගේ සපත්තු වැඩපළට පොඩ්ඩක්. ඒ පැත්තේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. උඩගොඩ ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. හැබැයි මැසේජ් එක දැම්ම කෙනාගේ නම නැහැ. මංජුලයිගේ සපත්තු වැඩපළෙන් අක්කේ කියලා තමයි තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මතක් කළා මැසේජ් එකක් දැම්මට. ගොඩක් ස්තුතියි. ඊට පස්සේ දිස්නා ලස්සන සින්දු එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නෙතුක කලගල ඉඳන් ඔයාගේ මැසේජ් එක මම කියවුවා. ඒ වුණාට මම ඔයාව ගොඩක් ආදරෙන් ආයෙ එකතු කරගන්නම්කෝ. අහු නැද්ද දන්නේ නැනේ නේද? ඒ නිසා ඔයාවත් එකතු කරගන්නවා. කොහොමද මම චාන්දි පින්නවලි මැසේජ් එකක් දාලා තියෙන්නේ? මම හොඳින් ඉන්නවා චාන්දි. ආදි කොහොමද? ආව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. පුතාලසිතෝ නේද ඒතිකම හස්බන්ඩ් සමීන්ද පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. පුතාල නම් ක්ලාස් ගිහින් කියලා තියෙනවා. ආ එහෙමද කමක් නෑ අපි එකතු කරගමු. හරි ආවත් එකතු කරගන්න ගමන්. අපිට ඉන්නව මේ වෙලාවේ මැසේජ් එකක් දාලා ලංකා ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මැසේජ් එක දාපු කෙනාගේ නම නැහැ. මම ඒකයි ටග් ගාලා පොඩ්ඩක් හෙව්වේ. හෙව්වට හම්බුනේ නැහැ. ඒ නිසා ඔන ලංකා ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්නවා. සුලෝචන ඔයාව එකතු කරගන්නවා. රොහන්තුල කටිය මේ වෙලාවේ මාව සද්දට මහගෙන ඉන්නවා කියලා කොළඹ පැත්තේ මැසේජ් එකක් එනවා. මෙතුණී ඒතිකම සෙනිත් මා. ගිනිත් මෙතුළු කටියම එකතු කරගෙනවා. ඔයාලට සින්දුවක් දෙන්නම් මම. ලුවි මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන නමයි. මටත් ඉන්න ඔයාලුවෙක් ලුවි කියලා. ලුවි මැසේජ් එක දාලා තියෙන්නේ ගිනිගත් හේන පැත්තේ ඉඳලා. මගේ යාළුවා තේමියා ඉඳුලින් ලැතුළු. ඇගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ වෙලාවේ තරහ වෙලා අක්කෙමි. අයියෝ ඒ ප්‍රශ්නත් විසඳන්න වෙලා මට. ඔන්න ඔහේ යාළු වෙන්නානේ ඉන්දුනිල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මම්මේ කියාදේ. පුංචි පුංචි රණ්ඩු වෙනවනේ මේගොල්ලෝ. ඊට පස්සේ සිඟිති මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලාණෙන් එකතු වෙනකොට. අලුත්ගම පැත්තට යන්න හදනේ පන්සිලු. ආයි මතක් කළා වගේ මාව. මාවත් එකතු කරගන්නවා. මේ වෙලාවේ මම ලස්සන සින්දුවක් එකතු කරගෙන තියෙනවා. හැමෝම කොයි වෙලාවෙ වුණත් අහන්න කැමති සින්දුවක්. චාමර වීරසිංහගේ මතකයන් නොවේ. මම ලස්සන සින්දුවක් එකතු කරගන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙයි. මට මැසේජ් එකක් දැම්ම නැත්නම් මැසේජ් එකක් දාලා තියන්නේ. නැත්නම් අපිට කතා කරන්න වෙලාව මදි වෙන්න පුළුවන්. හිතේ තියෙන දේ හිතේ තියාගෙන හිටියොත් කවදාකවත් කියන්න වෙන්නේ නැහැ. 0703 93 5 93 7 අගේ WhatsApp message එක මේ පැත්තට එවලා තියන්න බලන්න.

0: දවල් 12 විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඳ Golden Voice ලංගදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
3: හයට වෙනසක් 18ක පෙරලියක් ළඟදීම

0: දවල් 12 විනාඩි 52යි. නොසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
1: ටේකියා සුරකින් මගතොට. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. Searchlight. සමාජ ගවේෂණය.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 95 FM 93.7 La Conda Radio ITN.
1: Satyagraha La Conda.

දවල් 12 විනාඩි 55 කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා කියන එක. දවල් එකට ප්‍රෝග්‍රෑම් එක ඉවරයිනේ ඇයි යන්නේ කියලා අහන්න එපා. එහෙම අහන්න කෙනෙක් නැති නිසා මමම කිව්වා මම දවල් එකට යනවා කියලා. යන කලින් ඔයා මතක් කරලා යනවා මම. මට මැසේජ් කරලා තියෙනවා කටියක්. ඒ කටිය මතක් කරලා මම ගිහින් එන හදනේ චෙරියෝ කියලා. සුරංග අම්බලංගරී ඉදන් මට මැසේජ් එකක් දාලා තියෙනවා. අද අපිට දෙන්න ඔයාගේ හිතේ මේ දවස්වල නිතරම වෛරල් වෙන සින්දුව කියලා තියෙනවා. අද ඇහුවතික ඒ වගේ සින්දු ටිකක් තමයි. ඔයා ආදරෙන් එකතු කරගන්න සුරංග මේ වෙලාවේ ජේජේ ෆැෂන් එක පැත්තට යන හදනේ නුවර තියෙන්නේ. ෂෙහාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඔයාව එකතු කරගන්න වෂෙහාරා. මලී ඊට පස්සේ ෂෙවෝ නැතුළු කුසල් දිලාන් මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. නිසල් මැසේජ් එකක් දාලා තියෙනවා යාලගේ ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා වැඩ කරන අය වගේම ෆෝන් ෂොප් එකට හැමෝම එන කට්ටිය එකතු කරගන්න කියලා. ගම්බහින් රෙෂ්මී ඉන්නවා මේ වෙලාවේ මාව වහගෙන. යාවත් එකතු කරගන්න වහේනා. මේ කට්ටිය එකතු කරගෙන අදට මම යන්න හදන සතිය කළා කඩි. ආයෙත් ඉතින් සඳුදා තමයි මම එන්නේ ඉතින් කට්ටිය දන්නවනේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න අම්මාත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් ආදරේ. හැමෝටම සුබ දවසක්. මම ගිහින් එන්නම්. මම චාරු සමාදී.

0: වෙලාව පසු එකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරිව සම්ප්‍රෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථාත් වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් හුටුකෙන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා. විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: නෙසි ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් සහ ලීසි දෙල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒ අනුව කඩවත ගනේමුල්ල පාර පාසල් මාවත ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් අලෙවි කරන ස්ථානයක්ද වැටළු බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ. එෙහිදී ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් තොගයක් සොයාගෙන තිබෙනවා. දේශපාලන සිරකරුවන් 131 දෙනෙකු නිදහස් කළ බව වෙනිසුලා අන්තර්කාලීන රජය ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු හමුදා විසින් අත්අඩංගුවටගෙන රැගෙන යාමෙන් පසු දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ගනු ලැබූ ඉහළම ක්‍රියාමාර්ගයේ මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ජාතික සංනිධියා ක්‍රියාවලිය සඳහා තීරණාත්මක පියවරක් බව එක්සත් ජනපද රාජලේකම් මාකෝ රූබියෝ ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ජනවාරි 3 වනදා ඇමරිකානු හමුදාව නිකොලස් මදුරෝ අත්අඩංගුවටගෙන වෙනිසුලාවෙන් රැගෙන යාමෙන් පසු 1046 දිනක මේ දක්වා නිදහස් කර ඇති බවද මාකෝ රූබියෝ සඳහන් කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව පසුරු 1:03.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

0: වාසනාවන්ත සුන්දර දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාසේ 15 වෙනිදා සෙනසුරාදා දවසේ සතුට වෙනුවෙන් එකතු වෙන වෙලාවක්. වැඩබිමේ ගොවිපලේ මගතොටේ නිවහනේ නිදහසේ රසේ බෙදා හදා ගන්නවා නම් ලක්කන ගීරශ්මී සමග එකතු වෙලා ඔබ මාත් එක්ක රැඳෙනවා නම් 07.03.93.5.93.7 මැසේජ් කරන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. මේ වෙලාවෙත් ඉතින් ආයතනවල විවේකී කාලය. ඒ විවේකී කාලයේදී බලාපොරොත්තු ඉන්නවා ප්‍රසංගය ආරම්භ කරනතුරු WP රෝහණ ආදරණීය මිතුරාවත් මතක් කරන්නේ ප්‍රමිතිකන් නින්දුතු ප්‍රසංගයක් ඔබට තිළිණ කිරීම වෙනුවෙන්. ලස්සන සුන්දර දවසක හමු වෙලා ඔබට කතා කරන මම නලින් විරාජ් ප්‍රසංගය ආරම්භ කරනවා මෙසේ මෙන්න ලක්කඩගී රශ්මි.
1: ආදරය කරන අපාදරය කරන පෙරලා ඔබට ආදරය කරන සංගීතලව

කින්ස්ලි පුංචි කතාවක් කියන්න යනවා. කින්ස්ලි කියනවා ජීවිතේ මිනිස්සුන්ට එක කාල තියෙනවා ඒ දේවල් කරන්න. මේ ටියුෂන් යන කාලෙ ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා කින්ස්ලිගේ කතාව හොඳට අහගෙන ඉන්න. මේ ටියුෂන් ගිහිල්ලා පාසල් ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ඒ වගේම තමයි ප්‍රේම කරන්න තව කාලයක් තියෙනවා. ඒ කාලෙට ප්‍රේම කරන්න. මේක ලස්සන කතාවක් තියෙනවා. මෙන්න කින්ස්ලි පීරිස් ඔව සම වෙනුවෙන්.

0: වෙලාව පසර එකයි විනාඩි 23යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: සත්‍යාගර

වෙලාව දැන් හරිනේද ඔයාව මතක් කරන්න. මම මේ කල්පනා කළේ මුලින්ම මැසේජ් එක දැම්මේ කවුද කියලා අහගෙන ඉන්නවා. දැන් මේ වෙලාවේ වැඩසටහන හරිම ලස්සනයි. අපි මීගුණින් විලාසා ගාමන්ට් එකකින් කියලා කියන්නේ. මොනිකා කොහොමද ඔයා? ඔයා මේ මං කල්පනා කළේ අපෙත් ඉන්න මොනිකා කෙනෙක්. චම්පි, චමිලා, ඒ වගේම රුවනි, ලක්මාලි, මාලිකා, චන්දිමා තමයි මට මැසේජ් එක දාන්නේ. චන්දිමා වෙනද වගේම සුපුරුදු විදිහට වැඩ නේද? හරි, චන්දිමා කියලා කිව්වහම දැන් ඉතින් නොදන්න කෙනෙක් නෑ. මොකද ලෝකෙටම ගිය චන්දිමා. හරි, එහෙම තමයි මතක් කරන්නේ. ඒ අතරෙදි මතක් කරනවා බරුදැල්පලින් SL ප්‍රනාන්දු ඉන්නවා, ලහිරු ශ්‍රියාණි, නතාලි, ෂෙනාරා, දුමින්ද, සයුරි, ෂෙනාල්, මිරෝන්, ඒගොල්ලෝ කට්ටිය ඔක්කොම ඉන්නවා අහගෙන. ඉතින් වැඩබිමේ මේ වෙලාවේ මගතොටේ සමහර වෙලාවට නිවහනේ නිදහස ඉන්න හැමෝම 0703935934 තමයි මැසේජ් එකක් දාන්න ඕනේ. මෙන්න කොල්ලා, මෙයා තමයි ඉතින් වාසනාව අරගෙන ඉන්නේ, ලොතරැයි කූඩුවේ ඉන්නේ, හැමෝටම ඇහෙන්න දාලා තියෙනවා. සද්දෙටම දානවා කියලා තමයි කියන්නේ දංගොල්ලාගම ලොතරැයි කූඩුවේ. එයාගේ නම ඉතින් කියන්න දෙයක් නැහැ. ඒ තරමටම ගොඩක් දෙනා දන්නවා. බුද්ධික කියලා කිව්වහම බොහොම බුද්ධිමත් තරුණෙක්. ඒ නිසා තමයි යා වාසනාව අනිත්යට අරගෙන එනවා වගේම තමන්ගේ ජීවිතයට වාසනාව උදා කරගන්න ධෛර්ය සම්පන්නව උදේ පාන්දර නැගෙල්ලා අර පොඩි මිටියක් එහෙම අරගෙන ටින්ටස් සැනියට තට්ටුවක් දාලා වාසනාව ලක්ෂ ගණනින් කෝටි ගණනින් ලෑල්ලකට එකතු කරලා තියලා ලක්කඳ අහගෙන ඉන්නේ ඔයා නේද? හරි, දැන් ඉතින් මන් දන්න මගේ ඡායාරූප හොයාගෙන Facebook එක ඔස්සේ මට මේ වෙනකොට කොයි තරම් සතුටුයිද නේද? ඒ සතුට අරන් දෙන්න ඕගොල්ලෝ මට උත්සාහ කරනවා. මම ඕගොල්ලන්ට සතුට අරන් දෙන්න උත්සාහ කරනවා. ඒ අතරෙදී මෙහෙට මෙන්න මෙයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගේ තමයි. මෙයාට නම් මෙයාගේ වචන ටිකක් වෙනස්. හැබැයි එයා හැමදාම වார்த்தාවක් ගේනවා මට. ඉහළ ඔට්ටු කුලමට අවුව වැස්ස ඒ දෙකම තියෙනවා කියලානේ කියන්නේ. රයිට්, හෙට උපන්දිනය කියලා කියනවා. හැබැයි අවුවයි වස්සයි දෙකම තියෙනවා නම් පොඩි සතෙක් ගැනත් කියනවා. හැබැයි සතා පොඩි උනාට කරන දේවල් නම් ටිකක් හොඳ මදි නේද? තරිඳු රුක්ෂාන් අවුවයි වැස්සයි කාගේද? එයාට ඉතින් ඒක කියනවා. ඒකට ඉතින් මගුල් කන්න ඕනේ වෙලාවක් තමයි. කොහොමුණත් තරිඳු රුක්ෂාන් තමයි එහෙම මැසේජ් දාලා තියෙන්නේ. මගේ යාළුවා ඉන්න මං ඉතින් ඕන දෙයක් කියනවා. මොනවා කිව්වත් එයා මාත් එක්ක සතුටින් ඉන්නවා. ලස්සන දවසක් මල්ලියේ. අදත් අපි ඉන්නවා දෝල දෙන්න ඉන්නවා මෙත් නදී යමන්දි මහත්තයා තමයි හේමන්තද සිල්ලා අම්මා අයියා ඒ වගේම නිමල් තිලකසිරි සුදුවක්කා මනෝහාරි ප්‍රනාන්දු නේද? රයිට්. අනෝම අක්කා ඉන්නවා. කොහමද අනෝම? ඔයාව තමයි මං මේ කල්පනා කළේ. ඔයා හරියට කිව්වොත් ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්න තීරණ ගන්නේ. එහෙම තමයි අනෝම කියලා කියන්නේ. ප්‍රභාන අංගී ඉන්නවා, ගාමිණී ඉන්නවා. මම මැණිකේ දොඩම්ගස් ලන්දේ ඉඳලා ඉන්න මැණිකේ කාගෙත් මැණිකේ වුණාට මෙයා කවදා හරි දවසක එක්කෙනෙකුගේ මැණිකක් තමයි. හරි, කොමුණත් කමක් නැහැ. ගොඩක් ආදරේ මාත් එක්ක ඉන්න ඔයාවත් මතක් කළා. මං යනවා ගාමන්ට් එකට. මං හැමදාමත් වැඩ කරන්නේ මෙතන. පිළියන්දල MLA ගාමන්ට් එකේ කට්ටිය ඒගොල්ලෝ කියනවා අපේ සිසිර සර් ඉන්නවානේ, තනුජ මිස්, ඔයගොල්ලන්ගේ මිස් නේද? ඒ දෙන්නවම බලන්නේ මන් තමයි. හරි, ඒ නිසා ඔයා බය නැතු ඉන්න ඕනේ. ගීතක් අයින්නවා, රම්‍යක් අයින්නවා, උදයා, තිලින, රුක්ෂානේ, රක්ෂා, රමණේ, රූබන් සහ ආයතන සියලුම දෙනා එකතු කරගන්න කියලා අනුෂ්ක පිළියන්දලින්දලා මැසේජ් එක දාන්න. එහෙමනම් ඉතින් ප්‍රසංගය අතරට යන්න යලි වෙලාව. හරි, මොකද පොඩි වෙලාවක් තියෙන්නේ. ඒ පොඩි වෙලාව තුලත් මං කල්පනා කළේ වෙලාව බලලා හිටියොත් හොඳයි. දැන් වෙලාව 1:01 වෙලාව ඔබ වෙත ගෙනාවේ.

වාසනාවන්තලස්සන දවසක ප්‍රසංග වේදිකාවේ සිට යලි හමු වෙන වෙලාව. එහෙමනම් ආදරණීය මිතුරනේ මෙන්න යලි ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඔබට ගයන ආදරණීය කලාකරුවන් හඳුන්වා දෙනකොට ලක්කඬ ගී රශ්මි කියලා කිව්වනම් පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකිත අස්වැදු ආදරණීය කලාකරුවන් ඔබේ හදවතට වඩාත් සමීප කළ මනසින් රසවිඳින ගී සමුදායක් ඔබේ රසවතුන් අතරට තිළින කළ ආදරණීය මිත්‍රත්වයේ පදනම වෙනවා නම් ලක්කඬ ගී රශ්මි. මෙන්න යලි ප්‍රසංගය අතරට අපි එකතු වෙන ලාව 0703 935 93 7ට මැසේජ් එකක් දාන්න. ලක්කඬ ගී රශ්මි.

ඉතිං මම හඳුන්වලා දෙනකොට විශේෂවම මේ අර ඉතින් යන ඇතිනල්ලා සින්දුව මතක් කරගන්න නිසා ආදරණීය අරුණ සහෝදරයාට කියනවා මම EMI එකක් දෙන්න කියලා. අපි ඒක ඇල්ල සින් කරලා ඕගොල්ලෝ කැමති සින්දුවෙන් අපි වැඩේ අවසන් කරමු.

0: වෙලාව පස්සරුයි 1:48.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සතියක ලක්හඳ කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්හඳ මොනින් ඒසල්
1: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලක්හඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්හඳ.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ලක්හඳ රේඩියෝ ITN
8: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඳ ගීරා.

හරිීතින් මේ සිින්දුවක් කියල්ල දෙන්න බැරුුණොතේම අදනම් තරහ වෙන මොකද මගේ අක්කයිනගේ දෙන්නම ඉන්නවා. මෙයා තමයි මාලනී පතිරණ ඒවගේම කුමාරිපති එහෙමද තියෙන්නේ මේ මොකද මේ කමා දාලා තියෙන විදිහට මාලනී පතිරණ කුමාරිපති ඒ කියන්නේ මේ මත්තෙකොඩින් රුවිනිල්ලී තමයි මැස්සේජ්ජි එක දාන්නේ ශූලින්ලී ෂෝන්ලී ඒගොල්ලෝ එකතු කරගන්නවා කියලා කියනවා. ඉතින් ඒ සියලු දෙනාව එකතු කරගෙන වෙනදා වගේම සුපුරුදු විදියට එයා හැඩ ගන්නවන බොහෝ දෙනෙක්ව අපිටත් ඉතින් හැඩ කරන්න කියලා තමයි ලියලා එවලා තියෙන්නේ. හරිද දන්නේ නැහැ කිව්වා මොකද දාලා තියෙන්නේ දෙන්නයි නමුත් තුන් දෙනෙක් ඉන්නවා වගේ දැනෙනවා. සරත්චන්ද ඩයිස් කියන්නේ එයා මේ ගාලේ කඩේ රයිගම තමයි මෙයා ඉන්නේ. ඉතින් එයත් ගොඩක් ආදරෙන් එකතු වෙනවා. මත් ලක්කඬ අහගෙන ඉන්නේ පිටිකල බොරුළු හේනේ සුසන්ත සම්පත් එයා එයාගේ බලාපොරොත්තු වෙන්නේ මාව කියා විනේද එහෙම තමයි කියන්නේ. දැන් ඉතින් ඊයේ දවසේ උපන්දිනේ සැමරුවම අද ටිකක් අමාරු ඇති බ්ලැක් මේ කවුද මේ ත්‍යාගරාජා ත්‍යාගරාජා මේ ඔයාට සුබ පතනවා. ඉතින් එයා ඉතින් බ්ලැක් වෝට එකේ ඉන්නේ. හරි රයිට් එයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක මං යන්න සූදානම් වෙන්නේ අපි එකතු කරගන්න කියලා කියනවා මේ ලහිරු ශහානි නතාලි ශෙනාරා දුමින්ද සයුරි ශෙනාල් ඒගොල්ලෝ කට්ටිය වින මිරෝන් ඒ හැමදෙනාම මතක් කරද්දි පුංචි බණ්ඩා ඇතුළු පවුලේ සියලු දෙනා ඒගොල්ලෝ ට්‍රින්කෝලෝ පහේ කඩුවේ ඉන්නේ. ඉතින් ඒ සියලු දෙනාවත් මතක් කරනවා ගොඩක් ආදරේ වැඩසරහනට කියලා. පසරු එකයි විනාඩි 52යි ප්‍රසංගය අතරට යමු. මොකද තව විනාඩි 8යි තියෙන්නේ. පැයේ ප්‍රවෘත්ති අහන්නත් ඕනේ. මේ ලක්කඬ ගී රශ්මී

විලාව පස්සරු දෙකයි

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. ඩෝරා යාත්‍රාවක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. යාත්‍රාවේ සිටි නාවික හමුදා නිලධාරීන් 11 දෙනෙකු මුදාගෙන තිබෙනවා. ඉන් 8 දෙනෙකු කළු බෝයිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. යාත්‍රාවේ නිලධාරීන් 12 දෙනෙකු ගමන් කළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉන්දුනීසියාවේ සිදු භූකම්පනයකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන සිදු භූකම්පනයෙන් රිට්ටර් මාපක 7.7ක් ලෙසයි සටහන් වුණේ. භූකම්පනයෙන් අනතුරුව රිට්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන් වලින් යොන් පසුකම්පන තුනක්ද හටගෙන තිබුණා. ඒ අනුව රටේ ජාතික භූවිද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමද නිකුත් කළා. පසු එම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමටද රටේ ජාතික භූවිද්‍යා ඒජන්සිය කටයුතු කළා. භූකම්පනයෙන් ගොඩනැගිලි රැස්සකට අලාභහනි සිදු වූ අතර අනතුරට පතුවන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: වෙලාව පසු දෙකයි විනාඩි 3යි.

0: විලාව පසර දෙකයි විනාඩි 14යි.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: සතියක ලක්හඬ අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලක්හඬ Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්හඬ. සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
4: මේ ඔයාට ආරංචි නැද්ද? අපි අම්ම එහිඳල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
5: ඒරුමක් නෑනේ අයිසේ. ඔය ගිහින් හරියනොනම් අපිත් යනවනේ.
4: අම්මා ඉන්නවා කියන්නේ. කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
5: ඒවයි ඒවයි බේන් කියලා.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: සතියක ලක්හඬ. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
0: ප්‍රසංග වේදිකාව රසවිඳින ගමන් ඉන්නේ. මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දානව නම් 07.03.93.5.94 තමයි මැසේජ් එක දාන්න ඕනේ. දැන් එහෙම මැසේජ් එකක් දාපු අය බලාපොරොත්තු සහගත වෙ ඉන්නවා. මෙන්න මෙයා ඉන්නවා. කවුද? නාරම්බල ජානක. ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටිදුව වෙත්මි, සුදුපුතා තෙවුමින්, ඒ වගේම දෙල්හානි ඉන්නවා ආදනීය බිරිඳ විදියට. යාගේ පළවත්තෙන් අම්මා ලීලාවති, තාත්තා ආර්යවංශ, ඒ සියලු දෙනාව එකතු කරගන්නවා. ඉතින් ජානක ලස්සන සින්දුවක් අහන්න බලාපොරොත්තු ඉන්නවා නේද? ජමින්ද ඉන්නේ යටියන්තර සීපොත් පැලපිටිය. ඉතින් මෙයා මේ ජමින්ද හරියට මැසේජ් එක දාලා නැහැ. සීපොත් පැලපිටිය කියන්නේ ඒ ප්‍රදේශය වෙන්නේ නැති නේද? හරි, සින්දු අහන ගමන් ඉන්නේ. අමාශි පුතා ඉන්නවා, මලිඳු, ඒගොල්ලෝ සියලු දෙනාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක රමිත් ඒ ගමේ හැම දෙනාවම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ සියලු දෙනාව ගොඩක් ආදරයෙන් මතක් කරනවා. කුරුණෑගල මාස් පොත ඉන්නවා කට්ටියක්. ඉතින් ඒගොල්ලෝ මලීෂ, නලින්ද, නිසංසලා නැන්දා, දම්මි නැන්දා, මිහිරංග තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් කට්ටිය ගොඩක් ඉන්නව නේද? ටිකක් දිග වැඩි හැබැයි එහෙම තමයි කියලා තමයි එයා කියන්නේ. ඉතින් ගොඩක් ඉන්නවනේ කට්ටිය. හරි, ඒ වුණාට ඉතින් ලියන්න එපා, නැත්නම් තරහ වෙනවනේ. මාලා, කල්යාණි, ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ අතරේදී මතක් කරනවා මේ 817 දුරකථන අංකයෙන් හැමතුමක් ගන්න උත්සාහ කරාට මට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැමතුමට ප්‍රතිචාර දක්වන්නේ නිසා, මේ දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා 07.03.5.93.4 මැසේජ් එකක් දාන්න කියලා තමයි කියන්නේ. පෝරුවදන්ට මේගොල්ලෝ ඉන්නවා ෆැෂන් එකේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපිව කියයි කියලා. කෝ ඉතින් නම් ටික නැහැනේ කියන්න. පෝරුවදන්ට කට්ටියට කිව්වේ. හරි, සිතිජ කොහොමද? සිතිජ, සිතිජවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් සිතිජ අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා. ලස්සන වැඩක් මේ වැඩේ කියලා තමයි එයාගේ අදහස වෙන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. කවුද මේ ඉන්නේ? සඳමාලි, ඉරේෂා, චම්පිකා ඇතුළු මොරගාහේන කට්ටිය නේද? ඒගොල්ලෝ සියලු දෙනාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ 702 දුරකථන අංකයේ ඉන්න ඔයා, අපි ඔයාට කියන්නේ බොහොම ගෞරවයෙන් මේ මේකට ඇමුතුම් ගන්න එක නතර කරලා බිදුව හත බිදුවතුන අනුතුනය පහ අනුතුනය හතද මැසේජ් එකක් දාන්න. හරි සාහකරට වැඩක් වෙන්න ඇනැත්තා කාලි අපරාධනි. දැන් පොඩි වෙලාවක් දෙන්න, තවත් ඉන්නවන කීප දෙනෙක් නේද ඊගොලොන්ගත් මතක් කරන්න. මවත් ලස්සන සිදුවර එකතු කරගන්න කියන්නේ කවුද මේ යටියන්තට ශිවන්ති. ශිවන්ති දැන් ඔයාලගේ ගමේ ගොඩක් දෙනා මගේ යාළු, එනිසා මං කල්පනා කළා යටියන්තට පැත්තට ඇවිත් යන්න. මාලා කල්යාණි ඉතින් ඊගොල්ලෝ මැසේජ් එක දාලා ඔන්න දැන් තමයි මතක් වුණේ නම දාන්න නේද. හරි මාලා, පෙම්මල් මාලා ගිලේ දමාලා, අර එහෙම කිය මේ යාළුවෝ ටික විහිළු කරන ඇති කියලා මට හිතෙනවා. හරි අපිට නම් ඉතින් ගීත ගහනා කරන්න බෑනේ නේද. හරි ඒකින්ද මේ ඔය සින්දුව හොඳට පුළුවන් අයට කියලා ඔයා ළඟ තියාගෙන කියන්න කියලා තමයි කියන්නේ. හිරෝෂ නංගි, අවන්ති නංගි මේ දෙන්නත් තියනවා. ඉතින් ඒ දෙන්නවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. බස්නායක මල්ලි, මරන්දන බස්නායක මල්ලි රයිට්, ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කළා. වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රික කියන්නේ අපේ ආදරණීය මිත්‍රයෙක්. මොකද ඒ මිත්‍රත්වය කොහොමද කියලා කිව්වොත් එයා මුම්හේන ජනපදේ, ඉතින් මුම්හේන ඉඳලා හැමදාම මැසේජ් එකක් දාන කරන්නේ අපේ ඡායාරූප බලලා Facebook එක පැත්තට ගිහිල්ලා මගේ ඡායාරූප මටම මේ නැවත එවන්නේ එයා බලනවා කියලා පෙන්වන්න වෙන්න ඇති. ඉතින් බොහොම සන්තෝසයි. ඉතින් එහෙම ඒ සතුරුදායක මිතුරන් අපිට ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ මිත්‍රය ඔක්කොම එකතු කරගෙන ලක්කන ගී රශ්මි සති අන්තයේ මේ විදිහට රස විඳිමු. පොඩ්ඩක් රිද්මය වෙනස් කළා.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

රයිඩ් මුදාමෙන්ද අල්ලපු රටේ සින්දුවක් මේ හිතට අල්ලපු වෙලාවේ මෙහෙම දෙන්න යන්නේ රෝස සූදානම් රයිඩ් මෙන්න ෆස්ට් ක්ලාස් එකකින් දෙන්න යන්නේ මේ හින්දි ගීතය රෝසා.

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්. සතියක ලක්හඬ.

පලවුවට ගියාම උපාලි ඉන්නවා දැන් මේ වෙලාවේ කූල් ස්පොට් එකේ ඉන්නේ නේද? හරි උපාලිව මතක් කරන්න ඕනේ. ඉතින් අද දවසේදී එතුමා වගේම නේද උදේ කුමාර ඉන්නවා, වසන්ත, සමන්, අතුළු අතුළු නේද? අතුළු ඉන්නවා, සමිතා ඉන්නවා, නිලන්ති ඉන්නවා. මේගොල්ලෝ සියලුම දෙනා මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මැසේජ් එක දානකොට පැහැදිලිව දාන්න ඕනේ. එහෙම දැම්මම තමයි ලේසියෙන් පහසුවෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ. හරි, තව පිරිසක් එකතු වෙලා ඉන්නවා, අපිත් එකතු කරගන්න. උඩකොට මංජුල අයියාගේ සපත්තු වැඩවලේ කට්ටිය, රත්න අයියා ඉන්නවා, කුමාර මල්ලි, දිනුක, ඒ ඔක්කොම අතරෙදී සූර්යකාන්ත, එයා තමයි මැසේජ් එක දාන්නේ. හරි, ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වෙලාවේ රද්දොළුගම පැෂන් එකේ ඉන්නවා කට්ටිය ගොඩක්. ඉතින් ශිරාණි, අනුලා, සාගරේ, අකීමා, පයිසා, ඒ වගේම චන්ද්‍රා, නිරෝෂා, අෆ්‍රා, අම්නා, ගයානි, ඒ වගේම කුසුම් ඉන්නවා, මුතු ඉන්නවා, ඉන්ද්‍රාණි, ඉනෝකා, බෝලේ, සමන්ති, චන්දනි, අනෝමා, අනෝමී නේද, සදා ඉන්නවා, ඉරෝෂි ඉන්නවා, දේවිකා ඉන්නවා, ලක්මාලි, මේගොලු සියලු දෙනා මේ ප්‍රසංගයේ රසවිඳනවා කියලා තමයි කියන්නේ. හයි අයියේ, එහෙම තමයි යාගේ ආමන්ත්‍රණය වෙන්නේ. කෑගල්ලේ ඇපලතොටුවේ හිරුණි, නවෝද්‍යා, අම්මා පద్මිනි, තාත්තා ලලිත්, ඒගොලු කට්ටියම ඉතින් එකට එකතු වෙලා ඉන්නේ. ලක්කඬ කාර්ය මණ්ඩලයයි මාවයි එකතු කරගෙන ප්‍රසංගයේ රසවිඳින්න අවස්ථාවක් තමයි අයිල්ලන්නේ. හරි, ඔයා අපි ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. මොකද්ද කවුරු මොනවා කීවත් අපිට මේ දවස්වල ගිනි රස්නේ ඉර මිදුලේ වගේ කියලා කියනවා. කවුද මේ? දෙවුමි ඉන්නවා, පුතා කල්ප, බිරිඳ නදි, ආනන්ද රත්නායක, මහියංගනේ, හතේ කළුවේ. රයිට්, සියලු දෙනා සතුටින් ඇති කියලා විශ්වාස කරනවා කියන පණිවිඩයත් එක්ක මාලා, මංජුලා, චම්පා, කල්යාණි, සුරේකා ඉන්නවා, නිශාන්ති ඉන්නවා, මధుවන්ති, තරංග ඇතුළු පෝරව දණ්ඩ ඒ සෙට් එක ඒගොල්ලන්ව මම මතක් කළා. හරි හරි හරි, ඔහොම යන්. එහෙම තමයි සමහරු කියන්නේ. රයිට්, කොහොමුණත් වැඩේ කරගෙන යනකොට විවිධ දේවල් එක එක චෝදනා යෝජනා එකට එකතු වෙනවා. කවද මේ එකතු කරගන්න කියලා කියන්නේ? ලක්කන සබ්දෙන මහනවා, සඳමාණි ඉන්නවා, ඉරේෂා, චම්පිකා, දමයන්ති, දීපිකා, අනුෂා ඇතුළු මොරගාහින ඒ කට්ටිය නැවත නැවත කණ්ඩායමත් එක්ක මැසේජ් දානෝනේ. හරි, කොහොමද කමන්නේ? ඩුබයි වලින් චලිත රත්නායක ඉන්නවා, නිසංසලා ඉන්නවා, දුවලා දෙන්න, ගයත්මි, සියලි, ඒගොල්ල රත්නායක පවුලේ කට්ටිය, ඒ සියලු දෙනා වගේම මේ ඉන්නේ යාපනයේ සෙට් එක අපේ අදවතේ මිතුරෝ ටික 14 ගජබා රෙජිමේන්තුවේ යාපනයේ කොටුවේ මේජ චන්දිම දිසානායක මේජ මහේෂ් වල්පිට ඉන්නවා, කැප්ටන් දක්ෂින සිල්වා, ලෙප්ටින මදුසාන් සුජිත් සිල්වා, මේගොල්ලෝ කට්ටිය අපි මිත්‍රයෝ, මදුසංක මහමිතව ආදරණීය මිත්‍රයත නිතර මතක් කරන කට්ටිය. යාළුවෝ ටික, හරි අපි එහෙනම් යාපනයේ පැත්තේ ඉන්නම්, පරිස්සමෙන් අපිව බලා ගන්න ඕනේ. පස්වරු 2යි විනාඩි 50යි, අපි ප්‍රසංගේ රස විඳිමු.

නියමයි. කොහමද ඒක? නියමයි නේද? එහෙනම් චීන පැත්තට යමු. මොකද කියන්නේ අපි? ඔකේ ඔකේ.

අපි අපේ විදියට නටමුද ළමයිනේ මොකද කියන්නේ අපේ විදියට 6-8 බයිලා විදියට අපි නටමු හරි ගමු.

0: ඉන්න කියලා ආරාධනා කරන වෙලාව පසුරු 2:57.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන්ඩ Radio ITN.

0: FM 93.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Velao Pasaru Tunai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අකුරස්ස පොලිස් වසමේ බංගම මාර්ගයේ දෙනිපිල්ල හන්දි ආසන්නයේදී අතුරුපැදියා බස් රථයක ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බංගම දෙසට ධාවනය වූ යතුරුපැදියා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අකුරස්ස රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 වැනිදා අකුරස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. බස් රථයේ රේදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරස්ස පොලිසියයි විමර්ශන සිදු
5: කරන්නේ.
0: ප්‍රංශයේ අවුරුදු 15 ළමුන්ට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනමේ රට අධිකරණයක් විසින් අවලංගු කර තිබෙනවා. ඒ ළමුන්ගේ අදහස ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන බව පවසමින් ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ඇතිවන හානිකර බලපෑම හේතුවෙන් මෙම නීතිය පසුගිය ජූලි මාසයේදී ප්‍රංශ නීති සම්පාදකින් අනුමත කරනු ලැබුවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: වෙලාව පස්වරු 3යි විනාඩි 3යි.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්හඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි දිනට ආරාධනා කරන්නේ ඉන්න කියලා. ඉතින් ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙන්න කියලා අද දවසේදී මමත් අහගෙන ඉන්නවා 0703935937 මැසේජ් එකක් දාන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් එහෙම මැසේජ් කරොත් මං කියන්න අමතක කරන්නේ කිසිසේත්ම.
1: ලකාණ්ඩ රේඩියෝ ITN සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පැන්නා.
2: නරකයි කියන්නේ චරිතයක් හැටියට නරකයි. සඳා කොහොමද එක පාටම එහෙම කාටත් චරිත සාධකයක් දෙන්නේ?
3: ඉතින් මං දන්නවනේ සර්.
2: අනේ සර්, කල්පවාගිය නෙමෙයි කෙල්ලෝ, මං දන්නවනේ. ඉතින් අහන්න යන්නේ මං කියන දේ. ගෑල් ළමයි පැත්තම ගන්න.
4: හරි, ඉතින් මං සඳ කැලුම් ගනවත් එනම් හරියට කියන්න දන්නේ නැහැ. එහෙම නේද? හැබැයි ඉතින් මේ වර්ක්ෂොප් එකට එහෙම නැත්තම් අපේ ජර්නි එකට ප්‍රශ්නයක් වෙන කෙනෙක් ඉන්නව නම් එයාව මෙතනින් අයින් කරන්න මං දෙපාරක් හිතන්නේ.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
0: සිතින් මේ වෙලාවේ මොකද කරන්නේ අහගෙන ඉන්නවද? බොහොම ආදරෙන් ප්‍රසංගය රස විඳින බෝධනයක් එකතු වෙලා ඉන්නවා. ඇහැලියගොඩ පැත්තට ගියොත් එහෙම ලග්මන, ඊවැගේම චන්දසිරි සමග විජයබාපුර, ලක්ෂාන්, දිනක්ෂි, බර්ටි ඉන්න හුලංගමුව, දමයන්ති ඔය හුලංගමුව, ඒගොල්ලෝ මේ සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා මේ ප්‍රසංගය රස විඳින්න. අද රසව තුන් විදියට නේද? හරි, මාවත් එකතු කරගන්නකෝ. නලින් මල්ලියෝ අපිව සද්දෙටම අහගෙන ඉන්න නිසා එකතු කරගන්න. සුභාෂිනී සහ ප්‍රභාෂි තමයි මෙසේජ් එක දාන්නේ. ගම්පහ රත්නසිරි පතිරාජ, එවැගේම මාතලේ කුමාරි එරමුදුගොල්ල, පල්ලිවෙල නායනි, රදාබඩුනි ගාමිණි වීරසිංහ, මාතර ඉන්නවා කින්ස්ටිද සිල්වා, ඇල්පිටියේ සමන් ගාල්ලගේ දෙවුන්දර තුඩුවේ සිට වේදුරු තුඩුව දක්වා අපි හැමෝම ලක්හඬ සමගයි කියලා තමයි යා දාන්නේ. ඒ තරමට මෙයා දන්නවා. මොකද මේ වැඩෙත් එක විශාල පිරිසක් ඉන්න වගේ. පැල්පොළ ඉඳලා මනෝජ

ආයතනයගේ නම් ටික තමයි මට ඕනේ. හරි, අපව මැසේජ් එක දාන නම් 0703935934 තමයි මැසේජ් කරන්න ඕනේ. මේ ලක්කඬ ගී රශ්මී.

ඔබට ඉන්න පුළුවන්ද සතුට නැතුව? මට ඇහෙන්න බෑ කියලා. ඔබට ඉන්න පුළුවන්ද සමගිය නැතුව? එහෙම හොඳයි නේද?

0: වෙලාව පසුරු තුනයි විනාඩි 24යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
7: ලකන්ද රේඩියෝ ITN. වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
8: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය.
9: ඒගමන මේ දෙන්න බයකරන් සෙල්ලම් කුත්වා ගත්තයි. බය කරන්න එපා, රැට් නින්ද යන්න නැතුව නේ.
10: අපි බොරුවට බයනේ, එතකොට සීංචි මාමට සතුටයිනේ.
11: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
10: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාම? අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑගාන එක. එතකොට අපිට හරි බයයි.
11: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: කයදුම්කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ. අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඳ ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

සුබ දවසක් නලින් මල්ලි. හොරණ සත්තල ගාමන්ට කී කට්ටිය අහනවා අපි කළුද කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් පරක්කු වුණාම එහෙම තමයි, සුදු අයත් කළු වෙනවා. අශෝකට කියන්නේ කළු කෙල්ලේ ඔබ සිරියාවයි. අශෝක ඉන්නවා, රමණී ඉන්නවා, නිලු, නිරෝෂා, දේවි, අනුරාධ, සේපාලි, අසන්ති, නදීකා, පොඩි අක්කා, ඒ වගේම චමිලම් මැණිකේ, හෙමනන්ද, අර්ෂා ඉන්නවා, මුදිතා ඉන්නවා, සුරංගි, මේ ඉන්නේ සුජීවා, ඉනෝකා ඇතුළු සත්තෙල නැන්දලා ටික. නෑ නෑ, ඉතින් කිල්ලෝ සෙට් එක නේද? අනේ ඉතින් මූණේ තියෙන හිනාව. දිනුෂි දිදුලංගන සීපොත් ජනපදයේ ඉන්න යටියන්තොට අද ලස්සනයි සින්දු ටික කියලා කියන්නේ. හැමදාම ඉතින් ලස්සන ඒවා තමයි දෙන්නේ. සොනාලි පස්සේ තමයි යා නම දාලා තින්නේ. 508 දුරකථන අංකයේ සොනාලි ඉන්නවා. ඉතින් සොනාලිවත් මතක් කරනවා. ඉතින් සොනාලි මේ හරියටම නම් දාන්න ඕනේ තමන්ගේ නම, ආයතනේ නම් නෙමෙයි.

පොඩ්ඩක කල්පනා කරලා බලන්න. දැන් මේ ධනුෂී, ධනුෂී දිදුලංගන නේද? අර මේ නම කියද්දි පොඩ්ඩක් එහාම යවුණා නේද? පස්සේ තමයි මතක් වුණේ මේ ධනුෂී නේද කියලා. අවටිකින් ධනුෂීගෙන් බැනුම් ගහන්න වෙනවා. මගේ නම ඇයි වැරද්දුවේ කියලා. ඔන්නේ ඉතින් මාමලයින වෙලාව, නලින් පුතා සුබ සන්ධ්‍යාවක්. අපිත් ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්නවා මේ ගෙදර ඉඳගෙන වැඩ නැ නිවාඩු කියලා කියන්නේ නෝනා කුසුමලතා, අම්මා සෝමවති, මුණුබුරා ඉන්නවා ගනිදු, පවනි, හංසි, ලගිරුද මේ ලහිරුද දැයේ මම තමයි මේ මැසේජ් එක දාන්නේ. මැසේජ් එක එවන්න ඉස්සර එකපාරක් පොඩ්ඩක් ආපහු බලලා එවන්න, මොකද අකුරු අඩුවෙන් තියෙන්නේ. කණ්ඩලමේ දෙමට හැත්ත පාලම ළඟ මගේ පුංචි කඩේ ඉන්නේ කියලා තියෙනවා ඉනෝකා. ඉනෝකා කියනවා පවුලේ හැමෝම එකතු කරගන්න කියලා. කොහොමද ලොකු අයියා? එයා තමයි ඉතින් පොඩි නංගි. කොහොමද නංගියා? එහෙම තමයි තමයි මට කියන්න දෙන්නේ. රයිට්, සියලු දෙනාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නදී වස්කඩුවේ තින්නවා මංජුසා. එයා විතරයි මං කියන්නේ.

මහරගම් පැත්තට යන්න සූදානම් වෙන්නේ ආයතනයේ වැඩ කරන ගමන් ඉන්නේ නිල්මිනියක්ව මතක් කරන්න ඕනේ නිරෝෂා ඒ වගේම තත්සරණි ඒගොල්ලෝ සියලු දෙනා මේ වෙලාවේ වැඩ නේද කෝසලා ඉන්නවා ඒ එක්කම දමිත් දමිත් අයියාගේ බිරිඳ ඉන්නවා කවුද විහඟි ඒ සියලු දෙනා මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මාත් එක්ක වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් නම් ටික දානකොට පැහැදිලිව දාන්න ඕනේ හැම දිනටම කියන්නේ නම් ටයිප් කරද්දි වෙනස් වෙන්න පුළුවන් නේ ඒ නිසා පොඩ්ඩක් බලලා එවන්න නමේ අකුරු අඩු වුණාම තමයි එහෙම වැරදි වෙන්නේ අපිට ඔයා වහගෙන ඉන්නවා කිව්වට මම කවුද කියලා කොහොමද දන්නේ 349 අන්තිමට දුරකථන අංකය තියෙන්නේ ඔයාගේ නම දාන්න අමතකුණා නේද සම්මා රයිට් මහරගමින් ඔයා ඔයවත් ආදරෙන් මතක් කරනවා රයිට් මේ වෙලාවේ ගොඩක් දේවල් ලියනවා ඉතින් හැබැයි ඉතින් ලිව්වට මට වෙලාව නැහැ බලන්න වෙලාව මදි මොකද ප්‍රසංගයට යන්න ඕනේ වෙලාව 3:35

0: pian hatalihe alut na sampas ago.
1: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
2: දවසක හම්බෙමු ඔගොල්ලෝ සැමට ජය වේවා ෆ්ලෑෂ්බැක් ප්‍රාර්ථනාව එයි
3: මැසේජ් කරනනම් 0703 93.5 93.4 මැසේජ් කරන්න

0: flashback. වෙලාව පසු 3යි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: FM 93.5, FM 93.7, Luck Honda, Radio ITN.
1: Mamanande maanam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සතියක ලකන ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
4: මං එන්න හදන්නේ නුවරට නුවර ඉන්න අසේල අසේලත් එක්ක ඉනෝකා ඒ දෙන්නව එකතු කරගෙන ප්‍රසංගේ රස විඳින්න සූදානම් වෙනකොට තව පිරිසක් එකතු කරගන්න ඕනේ හෝටලේ වැඩ කරන ගමන් ඉන්නේ නේද අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න සරත් ඉන්නවා කවුද මේ ප්‍රසාද්ද රත්නායක ඒ වගේම නාදන් මදුරංග තමයි මේ මදුරංග අත්තනායක කියලා කියන්නේ අපේ යාළුවා නේද මැනිකින්නේ නාරම්පණාවේ හන්දියේ ඉඳලා තමයි මේගොල්ලෝ මැසේජ් එක දාන්නේ ඉතින් ඒ සියලු දෙනාවත් එකතු කරගන්නවා ලස්සන නන් ස්ටොප් එක එහෙම තමයි කියන්නේ නාවල පිටියේ ඉඳන් බුද්ධි මේ වෙලාවේ අහගෙන ඉන්නවා ඉතින් නාවල පිටියේ බුද්ධි ඔයාට රසවත් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ජියුස් ෆරීඩා යෝගෙන් දීප්ති සිල්වා ශිරීන් ඩයස් නිරෝ ගයානි සිල්වා චන්ද්‍රානි ඒ වගේම රොසට් ගමකි ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගන්නවා අද ලස්සන දවසක හමු වෙලා මේ සමු ගැනීම සටහන් කරන්න සූදානම් වෙනකොට WP රෝහණ ආදරණීය මිතුරාවත් මතක් කරලා චිරාත් අපිත් එක්ක හැමදාම වගේ අද දවසේ තියෙනවා සංජීව එයාවත් ආදරෙන් මතක් කරනවා සංජීව රණසිංහ ලැබුණා තාම වැඩ අපේ කට්ටිය ඒ අතරේ ඉන්නවා මදුසංක රනිල් පුස්තකාලින් ලසන්ත අයියා ඒගොල්ලෝ සියලු දෙනා මේ වෙලාවේ වැඩ රාජකාරිය අතරේ ඉන්නේ ඒ ඉන්න අතරේදී සමු ගන්න සූදානම් වෙනකොට තව විනාඩි හරියටම 13ක් ප්‍රසංගය රස විඳින්න පුළුවන් ආදරේ දැනුණු හිත රිදුණු ආදරයත් එක්කම ජීවත් වෙන ආදරණීය ඔබට සුන්දර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කළා සමුගන්න අවසරයි මම නලින් විරාජ් ලස්සන සුන්දර සන්ධ්‍යාවක්

හරි ඇවිලි ඔක්කෝ අපි ගිද ගවු ඉන්න කත්ති ඔක්කොම එකතුලා මේ ලස්සන සංගීත ෆ්ලෑෂ් එක අපි යනවා ඊළඟට.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04යි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියනාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මහනුවර මහරෝවල්ට රුපියල් මිලියන 570ක වටිනාකමකින් යුත් අති නවීන වෛද්‍ය උපකරණ පද්ධති තුනක් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම අද සිදු කෙරුණා. යාමාත්‍යේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් මෙදී අලුතින් පිහිටුවන ලද නවීනතම තාක්ෂණින් යුතු හෘද කැටීට කරන රසායනාගාර ඒකකයේ මැමෝග්‍රැෆි අංශය සහ සිටි පරීක්ෂණ අංශය ජනතා අයිතියට පත් කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. දෙවන ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩාවල ලබන 22 වනදා බීජිංහිදී ආරම්භ වෙනවා. බීජිං නාගරික රාජා චීන මාධ්‍ය සමූහයයි ඒ සංවිධානය කරන්නේ. ඊට රටවල් 16කින් කණ්ඩායම් 686ක් සහභාගී වෙන බව විදේශ මාධ්‍ය සඳහන් කළා. තරඟ 51ක් සඳහා රොබෝ වරුන් 2056ක් එක්වීමට නියමිතයි. මෙවර තරඟ සඳහා සහභාගී වෙන කණ්ඩායම් සංඛ්‍යාව පසුගිය පළමු ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩාවලට සාපේක්ෂව 136ක වැඩිවීමක්. ඒ රොබෝ සංඛ්‍යාවද දෙගුණයකින් වැඩි කර තිබෙනවා. සියලු ප්‍රමුඛ පෙළේ සමාගම් ආවරණය කරමින් චීනයේ රොබෝ නිෂ්පාදන සමාගම් 158ක් මෙවර උළෙලට සහභාගී වීමට නියමිතයි. මෙම ක්‍රීඩා උළෙලට දුරපැනීම, බරයිසලීම, මේසපන්දු තරඟ ඇතුළු ප්‍රබල සටන් තරඟද ඇතුළත් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
7: සුබ සන්ධ්‍යාවක්. 5:04 වෙනාඩි 2 දැන්.

0: හසහතරයි වෙන දෙකළහයි.
1: වාර්තාපික වාර්තා තබන කෝටියටේ එල්බී ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: මමනන්ද මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය.

0: සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම සමරය
1: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන්නේ මන් ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
2: අනේ මේ මට නම් ඔව තේරෙන්නේ නැහැ.
1: ඉතින් ওই පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ. කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නိපැ.
2: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ මිනිහයත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
4: නංගේ! මදු නංගේ!
1: මොකෝ?
4: නන්දන ගෙදර නෑ නේද?
1: නෑයි.
4: මේ මුළු ගමම පොලිසිය වට කරලා. දන්නේ නැද්ද ඉතින්? මම යන්නම්. හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
0: සති අග රාත්‍රී 9:00ට ITN බලන්න. සමරය.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: සාතරයි විනාඩි 23යි.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලකන Golden Voice
4: ළඟදීම සතියේ දිනවල 10:01 ලකන.
6: Lakhanda Radio ITN.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: වලව හවස 4:00 වනාඩි 30යි.

ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
1: යිබන් ප්‍රිය ක්‍රඩාලෝලි හිතවතුනි ක්‍රඩාපිටිය උුසු මාර්ගෙන ක්‍රඩාපිටිය අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. අද අපි පසුගිය දින කීපේම කතාබහ කරේ LPL තරඟාවලිය පිළිබඳව. LPL අවසන් වුණේ පසුගිය සෙනසුරාදා අවසන් මහතරඟයේ පැවතුනේ අගෝස්තු 8 වෙනිදා. LPL අවසන් මහතරඟයේ සුවිශේෂී තරඟයක්. ඊට හේතුව තමයි LPL තරඟාවලිය මෙවර ආරම්භ කළේ ජැප්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම. තරඟාවලිය අවසන් කරෙත් ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම. ජැප්නා කිංග්ස් කණ්ඩායම තමන්ගේ ආධිපත්‍යය රඳවාගෙන තිබුණු තරඟාවලියක් කිව්වොත් නිවැරදි LPL තරඟාවලිය. ඊට හේතුව තමයි තරඟාවලි ගණනාවක කුසලානේ ජයග්‍රහණය කරගන්න සමත්ුනේ ජැප්නා කිංග්ස් කණ්ඩායම. නමුත් මෙවර ඒ ආධිපත්‍යය බිඳින්න දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ගෝල් ගැලන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. එනිසා ජැප්නා කිංග්ස් කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දුන්නේ බානුක රාජපක්ෂ. ගෝල් ගැලන්ස් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ දසුන් ශානක. බානුක රාජපක්ෂ මේ තරඟාවලිය පුරාම ඉතාමත්ම තීරණාත්මක තරඟ ගණනාවක් ජයග්‍රහණය කරලා තමයි අවසන් මහතරඟයට ආවේ. නමුත් ගෝල් ගැලන්ස් කණ්ඩායම මේ තරඟාවලිය පෙරලි කරපු කණ්ඩායම් බවට පත් වුණා. ඔවුන්ගේ දක්ෂතා ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කරමින් තරඟාවලියට අවතීර්ණ වෙලා හිටියා. නමුත් අවසන් මහතරඟයට පෙර තරඟයේදී ගෝල් ගැලන්ස් කණ්ඩායම පරාජයට පත් වෙනවා. නමුත් ඒ පරාජයෙන් ඔවුන්ට තව අවස්ථාවක් ලැබෙනවා මෙවර ප්ලේඔෆ් වටේදී. ඒ නිසා ඔවුන්ට ඒ අවස්ථාව ලැබුණු සැනින් දසුන් ශානක ක්‍රියාත්මක වෙලා අවසන් මහතරඟයේ සුසුකම් ලබාගෙන අවසන් මහතරඟය ජයග්‍රහණය කරගන්න සමත් වුණා. දසුන් ඉතාමත්ම හොඳින් තමන්ගේ කණ්ඩායම මෙහෙවන ආකාරයක් අපිට දැක ගන්නට හැකියාව ලැබුණේ LPL තරඟාවලියේදී. ඒ අනුව ගිහිල්ලා ඔව් අවසන් මහතරඟයේ කුසලානය ඒ පහස විදින්න ගෝල් ගැලන්ස් කණ්ඩායමට අවස්ථාව ලබා ගත්තා. ඒ තමයි LPL තරඟාවලිය පිළිබඳව අපි දැක්ක කරුණු. විශේෂයෙන්ම අවසන් මහතරඟයේ ඉතාමත්ම ලස්සනට සංවිධායක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරලා තිබුණා. අවසන් මහතරඟයේ අවස්ථාවේදී ඒ උත්සවය වර්ණවත් කරන්න ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ක්‍රීඩාවට ආදරය කරන පිරිස් මේ සියලු දෙනා සුබ පතන්නන් ඇවිල්ලා හිටියා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා හිටියා. ඒ වගේම පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ප්‍රමුඛ ඉහළ ක්‍රිකට් බලධාරීන් රැසක් මේ උත්සවයට සහභාගීලා ඉන්න ආකාරයකුත් දැක්කා. ඒ වගේම අපි අවසාන තරඟයේදී විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක ගන්නට හැකියාව ලැබුණා මේ තරඟයේ නරඹන්න. ඒ නිසා LPL තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ඉදිරියට යන්න, ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් සොයාගෙන යන්න, ජාතික කණ්ඩායම නියෝජනය කරන්න හොඳ ක්‍රීඩා සංචිතයක් ගොඩනගා ගන්න LPL තරඟාවලිය හොඳ පිටුවහලක් කියලා තමයි ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. ඉතින් ක්‍රීඩා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් දේශ විදේශ ඇවිල්ලා හිටියා. ඒ වගේම අපි දැක්කා තරඟ ආවරණය සඳහා බොහෝ පිරිසක් එක්වන ආකාරය. ඉතින් මෙයාදී ගත්තාම මේ තරඟාවලිය සුවිශේෂී තරඟාවලියක් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ලබන අවුරුද්දේ අපි බලමු මීට වඩා හොඳට තරඟාවලිය සාර්ථකව පවත්වන්න තව විදේශ ක්‍රීඩකයන් මේ සංචිතයට ඇතුළත් කරගන්න තියෙනවා නම් වඩා හොඳයි කියන යෝජනාව තමයි ක්‍රීඩා පිටිය අපේ යෝජනාව. මොකද ප්‍රේක්ෂක ප්‍රතිචාර මීට වඩා එකතු කරගන්න ඕනේ ආරම්භයේ සිටම. අපි දකිනවා අපේ කලාපයේ තිබෙන රටවල්වල IPL BPL වගේ තරඟවලදී ඉන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයත් එක තමයි මේ තරඟාවලිවල තියෙන උද්‍යෝගය වැඩිවන්නේ. ඒ නිසා ඒ උද්‍යෝගය ඇති කරන්න නම් ප්‍රේක්ෂකයන් මීට වඩා ක්‍රීඩාංගණවලට ගෙන්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව අපේ ක්‍රීඩා පිටියෙන් යෝජනා කරනවා. ඒ යෝජනාවත් එක්ක අපි දැන් සූදානම් කතාබහ කරන්න අද දවසේදී දැන් ජාතික කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙනවා සංචාරක ඉන්දියා කණ්ඩායම සමග ටෙස්ට් තරඟාවලියකට. මේ තරඟාවලිය ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ඉතාමත්ම සුවිශේෂ තරඟාවලියක් වෙයි. ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ඉහට යන්නත්, ඒ වගේම මෙය ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා පවත්වන තරඟාවලිවල එක් කොටසක් හැටියට පැවැත්වෙන නිසා ඉතාමත්ම තීරණාත්මක තරඟයක්. ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින්නේ 6 වැනි ස්ථානයේ. ඉන්දියානු කණ්ඩායම රැඳී සිටින්නේ ශ්‍රේණිගත කිරීමවල 5 වැනි ස්ථානයේ. කොමුණත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ තරඟය පැවැත්වෙන්නේ. ධනංජය සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ඉන්දියානු කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ශුබ්මන් ගිල්. ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය සිල්වා, ඒ වගේම කමිදු මෙන්ඩිස් උපනායක හැටියට කටයුතු කරනවා. ලහිරුදාර, නිෂාන් මදුෂ්ක, දිනේෂ් චාන්දිමාල්, පසින්දු සූර්යබණ්ඩාර, ඒ වගේම සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ඒ වගේම ප්‍රභා ජයසූරිය, කේශර නුවන්ක, මිලන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දිල්ෂාන් මාදුෂාංක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සංචිතයට එකතු වී තිබෙනවා. එතෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟය සුවිශේෂයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නු ක්‍රීඩාංගණයක්. ලෙස විරුදාවලිය ලබාගෙන තිබෙන්නේ. 1998 වසරේ ජූනි මාසයේ තමයි ගාල්ල ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය පවත්වන්නේ නවස්කන්ත කණ්ඩායම සමග. මේ තරඟයත් ශ්‍රී ලංකා කණ්ඩායම එදා ලකුණු 16ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. එයින් ආරම්භි ගමන ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත තනනිල්ලක් නිර්මාණය වෙමින් ස්ථාමත්ම හොඳ තරඟ ජයග්‍රහණ රැසක් ලබා ගත්තා ශ්‍රී ලංකා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරා, ඉංගලන්තය පරාජයට පත් කරා, ඉන්දියාව පරාජයට පත් කරා, දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව මේ ක්‍රීඩාංගණයේදී පරාජයට පත් කළා තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාවට අද තරඟය ජයග්‍රහණයකින් නිමා කරගන්නට වාසනාව ලැබෙන්න කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක අපි බලමු ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මේ කණ්ඩායම අද දවසේදී නියෝජනය කරනවා. ඒ නිසා මෙය ජයග්‍රහණයකින් නිමා කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. මොකද ඉන්දියානු කණ්ඩායමටත් ප්‍රබල අනතුරු ඇඟවීමක්. සුනිල් ගවස්කා ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායකයෙක්, ඔහු ක්‍රීඩා සංගරාවකට සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාව කියන්නේ තමන්ගේ මව්බිමේදී තාමත්ම දක්ෂ කණ්ඩායමක්, ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න පුළුවන් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව අඩු තක්සේරුවට ලක් කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා ඒ සුනිල් ගවස්කා ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරන්න උපදේශයක් ලබා දෙන්නේ ශුබ්මන් ගිල් ප්‍රමුඛ කණ්ඩායමට. ශ්‍රී ලංකාව අඩු තක්සේරුවට ලක් කරන්න කිසි ලෙසකින්වත් සැරසෙන්නට එපා කියලා ඔහු සඳහන් කර තිබෙනවා. අද මේ පැවැත්වෙන තරඟය අදින් ආරම්භ වුණු තරඟය ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වෙනි ටෙස්ට් තරඟය විදියටයි හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒත් සුවිශේෂයි. ඒ නිසා මේ තරඟය 50 වෙනි තරඟය ජයග්‍රහණයකින් නිමා කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන්කම ලැබුණොත් එය වඩා වටිනවා. අපි ඒ සඳහා ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ජයග්‍රහණය ලබා ගන්න, ඒ පහස විඳින්න ලැබෙන්නට කියලා. ඊළඟ තරඟයේ SSC ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ සංචාරක ඉන්දියානු කණ්ඩායම සමග. ඉතින් එයත් අපි ඔබට මතක් කරන්න කැමතියි. ඊළඟ අපි අවධානය යොමු කරන්න කැමති ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා කණ්ඩායමේ සංචාරය පිළිබඳව. ආසියානු කුසලාන T20 තරඟාවලිය ආරම්භ වෙනවා. චමරි අතපත්ුගේ නායකත්වයෙන් යුතු සංචිතය නම් කර තිබෙනවා මේ වන විට. ඉතින් ඒ සඳහා එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වෙන්නේ තරඟාවලිය. සැප්තැම්බර් මාසේ 13 වෙනිදා දක්වා තරඟාවලිය පැවැත්වෙනවා. අගෝස්තු 28 වෙනිදා ඉඳලා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට චමරි අතපත්තු ඉන්නවා. ඉමේෂා දුලානි, සංචනා කාවින්දි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හානි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කෞෂිනී නුත්‍යාංගනී, දෙවුමි විහංගා, සුගන්ධිකා දසනායක, චමුදි ප්‍රමෝදා, චේතනා විමුක්ති, කාව්‍යා කාවින්දි, මෙතලි අයෝධ්‍යා සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඉතින් හොඳ සංචිතයක් නම් කර තිබෙන්නේ කාන්තා කණ්ඩායමට. ඒ නිසා දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ. ඒ නිසා ප්‍රබල ඉන්දියාවට, පාකිස්තානයට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා මේ තරඟාවලිය කාන්තා ක්‍රිකට් වලට සුවිශේෂයි. ආසියානු කුසලානය ජයග්‍රහණය කර ගැනීම. අපි ප්‍රාර්ථනා කරමු ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙන්නට කියලා. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ලෝකේ වමත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් පන්දු යවන්නා විදිහට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පත් වෙලා තිබෙනවා. බංග්ලාදේශයේ ආරම්භක පිතිකරුවා දවා ගත්තා ඔහු පසුගියදා. ඒ 434 වැනි ටෙස්ට් කඩුල්ල විදිහට තමයි ඔහු වමතින් පන්දු යවමින් ඒ කඩුල්ල දවා ගන්නේ. මේට කලින් මේ වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ රංගන ඉරත්. ඔහු 433 කඩු දවාගෙන තිබෙනවා. ඔහුගේ වාර්තාව තමයි මිචෙල් ස්ටාක් බිඳ හෙලන්නට සමත් වන්නේ. එය ශ්‍රී ලංකාව පැත්තෙන් යම් අවාසනාවක් තත්ත්වයක්. නමුත් මිචෙල් ස්ටාක් කියන්නේ ලෝකයේ සිටින දක්ෂතම වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වමතින්. ඒ නිසා ඒ වාසනාව ඔහු ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවේ චරිත් අසලංක නවතම ශ්‍රේණිගත කිරීම්වල ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයකින් ඉදිරියට එන්න සමත් වෙලා තිබෙනවා. ශ්‍රේණිගත කිරීම් ලකුණු 659ක් ලබා ගැනීමෙන් අසලංක 10 වන ස්ථානයේ සිට 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ හරහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ එක්දින පිතිකරුවන් අතර මෙම ස්ථානය තහවුරු කරගන්න චරිත් අසලංක සමත් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් එක් ස්ථානයක් පහතට වැටෙනවා. 12 වන ස්ථානයට පත් වෙලා තියෙනවා. පැතුම් නිශාංක එක් ස්ථානයක් පහත වැටී තිබෙනවා. 15 වන ස්ථානයට පත්වන්නේ පැතුම් නිශාංක කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව සතු වෙන්න. නමුත් ඉන්දියාවේ ශුබ්මන් ගිල් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වෙනවා. ඒ වගේම නවසලන්තයේ ඩැරල් මිචෙල්, ඒ වගේම දෙවන ස්ථානයේ ඉන්දියාවේ විරාට් කෝලි 3 වන ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ තොරතුරු අපි ඔබට වාර්තා කරේ ශ්‍රී ලංකාව පැත්තෙන් චරිත අසලංක ඉන්නවා. ඒ වගේම අනිකුත් ක්‍රීඩකයන් පිළිබඳව තොරතුරු වාර්තා කිරීමත් එක්ක අපි ඊළඟට අවධානය යොමු කරන සූදානම් ශ්‍රී ලංකාව පැත්තෙන් මේ දිනවල ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පිහිටුවා ගන්නවා. මේ සංගමය ප්‍රකාශයට පත් කරගත්තා. එහි සභාපතිවරයා පළමු සභාපතිවරයා විදිහට කුසල් මෙන්ඩිස් පත් වෙලා තිබෙන්නේ. නිවේදනයක් නිකුත් කරනවා ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයත් සුබ පැතුම් එක්කලා. එහි ටොම් මොෆර්ට් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයට ඔවුන්ගේ සුබ පැතුම් එක්කරා කියලා පසුගේ දාතොරතුරු වාර්තා වුණා. ඉතින් ඒ තමයි අද දවසේදී අපි ඔබට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මුලින්ම වාර්තා කරන්න පුළුවන්කම ලැබෙන තොරතුරු. අපි ඊළඟට කෙටි විරාමයක් ලබා ගන්නේ. කෙටි විරාමයෙන් අනතුරුව යලි ඔබත් එක්ක ක්‍රීඩා පිටියෙන් කතා බහ කරන්න සූදානම්.
0: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලක්කඩි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවසහතරයි මනහරි 50යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීම යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
1: වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් නයි
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: හසතරයි වෙනදි 53යි
2: ලක්කඩින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිටිය
4: විරාමයේ අනතුරුව අපි සූදානම් යලේ ක්‍රීඩා පිටියෙන් කතා බහ කරන්න. විරාමයේ පෙර අපි කතා බහ කළේ ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගයේ පිළිබඳව, ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිබඳව, LPL තරගාවලිය පිළිබඳව අපි තොරතුරු වාර්තා කළා. ඒ වගේම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම වල අපේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඉදිරියට පැමිණ ආකාරය පිළිබඳව කතා බහ කළා. දැන් අපි ඊළඟට අපේ අවධානය යොමු කරන සූදානම් වන්නේ ශ්‍රී ලංකාව දැල්පන්දු වල ඉන්න තැන පිළිබඳව. මේ දිනවල විශේෂයෙන්ම මේ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුම කාරණයක් තිබෙනවා. හොංකොන් නුවරදී මුහුණ දෙන 14 වෙනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අත්හැර ගන්න ශ්‍රී ලංකාවට සිදු වෙලා තිබෙනවා. අවසන් පූර්ව වටේදී සිංගප්පූරුවට ලකුණු 54ට 82කට පරාජය වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. ඒකත් එක්ක තමයි ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ පිළිබඳව බලාපොරොත්තු බිඳ හෙලා ගන්න සිදු වුණේ. පළමු අවසන් පූර්ව තරගයේදී අත්කරගත් එම පරාජයත් එක්ක ශ්‍රී ලංකාවට වසර 2027 දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට නිර්දේශ ලැබීමේ අවස්ථාව අහිමි වෙලා ගියා. ඒ ආසියානු කලාපයේ 2027 ලෝක කුසලාන තරගාවලියට නිර්දේශ ලබන්නේ ආසියානු කුසලාන ශූරයන් සහ අනුශූරයන් වන කණ්ඩායම් දෙක නිසාවෙන්. ශ්‍රී ලංකාව ඊයේ තීරණාත්මක අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුවට වඩාත් පහසුවෙන් ගොදුරක් බවට පත්වෙන ආකාරය කැපී පෙනෙනවා. එහිදී වට 4ේදීම ලකුණු 11ට 20ක්, 14ට 19ක්, 15ට 24ක්, 14ට 19ක් ලෙස වඩාත් පහසුවෙන් පෙරමුණ ගනිමින් ජය ගන්නට සිංගප්පූරු කණ්ඩායම සමත් වුණා. 2018 වසරෙන් පස්සේ පිටම සිව්වෙනි ආසියානු කුසලාන අවසන් මහා තරගයටත් වගේම නිර්දේශ ලබා ගැනීමට සිංගප්පූරුව සමත් වන්නේ. ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන දැල්පන්දු අවසන් මහා තරගයේ අවස්ථාව අහිමි වන්නේ වසර 2005න් පස්සේ වීම විශේෂිත සිදුවීමක්. මේ කාල සීමාවදී ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරග 7කට පිටම නිර්දේශ ලැබමින් අවස්ථා 3කදී ශූරතාව දිනා ගැනීමට සමත් වුණු කණ්ඩායම ශ්‍රී ලංකාව කියන්නේ. මේ විදිහට මෙතෙක් පැවති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලි 13කදී 6 වතාවක්ම ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාවට අවසන් වරට 2005 දී පැවති 5 වෙනි ආසියානු දැල්පන්දු තරගාවලියේදී පසුබෑමකට ලක් වෙමින් 3 වෙනි ස්ථානයට පත් වුණා. කෙසේ වුණත් මූලික වටේ සිංගප්පූරුව මුණ ගැහුණු අවස්ථාවේදී ලකුණු 11කින් පරාජය වුණා. ශ්‍රී ලංකාව ඊයේ තීරණාත්මක තරගයේදී ඔවුන්ට ලකුණු 28ක් තරම් ඉහළ අගයකින් පරාජය වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් කඩා වැටීමකට ලක්වන ආකාරය තමයි අපිට දැක ගන්නට හැකියාව ලැබුණේ. ඒ අනුව ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ තේරිමේ තරගයට මැලේසියාව සමග සහභාගී වෙනවා. ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ මැලේසියාව ලකුණු 51ට 47කට පරාජය කරමින් ජයගත් සත්කාරක හොංකොන් සහ සිංගප්පූරුව අතර මෙවර කුසලාන කාණ්ඩයේ අවසන් මහා තරගයේ පැවැත්වීමෙන් මෙවර තරගාවලිය නිමාවට පත්වන්නේ. දැල්පන්දු තත්ත්වය පිළිබඳව අපි සඳහන් කරේ ශ්‍රී ලංකාව ඉන්න තැන පිළිබඳව. ඊළඟට අපි අවධානය යොමු කරන සූදානම් වන්නේ මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් මාසේ 8වෙනිදා සහ 9වෙනිදා පැවැත්වෙනවා. මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මල්ල ක්‍රීඩා සංගමයේ සංවිධානය කරන 13වෙනි ප්‍රවීණයන්ගේ විවෘත මල්ල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් මාසේ 19-20 පෙරවරු 8 සිට මහනුවර බෝගම්බර පිටියේදී පවත්වන සංවිධායක මණ්ඩලය කටයුතු කරනවා. පසුගිය අගෝස්තු 8වෙනිදා සහ 9වෙනිදා යන දෙදින මේ තරගාවලිය පවත්වන්නට නියමිතව තිබුණේ, නමුත් අයහපත් කාලගුණය හරස් වුණා. එනිසා තරගාවලිය කල් දමන්න සිද්ධ වුණා. එනිසා ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩකයන් 600කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මල්ල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මේ තරගාවලියට කම්රයා පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වුණු ශ්‍රී ලංකා විශේෂ කාර්යබලකායේ පොලිස් පරීක්ෂක ADS අමරසිංහ පදක්කම් 3ක් දිනා ගන්න සමත් වුණා. ජාත්‍යන්තර තරගාවලි දෙකකදී ටයිකොන්ඩෝ තරගාවලි දෙකකදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් 3ක් දිනා ගනිමින් ඔහු පොලිස් විශේෂ කාර්යබලකායට වගේම අපේ රටට මහත් අභිමානයක් එක් කර දෙන්න සමත් වුණු ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඉතින් අපි අමරසිංහට අපේ ක්‍රඩාපිටිය වැඩසරානයෙන් සුභාශිංෂණය කරනවා මේ ජයග්‍රහණ ලබා ගැනීම පිළිබඳු. අපි ඊළඟට ඔබට කියන්න සූදානම් වන්නේ ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාංගන නවීකරණය කරන වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා රජය. ඒ වගේම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගමෙන් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට අරගෙන යන වැඩපිළිවෙලක්. ඉතින් පාසල් ක්‍රීඩාංගන සංවර්ධනය කරන ව්‍යාපෘති යටතේ බදුල්ල ධර්මදූත සහ මයියංගන රිදීමාලියද්ද විදුහල්ට ක්‍රීඩාංගන සඳහා මුල්ගල් තැබීම පසුගිය දා සිද්ධ වුණා. මේ මුල්ගල් තැබීමේ අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය අසුගත් තිලකරත්න මහතා වගේම තරුණ කටයුතු අමාත්‍යවරයා අපි දැක්කා සහභාගී වෙනවා. දිනදු සමන් හෙන්නායක මහතා. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රධානත්වයෙන් මේ මුල්ගල් තැබීම සිද්ධ වුණා. මේක දිවයිනේ ප්‍රධාන පාසල් වලට, ඒ වගේම අඩු පහසුකම් තියෙන පාසල් වලට මේ ක්‍රීඩාංගන පිලිසකර කරන්න නවීකරණය කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා සඳහන් කරන්නේ. මේක ඉතාම හොඳ අවස්ථාවක් ක්‍රීඩාව පැත්තෙන් අපි දකිනවා. එනිසා යලි අපේ දක්ෂ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් සලසා ගන්න හොඳ පිටුවහලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා ක්‍රීඩා පිටියෙන්. ඉතින් ඒ නිසා ඒ තොරතුරුත් එක්ක අද දවසේදී අපිට ක්‍රීඩා පිටියෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා තිබෙනවා. සමුගන්න වෙලාව ඔබට මතක් කරන්නේ ඔබේ ගමේ ඔබ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු අපිට එවන්න. අපි සූදානම් අපිට ලැබෙන ඉඩ තුල ඒ ප්‍රචාරණ අවස්ථාවක් ලබා දීමට. ඒ නිසා ලක්හඬ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිණයට ඔබේ තොරතුරු අපිට එවන්න. අපි සූදානම් ඔබට ප්‍රචාරණ ඉඩ කඩක් ලබා දීමට. ඒ තොරතුරුත් එක්ක එහෙමනම් අපි සමුගන්න සූදානම් වන්නේ අද දවසේදී ක්‍රීඩා පිටියෙන් ඔබට සුවදායි සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරමින් සමුගන්වා යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමීර කාර්යවසම්.
2: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා මිටිය ලක්හඬ.

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව හවස 5යි වෙනාඩි 25යි.
2: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනම් ගාලා වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: ලකාන්ඩා රේඩියෝ ITN.

0: පන සිතලිමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර
1: හසපහයේ වනට තිහායි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

රඩියෝ ITN පහයි විනාඩි 45යි. ලක්කන්ඩ ප්‍රවෘති සවස 6:30ට බලාපොරොත්තු වන්න. සමත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අතරංගුඩගත් ශිරාන් වාසිගේ ජාත්‍යන්තර ත්‍රස්ත සබඳතා හෙළිවේ. ගොඩගැසුණු රසපරීක්ෂක වාර්තා 9000ක් මේ මාසයේ අවසන් කරන බවට පොලිස් සමිතිකෙන් ප්‍රකාශයක්. මහනුවර මහරෝහලට රුපියල් මිලියන 620ක අති නවීන උපකරණ. අඟුලන මුහුදේ අනතුරට ලක් වූ නැවියන් 11 දෙනෙක් බේරා ගැනේ. ඉන්දුනීසියා භූකම්පනයෙන් 38 දෙනෙක් ජීවිතක්ෂයට.
2: ලක්කඳ ප්‍රවෘත්ති සවසහයිතියට බලාපොරොත්තු වන්න. FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
6: ඔක ඇඳගෙන බයික් එක යන්න බෑනේ. බයික් එක මෙතන තියලා ත්‍රිවිල් එක යන්න.
7: ඒ පානේ මං අර හින්දි පියන්සල වගේ අරගෙන
6: යන්න. මේකෙන් ඔය කකුල් දෙක වාගෙන. නැත්තම් ඕක බලාගෙන ගිහිල්ල ඉවරලා පාර යන මිනිස්සු
0: හැප්පෙනවා. අසන්දිමිත.
8: වා සුරජ් ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තා ගෙන් අයින් ඉන්න බෑ යශෝ.
9: ඔව් යශෝ. ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි. නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත. සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිත.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපා පින් පෑන්නා.
5: නරකයි කියන්නේ චරිතද? චරිතයක් කැටියට නරකයි. සඳහා කොහොමද එක පාටම එහෙම කාටවත් චරිත සාධකයක් දෙන්නේ?

0: Dar nu ne țăr. අල්පවාගේ නෙමෙයි කෙල්ලෝ මං දන්නවනේ. ඉතින් අහන්න යන්නේ මං කියන දේ. ගෑනු ළමයි පැත්තම ගන්න.
1: හරි ඉතින් මං සඳ කැලුම් ගනවත් එනම් හරියට කියන්න දන්නේ නැහැ. හ්ම්? එහෙම නේද? හැබැයි ඉතින් මේ වර්ක්ෂොප් එකට එහෙම නැත්නම් අපේ ජර්නි එකට ප්‍රශ්නයක් වෙන කෙනෙක් ඉන්නව නම් එයාව මෙතනින් අයින් කරන්න මං දෙපාරක් හිතන්නේ.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. අයිදුම් කරුවන් 35,000 අතරින් උරේ නුර ගැටෙන කාය

0: කුඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයෙට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන්නේ මං ත්‍රීවිල්ලා කතා කරලා දෙන්න.
1: අනේ මේ මට නම් ඔවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ, ගිහින් කියන්නකෝ.
0: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නෙපැ.
1: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්නේ කියලා.
4: නංගේ! මදු නංගේ!
5: මොකෝ?
4: නන්දන ගෙදර නෑ නේද?
5: නෑයි.
4: මේ මුළු ගම පොලිසිය වට කරලා. දන්නේ නැද්දදී? මම යන්නම්. හදිසියේ වතාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
6: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.
7: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
8: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. Search Sideline සමාජ ගවේෂණය.
2: FM 93.5 FM 93.7 Lakhana.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රභූර්ති සිරස්තල
4: අත්තනංගොඩගත් සිරාන් වාසිගේ ජාත්‍යන්තර ත්‍රස්ත සබඳතා හෙළිවෙයි. ගොඩගැසුණු රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසයේ අවසන් කරන බවට පොලිස් සමිතියෙන් ප්‍රකාශයක්. මහනුවර මහරෝහලට රුපියල් මිලියන 620ක අති නවීන උපකරණ. මහා සංගරත්නය ජනපතිගේ ප්‍රශංසනීය නායකත්වය අගය කරයි. අඟුලන මුහුදේ අනතුරට ලක් වූ නැවියන් 11 දිනක් බේරා ගැනේ. තවත් නැවියෙක් අතුරුදන්. ඉන්දියාව නිදහසේ 80 අභිමානයෙන් සමරයි. ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් 38ක් ජීවිතක්ෂයට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂාන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිබිලේ. ශ්‍රී ලංකාවට මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයූ ප්‍රධානතම ජාවාරම්කරුවන් පස් දිනකින් එකයිකු ලෙස සැලකෙන මොහොමඩ් ශිරාන් බාසික් ඒ රාත්‍රියේ මෙරටට රැගෙන ආවා. ඔහු ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු ලබා සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ සැකකරු මෙවන විට පැය 72ක රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත බාර දී ඇති බවයි. ඩුබායි රාජ්‍යයේ ධනවතුක ලෙස පෙනී සිටමින් වසර ගණනාවක් මෙරට මත්ද්‍රව්‍යාලයේ මෙහෙවූ 48වරුදී මොහොමඩ් ශිරාන් බාසෙක් පසුගිය මැයි මස 26 වනදා ඩුබායි ආරක්ෂකංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 ගුවන් යානයෙනුයි ඔහු මෙරටට රැගෙන ආවේ. එම අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළවට දැඩි ආරක්ෂාවක්ද සපයා තිබුණා. මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සහ බෙදහැරීම නීති විරෝධී වත්කම් ඉපැයීම ගිනියවි සන්තකයේ තබා ගැනීම බරපතල හා තියුණු ආයුධ ළඟ තබා ගැනීම නීති විරෝධී රැස්වීමක සමාජිකයෙකු වීම සහ හානියක් සිදු කිරීම ඔහුට එරෙහි චෝදනා අතර වනවා. ශිරාන් පාසික් දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු දෙහිවල මාපනැල්ල කොළඹ හා කොළඹ දකුණු ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහපරිමාණ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදහැරීමේ ජාලය පුළුල් ලෙස ව්‍යාප්ත කළ ජාවාරම්කරුවෙක්. වෙලිසුදා අතනඟුට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ දෙවැනි ප්‍රබලතම ජාවාරම්කරු ලෙසයි ශිරාන් බාසික් හැඳින්වෙන්නේ. ඔහු 2011 වසරේ කිරුළපන ප්‍රදේශයේදී හෙරොයින් සමග ආරක්ෂකංශ මගින් අතනඟුට කෙරුණා. ඒ සම්බන්ධ නඩුව වසර ගණනාවක් කොළඹ මහාධිකරණයේ විභාග වී තිබෙනවා. පොලිස් නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂිවල පැවති බරපතල පරස්පරතා හේතුවෙන් 2024 මාර්තු මාසයේදී ඔහුව එම නඩුවෙන් නිදහස් කිරීමටයි අධිකරණයේ තීන්දු කළේ. ඔහුට එරෙහි මෙරට ආරක්ෂකංශ විමර්ශන දැඩි කරද්දී 2018 වසරේදී ඔහු නීති විරෝධී ලෙස එක්සත් අරාබි එමි රාජ්‍යයට පලා ගියා. අතීතයේ සිටම ඔහු ඉරාන මත්ද්‍රව්‍ය ජාලයන් සමග ඍජු සම්බන්ධතා පවත්වමින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. සැකකරු මේවට පිට ශ්‍රී ලංකාවට රැගෙන විත් අවසන්. ඔහු පිළිබඳව පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ සිදු කරන්නේ දීර්ඝ ප්‍රශ්න කිරීම සමගින්. මේ අතර පසුගිය 23 වනදා වත්තල ප්‍රදේශයේ උපන්දින සාදයකට කඩා වැදී වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් තිබෙනවා. ගොන්තොටුපළේ සිට ඔවුන් දැඩි ආරක්ෂාවක් ඇටදේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශයට රැකින කියා. විදේශන්හි සැඟවී සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ල මහතා සඳහන් කළේ. ශිරාන් බාසික් නැමැත්ත ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සබඳතා පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි එෆ්.යූ. වුඩ්ල මහතා මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළා.
0: විශේෂයෙන් වත්මන් රාජ්‍ය යාන්ත්‍රණය ඍජු දායකත්වය සහ අධීක්ෂණය හරහා මේ වන විට ක්‍රියාත්මක වී ඇති මෙම මෙහෙයුම් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව අපි සමාජයට මතක් කරන්නට අවශ්‍යයි. දැන් ඔබ දන්නවා ජාත්‍යන්තර රතු නිවේදන 93ක් පසුපස අපගේ මෙහෙයුම් දියත් කළා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට පෙරදින ඩුබයි රාජ්‍යයේ සිට 48 හැවිරිදී දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ශ්‍රී ලංකාවට නැවතත් අපිට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන් මෙම සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා ඇති බවට මේ වන විට විමර්ශන වලින් හෙළිවී යනවා. ඒ වගේම ගිනි අවි ළඟ තබා ගැනීම, ඒ වගේම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, අලෙවිය, ඒ වගේම සන්තකය සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන තිබූ මහා පරිමාණයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හැටියට තමයි මෙම සැකකරු මේ වන විට විමර්ශනයන් වලට ලක්වන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ සැකකරුගේ අත්තනට ගැනීමත් සමගම තවත් ජාත්‍යන්තර රතු නිවේදන 92ක් ඉතිරි වී තිබෙනවා. එම 92 ක්‍රියාත්මක කිරීම සඳහාද විශේෂයෙන් මෙම රාජ්‍ය යාන්ත්‍රණය ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියේදී කටයුතු කරන්නට සූදානමින් සිටින බවටත් අපි මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම මෙම සැකකරු විසින් අනීතික ලෙස උපයාගත් දේපළ වත්කම් සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු විශේෂයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශ විසින් පෙරදින සිටම ආරම්භ කළ බවටත් මතක් කළ යුතුයි.
4: මෙතර මද්‍රව්‍ය හා පාතාලයේ මර්ධනයට පොලිසිය ගෙන යන මෙහෙයුම් පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද කරුණු පැහැදිලි කළා. ඒ වහනුවරට පැමිණ මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මන්දිට අදහස් දක්වමින්
5: අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි කරන මේ මද්‍රව්‍ය මෙහෙයුම ඉතාමත් සාර්ථකයි කියලා විදේශ රාජ්‍යයන් පවා පිළිගගෙන තියෙනවා. සැපෙම නවත්තන එක පොලිසිය අපිට යම් ආකාරයෙන් කරන්න පුළුවන්. හැබැයි මේ ඉල්ලුම් නැවැත්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මම හිතන්නේ දැනට කරගෙන යනවා. අර ජාතික සභාවේ තියෙන තවත් කමිටුවක් විසින් මද්‍රව්‍ය මෙහෙයුමත් එක්ක, ඒත් එක්කම පාතාලයේ සිදු කරන ලබන මෙහෙයුමත් එක්ක උහුම් කැළඹිලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒවට අවශ්‍ය මාර්ගන්න අද වෙනකොට මද්‍රව්‍යට ඇබ්බැහි වූ එක් යමාකාරයක මද්‍රව්‍ය ජාවාරම් කරවපු බවට පත් වෙලා තියෙනවා. පුද්ගලයෙකුට ඔහුට අවශ්‍ය මද්‍රව්‍ය ගන්න ඔහු තව මද්‍රව්‍ය පැකට් 10ක් විකුණනවා. එතකොට ඔහු මද්‍රව්‍ය ජාවාරම් කරවෙක් වෙනවා. ඇබ්බැහි වූ එක් තමයි. හැබැයි යමාකාරයක මද්‍රව්‍ය ජාවාරම් කරවෙක් වෙනවා. ඉතින් අන්නේ තත්ත්වෙදී අපිට යව අත්බැහිවෙක් කියන එකම මතම නිදහස් කරන්න බෑ. මොකද ඔහු මද්‍රව්‍ය ප්‍රවාහකයෙක් වෙලා තියෙන හින්දා.
4: පොලිස්පතිවරයාට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා.
5: විශ්වාසයක් තියෙනවා කිසිම ආරක්ෂාවක් නැතුව මට එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට එන්න පුළුවන්. දේශපාලකයන්ට ඒ තත්ත්වෙට එන්න බෑ කියන විශ්වාසයක් තියෙනවා. මොකද ඒ තරම් බොරු කියලා තියෙනවා, ඒ තරම් සමාජ අසාධාරණකම් කළා තියෙනවා, ඒ වගේම සමාජයට ලොකු විනාශයක් කළා තියෙනවා. එවැනි තත්ත්වයක් අපි කළා නැහැ. මහජනතාව කවගේ කොයිම වෙලාවකවත් මම දන්නවා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. ඒ වගේම බයත් නැතුව ඕනම තැනක යන්න හැකියාව තියෙනවා කියන විශ්වාසයක් තියෙනවා.
4: දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසයේ තුල අවසන් කර අධිකරණයට ලබා දීමට අවශ්‍ය සීලු කටයුතු සම්පාදනය කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ පල්ලන් සේන බන්ධනාගාරයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රඳවියන් සමගද සාකච්ඡා වී තිබෙනවා. යනු ඉදිරියේදී අනෙකුත් බන්ධනාගාරවලටත් ගොස් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
6: ලංකාව පුරා තියෙන බන්ධනාගාර 33 සියලු රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නේ. ඒ වගේම ඒ තුල සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ අවසානයේ තීන්දුව කරා ඒ බන්ධනාගාරවලට ගිහිල්ලා ඒ බන්ධනාගාර ආදක කරගෙන හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමිටුවක් හදන්න. බන්ධනාගාර තදබදයක් අධික තදබදයක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ පිළිබඳව විශේෂයෙන් අධිකරණ ඇමතිතුමා මේ වෙනකොට සැලැස්ම සකස් කරලා තියෙනවා මේ ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ මාසය තුල රස පරීක්ෂක වාර්තා 9000ක් අවසන් කරලා ඒවා අධිකරණය වෙත ලබා දෙන්නත් පොලිසිය හරහා සම්බන්ධීකරණය කරන්න අවශ්‍ය සියලු විධිවිධාන හදලා තියෙනවා. ඔවුන්ගේ ගැටලු අපි විමසලා බැලුවා. ආහාර පිළිබඳව ඔවුන්ගේ නිරන්තර ඉල්ලීම තමයි රස පරීක්ෂක වාර්තා කඩිනම් කරලා ඔවුන් අධිකරණ වලට ඉදිරිපත් කරන්න කියන එක. ඒ සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. දීර්ඝ කාලයක් නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ සඳහා අධිකරණ විනිසුරුවන් සමත්යක් හැටියට මෛත්‍රත් අධිකරණින් ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා වයස් සීමාව දීර්ඝ කරන්න තමයි රජයේ තීන්දුව කරලා තියෙන්නේ. යනුව කටයුතු කරනවා.
4: විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය අධිකරණ පද්ධතියේ ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහාගත් ඉතා සාධනීය පියවරක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළා.
7: වයස දැන් ඉස්සර වාගේ නෙමෙයි 65න් ඉවර වෙන්න ඕනේ නැහැ. අපිට උතුරු පළාත් සභාවේ මහ ඇමති වෙනකොට මට වයස 75යි. දැනට ඉන්න නඩුකාරයන්ගේ අත්දැකීම් අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒක නඩු ටික ඉක්මනින් ඉවර කරන්න පුළුවන් කියලා කියනවා ඒගොල්ලන්. එතකොට ඒක කරන්න පුළුවන්කමක් තියෙනකොට ඒක කරන්න පුළුවන්කමක් තියෙන නඩුකාරයන්ව තියාගෙන මේක කරාගෙන යන එක හොඳයි. ඒ නිසා මම මේකට විරුද්ධ නැහැ. අග්‍රාවිනිශ්චයකාරතුමා විතරක් එහෙම ඒකෙන් මේ වාසියක් එයාට විතරක් ලැබෙනවා කියලා ආරංචියක් තිබුණ නිසා මම ඒකට විරුද්ධ වුණා. ඒ වුණාට දැන් එහෙම නැහැ. ඒක දැන් ඇපෙල් උසාවියේ සුප්‍රීම් උසාවියේ නැහැ. සෑම කෙනාටම මේකෙන් හොඳක් ලැබෙනවා. කනිෂ්ඨ නඩුකාරයන් ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂනල් ප්‍රොස්පෙක්ට්ස් උසස් කිරීමට කල්යයි කියලා. එහෙම කල් ගිය තිකොත් ඊට පස්සේ ඒගොල්ලන් උඩට යනකොට තවත් අවුරුදු දෙකක් වැඩි කාලයක් ඉන්න වෙන්නේ. ඒගොල්ලන්ට කිසිම එකෙන් බාධාවක් ලැබෙන්නේ නැහැ.
4: නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවක් ඇති කිරීම සඳහා ජනතාව ලබා දුන් ජනවරමට අනුව ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිබඳව මහා සංඝරත්නය ප්‍රසාදය පළ කරනවා. අධිකරණ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවයි කුරුණෑගල දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.
8: නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා. ඒ වගේම රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන බව පේනවා. ඒ වගේම තමයි මේ රටේ අධිකරණ පද්ධතිය තුළ තියෙන නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ආන්ගේ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා ඒ විනිසුරුන්ගේ විශ්‍රාම ගන්නා වූ වයස දීර්ඝ කිරීම රටේ නීතිය ස්ථාපිත කිරීමට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපිත් අනුමත කරනවා. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා තීන්දුවක් ගන්නකොට ජනාධිපතිවරට ඒ රට වෙනුවෙන් නම් ඒ තීන්දුව ගන්න. ඒ තීන්දුව ගන්න කිසිම පැකිලීමක් අවශ්‍ය නැහැ. ඒ තීන්දුව ගන්න තමයි මේ අවශ්‍ය බලය ජනතාව විසින් ඔබතුමාලට ලබලා දීලා තියෙන්නේ. අපි ඉතාම අගය කරනවා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රට වෙනුවෙන් තීන්දුවක් ගන්න. ඒ තීන්දුව ගන්න වෙලාවට තමන්ට මේ තනතුර අහිමි වෙනව නම් මේක දාලා යන්න වෙනව නම් ඒක දාලා යන්න උනත් තමන් සූදානම් කියන කාර. එවැනි ඍජු ප්‍රකාශ කරන්න පුළුවන් ඍජු ජනාධිපතිවරේ අපිට රටට ලැබිලා තියෙන එක පිළිබඳව අපි ඊටාම සතුටටපත් වෙනවා.
4: ජනතාව වෙනුවෙන් තීරණ ගන්න ජනාධිපතිවරයා පිළිබඳව මහා සංඝරත්නය ප්‍රසාදයකින් සිටින බව ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පූජ්‍ය නන්දරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.
9: තමන්ගේ පුටුව නැති වුණත් තමන්ගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු කරන්න සූදානම් වෙච්ච ඉතාම නිර්භයව ඉතාම එඩිතරව තමන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයෙක් විදිහට එතුමා පිළිබඳව මහා සංඝරත්නය මේකට ලොකු පැහැදීමකින් ප්‍රසාදයකින් ඉන්නවා. ඒ වගේම රටේ සිරු ජනතාව එතුමාට ආශිර්වාද කරනවා.
4: වත්මන් රජ යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුනරුදයක් සිදු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. මහනුවර ජාතික රෝහලේ රුපියල් මිලියන 8000ක සංවර්ධන ව්‍යාපෘති මේවට පිටත් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
10: මහනුවර ජාතික රෝහල කියලා කියන්නේ අපේ රටේ දෙවන ජාතික රෝහල. මේ රෝහලේ දැන් අපි රජය හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ප්‍රතිපාදන ලබා දීලා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් දියත් වෙනවා. උදාහරණයක් හැටියට මේ රෝහලට අවශ්‍ය කරන පිළිකාරෝග ඒකකය, ඒ වගේම හදිසි අනතුරු ඒකකය ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් දැන් ඉදිකිරීම කරගෙන යනවා. අද දිනේ අපි අති නවීන තාක්ෂණය සහිත පහසුකම් ප්‍රමාණයක් මහනුවර ජාතික රෝහලට එකතු කළා. එකක් තමයි රුපියල් මිලියන 250ක් වටිනා හෘද කැතීට කරන ඒකකයක්. අපේ රටේ රෝහල් වලින් වැඩිම රෝගීන් පොරොත්තු ලේඛනයේ ඉන්නේ මහනුවර ජාතික රෝහලේ. ස්ටෙන්ට් එකක් කරගන්න එන්ජිග්‍රෑම් එකක් කරගන්න වසර ගණනාවක පෝලිමක් තියෙනවා. අපි මේ වසර තුල පමණක් නවීන තාක්ෂණික පහසුකම් සහිත හෘද කැතීට කරන ඒකක 16ක් අපේ රෝහල් පද්ධතිය එකතු කරනවා. ඒකෙන් එකක් තමයි මේ මහනුවර ජාතික රෝහලට අද දිනේ ලබා දුන්නේ. ඒ අනුව මේ තිබෙන පොරොත්තු ලේඛනයේ පෝලිම ඉතාම ඉක්මනට අවසන් වෙලා කෙටි කාලයක් තුල ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර සහ පරීක්ෂණ කරගෙන ජනතාව අවස්ථාව සැලසෙනවා.
11: මේ ඉදිරි ආයවේදී සෞඛ්‍ය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කොයි වගේ ප්‍රතිපාදනද ඔබතුමා ලැබුතු කරන්න බලාපොරොත්තු
10: වෙන්නේ? අපේ රජය සෞඛ්‍ය වෙනුවෙන් ඉහළ මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. මේ ජනාධිපතිතුමාගේ පළමු අයවැයෙන් රුපියල් බිලියන 604ක් සෞඛ්‍යට වෙන් කළා. දෙවන අයවැයේදී රුපියල් බිලියන 619ක් වෙන් කළා. ඒ වයින් තමයි මේ අලුත් උපකරණ මිලදී ගැනීම, ගොඩනැගිලි ඉදිකිරීම, කාර්යමණ්ඩල බඳවා ගැනීම, පුහුණුව ලබා දීම ආදී සියලු දේවල් කරන්නේ. මම හිතනවා කුහක කමින් සහ ඉතාම පටු දේශපාලන අරමුණුවලින් තොරව බලනවා නම් සෞඛ්‍ය සේවාව බිඳවැටලා තිබුණු තැනක් අපි යම් තැනකට අරගෙන ඇවිල්ලා තිබෙනවා, ස්ථාවරත්වයක් හදලා තිබෙනවා. ඒ අද සෞඛ්‍ය සේවාවේ පුනරුද්ධියක් ලැබමින් පවතිනවා. ඒක ඕන කෙනෙකුට පේනවා. ඒ නිසා මම හිතන්නේ ඔය ඔබ කිව්වට විපක්ෂයත් සෞඛ්‍ය සේවාවේ සිදුවන දේවල් සම්බන්ධයෙන් බොහොම සාධනීය බලනවා කියන එක තමයි මට නම් පේන්නේ.
4: මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 620ක වටිනාකමකින් යොත් අධිනවීන වෛද්‍ය උපකරණ පදිත්තු දිනුවක් ජාතික රෝගී ප්‍රතිකාර සේවා සඳහා අද නිල වශයෙන් බාර දුන්නා. ඒ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආසියා සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ මෙම භෞතික සම්පත් සංවර්ධනය සිදු කරනවා. මෙරට රෝහල්වල වැඩිම පොරොත්තු ලේඛනයක් පවතින්නේ මහනුවර ජාතික රෝහල තුලයි. එම තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් මහනුවර ජාතික රෝහල රුපියල් මිලියන 8000ක මුදලින් සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. යන්වයි උපකරණ පහසුකම් සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා සඳහා දෙවැනි CT ස්කෑන් යන්ත්‍රය ලබා දීම, හෘද කැටිතකරණය, දෙවන රසායනාගාරයේ පිහිටුවීම සහ නවීන තාක්ෂණය සහිත මෙමෝග්‍රැෆි යන්ත්‍රයක් ලබා දීම සිදු වුණා. තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම රෝහලේ ක්‍රියාත්මකයි. එඳන් 2800කින් යුත් මහනුවර ජාතික රෝහල මෙරට කාර්යබහුලම රෝහල් අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. අඟුලානට ආසන්න මොහොතේදී අනතුරට පත් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි 11 දෙනෙකු නිදහස් කර ගැනීමෙන් පසු රෝහල්ගත කෙරුණා. එකෙකු අතුරුදන්ව තිබෙනවා. මුරු සංචාරයක් අවසන් කර යලි පැමිණෙමින් සිටියේදී වේග ප්‍රහාරක යාත්‍රාව අනතුරට ලක් වුණා. අද පෙරවරු 11:40ට පමණ අනතුර සිදුව ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. එවිට පිට යාත්‍රාවෙහි නිලධාරීන් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා. නාවික හමුදාව සිදු කළ දැනුම් දීමකට අනුව යාත්‍රාවේ සිටි පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයද ලබාගෙන තිබෙනවා. අනතුරට පත් යාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් යෙදවූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. ගලවා ගැනීමේ කටයුතු සඳහා අඟුලන පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් සහ ප්‍රදේශයේ ධීවර ජනතාවගේද සහය ලැබී තිබෙනවා. රාජ්‍ය සේවයේ වගකීම් වලින් බේරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා යන සටහන යෙදීමෙන් වගකීම් සහිත රාජ්‍ය සේවකයන් ඉවත්විය යුතු කාලය එළඹ ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසනවා. හිටපු පොලිස්පතිවරයාට එරෙහිව පසුගියදා ලබා දුන් අධිකරණ තීන්දුවෙන් ඒ මනාව පැහැදිලි වන බවයි දිලීප පීරිස් මහතා අවධාරණය කරන්නේ.
12: මහාධික විශ්ව මණ්ඩලයක් විනිසභාවක් විසින් නඩු තීන්දුවක් දුන්නා. මේ නඩු තීන්දුවේ තියෙන සුවිශේෂත්වය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් නොසලකිල්ල. අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසයේ අපි ප්‍රථම වතාවට එවැනි නඩුවක් ගොනු කරේ නීති විරෝධී නොකර හැරීමකින් අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් හිටපු පොලිස්පතිවරයාටත් අපි අධිචෝදනාව 855ක් ගොනු කරා. නමුත් මේ නඩුවේ අපි ඔක්කොම කරන රාජ්‍ය සේවය අපි කරන කාර්යයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත වුණා. ඒ තමයි තොරතුරක් එන්නේ 4 වෙනිදා. ඒ 4 වෙනිදා තොරතුර ඔහුට sannivedanaya කරනවා රාජ්‍ය බුද්ධ ප්‍රධානි විසින් ලිඛිතවම 9 වෙනිදා. අප්‍රේල් 9 වෙනිදා 2019. ඒ අප්‍රේල් 9 වෙනිදා එන ලිඛිත පණිවිඩේ පොලිස් ප්‍රතිවරයා පාෂන් 4කට අරනවා. ඔහු දාන එක සටහනයි FNA සුදුසු කටයුතු පිණිස. අපි රාජ්‍ය සේවය අපි හරි ප්‍රිය කරන යෙදුමක් තමයි මේ FNA කියන එක. දැන් මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන පැමිණියා හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහත්මයා. මම ඔහුගේ සාක්ෂිය කොටසක් ඔබට කියවන්න. විශේෂයෙන්ම අපි බහුලව පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා FNA නැත්තම් සුදුසු කටයුතු සඳහා කියලා. මේක ඉතාමත් ප්‍රශ්නකාරී සටහනක්. පොලිස්පතිවරයෙකු සුදුසු කටයුතු දැනගැනීම සඳහා යොමුකට පොලිස්පතිවරයා සෑමිට මතක තබා ගන්න ඕනේ. ඒ ලිපිලම පුද්ගලයා ඇවිල්ලා පොලිස්පතිවරයෙක් නොවේ. ඔහු කල්පනා කරන්නේ ඔහුගේ දැනුම පළපුරුද්දයි ඒ කාලේ තියෙන වාතාවරණ තමයි තීරණය කරන්නේ. ඔබතුමන්ලත් යවනවා නම් එහෙම සටහන් යොදනවා නම් එය සම්පූර්ණ නැවැත්වීමේ කාලය ඇවිල්ලා තියෙනවා. ඔබ දෙන්න ඕනේ නිශ්චිත මඟ පෙන්වීමක් ඒ යන කනිෂ්ඨ නිලධාරීන්ට. තීරණාත්මක කාරණ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ වගේ තොරතුරක් සම්බන්ධයෙන් සුපිලිපන්න දේශනාවන අපි යන්න ඕනේ විනිවිද භාගී යුක්තවයි. තමුන් කරන කටයුතු ගැන විනිවිද භාගිකින් තමයි කටයුතු කරන්න ඕනේ.
4: මේ අතර නීතිය පිළිබඳ අධ්‍යාපනයේ සියලු දිනාට නොඅඩුව ලබා දිය යුතු කාලයේ එළඹ ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් රවීන්ද්‍ර පතිරගේ මහතා අවධාරණය කළා.
13: නීතිය පිළිබඳ අධ්‍යාපනය මේ රටේ දරුවන්ට දෙන්න, මේ රටේ වැඩිහිටියන්ට දෙන්න, මේ සමාජයට නීතිය පිළිබඳ අධ්‍යාපනය දෙන්න අපි උත්සාහ කරලා තියෙනවද? නෑ. එහෙම නොවෙච්ච සමාජයකින් අපි බලාපොරොත්තු වෙනවා නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේ කියලා. ඉතින් මේක සරල විය යුතු නැද්ද? නීතිය සරල සරලම උදාහරණයක් පුද්ගලිකව අරගෙන බැලුවොත් මම වාගේ පුද්ගලික උදාහරණයක් කියන්න. සමහර වෙලාවට බැංකුවක ණයක් ගත්තාම අපකාරිය අස්සම් කරනවා. මේ අපකාරිය අස්සම් කරනකොට කොළ බණ්ඩල් එකක් අස්සම් කරනවා මුලව තියනවද කියලා කිසි දෙයක් කවුරුත් දන්නේ නැහැ. ඒක පන්ති ભેදයකින් තොරව උගතෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්, දුප්පතෙක් වෙන්න පුළුවන්, පොහොසතෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙක් ගිහිල්ලි වල මේක අස්සම් කරනවා. හැබැයි මේකේ එක එක කොන්දේසි තියෙනවා. මේ හැම දෙයක්ම තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසියෙන්. බැංකුව පටන් ගත්ත දා ඉඳලා අද වෙනකම් පාවිච්චි කරන්නේත් ওই ෆෝම් එක. මම නඩුවක සාක්ෂිකාරයෙක්ගෙන් මං ඇහුවා මගේ නඩුව ජයග්‍රහණය කරා ගෙනියන්න. අපකාරයෙක්ගෙන් මං ඇහුවා දැන් තමන් මේ කොන්දේසි මේ මේ මේ ගිවිසුමේ කොන්දේසියෙන් තමන් එකඟ වෙලා තියෙනව නේද තමන්ගේ මේ අයිතිවාසිකම අතාරිනවයි කියලා. මම හරස් ප්‍රශ්නයක් ඇහුවාම මගෙන් අහනෝ ඇයි මම එකඟ වෙලා තියෙනවද එහෙම? ඒ කියන්නේ දැනුමක් අවබෝධයක් නැතුව තමයි මේ දේ කරන්නේ.
4: රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂිනී දිසානායක මහත්මිය විසින් රචිත නිරසන් කතන්දර, කයි කතන්දර සහ නිරසෙන් නීති කතන්දර නැමැති කෘති එළි දැක්වීම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අමාත්‍යංශයේදී සිදු කෙරුණා. එම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය චන්දන අභිරත්න මහතාද සහභාගී වුණා.
14: අධිකරණ පද්ධතිය පිළිබඳවත් සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධව සංවාදයක් නිර්මාණය වීම නරක දෙයක් නෙමෙයි. සමේ අධිකරණ ක්‍රියාවලීන් සම්බන්ධව ඇති වෙලා තියෙන සංවාදය සාකච්ඡාව ධනාත්මක සාකච්ඡාවක් හැටියට අපි දකිනවා. රජයේ හැටියට අපි පිළිගන්නවා සියලුම පුරවැසියන් නීතියේ ඉදිරියේ සමානයන් බව. හේතුව එහෙම කියන්න සමහර වකවානුවලදී සමහර පුරවැසියන් එහෙම කල්පනා කළේ නැහැ. අපි සමස්ත කලාපේම සමහර වෙලාවට අපි දැක්කා දකුණු ආසියානු කලාපෙම නීතියට ඉහළින් ඉන්න දේශපාලඥයන් නිර්මාණය වුණු තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වය අපි වෙනස් කරගන්න ඕනේ.
4: ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සම්බන්ධයෙන් 2014 වර්ෂයේ නිකුත් කළ චක්‍රලේඛයක් මගින් රණවිරුවන් පිරිසකට සිදුව ඇති අසාධාරණයේ නිවැරදි කිරීමට වත්මන් රජයේ අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආබාධිත රණවිරුවන් දෙපිරිසකට වෙන්කොට දෙයාකාරයකට සැලකීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ. ඒ ආබාධිත රණවිරුවන් පිරිසක් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්
15: අපේ රටේ රණවිරුවන්ට 1982 සදාකාලික ආබාධිත මියගිය රණවිරුවන්ට ඒ විශේෂ විධිවිධාන ක්‍රමවේදය තුළ දුබලතාවයට ආබාධිත තත්වයට එවගේ මිය ලක්ුණොත් වයස අවුරුදු 55 දක්වා ඒ දීමනාවන් ඒ වේතනය ඒ වරප්‍රසාද සියල්ලක්ම ලබා දෙන්නට රජය බැඳිලා තිබෙනවා. මෙය ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩුවක් 2016 හඳුනාගෙන විශේෂයෙන්ම සේවා කාලය අවුරුදු 22 විශ්‍රාම ගිය එනමුත් යුද පිටියේදී ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ට සිදුණු යම් අසාධාරණයක් නිවැරදි කිරීම සඳහා ඒ අයව වෛද්‍ය මණ්ඩලයකට කැඳවලා විශේෂයෙන්ම එයගේ ඉපැයීමේ හීනතාවය 20%ට වැඩි නම් අඛණ්ඩව වයස අවුරුදු 55 සියලුම වේතන දීමනා ගෙවීම් එවැගේම වැටුප් වර්ධක ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් වුණා. නමුත් විශේෂයෙන්ම 2014-2028 ඒ පණවූපු චක්‍රලේඛයක් තුළ ඒ අයව 2014-3 පෙර සහ පසු ආබාධිත රණවිරුවන් කියලා කොටස් දෙකකට කඩලා 2014-3 පෙර රණවිරුවන්ට සියලුම වරප්‍රසාද දීමනා වැටුප් වර්ධක වේතන ලබා දීම 2014-3 පසුව විශ්‍රාම ගැන්වුණු අපි හිතන ආකාරයට 500 ආසන්න ප්‍රමාණයකට මේ නොගෙවීම යනාදී වශයෙන් රටදෑ වෙනුවෙන් SS මස්ලේ දන් දුන්නු, ජීවිත දන් දුන්නු, තමන්ගේ පවුල දෙවෙනි තැනට තබලා රට මුල් තැනට තබපු මේ ආබාධිත රණවීරවන්ට මේ වෙනස්කම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රජය මෙයට මැදිහත් වෙලා මේ වරද, මේ අඩුපාඩුව, මේ ඌනතාවය නිවැරදි කරගත යුතුයි කියන එක අපේ විශ්වාසය.
4: සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කරමින් සමාජිකයන්ද ආරක්ෂා කරන නව කෙඩුම්පතක් ළඟදීම ගෙනීමට රජය සැලසුම් කර තිබෙනවා. නව පනත් කෙඩුම්පත සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ, දැනට පවතින සමූපකාර පනතේ නීතිමය අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් සමූපකාර ව්‍යාපාරය එක් ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැගිය යුතු බවයි. ඉන්දියාව 80 වෙනි නිදහස් දිනය අභිමානවත් ලෙස අද සමරනවා. නිදහස් දින සමරුම් උළෙල නවදිල්ලියේ රතුකොටුවේදී පැවැත්ුණේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය අමතමින් නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ඉන්දියා තරුණ තරුණයින්ගේ AI කුසලතා වර්ධනයට ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවයි. තරඟ විභාග සඳහා නොමිලේ මාර්ගගත පුහුණුව ලබා දීමටත්, ළමුන් සඳහා ක්‍රීඩා කුසලතා දිරිගැන්වීමටත් පියවර ගන්නා බව ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. සිවිල් ආරක්ෂක ප්‍රතිසංස්කරණ සහ න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු කණ්ඩායම් වලින් සමන්විත අලංකාර හා අභිමානවත් සංදර්ශනයක්ද ඉන්දියා නිදහස් දින උළෙලේදී පැවැත්ුණා. ඉන්දුනීසියාවේ සිදු වූ භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ අදාළියම 3.28ට පමණ රිෂ්ට මාපාංක 7.7ක ප්‍රබල භූකම්පනයක් හටගත්තා. ඉන්පසු රිෂ්ට මාපාංක 5.9ක, 5.6ක සහ 6.1ක පසුකම්පන තුනක්ද හටගෙන තිබෙනවා. ඒ සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද ඒ පසුව ඉවත් කිරීමටයි ඉන්දුනීසියා ජාතික භූවිද්‍යා ඒජන්සිය කටයුතු කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව පළමු දිනේ නිමවන විට කඩුලු දෙකක් දැවී ලකුණු 288ක් ලබා සිටියා. කාසිය වාසී හිමි කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. දේව්දත් පඩිකල් නොදෙවී ලකුණු 131යි. ලෝකේෂ් රාහුල් ලකුණු 77ක් රැස් කළා. අන්තනංගුවට ගත් ශිරාන් වාසිගේ ජාත්‍යන්තර ත්‍රස්ත සබඳතා හෙළිවෙයි. ගොඩගැසුණු රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසයේ අවසන් කරන බවට පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්. මහනුවර මහරෝහලට රුපියල් මිලියන 620ක අති නවීන උපකරණ. මහා සංගරත්නය ජනපතිගේ ප්‍රශංසනීය නායකත්වය අගය කරයි. අඟුලන මොහොතේ අනතුරට ලක් වූ නැවියන් 11 දෙනෙක් බේරාගෙන තවත් නැවියෙක් අතුරුදන්. ඉන්දියාව නිදහසේ 80 අභිමානයෙන් සමරයි. ඉන්දුනීසියාවේ භූකම්පණයෙන් 38ක් ජීවිතක්ෂයට. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නේ බවට පත්වනවා. ජලිත හමුවෙමු හෙට පෙරවරු 9:00. 24 පෑම සීරුවෙන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: වෙලාව රාත්‍රි 7:02.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: FM 93.5.

මම ඔබට කියන්නේ ජීවිතේ පොතක් පිළදී අරගෙන මේක කියවන්නම් කියලා ගෙදර අරගෙන ඇවිල්ලා රාක් එක දාලා තිබ්බොත් ඒ පොත කවදා හරි පොතක් වෙනවද? නෑ. යම්කිසි දවසක නොකියූ පොතක වටිනාකම කඩදාසිවල බරට තියෙන මිල පමණයි. ඒ නිසා පොත කියුවේ නැත්තම් ඒ පොත කඩදාසි ගොඩක් විතරයි. ඒ පොත කියෙව්වොත් තමයි ඒක ඇතුලේ තියෙන කාරණා අපේ මනසත් එක්ක එකතු වෙමින් ඒ පොතේ වටිනාකම් උද්දීපනය වෙන්නේ. අපි හුඟක් කතා කරනවා ජීවිතයේ අනාගතය ගැන. අපි දකින්නේ සිහින විතරක් නම් ඒ ජීවිතේ ප්‍රායෝගිකද? සිහිනයක් කියන්නේ අල්ලන්න බැරි මනසේ මැවෙන පුංචි සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල ඇතුලේ අනාගතයක් පිළිබඳ හැඟීමක් කියලා දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ සිහින හඹාගෙන ගිහිල්ලා එක හැබෑවක් බවට පත් කරගෙන නැත්තම් එතන අපි නැහැ කියලයි මට හිතෙන්නේ. ඔබ යම්කිසි දෙයක් අනාගතය ගැන සිතමින් කල්පනා කරලා මේ දේවල් කරනවා, මේ දේවල් මේ වෙනකොට කරනවා, මේ දේවල් මෙහෙම කරනවා කියලා හිතන් හිටියොත් අර ගොළුබිල්ල දිහා බලාගෙන හිටපු කිඹුලට වෙන කතාවම තමයි වෙන්නේ. ඔබේ කාලේ ගිහිල්ලා, නමුත් ඔබ එතනමයි. පහුගිය දවසක මම ඔය හවසට ඇවිදින ක්‍රීඩා පිටියක් තියෙනවා ගේ පිටිපස්සේ. මේ ක්‍රීඩා පිටිය පාසලකට ආйти මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා. ඒකේ දැන් ක්‍රීඩා පිටියේ අඩුම තරමින් මේ අඩි එකහමාරක් දෙකක් උසට වල් පෙළ වැවිලා. ඒතර මට ඔළුවේ වැඩ කළා මේ ස්කෝලේ ළමයි සෙල්ලම් කරන්නේ නැද්ද කියලා. කොහොම නමුත් හවසට මම ඔය පිටිය වටේ ඇවිදිනකොට මට සිද්ධ වුණා පාරවල් කපාගෙන යන්න. පාරවල් කපාගෙන කියන්නේ අර තනකොළ ගොන්න ඔස්සේ අර අඩියකමාරක් වැවිච්ච තනකොළ ගස් ඔස්සේ මම නිතර නිතර ගමන් කරන්න පටන් ගත්තා. දැන් මට ඒකේ ට්‍රැක් එකක් තියෙනවා. තනකොළ ගොල්ලක්කින් පිට්ටනිය වැහිලා තියෙනවා. හැබැයි ඇවිදින්න ට්‍රැක් එකක් නිර්මාණය වෙලා තියෙනවා මම ඒකේ ඇවිද්ද නිසා. ජීවිතය කියන්නේ එහෙමයි. මම කියන්නේ ඔබ ඇවිද්ද නැත්තම්, ගමනක් ආරම්භ කළේ නැත්තම්, කැලෑ කපාගෙන ඔබ ගියේ නැත්තම් ඔබට පාරවල් නිර්මාණය වෙලා නැහැ. මේවා අතීතයේ වර්තමානයේ එක තියෙන ලස්සන කතා. ඉඩ දෙන්න පිටු පෙරලන්න මේ හැඟුම් මනුසා.

කල්පනා කළේ අද හැඟුම් වරුසාවේ මතක පොත් පෙරලන්න. ඇත්තරම මතකය කියන්නේ අපේ ජීවිතයේ කෞතුකාගාරය. යම් කිසි දවසක අපිට මතක මෙනෙහි කරන්න බැරුව ගියොත් ඔබ හිතන්නේ අපිට කුමක් වෙයිද? එදාට අපි ජීවත් වුණත් මං කියන්නේ මිය ගියාවෙනි කියලා. මතක කියන්නේ කෞතුකාගාරයක්. ඒ මතක අවසන්න මම හිතුවා මේ වෙලාවේ ටිකක් ඔබටත් මටත් හැකියාවක් තියෙනවා කියලා. අපි මේකට කියන්නේ සඳගල වැටෙන වෙලාව, ඉරගල වැටෙන වෙලාව. මේ කාල සීමාව ඇතුලේ මේ දින සෞම්‍ය පණිවිඩය අපිට අපේ ජීවිතත් එක්ක බෙදාගන්න ලස්සනම තැන් නිරූපණය කරනවා. ප්‍රේමසිරිත් මමත් ඒ පිටු පෙරලන්න උත්සාහ කරනවා. කාලයත් එක්ක අපි සමහර දේවල් කටයුතු කරනකොට අපිට මොනම ලෙසකින්වත් ගෙවිහිය කාලය නම් ආපසු ගන්න බෑ. ඒක ඇත්තක්. ඒ කාලය ඇතුලේ තනි වෙච්ච ලස්සනම ගීතයක මතක සටහන් තමයි ඔබට ඇහුනේ. මේ ගීතය රචනා කරලා තිබුණේ අභිෂේකා විමලවීර. කරුණාරත්න දේවුල්ගණේ ගායන ශිල්පියා සමගින් ගායනා කරන මේ ගීතයේ ඇතුලේ මගහැරුණු අතීතයන් පිළිබඳ තමන්ගේ හදවතේ නැගෙන කැක්කුම හරි අපූර්වට ගොනු කරලා තිබුණා. අපි මතක් කරන්නේ බොහෝ වෙලාවට අපිට අමතකව ගිය අතීතය. සමහර තැන්වලදී දුර ගමනක් යනකොට, දිගටම සුක්කානම කරකවනකොට, සමහර තැන්වල කෝපි පොඩක් අපි තොල ගන්නකොට, නැත්නම් මදු විතක් තොල ගන්නකොට, සමහර සැමරුම් බොහෝ වෙලාවට මැරිච්ච අද්දකීම්, අපේ ජීවිතේ මැරිච්ච අද්දකීම් අපිට මතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒව හුඟක් වෙලාවට මේ ගීත කලාවත් එක්ක සහසම්බන්ධයි. සමහර වෙලාවට අපේ ජීවිතයේ ඒ අතීතයේ මතක් කිරීම ඒ සැමරුමේ නිමාවක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අලුත් ඇරඹුමකට හේතු සාධක වෙන්නත් පුළුවන්. දැන් එහෙම

ඔබ ඇසිපිය ලන මොහොතේ කියන ඇසිපිය හරියට ක්ෂණයක්. ඒ ක්ෂණිකයෙන් ඇතිවන හැඟීම් සමුදාය තව කෙනෙක් මත හැඟීමක් තවරන්නට පුළුවන්කම තිබෙනවා. අපි කොයි තරම් හිනා වුණත්, කොයි තරම් ලස්සනට ඇඳන්, කොයි තරම් කතා කළත්, මේ හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙන්නේ ඇහැට ඇහැ ගැටෙන්න ආකර්ෂණයක් ඇති කරන්න. යම් ඇහැක් මත තව ඇසක් පතිත වුණොත් එතන මතුවෙන්නේ ප්‍රහර්ෂයක්. ඒ ප්‍රහර්ෂය පිළිබඳ සාහිත්‍යයේම සටහන එකතු කළේ මහාචාර්ය කේ නෝධර්මදාසයන්. කේ නෝධර්මදාස මහත්තයයි ඒ අමරදේවයන් කියන්නේ ඊටාම කුළුපග මිතුරන්. අමරදේවයන් වෙනුවෙන් මේ සටහන එකතු කරන්නේ කේ නෝධර්මදාස මහාචාර්යතුමා. එතුමා රචනා කරනවා මේ කියන ඇහැට ඇහැ ගැටීමත්, ඒ ගැටීමේ ප්‍රහර්ෂය මත කේර නැගීමත්. දැන් සමහර වෙලාවට අපි දහවලේ යනේන අතරමඟ අපිට හුඟක් දේවල් මුණ ගැහෙන්න පුළුවන්. මේ ෂණිකයෙන් වෙන් වෙලා යන්න පුළුවන්. හැබැයි අපි අර ජීවිතයේ නිෂ්කලංක බව, කඳු මුදුනක ජීවිතේ විඳින වෙලාවක, කෝපි කෝපයක් රස විඳින්මින් අතීතයේ මෙනෙහි කරන වෙලාවක, මහ මූදක් අයිනේ අපි එකිනෙක එකිනෙක රළ බිදෙන ගැටෙන වෙලාවට, එහෙම නැත්නම් දුර ගමනක් අපි දිගින් දිගටම මෝටර රථයක් පදවගෙන යන වෙලාවක, ඈත ගස්කොළන් අතරේ මහා මාර්ගයේ දුර බලාගෙන කල්පනා ලෝකේ ඉන්න වෙලාවට, අන්න ඒ වෙලාවට අපේ අර ඇහැට ඇහැ ගැටිච්ච චරිතේ අපිට මතක් වෙනවා. අන්න ඒ මතකය හුඟක් වෙලාවට අපේ ජීවිතයේ ඇතුලේ කිඳා බහින්නේ අපි නොසිතන පරිදි. සමහර වෙලාවට ඒවා නිදි නැති රාත්‍රීන් බවට පත් වෙනවා. කේනෝ ධර්මදාස සූරීන් මේ ගීතය ඇතුලේ හරි ලස්සනට ඒක මතු කරනවා. ඔබ සුමුදු නෙත් කැලුම් සපෙමින ගැටීලා මා ඇසිපියේ, පතිත වුණා මහනෙල් පතක්සේ නිසල රැය මත මිල් ජලේ. ජීවිතේ මොන තරම් සෞම්‍ය, මොන තරම් අලංකෘත, මොනතරම් සමීපතාවයක් තියෙන, මොනතරම් සැහැල්ලුවක් සහ පහසක් තියෙන ගැටීමක්ද ඔබේ සුමුදු net කැලුම් මැවිලි වැදලා තියෙන්නේ. හරියට මහනෙල් මලක පත්‍රයක් වගේ. ඒකක් නිසල ජලයේ මතර වැටුනහම හරිම අලංකාරව පාවෙවි පවතිනවා. මේ සහසම්බන්ධතාවය තවදුරටත් මහාචාර්ය කේනෝ ධර්මදාස සූරීන් මතු කරනවා. ඔබේ සුසුම් හරියට අර මලේ තියෙන රේණු පවනට මුසු වුණා වගේ, සුළඟට මුසු වුණා වගේ. රේණු අතරේ තමයි සුවඳ තියෙන්නේ. ඉතින් මල් රේණු අතරේ තියෙන සුවඳ, නැත්නම් මල් ගොමුවක තියෙන සුවඳ අපිට දැනෙන චමත්කාරය, නැත්නම් ඔබේ සුවඳ මට දැනෙනා වගේ පතිත වුණා මහනෙල් මලක්සේ. ජීවිතේ අපිට හමු වුණු, අපිට මඟහැරුණු, අපි හමුවන්නට ආස කළ, ඇසුරු කරන්න ආස කළ බොහෝ චරිත අපිට හමු වෙලා එක මොහොතින් වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි මතක හාරා උස්සන වෙලාවට හරියාසයි ඒ චරිතත් එක්ක ජීවත් වෙන්න. මේ ඒ කතාව ගයන පණ්ඩිත අමරදේව, පද සංකල්පනාව මහාචාර්ය KNO ධර්මදාස සූරීන්ගෙන්.

ඇත්තටම කේන්නෝ ධර්මදාසයන් රචනා කරපු මේ මහාචාර්යතුමා රචනා කරපු මේ ගීතය ඇතුලේ ඒ අර නිල් මහනෙල් මලේ පහස කොහොමද තමන්ගේ හදවත කැළඹුණේ කියන කාරණාව ඉතාම සුමුදු බැල්මක්. හරියට මහනෙල් මලෙන් එක පත්‍රයක් ජලය මත වැටෙනවා වගේ තමන්ට ඒකේ තිබුණු සිසිලස දැනුණා. ඒ නිල් මහනෙල් මල අරගෙන ගෙදර එනෝ ඇවිල්ලා රාත්‍රියේ තමන් ඒ මලේ සුවඳ විඳිනවා මනසින්. ජීවිතේ මේ වගේ මතක ඔබට ඕන තරම් තියෙන්න පුළුවන්. මං ඒකයි කියන්නේ මතක කියන්නේ කෞතුකාගාරයක් කියලා. ඒ මතක අවුස්සපු ගීතය තමයි වැඩසටහනේ මුල මතක් කළ අභිෂේක විමලවීර කරුණරත්න දිවුල්ගනේ ගායනා කරපු මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා කියන එක. දැන් කේනෝ ධර්මදාස සූරීන් අරගෙන ඇවිල්ලා තියෙන සාහිත්‍යමය වදන් පෙළෙන් එපිටට ඇවිල්ලා ඒ රෝමාන්තික භාවයක් ලබා දෙන්න අභිෂේක උත්සාහ කරනවා. අභිෂේක ඍජුවම ප්‍රකාශ කරන ඔබේ හුස්මක සුවඳ දැනුණා කියලා. ඒක අහම්බයක් බවත් එතන වර්ෂාවක් තිබුණු බවත් ඇය මතක් කරනවා. ඇත්තටම පිරිමියෙකුට විතරක් නෙමෙයි ගැහැණියෙකුට එම් මුදු හිතට ප්‍රේමය දැනෙන බවට කෙරුණු හරි අපූරු ලස්සන පදවැලක්. අහම්බෙන්වත් මුරුගසන් වැයි නොදී ඈතට යන්න තිබුණා. ඒ වගේ සිදුවීමක් නොවෙන්න තිබුණා. කියන්නම ගිය වචන අමතක උනත් මගේ හදවතට දැනුණා. නොදැනුණා වගේ උන්නාට සුදු කමිස උර හිසට රිදුණා. ජීවිතේ මොනතරම් දේවල් තියෙනවද අපි මේක කියන්නම් කියන්නම් දැන් කියන්නම් ප්‍රකාශ කරන්නම් කියලා ඉඳලා නොකියා සිටින අප්‍රකාශිත හැඟීම්. මං හිතන්නේ ආසියාතික රටක් විදිහට ශ්‍රී ලංකාවේ යෞවනය හෝ මැදිවිය හෝ වැඩිහිටිය හෝ කවුරුන් හෝ ඔවුන්ගේ හිත්වල තියෙන්නේම මේ අප්‍රකාශිත ප්‍රකාශනයන්. කාටවත් කියලා නැහැ. හිත ඇතුළෙම තමයි ඒවා වෙන්නේ. සමහර වෙලාවට කවියෙක් ගීපද රචකයෙක් ඒවා ගීයකට කවියකට නගනවා වෙන්න පුළුවන්. නමුත් මේ බොහෝ දෙනෙක් මේ හැඟීම තෙරපගෙන ඒක මදු හිතක් හරි යාළු මිත්‍රයෙකුත් එක්ක හමු වීමක් හරි මේ වගේ තැනකදී බෙදා හැරීමක් පමණක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් හිත ඇතුළෙම මියදෙන්න අරිනවා. තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා. එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා. අභිෂේක එහෙමයි ලියලා තිබුණේ. එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා. එහෙම වුණා නම් අර කේන්නෝ ධර්මදාස සූරීන් සතහන් කළා වගේ නිල් මානෙල් මල් පහසින් කැළඹිලා හිත නොයන්න ඉඩ තිබුණා. ඒ පිරිමි පැත්තට හිතිච්ච විදිය. ඉතින් මේ සුසුම් රේණු පවනට මුසුණාම ඒව ඇතුළේ තියෙනවා ආසක්ත බවක්. මේකට මම කැමති කියලා නැත්නම් ඒ සුවඳට තමන් කැමති බවක්. ඒක මානව ප්‍රේමයන්හි හරි අපූරු සම්දිෂ්ඨානයක්. ඉතින් අපි සමරමු මේ සිදුවීම. ඇහැට හැඟෙටින් ගීත සාහිත්‍යයේ මේ වගේ ගීත බොහොමයක් තිබෙනවා. ඔබේ දැසයි මගේ දැසයි නීල උත්පල ඔබේ දැසයි මේ ආදී වශයෙන් නේ. එතකොට ඇසක තියෙන කියවීම පිළිබඳ මීට වඩා සරල විදිහට සාහිත්‍යමය නොවන ආකාරයට ගීත ඇතුලේ ඕන තරම් තියෙනවා. හැබැයි අපි අද මෙතන හැඟුම් වරුසාවේ හිතුවේ ඔබේ සුමුදු net කැලුම් සපෙමින කියන කේනෝ ධර්මදාස සූරීන් රචනා කරපු ගීතයත් අභිෂේක පසුකාලීනව මතක ලන්තෑරුම් අඳුර මැද්දේ හුස්මක සුවඳ දැනුණු බවත් මතක් කළ ගීත දෙක. මේ ගීත දෙක හැපුවාම සමහර විට ඔබේ ජීවිතේත් මිය ගිය තැන් නැත්තම් කිසිදාක යලි මතු කරන්න නොහැකි වුණු තැන් කොන්ක්‍රීට් දාලා වහලා තියෙන තැන් මතක් වෙනවෙන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න.

ඔබ හැඟුම් වරුසාව සමගින් අපි මේ ජීවිතයේ හුදකලාවත් එක්ක බද්ධ වෙච්ච මතකය ස්මරණය කරමින් යන අතරමඟ ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලෙන් ආරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඉබේම හට ගන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්න. තමාගේ හිත ඉඩදුන්නොත් මිස එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නේ නැහැ. සරච්චන්ද්‍ර සූරීන් මේ සටහන් කරන්නේ මොකක්ද? ප්‍රේමය හට ගැනීම. ඒ ප්‍රකාශනයේ මේ මොන දේ මොන විදිහට කරුණා තමන් කොයිතරම් ප්‍රේමය ප්‍රකාශ කළත් අන් කෙනාට එය යටිකුරු කළ කලසක් නම් සමහර වෙලාවට ඒ නොදැනෙන කාරණාවක් වෙන්න පුළුවන්. සරච්චන්ද්‍ර සූරීන් කිව්ව මේ කතාව මගේ හිතේ පතුලටම කිඳාපැස්සා. ආදරය කියන එක කාගේවත් හිතක බලෙන් ආරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්ත. අපි මොනතරම් ලෝකයට ආදරය කරත් පෙරලා ලෝකයේ අපි කැමති මිනිස්සු අපිට ආදරය කරනවද? දෙවෙනි කාරණාව, ඒක ඉබේම හට ගන්න ඕනේ. ඒක හම්බුවක්. ඒක අර ඇසට ඇස ගැටෙන මොහොතේ හට ගන්නා දෙයක්. ඒ කියන්නේ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්න. තමාගේ හිත ඉඩ දුන්නොත් මිස. ඒකට තමාගේ හිත ප්‍රමුඛ වෙන්න ඕනේ. යම් කිසිවෙක් වෙනුවෙන් කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ වෙනුවෙන් ආදරයක් නැත්නම් එතන ආදරයක් උපදින්නේ නැහැ. මාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විලාසිනීගේ ප්‍රේමෙහි මෙය සටහන්ව තිබුණත් මම ඔබ අරගෙන යන්නේ අනුරාධපුරයේ මහින්ද දිසානායක සූරීන් රචනා කරපු ගීතයක මතක සටහන් මෙතෙන් එකතු කරන්න. අපේ කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කරපු ක්‍රිෂාන්ත එරන්දක හිතාදර සහෘදයයි විශාරද මාලනී බුලත්සිංහලයි මේ ගීතය ගායනා කරපු ඉතිහාසයක් තිබුණා. මට මතකයි ඒ යුගයේ ලක්කඳ ගුවන්විදුලියේ තිබෙන කාලේ මාලනී බුලත්සිංහල තමන්ගේ සර්පිනා පෙට්ටියයි ක්‍රිෂාන්ත එරන්දකවයි කැඳවාගෙන ඇවිල්ලා ලක්කඳ පරිශ්‍රය ඇතුළේ මේ ගීතය හඳුන්වලා දීලා මෙහෙම අලුත් ගායන ශිල්පියෙක් බිහි වෙලා ඉන්නෝ, මෙයාට අපි උදව් කරමු කියන කාරණාව එතන සජීවීවම මේ ගීතේ කොටසක් ගායනා කරලා බෙදා හදාගත්ත අතීතය. එහෙම සුන්දර මිනිස්සු දැන් අපිට ඉන්නවද? මොකද්ද මහින්ද දිසානායක රචනා කරලා තිබුණේ? කොහොමද එයා මේ සංකල්පය ගොඩනැගුවේ? මගේ ආදර පවසට ඔබ නියං කලට අනනහස මගේ ආදර වරුසාවට යටි කුරු කළ කලසකි ඔබ. මට පවසක් තිබෙනවා, මට අවශ්‍යයි ඔබේ ආදරය. මම නියඟයකට හසු වෙලා තියෙන්නේ. ආදරය කියන කිසිම දෙයක් මගේ හදවතට ලැබෙන්නේ නැහැ. මට ඒ වැස්සෙ තෙමෙන්න වරම් නැහැ. එහෙමනම් මට කරුණා කළ ආදරය කියන වරුසාව දෙන්න. මේ ආදර වරුසාව බෙදනකොට මගේ ආදර වරුසාවට යටි කුරු කළ කලසකි ඔබ. කලගෙඩියක් උඩ අතර හරවලා තිබ්බාම කට උඩට, එතකොට ඒකට වැටෙන වැහි බින්දු හරි වතුර හරි යම් කිසි ද්‍රාවණයක් කරේ ඒක පිරෙන්න පුළුවන්. හැබැයි කොහේ හරි මැස්සක කලේ අනිත් පැත්තට නමලා තිබ්බොත් එimhe අර රවුම් වටකුරු බඳ පමණයි උඩට තියෙන්නේ. ඒක උඩට වැටෙන වතුර කලේ ඇතුළට එකතු වෙන්නේ නැහැ. මගේ ආදර සිලිරාරේට නෙළුම් පතකි ලඳුනේ ඔබ. නෙළුම් පතකට ජල බින්දුවක් වැටුනහම වැටුණු ගමන් මොකද වෙන්නේ? අර නෙළුම් පත්‍රයේ මතින් ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව හෙමීට ඒක රූටල ගිහිලා ආයෙත් වතුරට වැටෙනවා. අන්න එහෙම තමයි ඔබේ ආදරය. හරි අපූර්ව හඬ මුසුව අඩංගු වෙලා තිබුණු මෙන්න මේ ආදර වරුසාවට යටිකුරු කළ කලස කතාන්දරය අපි අපිට හුඟක් අතීත සටහන්වල දකින්න හමු වෙච්ච වටින තැනක්. ඒ නිසා හිත යටින් මේ ගීතයට අපි ආදරය කරනවා.

0: ලකන්ඩ රේඩියෝ ITN වෙලාව රාත්‍රී 7යි විනාඩි 31යි.
1: රිය පැතිවීමේදී ඔබ නිවිරිති වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දිතෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 6 7 9 5 7 9.
2: සතියක ලක්හඬ
3: විලාව රාත්‍රී 7:33යි.

අපි මේ කතා කරමින් සිටි හැඟුම් වරුසාවේ අපේ මේ මතකයන් පිළිබඳ, මතක මන්දිර පිළිබඳ. හැබැයි ඒ මතකයන් එක්ක අපිට සමහර දේවල් අමතක වෙනකොට ඒකට සාහිත්‍යයකුත් එකතු වෙලා තිබුණා. අපි දැන් කියවමින් සිටියේ එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ විලාසිනීකගේ ප්‍රේමය. මේ ගැතුලේ ප්‍රේමය මහ පුදුමාකාර විදිහට අර්ථ ගන්නලා තියෙනවා. අපි අපිට හමු වෙන ගැහණු හරියටම අවබෝධ කරගෙන තියෙනවද? ඒක සරච්චන්ද්‍රයන් මේ කෘතිය හරි ලස්සනට විස්තර කරනවා. සමහර තැන්වලදී ගැහණියකගේ ප්‍රේමය ඔහු විග්‍රහ කරනකොට ඔහු පැහැදිලි ලෙසම උද්ෘත කරනවා, ගැහණියක් ප්‍රේමය පුදන්නේ මොකුත් බලාගෙන නෙමෙයි කියන එක. එයා මගේ මොකුත් ඉල්ලුවේ නැහැ කියන කතන්දරය. ආදරය කියන්නේ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙක්ගෙන් ගන්න දෙයක් නෙවෙයි කියලා ඔහු පුලපුලා මේ කෘතිය ඇතුලේ ස්මරණය කරනවා, නැත්තම් මතක් කරලා දෙනවා. සමහර ප්‍රේමයන් තියෙනවා, එයට අවශ්‍ය වෙන්නේ තමන් කැමති පුද්ගල චරිතයට කළ හැකි උපරිම කැපකිරීම කරමින් ආදරේ බෙදීම පමණයි. ඔක මේ විලාසිනීකගේ ප්‍රේමයේ කෘතියේ එක තැනක සඳහන් වෙනවා. මට ඕනකලේ එයාට ආවතේව කරමින් එයාව බලා කියා ගන්න විතරයි. ඔන්න ඊට පස්සේ පොඩි ටොක්කකුත් තියෙනවා එතන. ගැහැණුන්ගේ සිත්වල ඇතිවන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නේ නැහැ. විලාසිනීකගේ ප්‍රේමය. මේ කතාව ඇතුලේ ඇත්තටම ගැහැණියකගේ ප්‍රේමයට වටිනාකම, පිවිතුරු බව, උත්තරීතර බව එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් ලබා දෙනවා. ගැහැණිය අතින් කොතරම් වැරදි සිදු වුණත්, ඇය කොතරම් වැරදිකාරියක් මායාකාරියක් වුණත්, ඇයව මේ වරදකාරී හැඟුමෙන් මුදවලා ගැහැණිය කියන චරිතෙත් ලේ මස් ඇට නහරින් සැදුම්ලත් තවත් මනුෂ්‍යයෙක් බව ලෝකයට පෙන්වා දෙනවා. විලාසිනීකගේ ප්‍රේමය තුළින් සරච්චන්ද්‍ර සූරීන් උත්සාහ කරන්නේ මේ ගැහැණියගේ හදවතේ නැගෙන ප්‍රේමයට වටිනාකමක්, පිවිතුරු බවක්, උත්තරීතර බවක් ලබා දෙන්න. ඒක ඇතුලේ ඇත්තටම ගැහැණියකගේ සිතුවිල්ල කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳ හරි අපූර්ව නිගමනවලට, නැත්තං අපූර්ව ලෙස ස්මතු කිරීම්වල යෙදෙනවා. ඒවා පසුකාලීන බොහෝ නිර්මාණ ඇතුලේ ගැහැණියකගේ සිතුවිලි උලුප්පා දක්වන්න හේතු සාධක බවට පත් වෙනවා. මොකද උගව දෙනෙක් මේ කෘතීන් කියවා තිබෙන නිසා. එදිරිවීර සරච්චන සූරීන්ගේ විලාසිනීකගේ ප්‍රේමයේ සැබෑ ආදරය මොකක්ද කියලා ඒ කෘතිය අවසානයේ පද හතරකින් නිරූපණය කරනවා. තමන් තවත් අයකින් පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී කළ යුතු දෙයක් තමයි ආදරය කියන එක එයා පසක් කරනවා. ඔබට මතකද විලාසිනීකගේ ප්‍රේමය මේ කොළ පැහැති පුංචි පොත ගොඩගේ සමාගමෙන් ඒ කාලේ නිකුත් කරලා තිබුණු? ඒකේ ඔබ කියවුවොත් ඒ අවසාන උද්ෘතයේ තිබුණේ ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ, ඍසි වූ කෙනෙකුට පූජා කරනට, ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබනට නොසිතා බිඳකුත්. ඒක තමයි විලාසිනීකගේ ප්‍රේමයේ අවසාන සාරාංශය. ප්‍රේමය කියන එක දිව්‍යමය සුවඳක් විහිදුවන මලක්. ඒක අපිට ඕනෑම කෙනෙකුට පූජා කරන්න පුළුවන්. හැබැයි කිසිදු ලෝභකමක් නැතුව හෘදයාංගම හදවතින්ම මේ තවත් හදවතකට පූජා කළ යුතු දෙයක්. ප්‍රේමය කියන්නේ පූජාවක්. හැබැයි පෙරලා අහපව් කිසිවක් ලැබීමේ බලාපොරොත්තු නොමැතිව හිස් සිතකින් යුතුව මේක ප්‍රධානය කරන්න ඕනේ. මෙන්න මේ විලාසිනීකගේ ප්‍රේමයේ ආපු ලස්සනම කතාව මට හිතෙනවා එක්තරා තැනකදී රවි සිරිවර්ධන උකහාගෙන තියෙනවා කියලා. රවිගේ ප්‍රේමයේ මුනිවරිය ගීතය ඇතුලේ දුමාල් වර්ණකුළු සූරිය ගායනා කරන්නේ මේ එකම කතාවද කියලා මං කල්පනා කරනවා. රවිගේ ආමන්ත්‍රණය ප්‍රේමයේ මුනිවරිය. අත නෑර ළඟ සිටිය සසර ලොව ළඟ නිසල සනහස පිදුව ඔබ ප්‍රේමයේ මුනිවරිය. පෙරළගෙන යනකොට අපි හැමෝගෙම ජීවිතවල තියෙන්නේ මහා පුදුම කවි පොතක්. අපේ හදවත් අපි ප්‍රේමයෙන් පුරවලා තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. මොකද අපි ඒක ප්‍රේමය කියලා හඳුනාගෙන නැති නිසා. අපිට මිහිරි වෙච්ච මොනතරම් සුන්දර තැන් අපේ අතීතයත් එක්ක අපි වලල දාලා තියෙනවද? අපි අපේ අමංකෝම හැඟීම් අපේ හිත ඇතුලේ උපදින ලස්සනම නිර්මාණයක් විදිහට
අපේ කොපි පොත්වල අපේ පාසල් පොත්වල පිටු අතරේ අපි ලස්සන කවි විදියට නිසදැස් විදියට මොනතරම් අපූරුවට ලියලා තියෙනවද? ඒවා හොරෙන් කී දෙනෙකුට පෙන්වලා තියෙනවද? මිනිහෙකුට නිවෙන්න මොහොතක් හරි අතීතයට යන්න ඕනේ. කසුම් කල්හාරගේ සංගීතයට දුමාල් මතු කරන්නේ රවි සිරිවර්ධනගේ මේ පද ඇතුලේ මං විශ්වාස කරන විදියට. අන්නේ

දුමල් වර්ණකුලසූරියගේ මේ ගීතය ඇතුලේ සටහන් තැබෙනවා. අත්හැරීමක මිහිර තැවරු කවි කොතෙක් තිබුණද ඔබ ඇසුරෙහි කියලා. ජීවිතේ එහෙම තමයි. මිනිස් කුණ සුවඳින් පහන් වුණු එලි අපි හොයාගෙන යනවා. නමුත් එහෙම එලි අපිට හම්බෙනවද? අපි හැම මොහොතකම සොයන්නෝ. අපි ප්‍රේමයක් හොයාගෙන බොහෝ දුර ඈත ගමන් කරලා තියෙනවා. ජීවිතේ වයස පිටු පෙරලගෙන යද්දිත් උග දෙනෙක් අපේ ජීවිතවලට සමීප වුණාට හරියටම ඔබ සොයපු චරිත ඔබට මුණ ගැහිලා තියෙනවද? සමහර වෙලාවට මුණ ගැහෙන්නේ නැති ඒත් මග හැරෙන්නේ නැති අර දුමල් ගායනා කරපු ගීතය ඇතුලේ තියෙනා වගේ අත්හැරීමක මිහිර තෙවුරුණු කවි කොතෙක් තිබුණද ඔබේ ඇසුරේ? එහෙම හොඳ කවි මග හැරිලා තියෙන්න පුළුවන්. අපේ මේ ගීතයත් එක්කම අතීතයට ගිහිල්ලා මතකයන් හාර උස්සනකොට මට මතක් වෙච්ච තව ලස්සන ගීතයක්. මේ ගීතේ මට ඇහුනේ සත්‍යයේ ගීතේ කංචුකේ. හැඟුම් වරුසාවේ මේ අත්දැකීම ලබනකොට අපි මොනතරම්නම් සොයන්නෝද කියලා ඔබට වගේම මගේ මනසෙත් මාත් එක්කම තර්ක කරනවා. ප්‍රේමසිරිත් ඒ තර්කේ ඉන්නවා. අපි බොහෝ දේ සොයාගෙන ගියාට අපි සොයන දේ හරියටම දශමිටම ගලපගනිමින් අපිට ප්‍රේම කරන්න පුළුවන්කම තිබුණාද? සමහර චරිත ඇත්තටම එහෙම ලෙහිලා ගියේ නැද්ද? සමහර දේවල් කෙටි කාලීනයි. සමහර දේවල් ටිකක් කාලයක් ඇදීගෙන යනවා. 80 දශකයේ සත්‍යයේ ගීතය ගීයකතුවත් එක්ක විශාරද නන්දාමාලනී ගායනා කරන ගීයක් මට මේ සංකල්පයත් එක්කම මගේ හිතට ආවා. කොයිතරම්ද කියනවා නම් ගීතයකට ගී පද රචකයා කරලා තිබෙන මෙහෙවර සුනිල් ආරියරත්න, මහාචාර්ය සුනිල් ආරියරත්න. එතකොට සංගීතඥයා විදියට HM ජයවර්ධන සූරීන්ගේ සංගීතය මේ වචනවල තිබෙන අරුත මොනතරම් අරුත් ගන්නුමින් විශාරද නන්දාමාලනී හරහා ගායනා කෙරෙනවද? සමහර චරිත අපිට හම්බෙනවා අපි දකින්න කැමති, අපි ඇසුරු කරන්න කැමති, අපි සිනහවෙන්න කැමති, අපි වචන කිහිපයක් කතා කරන්න කැමති, දීර්ඝ ඇසුරකට කැමති, අපි ඇස්වලට කැමති. එහෙම ජීවිතත් එක්ක ඉන්නකොට හරියට අපි ඉන්නේ යම් ආකාරයක අසපූක වගේ කියන හැඟීම් අපේ හිත්වලට ගලාගෙන එනවා. මං කියන්නේ ප්‍රේමය පිළිබඳ සටහනක් තබනවා නම් මේ ගීතේට මම හරි කැමතියි. ප්‍රේමේ නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්මයි. ආදරය අපි කියමු ප්‍රේමය කියලා. ප්‍රේමය නම් ඒක කොයි වගේද? රාගයෙන් තොර සඳේලියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්මයි. දැන් මෙතන මේ වචන ටිකත් එක්ක ගැඹුරට ගියොත් අචින්ත්‍යයි කියන වචන ගත්තොත් ඔබ විශ්වාස කරන මොනතරම් වටින සාහිත්‍යයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙතෙන් එකතු කරලා තියෙනවද? අචින්ත්‍ය. අචින්ත්‍ය කියන්නේ හිතලා නිමකරන්න බැරි. හිතක් හිතලා තේරුම් ගැනීමට එහෙම නැත්නම් මැනලා මෙන්න මේකයි කියලා කියන්න නැත්නම් හිතකට ග්‍රහණය කරගන්න බැරි තරම් ගැඹුරට ගමන් කරන දෙයක්. ඒක සාමාන්‍යයෙන් මිනිස් බුද්ධියට හරි සිතුවිලි වලට හරි එහා ගිය ගැඹුරු දෙයක්. අන්නේම ගැඹුරු භාවිතයක් හඳුන්වන්න යොදන වචනේ තමයි අචින්ත්‍යයි කියන වචනේ. සුරම්මයි කියන වචනේ මොනතරම්නම් සුන්දරත්වයක් ගැබ්බෙලා තියෙනවද? පාරිශුද්ධයි කියන වචනේ ගැබ්බෙලා තිබෙන වටිනාකම. එතකොට මහාචාර්ය සුනිල් ආරත්නයන් ආදරය කියන එකට මොනතරම් උත්තරීතර බවක් මේ ගීතය ඇතුලේ ලබලා දීලා තියෙනවද?

සමහර චරිත අපිට හම් වෙනවා කාන්තිය විහිදුවන කෙනෙක් එක කියන්න පුළුවන් එයාගේ ඕරායක කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ එයාගේ පින කියලා. එතකොට අන්නේ පින්වත් වතමඩල කියන කාරණාව මේ ගීතය ඇතුලේ ප්‍රභාමත් වූ වතමඩල ඇට තවුස් දැහැනක නිශ්චලත්වය මහා හික්මීමකින් යුතු චරිත නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තියයි. ඒ තරම් සෞම්‍ය ගුණයක් ඒ දැස් වලින් විහිදුවනවා. ඒ විහිදුවන ගුණය අපේ දැසට ලැබුණොත් අර අන්න අපිට යන්න පුළුවන් කේන්නෝ ධර්මදාස මහත්මයා මුලින්ම අපි කතා කරනකොට ලියවිච්ච ගීතය ඔබේ දැසයි කියන කතන්දරය ඇතුලේ මතුවෙච්ච තැන්. මහගම සීකරත් මේ කාරණාව මේ විදිහටම සටහන් කරලා තියෙනවා. නෙළුම් පතක්සේ දැනෙන දේවල්. ඇගේ වචන මොනතරම් මිහිරිද? ඒ වචන අපිට දැනෙනකොට හරියට මහා වනාන්තරයක කුරුළු කිරිරියන් ශබ්ද නගනවා වගේ. ඒ වචනවල තියෙන සෞම්‍ය ගුණය, කාන්තිය, ඒව ඇතුළේ තියෙන නිවෙන ගුණය, මේව හරියට ගීතිකාවක ශාන්තිය වගේ. මෙහෙමයි සුනිල් ආරියරත්නයන් ප්‍රේමයෙන් යුතු ගැහැණිය විසර ගන්නේ. ආදරයක් නම් මෙහෙම විය යුතුයි. යුතුයි නෙමෙයි, යුතුමයි. යුතුමයි කියලා සපත කරන්නේ අර බටනලාව කිහිල්ල ගහගෙන පහේ පන්තියේ ශිෂ්‍යත් විභාගයෙන් පාස් වෙලා පස්සර මධ්‍ය මහාවිද්‍යාලයට ඇවිල්ලා ආචාර්ය අමරදේවයන්ගේ විශේෂ යොමු කිරීමෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වාදක මණ්ඩලයට එකතු වුණු එච්.එම්. ජයවර්ධන සූරිය. එච්.එම්. ගේ ඇඟට දැනුණු ආදරය මේ ගීතය ඇතුලේ රිද්ම රටාවල තියෙනවා. ඉතින් විශාරද නන්දාමාලනිය පෙරලා අපිට මේ දනවන්නේ අර සරච්චන්ද්‍රයන් ප්‍රකාශ කරපු කාරණාවම නොවේද? ප්‍රේමේ නම් අසනීය කුසුමක් වේ, ඍසි වූ කෙනෙකුට පූජා කරන්නට, ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබනට නොසිතා බිඳකුත්. ප්‍රේමේ නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්.

ඔබ හැඟුම් වර්සාව සමගින් අන්තර්ජාලයේ මේ කාරණා ටිකක් එහෙට මෙහෙට හවුස් හවුස් මේවත් එක්ක ඉන්නකොට ඔන්න ඒ කාලේ තිබුණනේ අපි හැමෝම බ්ලොග් ලිව්වා. දැන් මගේ බ්ලොග් එකක තියෙනවා වෙනම. මට මතක හැටියට මම ඒකට නම දීලා තිබුණේ දූවිලි කියලා. දූවිලි කියලා සිංහලෙන් ගහලා ඊළඟට ඉංග්‍රීසියෙන් දූවිලි කියලා ටයිප් කරලා දිනවා. ඉතින් ඒ වගේ විවිධ බ්ලොග්ස් තියෙනවා. මේ බ්ලොග් අතරේ අපි එක සංස්කෘතියක් තිබුණා, එක කාලයක් තිබුණා බ්ලොග් මයි. ඒ කියන්නේ අපි කවුරු හරි ලියනවා, ඒකට තව එක්කෙනෙක් ලියනවා, බ්ලොග් බ්ලොග් අතර සම්බන්ධතාවයක් තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමින් මේවා නිර්මාණය කරන්න අවශ්‍ය කරන දැනුම දෙනවා. ඒක එක යුගයක්. ඒ යුගයේ සමහර තැන් තාම ඒ විදිහටම අපිට නඩත්තු කරන්න පුළුවන්. ඒවා තියෙනවා මේ Google හා සමිතිව. එහෙම යනකොට මට අපේ මේ එංගලන්තයේ වෙසෙන චන්දන ගුණසේකරගේ පිටුවක් පෙරලන්න අවස්ථාව ලැබුණා. ඉතින් චන්දන ගුණසේකර මිත්‍රයා හරි ලස්සනට මේ සටහනක් එකතු කරලා තිබුණා එදිරිවීර සරච්චාන්ගේ නිර්මාණ පිළිබඳ. එතනදී ඔහු කියනවා මේ මලගිය ඇත්තු මලවුන්ගේ අවුරුදු දා මහත්ම වූ කෑදරකමකින් හා අභිරුචියෙන් කියවූයේ මීට වසර ගණනාවකට පෙරදීය. චන්දනගේ බ්ලොග් එකෙන් මම මෙන්න මේ උද්ෘතය උපුටා ගන්නවා. මම එතුමන් ලියූ ඒ ආදරයේ වෑහෙන නවකතා යුගලය එනම් මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා මහත්ම වූ කෑදරකමකින් හා අභිරුචියෙන් කියවූයේ මීට වසර ගණනාවකට පෙරදීය. එය කියවීමේදී මමත් ජපානයේ මලින් ගැවසීගත් සුන්දර වීදි දිගේත් මනරම් කෝපිහල්වලත් නොරිකෝ සමගින් කරක් ගැසුවෙමි. ඇයට පෙම් කෙලිමි. අවසාන සිදුව උදය නිසා විස්සෝපුමිමි. එමෙන් මෙතුමන් ලියූ වල්මත් වී හසරක් නොදුටිමි කෘතියද කියවීමෙන් එයම අත්දැකීමක් ලෙසටගෙන එහි ගිලී ගියමි. මිත්‍ර චන්දනගේ සටහනයි මේකට එකතු කළ හැකි අනෙකුත් කාරණා ටිකයි අපි ගත්තොත් අපි සමහර කෘතීන් කියවීම තුළින් අපි ඒව ඇතුලේ හුදකලා වෙලා එහිම චරිත බවට පත් වෙනවා. සමහර තැන් තියෙනවා ඒවා හැබෑ වෙන තැන්. මම මතකයි එක්තරා කාලයකදී ලාල් හෑගොඩ අපේ කවියා ජපානයට ගිය වෙලාවේ මේ නොරිකෝ හොයාගෙන ගියා. එයා විශ්වාස කරනවා එයාට නොරිකෝ හමු වුණා කියලා. ඊට පස්සෙත් තව බොහෝ කතාන්දර මේවා ඔස්සේ ගොඩ නැගුණා. එදිරිවීර සරච්චන්ගේ මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුද්දා නවකතාවේ හමු වෙන මේ කියවීම. ඔහු තවදුරටත් ලියනවා මේ කතනය කිසියම් කෙලවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එහෙම කෙලවරකට පැමිණ නැත කියලා. මේ නවකතා යුගලේ හමුවන නාරිකසන් සහ දෙවන්දරාසන් මේ දෙදෙනාටම මම නම් හරි ආදරෙයි. ඒ අය අපූර්ව පෙම්වතුන් හැටියට මම හඳුනාගන්නේ. තමන්ගේ හිතේ තියෙන ආදරේ ඍජුව ප්‍රකාශ නොකරපු, මතකයන් අතර හැම මොහොතකම කරක් ගහපු පෙම්වතුන් දෙදෙනෙක්. නොරිකෝසන්, දෙවන්දරාසන්. ජපානයේ සිරිත්විරිත් දෙවන්දරාසන්ට අලුත් කතාවක් කියලා දීලා තිබුණා. නමුත් එයා ජීවිතේ අවසානයට සමු ගන්නවා. ඒකට මුහුණ දෙන්න බැරුව. නොරිකෝගේ අපේක්ෂාව මලවුන්ගේ අවුරුදු දාක එයාව බලන්න යන එක. මේ කතාව හරිම ලස්සනට ගොනු කරපු තව උද්ෘතයක් මම මේ කෘතියකින්ම උපුටා ගන්නවා. 1963 ටෝකියෝ. යාම් හොඳයි, ගොස් ඊම්ද හොඳයි. ලොව ඇත්තේ යාම් සහ ඊම්ය. නැවිත් යන්නට බැරිය, නොගොස් එන්නට බැරිය. දැන්මා පතමින් සිටින්නේ මලවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණේවා කියාය. මෙවර ඔහු රඳවාගත නොහැකි නම් මම ඔහු කැටුව යන්නට සැරසෙන්නෙමි. මලවුන්ගේ අවුරුදුදා මගේ ආසා නුසුන් කොට එන බව මම දනිමි. ඉක්මනින්ම නැවත එතොත් මලවුන්ගේ අවුරුදුදා මටත් නැවත එන්නට ඇහැකි. මලගිය ඇත්තන් කැටුවම. මේ සටහන අපිට සපත කරන්නේ එකම එක කාරණාවයි. නොරිකෝසන් මන් නුඹේම දෙවෙන්දොරාසන්. ගීතයේ ගෞරවය සුනිල් ආර්ගමගේ සුලෝතරන්ට.

0: දිනව රාත්‍රී 7යි විනාඩි 58යි
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්නවා

രാത്രി 8:00.

ජීවිතේ මතකයේ කියන්නේ කෞතුකාගාරයක් වුණත් අපි මේ මතක ලුහු බඳින්න උත්සාහ කරන්නේ. මේ මතකයන් එක්ක අපි අපේ ජීවිතේ බෙදාගන්නේ කල්පනා ලෝක ඇතුලේ. හැබැයි ලෝකයට වැඩිය කල්පනා ලෝකේ රහයි කියලා හිතන වෙලාවට අපි අපේ මතක අවදි කරනවා. මේ කාරණාවන් හුඟක් වෙලාවට අපි අත්විඳින්නේ රාත්‍රියත් එක්ක. දසත අඳුරු වෙලා අපි නිදිහානට වැදිලා ඒ රාත්‍රිය අපි ජීවත් වෙනකොට නින්දට පෙර ආතුව නින්ද නොනින්දේ රාත්‍රිය අපිට මතක අවදි කරනවා. මේ කාරණාව ඉතාම අපූර්ව සටහනක් ලෙස අරගෙන ආවේ කුලරත්න ආරියවංශයන්. කුලයා ලියනවා, රාත්‍රිය උදා වුණා නින්ද ඇයි නොයන්නේ කියලා. අපේ ජීවිතවලට සමහර ආදර කතා ඇටිවුණු මොහොතේ ඇතිවිලා පවතින මොහොතේ අපි ඉන්නේ හුඟක් වෙලාවට මහ පොළොවට වඩා ටිකක් උඩින්. අපි මුළු ජීවිතේම ඒක ඇතුළේ ජීවත් කරනවා. ඔබ හමු වූ දා පටන් මා හදවත අවදීන්. එතනදී රාත්‍රියේ නිින්දක් නොනින්දක් නැහැ. කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට අද නම් මේකට තාක්ෂණිත් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකක් එක්කම රාත්‍රිය උදා වුණත් අපි නිින්ද ඇතුලේ නොනිදන මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. කොළරත්න ආරියවංශයන් මේ ගීතය ඇතුලේ මතු කරපු ලස්සනම තැන තමයි මෙතන. එයා සටහන් තමන්නේ, ඔබ හමු වූ දා පටන් මා හදවත අවදීන්. ජීවිතේ කාලය වසරින් වසර වසරින් වසර සඳෙන් සඳට මුවා වෙලා ගත වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි තාමත් එහෙම සිතුවිලි පිළිබඳ අවදීන්. සිත් තැවුල් ඇතුලේ හිත නිති නැති හැම රැක මේ වගේ ගීතවලට අපි පුදුමාකාර විදිහට ආදරය කරනවා. රාත්‍රිය උදා වුණා නින්දයි නොයන්නේ. අද මේ වැඩසටහනත් හැඟුම් වරුසාවටත් අද රාත්‍රියටත් මේක එකම පොදු සාධකයක්.

නිර්මාණකරුවෝ හැම මොහොතකම උත්සාහ කළේ තමන් ලබපු අත්දැකීම තමන්ගේ අසන්න ප්‍රේක්ෂකයා ඒ නිර්මාණය සමගින් ජීවත්වන්නාව රසිකයාව කෙටියෙන්ම පවසතොත් රසිකයාව පිනවන්න. තමන් ලබපු අත්දැකීම පෙරලාහු ලබා දුන්නේ රසිකයන් වෙනුවෙන්. කුලරත්න ආර්යවංශ ලියූ ගීතය ඇතුලේ නැත්තං අපි විඳින හැමදෑම රසවිඳින ගීතය ඇතුලේ රාත්‍රිය උදා වුණා නිින්ද ඇයි නොවෙන්නේ කියන කාරණාවට එකම උද්ෘතය තමයි රාත්‍රියේ අපේ හිතේ ඇතුවන සිතුවිලි. ඒ සිතුවිලි කොයිතරම්ද කියනවනම් සුනිල් සරත් පෙරේරා සුලවතානන්ගෙන් ඕක ආපුවාම මට දීපු උත්තරය තමයි සුරේ හද උතුරා වාන්දමන්නේ සිතුවිලි කියලා. වැව් උතුරා ඒ වැවට දරාගන්න බැරි ජලකන්දරාවක් ආපුවාම ඒකේ තියෙන පිටවානක් කියලා පිටිපස්සේ. මේ පිටවානෙන් වැඩි වතුර ටික එළියට ගලාගෙන යනවා. ඒක පුංචි ඇලකට එකතු වෙන්නේ. හැබැයි හිත්වලට මොනතරම් ලස්සන කරුණු එකතු වුණත් මේවා ලියන්න කියන්න ඉඩකඩක් නැත්තම් ඒවා හුඟක් වෙලාවට පිට වෙලා යන්නේ හැඟීමක් විදිහට. වැයදී නිල්ල සුදු නෙළුමට මිහිරපොවයි පාළුව ලුහු පඳින්න කියලා හඬා වැටි. මිනිස්සුගේ හිතේ ඇතිවන සංකාව දුක වේදනාව සංකේතාත්මකව ඉදිරිපත් කිරීමක්. නොකියු රහස අද උතුරා වාන්දමයි. මතකයේ සුවඳ තවමත් මා සිතට දැනේ. අපි මේ පැය ගානක් පුරාවට උත්සාහ කළේ මතක මන්දීර තනන්න. මතකය කියන කාරණාව කෞතුකාගාරයක් වගේ. හුඟක් මතක අපි හැමෝම සංරක්ෂණය කරලා තියෙන්නේ. හැබැයි අපේ මතුපිට තිබෙන අවංකභාවය හෝ වංකභාවය නිසා අපි මේව එළිපිට ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා මතකය සුවඳ අපේ හිත ඇතුලේ ඒ විදිහටම තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඉඳ හිටලා මතක හාර උස්සා බැලීම පමණයි. ඒව සමහර වෙලාවට දූවිලි වෙදලා තියෙන්න පුළුවන්, සමහර වෙලාවට කොළ ගැලවිලා තියෙන්න පුළුවන්. කොයි හැටි වෙතත් ඒක හරි ලස්සන අතීතයක්.

හැඟුම් වරුසාවේ ඔබ මේ ගී රස විඳිනකොට ඇත්තටම ඔබ අපත් සමග එක්ව ජීවිතේ සොයනවා කියලා අපි හොඳින්ම දන්නවා. ඒ නිසායි ප්‍රේමසිරියේ ගම්බුදවත්තයි මම සුරවීරයි අපි දෙන්න එකතුව හැම මොහොතකම මේ රසය අඩු නැතුව ඔබට දෙන්න උත්සාහ කරන්නේ. මේක ඔබේ ජීවිතයේ මින් පෙර අවස්ථාවකදී හමු නොවන අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද අපි හැම මොහොතකම අලුත් වෙන, හැම මොහොතකම සිතුවිලි පරාසයන් ඔස්සේ උඩුගම් බලා යන කාරණාවන් සමග සබදී වෙන නිසා. මේ කතාවේ හරය උනේ නිර්මාණකරුවාගේ ජීවිතය. නිර්මාණකරුවා හුඟාක් දේවල් කරන්නේ මනුෂ්‍යත්වයයි ආදරයයි පෙරදරි කරගෙන. එහෙම පෙරදරි කරගෙන කරන කටයුතු අතරේ මේ ආදරය පරමාදර්ශී වුණොත් සමාජයේ දෙස අපූර්ව ඇසකින් බලන්න පුළුවන් කියලා කිව්වේ මම නෙමෙයි. මට මේ කාරණාව කියන්න එකිනෙකාගේ ඇස්වලින් එකිනෙකා හඳුනා ගන්න, ලෝකය දකින්න වෙනත් ඇසක් තිබෙනවා කියලා සපත කරන්න ගීතයේ ඇතුලේ මහමේවරක් කළ පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේගේ ගීපන්ත සංකල්පනාවක් උපුටා ගන්න සිද්ධ වෙනවා. උන්වහන්සේ රචනා කරනවා විශාරද ගුණදාස කපුගේට හරි ලස්සන ගීතයක්. ඇත්තටම කම්පනයක ප්‍රකම්පණයකින් පෙර ගයා තිබුණු මේ ගීතය අහපව් අතගාල බලනකොට මට හිතෙනවා මේ කියලා තියෙන අපි ගැනම නේද කියලා. මේ කියලා තියෙන ඔබ ගැන නේද කියලා. මොකද ඔබ අපි සමග මේ වැඩසටහනේ සිරිනවන ඔබ හොඳ රසවතෙක්. රසවතෙක් විතරක්ම නෙමෙයි ඔබ හොඳ සුලභතෙක්. ඒ ගීතය ඇතුළ මොකක්ද කියලා තියෙන්නේ? ලෝකයේ දෙස විවෘත මනසකින් බලන්න ඕන කියලා ඉස්සෙල්ලාම අපේ සංගීත වංශ කතාවේ කිව්වේ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන් මේ කිව්ව කතාවට සාහිත්‍ය එකතු කරලා ගීතය කියන්නේ සාහිත්‍යය කියලා අපිට ප්‍රකාශ කළේ ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහ සූරියෙන්. මානවසිංහ සූරියෙන් කිව්ව කතාව ඇතුලේ අපිට හමු වෙන ලෝකයේ දෙස විවෘත ඇසකින් බැලීම, විවෘත මනසකින් බැලීම, සමාජ විෂමතා තේරුම් ගැනීම කියන කාරණාව වඩාත් හොඳින් සමාජයට සපත කළේ විශාරද ගුණදාස කපුගේ. ඔහුගේ කම්පන ප්‍රසංගය මේකට එක තැනක්. අපිට හම්බෙනවා මෙහෙම ගීතයක්. මොකක්ද මේ ගීතේ තියෙන්නේ? මානව ප්‍රේමය හදවත් තුල තවරන්න ඔහු එකතු කළ අපූර්ව වදන් වෙලක්. වචනාර්ථයන් පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේගේ. හැබැයි හඬ නළුවයි එය මානව චින්තනයේ ජනිත විය යුතු තනු නිර්මාණයයි දෙකම කළේ ගුණදාස කපුගේ. ඔහු ගායනා කරනවා. ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුලක් නොහෙළුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාවණන්වා හිඳිමි කොළු වීමක්. මේ ගීතය ඇතුලේ කලාකරුවෙක් ලෝකය දකින්න ඕන විදිහ

කලාවට හිත ඇත්තෙක් ලෝකයේ දකින්න ඕන විදිය, මානවීයතාවාදී ගුණධර්ම සපුරන්නෙක් ලෝකයේ දකින්න ඕන විදිය, මනුෂ්‍යත්වයට ගරු කරන්නෙක් ලෝකයේ දකින්න ඕන විදිය, ආදරය වපුරන්නෙක් ලෝකයේ දකින්න ඕන විදිය හරි ලස්සනට විග්‍රහ කරනවා පුංචි කාලෙකින්.

හිම බෝලයක් මේ මහා විශාල කන්දක් මුදුනේ ඉඳලා පහළට පෙරලිලා එනකොට එනකොට එනකොට ඒ බෝලේ වටේ හිම වැඳිලා වැඳිලා ඒක විශාල වෙනවා වගේ. අපි ආදරය බෙදා දුන්නොත් අප වටා මහා සමාජ සම්බන්ධතාවයක් ගොඩනැගෙන එක වළක්වන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් මේ සමාජ සම්බන්ධතාවයන් ඇතුලේ හරි දේ හොයාගෙන හරි දේවල් කරන්න අපි පුරුදු පුහුණුනොත් මම හිතනවා අපේ සමාජ ක්‍රමය ඇතුලේ හුඟක් දේවල් අපිට ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මානවිතවාදී ප්‍රේමයට අලුත් දැක්මක් එකතු කරපු තව ලස්සන වාක්‍යයක් මට මතක් වෙනවා විජේවීරගේ සටහනක් විදිහට. එතුමන් සටහන් කරනවානේ අපි වේලාසනින් අවදි වුනෙමු, ඒත් අපි වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරුපායන්නේ නැත කියලා. නමුත් කවදා හෝ දිනක හිරුපායද්දි වේලාසනින් අවදිව සිටීම අපට ප්‍රයෝජනවත්ව තිබෙනු ඇත කියලා යම් උදාන වාක්‍යයක් කියනවා. දැන් හමු වෙන හුඟාක් හිත ඇතුලේ අපේක්ෂාවන් සොයාගෙන අපි ඒ අපේක්ෂාවන් හොයාගන්න ඒ හදවත් ඇතුලේ ඉතාම සියුම්ව සැත්කම් කරලා අපි උත්සාහ කරනවානේ දැස්සක කඳුළු බිඳු තුළින් ඒක පිට කරන්න පුළුවන් දුලබ හැකියාවක් තියනවද කියලා මිනිස්සු අතරේ. මිනිසුන්ගේ කඳුළ කියන්නේ හරි පුදුමාකාර අර්ථාන්විතයක්. ඒව ඇතුලෙන් බෙදා දෙන අවබෝධය, ඒව ඇතුලෙන් බෙදා ගන්න ප්‍රේමය මිනිස් සිත ඇතුලේ පුදුමාකාර සූපත් බවක් ඇති කරනවා. මං කියන්නේ ඔබ අහලා තියෙනවද ප්‍රකට මහනව සම්පත් සංවර්ධන පුහුණු කරුවෙකු හිටියා, ඔය සමහර පුහුණු වීම වලට ඔබ සහභාගී වෙලා තිබෙනවා නම් මේ නම අහලා ඇති, චේන් ඩයර් කියලා. එයා මානව ප්‍රේමය අරුත් ගන්නවා හරි අපූර්ව විදිහට. එයා කියනවා සාන්තුවරු විශාල දුම් නැව් කියලා. ඒවා සාගර තරණය කරනවා පමණක් නෙවෙයි විශාල මගීන් සංඛ්‍යාවක් අනෙක් වෙරළට රැගෙන යනවා කියලා. දැන් මං මේකෙන් උපුටා ගන්න කාරණාව මෙන්න මේක උටස. ඔබට පුළුවන් දෙවෙනි දුම් නැවක් බවට පත් වෙන්න. අඩු තරමින් එහෙම වෙන්න බැරි නම් අඩු තරමින් එවැනි දුම් නැවක ගමනේ යෙදෙන වාසනාවන්ත ප්‍රීතිමත් මගියෙක් වෙන්නවත් ඔබට පුළුවන්. දැන් මම ප්‍රශ්නයක් වෙන් පස්සේ ඔබට අහපෝ කියන්නම් කාරණාව. සාන්තුවරු විශාල දුම් නැවය. ඒවා සාගර තරණය කරනවා පමණක් නෙවෙයි විශාල මගීන් සංඛ්‍යාවක් අනෙක් වෙරළට රැගෙන යති. අපි සමහර තැන්වල හිර වෙලා කූඩු වෙලා චූටි වෙලා පොඩි වෙලා මොකුත් කල්පනා නොකර ඔහේ සිටින පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අපිට පුළුවන්කම තිබෙනවා නම් අපේ ජීවිත වටා තිබෙන ලෝකය හරි ලෙස අවබෝධ කරගන්න. එහෙම වුණොත් එහෙම මිනිසුන් සමග ගනුදෙනුවෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා අඩුම තරමින් එවන් දුම් නැවක ගමනේ යෙදෙන වාසනාවන්ත ප්‍රීතිමත් මගියෙක් බවට පත් වෙන්න. ඒ නිසා අපි ඔබට කියන්නේ සතියකට සැරයක්වත් හැඟුම් මරුසාව රස විඳින්න කියලා. මේ ගීතය දියමන්ති චිත්‍රපටයේ රඟපෑමට එකතු වෙන සහෘදයන් අතරට හඬ නලුව තමයි වඩාත් ප්‍රකටව ඉහළට එසවෙන්නේ. ඇය විශාරද නන්දාමාලනිය. ඇය ගායනා කරන්නේ අපේක්ෂා කරන වසන්තයක් ගැන. චිත්‍රපටයේ රූපරාමු ඔබට මතක ඇති කියලා අපි විශ්වාස කරනවා. සෝමසිරි දෙහිපිටිය, එතකොට විජේ කුමාරතුංග, තව පැත්තකින් ගත්තොත් එහෙම මාලිනී ෆොන්සේකා, එතකොට විමල් කුමාරද කොස්තා, මේ සියලු දෙනාම දියමන්ති චිත්‍රපටයේ හරි ලස්සන රූපරාමුවක යෙදී සිටින 1976 මේ රටේ තරුණ පරපුර වසඟ කළ චිත්‍රපටයක්. ඩී.ආර්. පීරිස්ගේ සංගීතයට විශාරද නන්දාමාලනිය මේ ගීතය ගායනා කරනවා. මේ ගීතය ඇතුලේ කඳුළු තියෙනවා. ඒ කඳුළු මහාචාර්ය සුනිල් ආරියරත්න තමන්ගේ පදපෙළේ නම් කළේ වෙන විදිහකට. දිලිසෙන කඳුලේ කිරණෙන් නැහැවි සිඟිති ආදර දූපතක තනිවි ගංගාවක්සේ ගලා බසිනු මැන නිරන්තරේ සිනාසිසි යෝන් වසන්තේ දුහුල් වලාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා. මං හිතනවා අපිට අවශ්‍ය වන්නේ එහෙමයි. සිඟිති ආදර දූපතේ හුඟක් දේවල් තිබෙනවා සතුටින් ඉන්න. ඒ දේවල් අපිට ළඟා කරගන්න අවශ්‍ය වෙන්නේ ආදරයයි මනුස්සකමයි එකිනෙකා අතර බෙදා

කොච්චර වුණත් මිනිස්සු හැටියට අපි මේ විඳීමට විඳවීමට අපි හරි කැමති. මදුවිතක් වූ එවන් නැත්තං හුදකලාවක් අපිට අරගෙන ඉන්නේ මතකය. මතකය ස්මරණය කරන්න පුළුවන්. හැබැයි කාල රේඛාවේ අපි ඉස්සරහට ඇවිල්ලා නිසා අපිට කාලය අහපු තරණය කරන්න බෑ. එතෙන් අහපු යන්න බෑ. කාලය සමග අපි රේඛාවක ගමන් කරලා තියෙන නිසා අපිට අහපු එතෙන් යන්න බෑ. අපිට මොනයම් වූ ක්‍රමයකින් යන්න පුළුවන් වුණත් අහපු තිබ්බ විදිහට මේවා අපිට හමුවන්නේ නෑ. කාලයත් එක්ක නොදැනීම හුඟක් දේවල් වෙනසකට භාජනය වෙනවා. ඒක අනිත්‍යයක් බවට පත් වෙනවා. බීජයක් වුණත් පසට යට කළොත් කාලයත් එක්ක ඒක මහා ගහක් බවට පත් වෙනවා. ජීවිතෙත් එහෙමයි. ජීවිතේ අපි ලබන අත්දැකීමුත් ඒ විදිහමයි. මේ කතාවේ අවසානයේට මට හිතුණා ප්‍රේම කීර්ති අල්විස් නම් වූ මේ අත්දැකීම් සපිරි ගීපද රචකයා රචනා කරපු ගීතයක් එක්ක සමු ගැනීම සටහන් කරන්න. ගීත ගායනා කළේ ප්‍රියා සූර්යසේන. අපි උඟාක් වෙලාවට සිහින ලෝකවල සරන්න කැමති. හැබැයි ඒකෙන් මිදෙන්න අකමැති. සරන්න කැමති වීමත් මිදෙන්න අකමැති වීමත් කියන කාරණාව ප්‍රේම කීර්ති හරි අපූර්වට ලියනවා. හුදකලාව තමයි මිනිසෙකුට තිබෙන ලස්සනම උද්දීප්තිය. අතීතයේ සිහිපත් කරන්න. සමහර තැන් තියෙනවා බලාපොරොත්තු වෙන ප්‍රේමයක් ප්‍රාර්ථනා කරමින් අපි ඒක ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. සමහර තැන් තියෙනවා නිවා දැමපු අපෙන් ගිලිහිලා ගිය අපිට පීඩාවක් බවට පත්වෙච්ච සදාකාලිකයි හිතපු සමහර දේවල් ස්මරණය කරමින් යලි යලි ජීවත් වෙන. ඒක රිදුමක් වුණත් අපි ඒකට ආදරෙයි. ප්‍රියා සූර්යසේන ගායනා කරන්නේ අන්නේ රිදුමක ගීතය. කාලෙකින් ඔබට මේ ගීතය විඳින්න අපි අවස්ථාව ලබා දෙනවා. අඳුර අඳුර මගේ, සොඳුර සොඳුර මගේ, නොයනු මැනවි දා තනිකර එළියේ. ආලෝකයට වැඩිය මේ අඳුරට මං හරි කැමතියි. මොකද ඔබ මේ අඳුරේ මා සමග ජීවත් වෙන බැවින් අපි අඳුරට පහනක් දැල්වමු. ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමගින් මම සුරවීර.

0: වෙලාව රාත්‍රි 8යි විනාඩි 30යි.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: NLP Hadahana Lankawē wedima tæki dena tæki avastha wedima lutraiya. NLP Hadahana obath adama NLP Hadahada bala ganna.
3: Mama nan dæn marama relax.
4: ඔක්කොම

0: Radio ITN රටට වග කියන රේඩියෝව ලක්කන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0707 93 5 93 7. Searchlight සමාජ ගවේෂණය.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: දහයට වෙනසක්, 18ක පෙරලියක්. ලඟදීම

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: Golden Voice ලංගදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්කඩි
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලොවක් සනසන ඔහු

0: சிறையே நொமியன ஹட
1: ஆகரங்கின் ஜோதி
0: இருதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: ලක්කන්න වැඩසටහන් නැරමීමට දැන් අවස්ථාව පිවිසන්න ලක්කන්න YouTube නාලිකාවට
3: ලක්කන්න YouTube channel එක දැන්ම subscribe කරන්න
4: FM 93.5 FM 93.7 ලක්කන්න Radio ITN

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

ජීවනාභිලාෂේ සැදැහැවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කල සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මදේ

ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.

ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ හැම දිනාම සිත නිවෙන බුදුබණ දේශනා මාලාවේ තවත් එක් දේශනාවකට ඔබේ අවධානය යොමු කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඉතා සුන්දර නිවීමකින් අපේ ජීවිතේ කෙලවර කරලා දාන්න අපට උදව් කරනවා. අපි තුල විශාල පෙළඹවීමක් මේ ධර්මය හදනවා. නිවීම පිණිස, සුවපත් වීම පිණිස, විඩාවෙන් සංසිඳුවා ගැනීම පිණිස, වෙහෙස දුරු කර ගැනීම පිණිස. පින්වත්නි, මතක තියාගන්න, මේ රාත්‍රියේ ඔබේ අයිතිවාසිකම්, ඔබේ වගකීම්, ඔබේ බලාපොරොත්තු මේ සියල්ලම පින්වත්නි අපට ඉතාම ස්වල්ප කාලයකින් අතහැරලා දාන්න වෙන බව. ඒකේ කොතරම්ම ස්වල්පද කියනවනම්, මොනතරම්ම කෙටිද කියනවනම්, පින්වත්නි මේ සියලු අයිතිවාසිකම් මරණයෙන් කෙලවර වෙලා යනවා. සියලු අයිතිවාසිකම් මරණයෙන් කෙලවර වෙනවනම් මරණය දක්වා යන ගතවන ඉතා කෙටි කාලීන ජීවිතය වඩාත් හොඳින්, වඩාත් සතුටින්, වඩාත් සැහැල්ලුවෙන්, වඩාත් උද්‍යෝගයෙන් ගෙවලා දාන එක තමයි ඉතා වැදගත් කාරණේ වෙන්නේ. උද්‍යෝගයෙන් මේ ජීවිතේ ගෙවලා දාන ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගතවන ජීවිතය තුළ ඉතාම සැහැල්ලුවෙන් කනස්සල්ලක් නැතුව, පීඩාවක් නැතුව, විඩාවක් නැතුව කොහොමද මේ ජීවිතේ ගෙවලා දාන්නේ කියන පණිවිඩය.

වහන්සේ අපට උගන්වන්නේ. මේ කාරණත් එක්ක අපේ ජීවිතේ ගලපා ගත්තන් පස්සේ අපට තියෙන ප්‍රතිලාභයේ වාසිය තමයි ඊටාම සැහැල්ලුවෙන් මේ ජීවිතේ අත්දකින සිදුවීම් දාමේ ඉදිරියේ හිත කඩා වැටෙන්නේ නැතුව, හිත වික්ෂිප්ත වෙන්නේ නැතුව, නොසන්සුන් වුණු මානසිකත්වයෙන් තොරව ඔබේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගෙවලා දාන්න නිමිත්තක් බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. පින්වත්නි, ජීවිතේ ජය ගන්නවා කියලා කියන්නේ ආර්ථික ශක්තියකින් විතරක් ජීවිතේ ගොඩනගා ගන්න එක නෙමෙයි. භෞතික දේවල් වලින්ම ජීවිතේ ගොඩනගා ගන්න එක නෙමෙයි. ඒ තුලත් සතුටක් අත්දකින්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන්, දැන් අද ඉන්න මිනිස්සු මේ ගතවන කෙටි කාලයේ ඇතුළත සතුටෙන් නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පින්වත්නි, එයයි සතුට හොයන්නේ කායික පහසු විහරණිය ඔස්සේ විතරයි. හැම වෙලාවකම කායික පහසු විහරණයක් ඔස්සේ සතුට ගවේෂණය කරන්න, සතුට ලුහු බඳින්න උත්සාහ කරනවා. පින්වත්නි, සතුටට බාහිර ලෝකයේ දේවල් බලපාන්න පුළුවන්. හැබැයි බාහිර ලෝකයේ සතුට කියන එක සම්පූර්ණයෙන්ම අත්දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට මිනිස්සු සැප දේවල් හොයද්දී මිනිස්සු හිතනවා මේ සැප දේවල් අස්සේ හැම තැනකම තියෙන්න ඕන සතුට කියලා. පින්වත්නි, සැප දේවල් අස්සේ අපි හිතන විදිහ සතුටක් නැහැ. ලෝකෙ සැප දේවල් හොයාගන්න පුළුවන්. පින්වත්නි, ලෝකෙ සැප පුටු තියෙනවා. හැබැයි සතුටු පුටු ලෝකෙ කොහෙවත් නැහැ. ලෝකෙ සැප ඇඳන් තියෙනවා. හැබැයි සතුටු ඇඳවල් ඔබට කඩෙන් මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. සැප ඇතිරිලි හොයාගන්න පුළුවන්. සැප මේස හොයාගන්න පුළුවන්. සැප යානා හොයාගන්න පුළුවන්. හොඳ සැප පහසු වාහනයක් හොයාගන්න පුළුවන්. හැබැයි සතුටු වාහන ලෝකෙ විකුණන්නේ නැහැ. ලෝකෙ කොහෙන්වත් මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. ලෝකෙ විකුණන්නේ සැප වාහන විතරයි. ලෝකෙ විකුණන්නේ සැප ඇඳවල් විතරයි. ලෝකෙ විකුණන්නේ සැප පුටු විතරයි. ලෝකෙ විකුණන්නේ සැප පහසු දේවල් විතරයි. ලෝකෙ සතුටු පුටු, සතුටු යානා, සතුටු මේස, සතුටු ඇඳවල් හොයන්න නෑ. යම් කෙනෙක් හිතනවා නම් මේ සැප පහසු දේවල් ඔස්සේ සතුටක් තියෙනවා කියලා, සතුටු වෙන්න පුළුවන් දේවල් අත ලොස්සක් තියෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වශයෙන්ම එයා අපේක්ෂා කරන සතුට ඒ ඔස්සේ ලැබෙන්නේ නැහැ. පින්වත්නි, භෞතික දේවල් ඔස්සේ සම්පූර්ණ සතුටක් ලබනවා කියන එක හීනයක් වගේ. ඒක කවදාවත් කරගන්න බැරි දෙයක්. ජීවිතේට ලස්සන හෝඩුවාවක් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. ඒ හෝඩුවාව ඔස්සේ, මන් ලකුණු ඔස්සේ, සලකුණු ඔස්සේ අපට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතේ ජය ගන්න විදිය කියපු ආකාරයටම අත්දකින්න. ජීවිතේ ජය ගන්නවා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලොකු මුදලක් බැංකු පොතේ දාගෙන, වටිනා වටිනා ආභරණ රත්තරන් බඩු ටිකක් ගත්තාම ඒ ජීවිතේ තමයි ජය ගැනීම කියලා. ලෝකේ කතා කරන ඉතා සුව පහසු සුපෝකභෝගී වාහනයක් ගත්තාම, මහල් කීපයකින් උස ගෙයක් හදාගත්තාම, ඒ ගේ හදන තැන ඉතාම සුන්දර පරිසරයක් තිබුණාම මිනිසු හිතන්න පුළුවන් එයා හොඳට ජීවිතේ ජයගත්තු මිනිස්සෙක් කියලා. පින්වත්නි, එයා ජයගත්ත කෙනෙක් කියලා කියන්නේ කොහොමද? හේතුව තමයි එයත් කියනවා, අනේ අපිට සතුට නෑ, සතුටු වෙන විදියක් ගැන අපිට කියන්න, සතුටු වෙන විදිය ගැන අපිට අදහසක් දෙන්න කියලා එයත් කියනවා. නම් අපිට තේරෙනවා මේ දේවල් ඇස්සේ වුණත් බලාපොරොත්තු වෙන විදියේ සතුටක් අපේක්ෂා කරන එක සාධාරණ නෑ. පින්වත්නි, ජයග්‍රහණය කියන්නේ මිනිසෙකුට වැදගත් අවස්ථාවක්. හැබැයි අපේ ජයග්‍රහණය තුළ තවත් කෙනෙක් විඩාවට පත් වෙනවා නම්, තවත් කෙනෙක් පීඩාවට පත් වෙනවා නම්, තවත් කෙනෙක් වෙහෙසට පත් වෙනවා නම්, එවැනි ජයග්‍රහණයක් බුදු කෙනෙක් කවදාවත් අදහස් කරේ නැහැ. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ කියලායි මතක් කළේ. ජයග්‍රහණයේ තුල තවත් පිරිසක් විඩාවට පත් වෙනවා නම්, දුකට පත් වෙනවා නම්, ඒක සැබෑ ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. පින්වත්නි, ජයග්‍රහණයේ ඔස්සේ යන ජීවිතයට ලස්සන හෝඩුවාවක් මම කියන්නම්. මේ අදහස ඔබේ අභ්‍යන්තර හිතේ තදෙන් තියාගන්න. ජයග්‍රහණී කරන්න ඕන කියලා මේ

0: කෙටි කාලය ඇතුළත අවුරුදු 60ක විතර ඉතා කෙටි කාලය ඇතුළත ඔයා ජය ගන්න ඕන, ඔයා ජයග්‍රහණය කරන්න ඕන කියලා ඔබේ හෘද සාක්ෂිය කියනකොට මේ හෝඩුවාවක් ඔබේ හිතේ කොනකින් තියාගන්න. කොනකින් තියාගෙන ඔබේ ජීවිතය දිහා බලන්න පටන් ගන්න. පින්වත්නි, සාමාන්‍ය ලෝකේ ජයග්‍රහණය හදාගන්න හදන්නේ ඒ ජයග්‍රහණයේ ඔස්සේ ආ බලාපොරොත්තු ගොඩනගා ගනිමින්. ඒ බලාපොරොත්තු වල පින්වත්නි කෙලවරක් පේන්නේ නැහැ. ඒ බලාපොරොත්තු වල සීමාවක් පේන්නේ නැහැ. ඒක හරියට ගොඩ වෙලා ඉවර වෙන්නේ නැති කන්දක් වගේ. එතකොට මේ කන්ද උඩට යනවා යනවා යනවා කෙලවරක් නැහැ. අවසානයක් හොයාගන්න අමාරු. පේන මානෙකවත් අවසානයක නිමිත්තක් නැති පින්වත්නි එක දිගට ඉහළට තමන්ට ගමන් කරන්න වෙන කන්දක් වගේ තමයි සාමාන්‍ය ලෝකේ මිනිස්සෙගේ ජයග්‍රහණය කියලා කියන්නේ. පින්වත්නි, මේ විදියට මේ කන්ද නගිමින් අපේ ගෙවිල යන්නේ අපේ ජීවිතය, ඉතා වටිනා මනුස්ස ජීවිතය. තව විදියකින් කිව්වොත් මේ ගෙවෙන්නේ ඉතා සුන්දර දුර්ලභ කාලයකින් මුණගැහෙන බුද්ධෝත්පාද කාලය. ඔබ ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඔබේ කාලය කැප කරනවා. ජයග්‍රහණය කියන්නේ ආර්ථික වුණත් දියුණු වෙනවා කියන එක ජයග්‍රහණයක් තමයි. හොඳ දරුමල්ලු ටිකක් සමාජයට දායාද කරනවා කියන එක පින්වත් විශාල ජයග්‍රහණයක්. එවැනි ජයග්‍රහණයක් කරා යන මිනිහෙකුට ඒ බලාපොරොත්තු ඔස්සේ මේ වටිනාකම් දෙදී ඔබේ මනුස්ස ජීවිතේ ගෙවිලා යනකොට ගෙවෙන්නේ ඔබේ වටිනා කාලය, ගෙවෙන්නේ ඔබේ වටිනා ශ්‍රමය, ගෙවෙන්නේ සැලසුම් හදද්දී ඔබේ වටිනා කල්පනා ශක්තිය. මොකද ඔබ ජයග්‍රහණයක් වෙනුවෙන් බොහෝ විට මනසින් එය සැලසුම් කරනවා. කාලයේ ශ්‍රමය, කල්පනා ශක්තිය වැය කර කර දුක් විඳ විඳ ඉදිරියට නගින කන්දක් වගේ ඔබේ බලාපොරොත්තු ගොන්න. ඒ බලාපොරොත්තු ගොන්න ඔබේ හදවතේ තුරුල් කරගෙන මේ කන්ද ඉහළට ඉහළට යන එක ඉතාම දුෂ්කර වැඩක්. හැබැයි ඒ දුෂ්කර වැඩේ සාමාන්‍ය ලෝකයා එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ. පින්වත්නි, මේ කන්ද නැගලා ඉවර වෙන්න කලින් මම කියවනි ඉමක් හොනක් පේන්නේ නැති ඉතා දුෂ්කර කන්දක් වගේ Tamange අරමුණු වෙනුවෙන් කාමභෝගී ජීවිතේ ගලාගෙන යන ස්වභාවය කියලා. පින්වත්නි, මේ කන්ද නගින අතරතුර ඔබේ බලාපොරොත්තු ගොන්න ඔබේ හදවත තුල තුරුල් කරගෙන ඔබේ ජීවිතේ වැහැරිලා ගෙවිලා අවසන් වෙලා යන්න පුළුවන්. ඉටු නොවුණු බලාපොරොත්තු කන්ද තුරුල් කරගෙන ඒ කන්ද තරණය කරන්න හීන බල බල ඒ වැඩේ කරගන්න බැරුව අපේ ජීවිතේ හමාර වෙනවා නම්, අපේ ජීවිතේ අවසන් වෙලා යනවා නම්, අපේ ජීවිතේ කෙලවරක් වෙනවා නම් ඒ ජීවිතය ඉතාම දරුණු විදියට අපි අසරණ වෙලා තමයි හමාර කරන්න වෙන්නේ. හේතුව තමයි බලාපොරොත්තු කන්දක් තුරුල් කරගෙන තමයි එයා මේ කන්ද තරණය කරන්නේ. පින්වත්නි, ඔය වගේ වැඩක් බුද්ධ දේශනාවෙන් බලනකොට සාරයි අර්ථවත් කියලා අපිට ඔබට යෝජනා කරන්න බෑ. බලාපොරොත්තුවක් මිනිහෙකුට තියෙන්න ඕන. සාමාන්‍ය ජීවිතේ ගත කරන මිනිහෙකුට බලාපොරොත්තුවක් තියෙන්න ඕන. එහෙම බලාපොරොත්තුවක් නැති වුණොත් ඒක හරියට හබලක් නැති ඔරුව වගේ මොන පැත්තට යයිද කොහොම ගහගෙන යයිද හිතන්න බෑ. හැබැයි පින්වත්නි, ඔබෝය ගෙවන ජීවිතේ සාරයි කියලා නම් අපිට ප්‍රශංසා කරන්න බෑ. වටිනවා කියලා අපිට අගේ කරන්න බෑ. ප්‍රශංසාවට ලක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔබෝය බලාපොරොත්තු කන්ද තරණය කරන එක. පින්වත්නි, ප්‍රශංසා කරන්න බැරි කෙනෙක් කියන්න පුළුවන් ඇයි අපි බලාපොරොත්තු හදාගෙන ආර්ථිකව දියුණු වෙනවට ඔබ වහන්සේලා කැමති නැද්ද? ඇයි එහෙම එකක් අපිට එපයිද? නෑ, එහෙම එකක් තිබුණට කමක් නෑ, ඒකේ වරදක් නෑ. හැබැයි පින්වත්නි, මේ කන්ද තරණය කරන්න බැරි තරම්ම විශාල එකක් නේ. ඔබ හදාගෙන තියෙන මේ කන්ද ඔබට තරණය කරලා ඉවර කරන්න පුළුවන් සුළුපටු කන්දක් නෙමෙයි. ඇයි ඔබට බැරි ඔබට තරණය කරලා ඉවර කරන්න පුළුවන් කන්දක් ගොඩනගා ගන්න? ඇයි ඔබට බැරි අවුරුදු 60කින් 65කින් විතර හමාර වෙනවා නම් මේ ජීවිතේ ඒ ජීවිතයට හරියන බලාපොරොත්තු ටිකක් තුරුල් කරගෙන මේ ජීවිතය අවසන් කරන්න බැරි? ඇයි ඔබට ওই ආසාර වැඩේ නතර කරලා ওই වැඩේට ධර්මියත් එකතු කරගෙන සාරවත් කරගන්න බැරි? බුදුදහමේ තියෙන්නේ සාරවත් ජීවිතයකට පෙන්වන ලස්සන මාර්ගෝපදේශනයක්. ඒකාන්ත වශයෙන් ඒ වැඩපිළිවෙල තුල යම් කෙනෙක් බැහැගත්තොත් එයා ජය ගන්නවමයි, එයාගේ බලාපොරොත්තු සීමා වෙනවමයි, එයාට අසීමාන්තික බලාපොරොත්තු නැහැ. හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ඒ ජීවිතේ ගෙවලා දාන්න පුළුවන්. ඔය අසාරවත් වැඩේ නිසා ඔබේ චරිතය, ඔබේ වැඩපිළිවෙල නරක් කරගන්න එපා. පින්වත්නි, කාන්තාවකට උනත් ඔය අසාර වැඩපිළිවෙල තිබ්බොත් ඒක හරිම කිලිටක් කාන්තාවට. එයාගේ ජීවිතේ කිලිටු වෙලා යන්න තියෙන අවස්ථාව වැඩි. එයා ධර්මයේ තමයි කියලා දෙන්නේ ජීවිතේ කිලිටු කරගන්නේ නැතුව, ජීවිතේ කඩා වැටෙන්නේ නැතුව, චරිතේ නරක් කරගන්නේ නැතුව, අවම බලාපොරොත්තු තියාගෙන කොහොමද ඔය කන්ද තරණය කරන්නේ කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්වන්නේ. පින්වත්නි, හරියට මලකඩ කඩලා දාලා ඒ මලකඩේ අයින් වුණාට පස්සේ යකඩේ පිරිසුදු වෙලා යනවා වගේ ඔබේ හිතේ තියෙන කිලුටු වෙච්ච දේවල්, ඔබේ හිතේ තියෙන නරක් වෙච්ච දේවල් අයින් කරලා දාලා ඔබව සුවපත් කරන්නේ ධර්මය. ඒ නිසා මේ ධර්මියට ඔබේ ජීවිතේ විවෘත කරගන්න බලන්න. හොඳට ටිකක් කල්පනා කරලා බලන්න. බුද්ධ කියන වචනය ලෝකේ හරීම කලාතුරකින් ඇහෙන අතිශ්‍රේෂ්ඨ, ශ්‍රේෂ්ඨත් නෙමෙයි අතිශ්‍රේෂ්ඨ දුර්ලභ වචනයක්. ඒ දුර්ලභ වචනේ කොයිතරම් දුර්ලභද කියනවනම් ඒ දුර්ලභකම නිසාම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියනකොට මේ මහ පොළොවේ පවා චලනයක් ඇති වෙන්නේ. හිතක් පපුවක් නැති, වේදනාවක් දැනින්නේ නැති මේ මහපොළෝ පවා තොටිල්ලක් වගේ නැලවෙන්නේ ඒකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කියන වචනය, බුද්ධ කියන සංඥාව පවා හරිම කලාතුරකින් ඇහෙන අතිශ්‍රේෂ්ඨ දුර්ලභ වචනයක්. පින්වත්නි, මේ දුර්ලභ වචනේ වඩා අර්ථවත් කරගන්න පුළුවන් ඔබේ ජීවිතය තුළින්, ඔබේ ජීවිතයේ තුල අත්දකින ගුණධර්ම තුලින්. ඒ ගුණධර්ම පුහුණු කිරීම තුල තමයි බුද්ධ කියන වචනේ වඩාත් අර්ථවත් ඔබට දැනෙන්න පටන් ගන්නෙ. ඔබ කියයි හිත වේදනා එක්ක, පීඩාවන් එක්ක, අතෘප්තිකර ජීවිතයක මේ ගෙවෙන ජීවිතේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මය, බුදුරජාණන් වහන්සේට අර්ථයක් දෙන්නේ? අර්ථයක් නම් දෙන්න ඕන තමයි. හැබැයි ඉතින් කෝයකට වෙලාවක්, ඒවට වෙලාවක් හදාගත්තොත් හාමුදුරුවනේ මේ දුවන දිවිල්ල නතර වෙයිනේ. මේ විඩාබර ගමනේදී මට නම් මොහොතක්වත් නවතින්න බෑ. මට මොහොතක්වත් නැවතිලා මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා හාමුදුරුවනේ මං කොහොමද නවතින්නේ? එහෙම කියන්න පුළුවන්. පින්වත්නි, හැම සිත් වේදනාවකටම හේතුව තමන් හිතන පතන විදිය. ඒ හිතන පතන ආකාරය අවබෝධ වුණාට පස්සේ ලෝකයා සමග, ලෝකේ විවිධ භෞතික දේවල් සමග ගැටෙන්නේ නැතුව ඔබේ ජීවිතේ ගෙවලා දාන්න ධර්මී තමයි පාර කියලා දෙන්නේ. ඒ නිසා පින්වත්නි, ඔබට කරුණාවෙන් අපි යෝජනා කරන්නේ ධර්මීටම කිට්ටු වෙන්න. ඒ ධර්මීට කිට්ටු වුණාට පස්සේ ලැබෙන වාසිය තමයි මේ ජීවිතේ අවසන් වෙනවත් එක්කම නැවත පත්වන ජීවිතයේ, නැවත ඔබට හිමිවන ජීවිතය ඉතා යහපත්, මීටත් වඩා ලස්සන, මීටත් වඩා සුන්දර, මීටත් වඩා රමණීය ජීවිතයකට ඔබ විවෘත වෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්න, මීටත් වඩා හොඳ එකක් නම් හම්බ වෙන්නේ ඊට පස්සේ. මීටත් වඩා අර්ථවත් එකක් නම් ඔබට මුණ ගැහෙන්නේ. මීටත් වඩා ලස්සන ජීවිතයකට ඔබ විවෘත වෙනවා නම් පින්වත්නි, මීටත් වඩා ලස්සන එකක් නම් මොකටද මේ ජීවිතය අතහැරෙනවට බය වෙන්නේ? අද තියෙන මිනිසුන්ට තියෙන බරපතල බැරෑරුම් අර්බුදේ තමයි මේ ජීවිතය අවසන් වෙනකොට මොනවා වෙයිද, මේ ජීවිතය අවසාන වුණාට පස්සේ මං මොන විදිය උපතක් කරා යයිද කියන බය තියෙන්නේ. ඒ බය නැති නිසා තමයි සෝතාපන්න වගේ ශ්‍රාවකයෝ කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ නේත්‍රා සංගල පියාගන්නේ. ඒ අයිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හේතුව තමයි පුදුම විදියේ ස්ථාවර වෙච්ච විශ්වාසයක් තියෙනවා. නෑ මම දුගතිය යන්නේ නෑ, මම සුගතිය යන කෙනෙක්. මට රැකවරණයක් තියෙනවා. මම ආරක්ෂිතයි. මම අනාරක්ෂිත කෙනෙක් නෙමෙයි. මෙන්න මේ විදියට කල්පනා කරන්නේ ඒකයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පළවෙනියෙන් ඔබ ඇති කරගන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන එක. එතකොට බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන කෙනාට උන්වහන්සේ පහළ වුණු තැන වැදගත් නැහැ. කොහෙද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කියන එක වැදගත් නැහැ. දැන් අද මිනිස්සු කරන්නේ බුදුන් වහන්සේ ගැන විශ්වාසයක් හදා ගන්නවට වඩා උන්වහන්සේ පහළ වෙච්ච තැන ගැන විශ්වාසය හදා ගන්න හදනවා. එතකොට උන්වහන්සේ පහළ වෙච්ච තැන පින්වත්නි අපිට අදාළ නැහැ. දැන් අද වෙනකොට ඔබ දන්නවා ලංකාවේ විශාල පිරිසක් මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ කෙනෙක් කියන්න උත්සාහ කරනවා. බුදුන් වහන්සේ ලංකාවේ පහළ වුණේ. ඊට පස්සේ අය ඒ කිට්ටුවෙන් යන නම් ටිකක් ගලපනවා. සමහර විට නිකන් හිතන්න බලන්න, දැන් බුද්ධංගල වගේ කියලා නමක් තිබුණාට පස්සේ බුද්ධ කියන වචනේ තියෙනකොට එයා ආරෝපණය කරනවා ඒ තැන තමයි බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ සිදුවීම සිද්ධ වුණේ. මෙන්න මේ සිද්ධිය එතනට තමයි සම්බන්ධ. සමහර විට ඒ නම හැදිලා තියෙන්නේ දැන් අවුරුදු සමහර නම් අවුරුදු 50ක් 60ක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුළත. එතකොට කෙටි කාලයක් ඇතුළත හැදිච්ච නමක් නාම මාත්‍රයේ විතරක් අල්ලගෙන එයා ඒකට අර්ථය දෙන්න ගියාට පස්සේ එයාත් අමාරුව වැටෙනවා, ශ්‍රාවකයොත් අමාරුව වැටෙනවා, එවහන්ට යන අයත් අමාරුව වැටෙනවා. පින්වත්නි, පහදින්න අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන ශ්‍රාවකයෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ ස්ථාන ගැන නෙමෙයි, පුද්ගලයෝ ගැන නෙමෙයි, නාම මාත්‍ර ගැන නෙමෙයි. වැදගත්ම දේ තමයි අවබෝධය ගැන පහදින එක. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන එක මිසක් උන්වහන්සේ පහළ වෙච්ච තැන් විශ්වාස කරන එක යහපතක් නෙමෙයි. පහළ වෙච්ච තැන පින්වත්නි සාමාන්‍ය ශ්‍රාවකයෙකුට ඉතා වැදගත් දෙයක් නෙමෙයි. දහම් සංවේගය උපදව ගන්න අවශ්‍ය වුණාට පින්වත්නි පහළ වෙච්ච නාම මාත්‍ර අපට වැදගත් නැහැ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරාම ඒකම ප්‍රමාණවත්. උන්වහන්සේ විශ්වාස කරන්න පුළුවන් විදිහේ හිතක් හදා ගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ පහළ වුණි ලංකාවේද ඉන්දියාවේද මේ කතා අදාළම නැහැ. උන්වහන්සේ විශ්වාස කරන්න. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය පළවෙනි ශ්‍රාවකයා, පළවෙනියෙන්ම සංඝ කියන සම්මුතිය ආරම්භ වෙන්නේ උන්වහන්සේගේ. ඒ තමයි කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේට තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ කියලා කියන්නේ පළවෙනි ශ්‍රාවකයා නිසා. දවසක් බුදුරජාණන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පත් වෙලා කල්පනා කරලා බැලුවා, අනේ මටත් ගුරුවරයෙක් හිටියනම් හොඳයි, මටත් ගුරුවරයෙක් ඉන්න එක වැදගත්. ඊට පස්සේ උන්වහන්සේ පිටිපස්සට හැරිලා බැලුවා, මට වඩා ගුරුවරයෙක් ඉන්නවද? කාමභෝගී ලෝකේ මට වඩා සීලයෙන් උසස්, සමාධියෙන් උසස්, ඥානයෙන් උසස්, විමුක්තියෙන් උසස්, විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් ඉන්නවද මේ කාම ලෝකේ? මිනිස්සු අතර බැලුවා, කවුරුත් නැහැ. දෙවියන් අතර බැලුවා, ඒත් නැහැ. ඊට පස්සේ පින්වත්නි රූප ලෝකේ බැලුව, මට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් ඉහළට ගියපු කවුරු හරි ඉන්නවද ගුරුවරයා තැන තබා ගන්න? රූප ලෝකෙත් පින්වත්නි කිසි කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ අරූප ලෝකේ බැලුව, මට වඩා සීලයෙන් උඩට ගිය කෙනෙක් ඉන්නවද? ඒ වගේම මට වඩා චිත්ත සමාධියෙන් උඩට ගිය කෙනෙක් ඉන්නවද? මට වඩා ප්‍රඥාවෙන් උඩට ගිය කෙනෙක් ඉන්නවද? මට වඩා විමුක්තියෙන් ඉහළට ගිය කෙනෙක් ඉන්නවද? විමුක්ති ඥාන දර්ශනයෙන් ඉහළට ගිය කෙනෙක් ඉන්නවද? මේ විදියට හොයලා බැලුවා. කාම රූප අරූප කියන තුන් ලෝකයේම උන්වහන්සේට වඩා ගුණධර්ම වලින් සීල සමාධි ප්‍රඥාවෙන් විමුක්තියෙන් උඩට ගිය කෙනෙක් අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ මනසට දිවසට දකින්න ලැබුණේ නැහැ. උන්වහන්සේ ඊට පස්සේ හිතනවා, නෑ බුදු කෙනෙක් වුණාට මටත් ගුරුවරයෙක් හිටියානම් හොඳයි, ඒ නිසා මම ධර්මයේ ගුරුවරයා කරගන්නවා කියලා. ධර්ම විනී ගුරුක් තැන තබාගෙන තමයි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පවා දහස් ගණන් පිරිසට දහම් මැස පෑදුවේ. විශාල පිරිසක් ධර්මයේ පිහිට කර ගනිද්දී බුදුරජාණන් වහන්සේ ධර්ම විනී ගුරුවරයා කරගත්තේ. ඇයි ඔබට බැරි ධර්ම විනී ගුරුවරයා කරගන්න? ඇයි ඔබ මේ එක එක පුද්ගලයන්ගේ කතා අහලා ඒව සරණ කරගන්නේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවටත් වඩා කවුරු හරි කෙනෙක් පැවිද්දෙක් හරි ගිහියෙක් හරි කමක් නැහැ කිව්වොත් මෙන්න මෙහෙ තමයි බුදුහාමුදුරුව පහළ වුණේ කියලා කියනකොට ඇයි ඔබ ඒ පස්සේ දුහන්නේ? ඒ පස්සේ දුවගෙන ගිහින් ඒ පුද්ගල සරණ යනවට වඩා ඔබට වටින්නේ මේ ධර්මයේ නෙමෙයිද? ඔබට මේ ධර්මයේ වටින්නේ නැත්තම් එක එක පුද්ගලික පැවිද්දන්ගේ පුද්ගලික කතාන්දර නම් ඔබට වටින්නේ, ඔබ සෝතාපන්න වෙන්න කලබල විය යුතු නෑ පින්වත්නි. මාර්ගඵල අවබෝධයට ඔබ කලබල වෙන්න ඕනේ නෑ. මොකද ඔබේ දෘෂ්ටියේ ගැඹුරු දරුණු ප්‍රශ්න ටිකක් තියෙනවා. අනේ ඉක්මනින් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. ඒ ප්‍රශ්න ටික විසඳ ගත්තොත් ඔබට මේ වැඩපිළිවෙලේ අන්තර්ගතය, මේ වැඩපිළිවෙල තුලින් අත්දකින මානසික නිදහස, මානසික සැහැල්ලුව, විමුක්තියකින් අත්දකින කාමභෝගී ජීවිතේ කවදාවත් අත්දැක ගන්න නැති පුදුමාකාරී නිරාමිස ප්‍රීතියක් ඔබේ හිතේ, ඔබේ හෘද සාක්ෂියේ උපදින්න පටන්ගයි. මේ විදියට බුදුරජාණන් වහන්සේ ධර්ම විනී ගුරුවරයා කරගෙන වැඩම කරලා උන්වහන්සේ ධර්ම දේශනා කරන්නට තීරණය කළා. එතන විශාල සිද්ධියක් තියෙනවා. තීරණය කළා පස්වග මහණුන්ට තමයි මම බණ කියන්නේ. ඒ අය තමයි මාව කිට්ටුවෙන් බලාගත්තේ. ඒ අය තමයි මට දන් පෙන් පිදුවේ. ඒ අය තමයි මං වෙනුවෙන් බුදු කෙනෙක් පහළ වෙනවා කියන ආරංචියට මහණුනේ. ඒ නිසා ඒ අයට තමයි බණ කියන්න ඕන කියලා පාත්‍ර සිවුරු දරාගෙන ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම පින්වත්නි වැඩම කළා පස්වග මහණුන් හොයාගෙන. ඒ ඇත්තෝ ඈත ඉඳලම් බැලුවා මෙන්න ශ්‍රමණ ගෞතමයෙනෝ අපි හොයාගෙන. අවබෝධය හදාගන්න බැරුව, අවබෝධ කරගන්න බැරුව ධර්මය මෙන්න අපි හොයාගෙන ඉනවා. අපි ගණන් ගන්න ඕනේ. අපි අපේ වැඩක් බලන්න අපි පාඩුවේ ඉමු. අපි මොකටද මේ ශ්‍රමණයන් වහන්සේ ගණන් ගන්නෙ? අපි ඒ කාලේ ගණන් අරගෙන උපස්ථාන කළා. නමුත් අපේ අදහස ඉෂ්ට වුණේ නැහැ. උන්වහන්සේ බීරි යතහැරලා දාලා උන්වහන්සේ මැද පිළිවෙතක් අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිත් පසුබැස්සේකී අපි දැන් ආයෙ ගණන් ගන්න ඕනේ. මං හිතන්නේ අවබෝධය හදාගන්න බැරුව දැන් අපි හොයාගෙන එනවා ඇති. අපි අපේ වැඩක් බලන්න පාඩුවේ ඉමු. එතකොට එක්කෙනෙක් කිව්වා නෑ නෑ, සාක්‍ය රජ කෙනෙක් නේ, අපි පුටුවක් විතරක් හදමු. මේ විදියට ඉතින් කටිය සැලසුම් කරගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට මේ සියල්ලම වෙනස් වුණා. මේ සියලු දේවල් කන පිට හැරුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ කිව්වා. බණ කියන්න ලෑස්ති වෙනකොට මෙතන හිටියා කොණ්ණඤ්ඤ කියලා කෙනෙක්. හරිම තීව්‍ර ඥානයක් තිබුණු, කල්ප ලක්ෂයක් විතර පෙරම් පුරාගෙන ආවේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි ධර්මය අවබෝධ කරපු මුනිවරයා වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් පළවෙනි පුත්‍රයා වෙන්න හීන මවපු, පාරමිතා පුරපු, ගුණ ධර්ම දියුණු කරපු මුනිවරයෙක්. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආසනේ වැඩ ඉන්නකොට කොණ්ණඤ්ඤ ආවුසෝවාදයෙන් කතා කළා. ඇවැත්නි කියලා කතා කළා. ආවුසෝවාදේ කියලා කියන්නේ බොහොම සමාන වයසේ ඉන්න කෙනෙකුට කතා කරන විදිය. සමාන ගුණධර්ම තියෙන කෙනෙකුට කතා කරන විදිය තමයි ආවුසෝවාදේ කියලා කියන්නේ. ආවුසෝවාදයෙන් බුදුරජාණන් වහන්සේට කතා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කොණ්ණඤ්ඤ, තථාගතයන් වහන්සේට ආවුසෝවාදයෙන් කතා කරන්න එපා. තථාගතයන් වහන්සේට කොණ්ණඤ්ඤ ආවුසෝවාදයෙන් කතා කරන එක සුදුසු නෑ. ඒක නුසුදුසුයි. ඒ නිසා කොණ්ණඤ්ඤ තථාගතයන් වහන්සේට ඔය විදිහට නම් කතා කරන්න එපා. ඒත් අර කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ ඒ වෙනකොට තාපසේ ගණන් ගත්තේ නෑ. ඒත් ආවුසෝවාදයෙන් කතා කළා. යාළුවෙකුට කතා කරනවා වගේ. දැන් මේ යාළුවෙකුට කතා කරනවා වගේ කාටද කතා කරන්නේ පින්වත්නි? බුදුරජාණන් වහන්සේට. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා, කොන්නඤ්ඤ මං ඔබට කිව්වා එක වතාවක්, තථාගතයන් වහන්සේට ආවුසෝවාදයෙන් කතා කරන්න එපා. තථාගතයන් වහන්සේ අවබෝධයට පත් වෙලයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා කොන්නඤ්ඤ ඔය විදියට කතා කරන්න එපා. ඉතින් මේක ගණන් ගත්තේ නැහැ. තුන්වෙනි වතාවෙත් ආවුසෝවාදයෙන් කතා කළා. මොකද මේ අයටත් සාධාරණ හේතුවක් තියෙන්නේ නැති. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියන ආරංචියට ඔබ දන්නවා රාසිත කියලා තාපසේ කිව්වනේ ඒකාන්ත වශයෙන් බුදු වෙනවා කියලා. ඒ වචනේට මේ අසිත කියන තාපසයාගේ මගේ හිතේ මුණුබුරෙක්, එහෙමත් නැත්නම් ඥාති කෙනෙක් වෙන කෙනෙක් තමයි කොණ්ණඤ්ඤ කියලා කියන්නේ. ඉතින් ගෙදර ගිහින් හරියට සතුටු වෙලා තියෙනවා අසිත, අනේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. ඊට පස්සේ අර මේ රජමාලිගාවේදී වගේම අඬලා තියෙනවා, උන්වහන්සේ පහළ වෙනකන් ඉන්න බෑ කියලා. මගේ ආයුෂ ගෙවිලෙයි, මම වියපත් වෙලා මරණයටපත් වෙයි, මාව මැරෙන්න කලින් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන එකක් නෑ. අනේ මං වගේ පෞකාරයෙක් බුදු කෙනෙක් දැකගන්න බෑ නේද, බුදු කෙනෙක් දැකගන්න නෑ නේද කියලා අඬනකොට අඬලා අන්තිමටම ඔය කොණ්ණඤ්ඤට ගිහින් කියලා තියෙනවා, පුංචි දරුවේ කියලා දිනෝ, පුතේ මෙහි බුදු කෙනෙක් පහළ වෙනවා ළඟදී. ඒක මම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන කියන්නේ. පුතේ බුදුරජාණන් වහන්සේ තමයි දුක ඉවර කරගන්න බණ කියන්නේ. උන්වහන්සේ බණ කියනකොට බොහෝ පිරිසක් අනාගතේ නිවිල යනවා. එහෙම දත් hina වෙලා කතා කරලා අඬලා තියෙනවා, "නී උන්වහන්සේ පහළ වෙනකොට මම නෑ. මට ජීවත් වෙන්න වෙන එකක් නෑ නේද? උන්වහන්සේ පහළ වෙනකොට මට මේ මිනිසුන් අතර ඉඳලා මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙයි නේද කියලා අඬලා කියලා තියෙනවා. පුතේ උඹ ගිහින් මහණෙයන් කසාවතක් පොරෝගනි, හිස මුඩු කරගනි. උන්වහන්සේ වෙනුවෙන් ගුණධර්ම රැකපන්." මේ විදියටයි කිව්වේ. බලන්න එතකොට අනාගතයේ බුදු කෙනෙක් වෙනුවෙන් බෝධිසත්වයන් වහන්සේ ඉපදුණු කාලෙම තමයි තපසට ගියේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම්. ඊට පස්සේ උන්වහන්සේ රජකම අත්හැරියාය. යුවරජකමත් අතහැරලා අලුත උපන් කුමාරයත් අතහැරලා බිරිඳත් අතහැරලා ඔන්න දුර්ගේශ්වරී වල ඉන්නවා, භාවනා කරනවා, විමුක්තියක් හොයනවා කියන ආරංචියට අර තමන්ගේ පරම්පරාවේ ඥාතිවරයා වෙච්ච අසිත කියපු කතාව අහගෙන තමයි පින්වත්නි උන්වහන්සේ ළඟට ඇවිල්ලා මේ අය උපස්ථාන කරන්නේ. එතකොට අපට තේරෙන දෙයක් තමයි අසිත කියලා කියන්නේ බොහොම තීව්‍ර ඥානයක් තිබුණු කෙනෙක්. කොණ්ණඤ්ඤ කියලා කියන්නේ බුදු කෙනෙක් වෙනුවෙන් පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ කැප කරමින් පුංචි අවදියේ ඉඳලම තපසට ගියපු කෙනෙක්. ඉතින් මේ අය අපේක්ෂා බංගත්වයට පත් වෙලා ඉන්න ඇත්තේ, උදව් කරන්න ඇත්තේ, උපකාර කරන්න ඇත්තේ, උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න ඇත්තේ කොයි වෙලාවක හරි බුදු වෙයි කියලා හිතාගෙන. අර දුෂ්කර ක්‍රියාව අත්හැරලා දාලා විමුක්තිය නම් දුකක පවතින දෙයක් නෙමෙයි. ශරීරයට දුක් දීමෙන් නම් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුක් දීලා විතරක් වැඩක් නැහැ කියලා හිතාගෙන උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට බැහැ ගන්නකොට මේ අය අපේක්ෂා බංගත්වයට පත් වුණා. අනේ අපේ අදහස ඉවරයි, අපේ බලාපොරොත්තු ඉවරයි, අපිට මේ මොකද වුනේ? මෙහෙම අපේක්ෂා බංගත්වයෙන් දරුණු කඩාවැටීමකින් තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අතහරින්න ඇත්තේ. ඉතින් ඒ අපේක්ෂා බංගත්වයේ තුල තමයි තවමත් ඉන්න ඇත්තේ. ඒ නිසා තමයි තුන්වෙනි වතාවට පවා බුදුරජාණන් වහන්සේට කියන්නේ ආවුසෝවාදේ ඇවැත්නි කියලා. යාළුවෙකුට කතා කරනවා වගේ උන්වහන්සේට කතා කරන්නේ එකයි. තුන්වෙනි වතාවේ කියනකොට බුදුරජාණන් වහන්සේ සිහිය උපද්දවනවා. කොහොමද සිහිය උපද්දවන්නේ? කොණ්ණඤ්ඤ ඔයා කවදාවත් අහලා තියෙනවද මම පෙරම් පුරණ කාලේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන කාලේ කොණ්ණඤ්ඤ අල්ප මාත්‍රයකින් හරි මගේ වචනේ වරද්ද ගත්තා, වචනේ පටලව ගත්තා, වචනේ උඩු යටිකුරු මාරු වුණා, වචනේ කොන මාරු වුණා, වචනේ අනිත් පැත්ත හරව ගත්තා, ඇත්ත වෙනුවට බොරු කිව්වා, මිනිස්සු කොටවන්න, මිනිස්සු බෙදන්න, බෙදිච්ච මිනිස්සු තව තව බෙදන්න තමන්ගේ වචන පාවිච්චි කරා, තවත් කෙනෙක් වෙනුවෙන් රළු වචන පාවිච්චි කරලා එයාගේ හදවතට හානි වෙන විදියට, මානව ගුණධර්ම වලට බරපතල විදියට හානි වෙන විදියට වචන පාවිච්චි කළා. එහෙමත් නැත්නම් නුසුදුසු තැන වචන පාවිච්චි කළා. සුදුසු තැන පාවිච්චි කරන්න ඕන වචන දන්නේ නැතුව කාලෙ ගෙව්වා කියලා මේ සංසාරේ පෙරම් පුරණ කාලෙවත් කොණ්ණඤ්ඤ ඔය අහලා තියෙනවද? කොණ්ණඤ්ඤ කල්පනා කරලා කියනවා, "එහෙමනම් අහලා නැහැ. මට නම් එහෙම පේන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවේ කියනවා, හොඳයි කොණ්ණඤ්ඤ, ඔබ දන්නවා මම කොයිතරම් පාරමිතා පුරමින් දුෂ්කර ජීවිතයක් ගෙව්වද, මම ගත කරපු ජීවිතේ මොනතරම් විඩාබර එකක්ද කියලා කොණ්ණඤ්ඤ ඔයා දන්නවා. රජමාලිගාවෙන් කන්තක අශ්වයාගේ පිටේ එළියට බැහැලා රාජාභරණ චන්නට බාර දීලා, චන්න ඔයා මෙතනින් නවතින්න, මෙතනින් එහාට මම විතරයි යන්නේ, චන්න මේ ආභරණත් අරගෙන ඔයා රජමාලිගාවට හැරිලා යන්න කියද්දී සියල්ලම අත්හැරලා දාලා ගඟෙන් එහා පැත්තට සලු පොරවාගෙන ගියපු මම, කෙස් ටික කපලා අයින් කරලා ගියපු මම, විමුක්තිය හොයාගෙන හොයාගෙන විවිධ ගුරුවරු ළඟට යද්දීවත්, ඒ ගුරුවරු ළඟින් ලබාගත් අවබෝධය තුලවත්, තැනින් තැනට විමුක්තිය හොයාගෙන ගස්වල ගෙඩිකොළ මල් පොතු කාලා ජීවිතේ ගෙවද්දිවත්, ආහාර නැතුව දුෂ්කර ජීවිතයක් ගෙවද්දිවත්, යනේන මං හරියට හිතාගන්න බැරුව, වැස්සට කොහෙද ඉන්නේ, අවුවට කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැරුව, ගස් යට ගල් ගුහා අස්සේ ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවපු කාලය ගැන ඔබ හොඳටම දන්නවා කොණ්ණඤ්ඤ. ඒ කාරණා ඔබ හොඳට දන්න කෙනෙක්. එවැනි දුෂ්කර ජීවිතයක් ගෙවද්දිවත් ඔබ අහලා තියනවද, මම වචනේ වරද්ද ගත්තා, වචනේ අනිත් පැත්තට පාවිච්චි කළා, ඇත්ත වෙනුවට බොරු කිව්වා, බොරු වෙනුවට එතනට වෙන වචනයක් කිව්වා, තවත් පිරිසක් බිඳවන්න වචන පාවිච්චි කළා, නුසුදුසු කාලේ නුසුදුසු තැන වචන පාවිච්චි කළා, තවත් කෙනෙක්ගේ හදවත තුවාල කරන්න වචන පාවිච්චි කරා කියලා ඔබ අහලා තියෙනවද කොණ්ණඤ්ඤ කියලා අහනවා. අනේ ස්වාමීනි මම අහලා නැහැ, ශ්‍රමණයන් වහන්ස මම එහෙම අහලත් නැහැ. එතකොට කියනවා කොණ්ණඤ්ඤ, පාරමී ධර්මයන් පූර්ණේ කරන කාලෙත් මම වචනේ වරද්ද ගත්තේ නැත්තම්, අවබෝධයේ පිණිස ආපු ගමනේ දුෂ්කර කටුපඳුරු මැඳින් ඇවිදගෙන ආපු මම, ඒ දුෂ්කර ජීවිතයේ තුල දිවත් මම වචනේ වරද්ද ගත්තේ නැත්තම්, තව ඉදින් කිව්වොත් සසරදි මම පෙරුම් පුරද්දි බොරු කිව්වෙත් නැහැ, ඒ වගේම දුෂ්කර ජීවිතයක් ගෙවපු අවුරුදු 6ක දුෂ්කර කාලය තුලත් බොරු කිව්වේ නැහැ. මම ඒ කාලෙ බොරු කිව්වේ නැත්තම් කොණ්ණඤ්ඤ, අද මම ඔයාට ඇවිල්ලා බොරු කියයිද? අන්න ඒ වෙලාවේ පින්වත්නි කොණ්ණඤ්ඤ කල්පනා කරලා බලනෝ, බලන්න යාගේ අවබෝධයේ පිබිදෙන විදිය. කොණ්ණඤ්ඤ කල්පනා කරලා බලලා කියනවා, ඇත්ත ඇත්ත ඔබ වහන්සේ කියන එක, සංසාරේ බොරු නොකියපු ඔබ වහන්සේ අද බොරු කියන එකක් නැහැ. දුෂ්කර ජීවිතයේ තුලදී බොරු නොකියපු ඔබ වහන්සේ අද බොරු කියන එකක් නැහැ. අනේ මට සමාවෙන්න, මං ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා කියලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. බණ කියලා ඉවර වෙනකොට පින්වත්නි, ඒ දේශනාව අතර කොණ්ණඤ්ඤ විතරක් සෝතාපන්න වුණා. ඉතුරු අයට සෝතාපන්න වෙන්න බැරි වුණා. දැන් මේකේ ලස්සන දාර්ශනික ගැඹුරු කතාවක් තියෙනවා. ඒ තමයි කොණ්ණඤ්ඤ විතරයි බුදුරජාණන් වහන්සේ බරපතල විදියට විශ්වාස කළේ. අනිත් අයටත් විශ්වාසයක් තියෙන්න ඇති. හැබැයි කොණ්ණඤ්ඤට පුදුම විදිය විශ්වාසයක් ඇති වුණා. කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේ තදින් විශ්වාස කළා. බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලින් පිට වෙන වචන කොණ්ණඤ්ඤ තරම් විශ්වාස කළේ නැහැ අනිත් අය. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විශ්වාස කරපු කොණ්ණඤ්ඤ විතරක් සෝතාපන්න වුණා පළවෙනි දෙසුමේදී. පින්වත්නි බලන්න, පළවෙනියෙන් බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න, ඒ විශ්වාසයේ හුදු විශ්වාස මාත්‍රයක් විතරක් කරගන්න එපා. නිකම්ම කියපු පමණින් විශ්වාසයක් කරන්න එපා. හොයලා බලලා විමසලා විමසලා විමසලා හොඳට විශ්වාස කරගන්න. විමසීම තුළින්ම බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගන්න. ඒ විශ්වාසයේදී උන්වහන්සේ පහළ වෙච්ච තැන්, උන්වහන්සේගේ අම්මා තාත්තා කවුද, අම්මගේ දෙමව්පියෝ කවුද, තාත්තගේ දෙමව්පියෝ කවුද, පරම්පරාව කොහොමද, ඒ කිසිම දෙයක් වැදගත් නැහැ. දැනුමට ඒව වැදගත් වෙයි, අවබෝධයට නම් ඒව වැදගත් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලංකාවේද ඉන්දියාවේද තර්ක විතර්ක මතවාද සංවාදවලට වඩා වටින්නේ, හොඳයි පහළ වුණු තැනටත් වඩා උන්වහන්සේගේ මුව මණ්ඩලින් විවෘත වුණු ඒ සුන්දර දහම් පද මොනවද, මොනතරම් නිර්වද්‍යද, ඒ දහම් පද මගේ ජීවිතයට ගලපගත්තොත් එහෙම මගේ ජීවිතයට වෙන ජීවිතයේ ඇති වෙන විපර්යාසය මොන වගේ එකක්ද, ඒ විපර්යාසය අත්දකින්න තියෙන්නේ පින්වත්නි ඔබටම තමයි. ඒක කාටවත් අත්දකින්න බෑ. ධර්මයේ තුලින් අත්දකින සැපය ධර්මිය තුලින් අත්දකින්න සුවය තම තමන් තිසින් අත්දකින්න ඕන එකක් මිසක් ඒක හාමුදුරුව කෙනෙකුට කියන්න පුළුවන් එකක් නෙමෙයි. හාමුදුරුව කෙනෙකුට යම් මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. යම් පණිවිඩයක් ඔස්සේ මඟ පෙන්වීමක් මතු කරලා දෙන්න පුළුවන් හාමුදුරුව කෙනෙකුට. හැබැයි හාමුදුරුව කෙනෙකුට බෑ පින්වත්නි, ඔබේ ජීවිතයේ තුල ධර්මී වැඩෙනකොට ඔබට දැනෙන සනීපේ මොන වගේද, ඔබට දැනෙන සැහැල්ලුව මොන වගේද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මී තමයි ඔබේ ගලක් වගේ තියෙන උපක්ලේශ වලින්ම ගල් ගැහිච්ච රාග ద్వේස මෝහ මදමාන මකු බව ගුණමකුකම බද්ද වෛරේ දැඩි බව මේවත් එක්ක ඔබේ ජීවිතේ තද වෙලා ඔබේ හදවත ගල් ගැහිලා තියෙද්දී පින්වත්නි මේ ධර්මයේ ඇතුළට අරගෙන බලන්න, ඔය ගල් ගැහිච්ච හිත, ඔය කුරුවල් වෙච්ච හිත පිහාටුවක් වගේ සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සැහැල්ලුව ඔබටම තමයි පින්වත්නි අත්දකින්න තියෙන්නේ. ඒ ඇතිවෙන අභ්‍යන්තර වටිනාකම, ඇතර මේක ජීවිතයකට වටිනාකම, ඒ අභ්‍යන්තර වටිනාකම පින්වත්නි හොර හතුරෙකුටවත් ගන්න බෑ. පින්වත්නි ඒ ඇතිවෙන පුණ්‍ය බීජයේ නිධානය, ඒ ඇතිවෙන කුසල බීජයේ නිධානය, ඒ ඇතිවෙන ධර්ම බීජයේ නිධානය හොර හතුරෙකුටවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඔබටමයි අයිති. ඒ නිධානය ඔබමයි සුරක්ෂිත කරන්නේ. ඔබ සුරක්ෂිත කරගෙන ඒ නිධානය ඔබ සමග ආත්මීය වශයෙන් අවබෝධයේ දක්වාම පසපස්සෙන් එයි. ඒ පසුපස්සෙන් යද්දී ඔබව සිරගත නොවන තැනකට හිත හදලා දෙයි. අනාගතයේ සමහර විට ඔබේ සිරගේ නිරය, සමහර විට ඔබේ සිරගේ ප්‍රේත ලෝකය. දැන් මේ ජීවිතයේ තුල නම් ඔබට තියෙන බරපතල සිරගයක් තමයි ඔබ විවිධ කුටුම්බගත සිරගෙවල් වලට හිර වෙලා ඉන්නෝ. අද සාමාන්‍යයෙන් තරුණීගේ නූතන සිරගෙදර තමයි පින්වත්නි ජංගම දුරකතනයි කියලා කියන්නේ. ඒ බැඳීම, ඒ උපාදානය නිසා ඔහුට මේ ලෝකයේ ගැන සංවේදීකම මඟ හැරිලා යනවා. ගුණධර්ම සම්බන්ධ සංවේදීකම මඟ හැරිලා යනවා. ඒ නිසා නූතන සිරගය කොච්චර හිර වෙලාද කියලා ඔබ තම තමන්ගේ ජීවිතෙන් ගලපලා බලන්න. එතකොට මේ සියල්ලම අභිබවා ගිහින් මේ සියලු සිර මැදිරි කඩාගෙන බිඳගෙන ඇතුළට ගත්ත ඔබේ ධර්මය, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ධර්මය ඔබව සුවපත් කරලා දානවා. එතකොට ඔබට හිතෙන්නේ මේ අවස්ථාව තමයි මට ලැබුණු දුර්ලභ අවස්ථාව. මේකනම් එහෙම මගහැරලා දාන්න ඕන අවස්ථාවක් නෙමෙයි. ඒ වෙලාවට තමයි ඔබේ ජීවිතයට වටිනාකම් දෙන්න ඔබ පටන් ගන්න. ඒ වටිනාකම් දෙනකොට ඔබ හරියට කෙසල් ගෙඩියක මඳේ කාලා අයින් කරලා පොත්ත විසි කරලා දානවා වගේ පින්වත්නි ඔබට තේරෙනවා මේ පොත්තේ ආටෝප හදලා වැඩක් නැහැ. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් හිතන්න මේ විදියට, දැන් කෙසල් ගෙඩියක් අරගෙන කෙසල් ගෙඩිය කාලා අපි ඒ පොත්ත විසි කරලා දානවා. කවුරු හරි මිනිහෙක් මේ කෙසල් ගෙඩිය කඩාගෙන ඇවිල්ලා මේ කෙසල් ගෙඩිය වටේට මෝස්තර අඳිනවා කියලා හිතන්න. මේ කෙසල් ගෙඩිය පොත්තේ ලස්සනට විවිධ මැණික් ගල් අල්ලලා ලස්සනට අලංකාරවත් කරනවා කියලා හිතන්න. පින්වත්නි කෙසල් ගෙඩියක පොත්ත අලංකාරය කරලා මොනව කරන්නද? හේතුව මොකද්ද? කෙසල් ගෙඩිය භුක්තියට තියෙන්නේ පොත්ත නෙමෙයි, ඇතුලේ අභ්‍යන්තර මදය. මදේ නම් භුක්තියට තියෙන්නේ පොත්ත විසි කරලා දානවනම් විසි කරන පොත්ත ගැන පින්වත්නි ඕනෑවට වඩා යම් කෙනෙක් කෙසල් කන්න කැමති මිනිහෙක් ඒ මනුස්සයා පොත්ත අලංකාරවත් කරනවා නම් පොත්තේ විවිධ ලස්සන මැණික් ගල් අමුණා පබලු අමුණා වයිවර්ණ ස්වභාවයෙන් මේ කෙසල් පොත්ත අලංකාරවත් කර කර ඉන්නවා නම් එයා මහ මෝඩ මිනිස්සෙක්. එතකොට එවැනි පුද්ගලයෙකුට ඇතුළට ගත්ත ධර්මීය තමයි තේරුම් කරන්නේ උඹට භුක්තියට තියෙන්නේ පොත්ත නෙමෙයි, භුක්තියට තියෙන්නේ මදයයි. අන්න එහෙම හිතනකොට එයා අභ්‍යන්තරයේ ගැන සැලකිලිමත් වෙනවා මිසක් කෙසල් ගෙඩියේ පොත්ත ගැන වඩාත් උද්‍යෝගයක් උනන්දුවක් ලස්සන කරගන්න කැමැත්තක් හදාගන්නේ නැහැ. මෙන්න මෙහෙම හිතනකොට දිගින් දිගට ඔබ නිවැරදි වෙන්න පටන් ගන්නවා. ඔබේ මනස නිදහස් වෙන්න පටන් ගන්නවා. ඔබේ මනස ඇවිලෙමින් යනකොට නිවෙන්න පටන් ගන්නවා. ඇවිස්සිලා යනකොට පින්වත්නි මනස සංසිඳෙන්න පටන් ගන්නවා. මනස නිදහස් වෙන්න පින්වත්නි ඉගිලිලා ගිහින් හොයන්න ලෝකෙ දෙයක් නැහැ. එයා නිදහස් වෙලා ඉන්නේ. පින්වත්නි, එළියට ගිහින් හොයන නිදහසට වඩා ඇතුලේ නිදහස වැදගත්. එළියට ගිහින් හොයන නිදහස එතරම් අගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි හිත නිදහස් වුණාට පස්සේ හරීම සැහැල්ලුවෙන්, හරීම තෘප්තියෙන්, හරීම නිදහසින් ඔබේ ජීවිතය ඔබට ගෙවලා දාන්න පුළුවන්. එතකොට ඔබේ හිත හැදෙන්නේ මේ යන ගමන් කරගත්ත දෙයක් විතරයි තියෙන්නේ. ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මම මේ නැවතිලා ඉන්නේ. ඒ නිසා මේ යනින ගමන් පවා මගේ ජීවිතේ අකුසල් නම් වැඩෙන්න දෙන්නේ නෑමයි. අකුසලයට නම් මම විවෘත වෙන්නේ නෑමයි. මේ ලැබිච්ච manussකම දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ එකක්. මෙන්න මේ විදියට ක්‍රමානුකූලව කල්පනා කරන්න පටන් ගන්නෝ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුළට ගන්න. ධර්මයේ ඇතුළට ගත්තට පස්සේ හුදුම විදියේ නිවීමක්, සුවපත් වීමක් ඔබේ හිතේ අත්දකින්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒ අත්දකින්න ලැබෙන අවස්ථාව ඔස්සේ පින්වත්නි, ක්‍රමානුකූලව මේ ධර්මයේ පුහුණු කරන්න. මේ ධර්මයේ පුහුණු කරනකොට ආයේ ඉපදින්නේ නැති විදියටම නූපදින තත්වයටම ඔබේ හිත හැදෙන්න පටන් ගන්නවා. එහෙම හිත හැදෙනකොට ඔබට පුදුම ලාභයක්. ඒ විතරක් නෙමෙයි, පුදුම ආත්ම විශ්වාසයක්, පුදුමාකාර විශ්වාසයක්. ඒක හිම් මිහින් යා ගලපගත්ත, පටලවගත්ත විශ්වාසයක් නෙමෙයි. ඒ විශ්වාසයේ මොන්නම් තරම් ස්ථාවරද කියනවා නම් පුදුම විදිහ යන තැන ගැන අභිමානයක් තියෙනවා. දැන් ඔබ දන්නවා ඇති, දුටු ගැමුණු රජුරෝ, ඒ රජුරුවන්ගේ ජීවිතේ බලනකොට අපට තේරෙනවා අතීතේ පුදුම විදියට ගුණධර්ම දියුණු කළා. ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේවියට දරුවෝ ඉඳලා නැහැ. දේවිය තමයි ගිහින් උන්වහන්සේලාට වන්දනා කරලා කියන්නේ, ස්වාමීනි මේ දරුවෝ නැහැ. අපි ඉතින් හරිම පීඩාවෙන් ඉන්නේ, අපිට දරුවෙක් නැතුව. අනේ හාඳුරුවනි, දරු සම්පතක් ලැබෙනවා නම් හොඳයි. ඒ වෙලාවේ උන්වහන්සේ සමාපත්තියෙන් බලනවා, ඇත්තටම මේ දේවියට දරුවෝ ලැබෙන්න පින තියෙනවද? දරුවෝ ලැබීමේ සියලු කාරණා සම්පූර්ණ වෙලාද? ඇයිගේ දෝෂයක් තියෙනවද? මේ විදිහට බලනකොට තේරෙනවා පුදුමාකාර විපාකයක් තියෙනවා සත්පුරුෂ දරුවෙක් ලබා ගන්න. දරුවෝ ලැබෙන්න කිසිම අඩුපාඩුවක් මේ කාන්තාවට නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා, දේවිය, ඔය උඩ කුටියක ඉන්නවා හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ ළඟට ගිහින් ඖෂධ ටිකක් පූජා කරලා අදිෂ්ඨාන කරන්න කිව්වා. ශ්‍රමණයන් වහන්ස, ස්වාමීනි, අනේ ඔබ වහන්සේ දෙවිවරු අතර හිත පිහිටවගෙන ඉන්නවා කියලා ආරංචි. අනේ හාඳුරුනේ, මගේ කුස තුල හිත පිහිටව ගන්න සේක්වා කියලා වයසක හාඳුරු කෙනෙක් ළඟට ගිහින් ආරාධනා කරන්න කිව්වා. මොකද උන්වහන්සේ භාවනා කර කර හිත හදාගෙන දෙවිවරු අතර උපත හදාගන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නවලු. සමහර විට උන්වහන්සේ දෙවිවරු අතරට යන්න උපත හදාගන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. සමහරට දෙවියෝ අතරට ගියාම වඩාත් හොඳින් ධර්මී පුහුණු කරගන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, දෙවිවරු ඉන්නවා දිව්‍ය තලේ. එහෙම නැතු මේ භික්ෂුවක් දිව්‍ය සැප විඳින්න කැමති වුණා කියන විදිහේ පටු අදහසකින් ගන්න නරකයි මේ වගේ එකක්. ඉතින් මේ දේවිය මේ විදියට හවස් කාලේ ඇවිල්ලා ආරාධනා කළා. ඖෂධ වට්ටියක් එහෙම හදාගෙන ඇවිල්ලා උන්වහන්සේට ඖෂධ ටික පූජා කරලා කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ දිව්‍ය තලයේ හිත පිහිටවගෙන ඉන්නවා කියලා ආරංචි. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ දිව්‍ය තලයේ යන්න එපා. ඔබ වහන්සේ මගේ මව් කුස තුල හිත පිහිටව ගන්න. ඒ වෙලාවේ කියලා තියෙන උන්වහන්සේ, දේවිය, මම මේ වෙනකොට දිව්‍ය තලයේ හිත පිහිටවගෙන ඉවරයි. මම දැන් හිත පිහිටවගෙන ඉන්නේ. ඒ නිසා මට බල කරන්න එපා. මම කාලයක් ඉඳලා මේ අවබෝධයට පත් වෙන්න බැරි වුණාට පස්සේ, පූර්ණේ කරගන්න අමාරු වුණාට පස්සේ මගේ ජීවිතේ ගෙවිලා යන බව මට හොඳට තේරෙනවා. ඒ තේරිලා යන නිසා මම සුගතියක හිත පිහිටවගෙන ඉන්නේ. අනේ ස්වාමීනි, එහෙම කියන්න එපා. ඔබ වහන්සේ මගේ කුස තුල හිත පිහිටව ගන්න. ඒ වෙලාවේ කියනවා, දේවිය, මම සුගතියේ හිත පිහිටවගෙන ඉවරයි. ඒ නිසා ඔබ දැන් යන්න. ඒ වෙලාවේ කියනවා, නෑ නෑ, ඔබ වහන්සේයි දිව්‍ය තලේ යන්නේ. ඊට වඩා මෙහි හිටියොත් ඔබ වහන්සේට නිවනට අනුග්‍රහයක් හරියට පින් කරගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ඔබ වහන්සේට මේ ආරාධනාව කරන්නේ. මං රජ්ජුරුවන්ගේ බිසව, මගේ කුස තුල ඔබ වහන්සේ හිත පිහිටව ගත්තොත් ඒක ඔබ වහන්සේට ලාභයක් වෙයි. ලාභයක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට වඩා භෞතික දේවල් අපිට තියෙන ඔබ වහන්සේට හරියට පින් කරගන්න පුළුවන්. ඒ ධනේ වියහිය දන් කරලා බුද්ධ ශාසනයක් මුල් කරගෙන පින් කරගෙන තවත් නිවනට කිට්ටු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ මගේ කුස තුල හිත පිහිටව ගන්න. මෙන්න මේ වෙලාවේ මේ හාඳුරෝ හිතලා තියෙනවා, ඇත්ත තමයි කියන කතාව. මනුස්ස ලෝකයේ තමයි හොඳම සුගති භූමිය. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ සාමාන්‍ය කෙනෙකුත් නෙමෙයි මේ දේවිය රජුරුවන්ගේ බිසව. හොඳම දේ තමයි මෙහි උපන්නොත් එහෙම හරියට බුද්ධ ශාසනයට අනුග්‍රහ කරලා ශාසනය මුල් කරගෙන හරියට කුසල් කරගන්න පුළුවන් කියලා හිතලා උන්වහන්සේ කිව්වා එහෙනම් දේවිය යන්න මම එහෙම කරන්නම් හිත පිහිටව ගන්නම් කියලා. දේවිය කරත්තේට නැගලා යනකොට පින්වත්නි උන්වහන්සේ අපවත් වෙනවා. අපවත් වෙලා එහෙම දේවියගේ කුසේ පිහිටනවා. ඒක දේවියට හඟවන්න තමයි එතන කරත්තේ එරිලා ඇයට පුදුමාකාර විදිහේ ශාරීරියේ වෙනසක් චලනයක් ඇති වෙලා ඇයට හැඟෙව්වා කියනවා. දැන් බලන්න ඒ තමයි දුටුගැමුණු රජ්ජුරුව මෙහෙට ඇවිල්ලා ලෝවා මහා ප්‍රාසාදය හදලා යුද්ධ ඉවර කරලා රට එක්සේසත් කරලා බලවත්ම දේ තමයි සරණමාලී නමින් මහසෑයක් ඉදි කරලා පුදුම විදියට පින් කරගත්තා. ඒ පුණ්‍ය විපාක හරිම පුදුමයි. එච්චර පින් කරගන්ට අතීත ජීවිතේ කොහොම ජීවිතයක්ද? අතීත ජීවිතේ ධර්ම මාර්ගයේ පුහුණු කරපු කෙනෙක් හොඳ සංසාර පුරුද්දක් ඇතුව සංසාර පන්නරයක් ඇතුව තමයි මෙහාට ආවේ. මේ ජීවිතයට ආවට පස්සේ පින්වත්නි මේ ජීවිතයේ තුල පුදුම විදිහේ පින් තිබුණු කෙනෙක්, සංසාරේ පැවිදි වෙලා ආධ්‍යාත්මික ගුණධර්ම පූර්ණී කරපු කෙනෙක්. දැන් මේකේ වැදගත් පණිවිඩයක් යනවා. ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරන කෙනෙකුට තමන්ට හිතේ හැටියට කැමති තැනක උපත හදාගන්න පුළුවන්. කැමති තැනක අදිෂ්ඨාන කරලා උපත හදා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තියෙන විශාලම අවදානම තමයි අනාරක්ෂිත බව තමයි. එයාට සැලසුම් කරගන්න බෑ. හේතුව තමයි මං කොහේ ආයිද? අනේ මං මැරිලා ආයේ මෙහෙට එනවා නම් හොඳයි, මං මෙහාට මේයිද? මට මොන වගේ තැනක් හම්බ වෙයිද? මං කොච්චර අසරණයිද කිය කියත් ඒවත් එක්ක තමයි එයාගේ නේත්‍රා සංගල පියවෙන්නේ. එහෙම ඇස් පියා ගන්න මිනිහෙකුට පින්වත්නි විශාල රැකවරණයක් ආශිර්වාදයක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ගුණධර්ම දියුණු කරන්න, ධර්මයට ඔබේ හිත විවෘත කරගන්න, ධර්මයෙන් මේ වැඩපිළිවෙල ආරම්භන්න, මේ ධර්මයත් එක්කම තමන්ගේ ජීවිතේ යෙදෙන්න, ධර්මයත් එක්කම අවසන් කරන්න ජීවිතේ. එහෙම ආරම්භ වූ වීරියක් තිබුණාට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බටපඳුරු කුඩු කරලා දාන හස්ති රාජෙක් වගේ කෙලෙස් වනේ කඩලා බිඳලා විනාශ කරලා සුන්නක් දූලි කරලා දාන්න දක්ෂ වෙන්න. එතනින් පස්සේ ඔබේ හිත නිදහස් වෙන්න පටන් ගන්නවා. එතනින් පස්සේ ඔබේ ගලක් වගේ තියෙන හිත පිහාටුවක් වගේ සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. එවැනි සැහැල්ලු බවක් පින්වත්නි ආර්ථික හයියකින් හදා ගන්න බෑ. ආර්ථික ශක්තිය වැදගත්. භෞතික දේවල් ගොඩාක් තිබුණාට ඒක හැදෙන්නේ නැහැ. භෞතික දේවල් වැදගත්. එවැනි හිතක් හදලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. සිරමැඳිරියකරි කමක් නැහැ. රජමැඳිරියක වගේ ඉන්න පුළුවන් හිතක් ධර්මයේ හදනවා. ධර්මයක් නැති වුණොත් එහෙම රජමැඳිරියක වුණත් සිරමැඳිරියක වගේ කාලය ගෙවලා දාන්න පුළුවන්. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය, වඩා උද්‍යෝගයෙන්, සැහැල්ලුවෙන්, සතුටෙන් ජීවිතේ ගෙවලා දාන්න හොඳ පාඩමක් වේවා, පණිවිඩයක් වේවා. ඔබ සුවපත් වේවා, රට සුවපත් වේවා, ඔබ ධර්මයට කිට්ටු වුණු ශ්‍රාවකෙක්ම වේවා කියන අදිෂ්ඨානයත්, මේ ගෝර සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවීම, සැනසීම, සුවපත් භාවයේ පිණිස මේ ධර්ම දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානෙන් අපි ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිතිනිවන පුතුබලයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසලේ ශාස්ත්‍රපති රාජකීය පඬිතුක ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනය සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN. FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: වෙලාව රාත්‍රී 10. දැන් මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, NLB ජය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගොවිසෙත. සුබ දවසක් ලොතරැයි ගත්තනම් ලොතරැයි පත් අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න හොඳම වෙලාව මේ.

0: අයිබෝවන් පුරා වසර 62කට වඩා වැඩි විශ්වාසයක් සමගින් අද ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි ඔබේ වාසනාවේ ජීවිත කතාව ලියන්න සූදානම්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. ඕනිරූපිතා රටටම වාසනාව බෙදන්නේ NLB අපි. ඒ නිසාම ලොතරැයි අලෙවිචාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාද ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ අලුත්ම වැඩසටහන ක්‍රියාවට නැන්වමින් එහි සමාරම්භක උත්සවය අගෝස්තු 23 වෙනිදා ඉරිදා දින අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙනමින් සිදු කරන බව අපි ඔබට බොහොම සතුටින් දන්වා සිටිනවා. ඒ වගේම පසුගිය දින මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍යදායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කළා. එම අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුන්ද සහභාගී වුණා. වාසනාවේ පණිවිඩ තවමත් ඉවර නැහැ. හෙට ඉරිදානේ. ඒ නිසාම සෑම ඉරිදා දිනකම දිනුම් වදින NLB ජය සහ ධන නිධානය ලොතරැයි පත්තුලින් සන්දේ බෝනස් අංකය නිවැරදිව ගලපාගෙන රුපියල් 10,000 බැගින් තැග රැසක් ඔබට දිනා ගන්න පුළුවන්. අද දින ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් උදේෂ් IW සෙනවිරත්න මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KAM කොඩිකාර මහත්මිය. එසේනම් අද ඔබේ වාසනාවේ ගමන් මඟ මුලින්ම බලගන්වන්නේ NLB ජය. කාගේ කාගේ අතට සල්ලි ඕනම කාලයක ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය අද දිනුම් වදින්නේ වාසනාවන්ත 548 වෙනි දිනුම් වාරය. දැන් අතට ගන්න NLB ජය ලොතරැයි පත්. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 4යි අපි දැන් තෝරා ගන්නෙ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය W ජය අංක 4 බවට පත් වෙන්නේ 0, 2, 6 සහ 7. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මලොතරයි NLB ජය 2026 වසරට ₹5,00,000 ත්‍යාගලාභින් 300 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. අද NLB ජය තුලින් ₹5,00,000 ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා W ගීතානි කොළවෙනි ගම. ඒ වගේම ₹50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 35 දෙනෙකුත් අද බිහි වුණා.
1: மற்றும் 50,000 பெருமதியான பரிசை என்று 35 அசசாலிகள்
0: வென்றிருக்கிறார்கள். NLB ஜயத்துலின் ரட்டபுரா ஜயகிரகின் 77,060 தினைக்கு அத்தர ருபியால் 74,84,600 முதலாக அப்பி பெதாதுன்னா. තව තවත් තෑගි වැඩි වන නියත ධනයෝග හඳහන 1589 වෙනි දිනුම් වාරයයි අද. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය කුම්භ. රුපියල් 36,00,000 ඉක්මවා ගිය NLB හඳහන අද සුපිරිතයාගේ වෙනුවෙන් ජයග්‍රහී අංක 4ක් මේ අන්තරය දැන් ඔබට තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 50. NLB හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 55. වාසනාවන්ත ලග්න සංකේතය කුම්භ පළමු ජයග්‍රහී අංකය අංක 50, දෙවන ජයග්‍රහී අංකය අංක 55. දැන් අපි තෝරන්නේ තුන්වන වාසනාවන්ත අංකය. තුන්වනට ඔබට වාසනාව ගෙන ආවේ අංක 34. හඳහන අවසාන ජයග්‍රහී අංකය අංක 13.
1: නෑන්තාවද මෘදීමානව චීලකම් 13.
0: අපේ රටේ උදව් අවැසම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක්, 110 ප්‍රථම ත්‍යාගලාභීන් 155 දෙනෙක් අපි බිහි කළා. අද හඳහන 1589 වෙනි දිනුම් වාරයෙන් ₹110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා AKD කුලරත්න අගලවත්ත. ඒත් සමගින් අද හඳහනෙන් රටපුරා ජයග්‍රහ 1,33,171 දෙනෙක් අතර ₹9,77,880 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, නිරූපිත මතක් කළා වගේම හෙට හඳහනින් අපි ඔබ වෙත ගෙන එන සුපිරිතයාගේ වටිනාකම ₹36,52,922. C සද්දිනම ජයනීත ගොවිසිතින් 4522 වතාවටත් ඔබව සුපිරිවාසනාවන්තෙක් බවට පත් කරන්නටයි අපේ මේ සූදානම. රුපියල් 7,79,00,000 ඉක්මවාගේ සුපිරිත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් බැදීම වෙත. ගොවිසිත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. රුපියල් 7,79,00,000 ඉක්මවාගේ ගොවිසිත සුපිරිත්‍යාගය වෙනුවෙන් මේ අන්තරය දැන් ඔබට ජයග්‍රහ අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහ අංකය අංක 12. ගොවිසිත දෙවන වාසනාවන්ත අංකය අංක 48. තුන්වන ජයග්‍රහ අංකය අංක 80. ඔබට රටට සෙත සලසන ගොවිසිත ලොතරැයේ සියවන සහ අවසාන ජයග්‍රහ අංකය අංක 78. ්‍රෂිකර්මාන්තය නගස් සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද අරමුදලට දායක වන ගොවිසිත ලොතරයෙන් 2026 වසරට සුපිරිතයාග දෙකක් ඒවගේ රුපිය ලක්ෂ විසේ ප්‍රථමතයාගලාබින් හැට හදදන අපිටට හඳුන්වා දුන්න. අද ගොවිසිතින් රුපියල් දෙලක්ෂ 50,000 බැගින් වාසනාවන්තින් 5 දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරයි පත් ඔබට අලිවි කලා මෙන්න මේ අලිවි නියෝජිතවරු. නිමල් ගුණතිලක මඩගල්ල, රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ, සසිඳු විසංග ජායල, බණ්ඩාර කළු ආරච්චි පුසැල්ලාව, WG සෙනවිරත්න මාවනල්ල. ඒත් සමගින් අද ගොවිසිතින් රටපුරා ජයග්‍රහකින් 121,693 දෙනෙක් අතර රුපියල් 85,87,120 වාසනාවන්ත මුදලක් බෙදා දුන්නා. හෙට ගොවිසිතින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 7,82,14,076. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්න මෝන ටික ටික සුබ දවසක්. සුබ දවසක් තෑගි වැඩිවුණු ලොතරයෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදි හෝ රුපියල් 105 තෑගි ඒ වගේම රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තෑගංකය ගලපා ගත්තොත් රුපියල් 25,000 ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා සිහින දිනේවා. ඔබ ගන්න මෝන ටික ටික සුබ දවසක්. අද දිනුම් මදින්නේ 396 වන දිනුම් වාරය. සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නෙ. අද සුබ ලග්න සංකේතය මකර. සුබ දවසක් 396 වන දිනුම් වාරය වෙනුවෙන් සුභාංක 3ක් අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 33. දෙවන සුබ අංකය අංක 32. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 2. සුබ දවසක් වෙනුවෙන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 0.892. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට රුචුම දායක වන සුබ දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 282 අපි රටට බිහි කළා. සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් 105ක් දිනා ගන්නා වාසනාවන්තින් 2 අත බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා සනත් අමරසිරි බදුල්ල, අමිල දියුණුගේ ගාල්ල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 7 අත බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 41 අත බිහි වුණා. ඒත් සමගින් අද සුබ දවසක් තුලින් රටපුරා ජයග්‍රහකින් 108,615 අතර රුපියල් 99,77,220 වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි තෑගි වැඩි තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දිනවන්න අචලා සමගින් භරතන් සූදානමින්.
1: මීළඟට මෙගා පව. දශක ගණනක් NLB අපි නිසා ජීවිත ලක්ෂ ගණනක් වෙනස් වුණා. එහෙම වෙනස් කරන්න මීට කලින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවන්ත සුපිරිතෑගි දෙකක් NLB අපි මෙගා පවර් ලොතරැයියෙන් ඔබට ලබා දුන්නා. දැනුත් රුපියල් කෝටි 30කට වඩා වැඩි මෙගා සුපිරිතෑගයක් ඔබට ලබා දෙමින් යලිත් ඔබේ ජීවිතය අලුත් කරන්න අපි සූදානම්. ඔබේ හීන සැබෑ කරන මෙගා පබ වසනාවන්ත 2628 වන දිනුම් වාරය අදත් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ ලෙස ඔබට පුළුවන් සුපිරි මෝටර් රථයක් ඔබේ කරගන්න. හරි, එහෙනම් අපි යමු දිනුම් බැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. අපි දැන් තෝරගමු සුපිරි අංකය. මෙන්න අද සුපිරි අංකය අංක 16.

රට සංවර්ධනය මෙන්ම රජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවලුතරය අපි මේ වසරට සුප්‍රත්‍යාගලාභින් 5 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 62 දෙනෙක් ඔබ අතරට එකතු කරලා අවසන්. රුපියල් ලක්ෂ 2 බැගින් අද 3 දෙනෙක් දිනා ගත්තා. ඒතරේ පතලි කලේ මේ අලෙවි නියෝජිතයින් එල්.පී. චන්ද්‍රපාල පන්නල, එච්.ආර්. ධර්මසිරි කොටමුල්ල සහ පී.ඩී. දයාවතී රිදීගම සමස්ත ජයග්‍රහකින් අද 123,658 දෙනෙක් අතර රුපියල් 76,56,280ක මුදලක් අපි බෙදා දුන්නා. මෙසකවම දිනන දවන්ත සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය යලි යලිත් කරන මෙගා පව හෙට දිනන්නම වටින මෙගා සුප්‍රත්‍යාගය රුපියල් 30,18,46,34ක් හෙට පව සුප්‍රත්‍යාගයේ රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුප්‍රත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. දවසින් දවස විශ්වාසයෙන් ලොතරැයි මිලදී ගන්න ඔබව හැමදාමත් දිනවන NLB අපි ජාතියේ මහදන සම්පත දරණි දානීය ලොතරැයියෙන් රුපියල් කෝටි 8කට වඩා වැඩි සුප්‍රත්‍යාගයක් දෙන්න ඔබට දැන් සූදානම් වෙනවා. බලන්න මිලදී ගත ලොතරැයි පත්වල දිනුම් වාරය 2310 ලෙස සඳහන් වෙනවද කියලා මුලින්. හරි, එහෙනම් අපි යමු දිනුම් මැදින්ට. මුලින්ම අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය. එම් ඉංග්‍රීසි අක්ෂරය ඔබට අද වාසනාව ගෙනාවේ. මේ මහා ධන නිධානය ඔබේ කරන ජයග්‍රාහී අංක 4 අපි තෝරගමු දැන්. අංක 45 පළමු ජයග්‍රාහී අංකය. අංක 13 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 55 තුන්වන ජයග්‍රාහී අංකය. අංක 68 සිවන ජයග්‍රාහී අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ වසරට සුප්‍රත්‍යාගලාභින් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 35 දෙනෙක්, 200,000පතියන් 500 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් 102 බැගින් 4 දෙනෙක් දිනා ගත්තා. ඉලතරේපත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතේ TMV රුද්‍රිගෝ කිනිපත්ගොඩ, කුමාර හපුගොඩ අඹතැන්න, තිලක් පොන්නම්පෙරුම බදුල සහ නිල්මිණි ධර්මවර්ධන පාතකඩ. අද වසනාවන්තයින් 91,682 දෙනෙක් අතර රුපියල් 58,67,840ක මුදලක් බෙදා දුන්නා අපි. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දවන්ත සුපිරිත්‍යාගය ඔබට ලබා දුන් ධන නිධානය හෙට ඔබ දිනන සුපිරිත්‍යාගය රුපියල් 8,57,87,756,780ක්. ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත මේ අභිමානවත් කිරුල ඔබට පළඳවන්න සූදානම් වෙන ජයග්‍රාහී 6,280 වන දිනුම් වාරය අපි ආරම්භ කරන්නේ. එහෙනම් මහජන සම්පත දිනුම් වාරය වෙනුවෙන් අපි සූදානම් අපි යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. අද මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ T ජයග්‍රාහී අංක 0.94233. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට සුප්‍රත්‍යාගලාභින් 13 දෙනෙක්, ප්‍රථම ත්‍යාගලාභින් 251 දෙනෙක්, ලක්ෂපතියන් 4,544 දෙනෙක් බිහි කළා. රුපියල් 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අල්වි කළා. මේ ගමෝ අල්වි නියෝජිත WS සුභාෂිනී ජයංක 5ක් මුල සිටාගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 100 බැගින් අද 21 දෙනෙක් දිනාගත්තා. එලතරේපත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් GRSI කුමාරසිරි උඩතැන්න, ප්‍රියංගනී ප්‍රනාන්දු වාද්දුව, AKD කුලරත්න අගලවත්ත, විමල් දේශප්‍රිය බණ්ඩාරගම, UHA වෛද්‍යරත්න මාතර, WA සමන්ත මොරවක, BW ශ්‍රියලතා යක්කල මුල්ල, සිසිරි ජයකොඩි මාදම්පේ, සුනිල් ශාන්ත ගණී වල්පොල, ප්‍රියන්ත පද්මසිරි කෙසෙල්පොත, MACP ඒකනායක ගලේවෙල, NGC ප්‍රියදර්ශිනී දඹුල්ල, රෝහණ කුමාර ගල්ලියද්ද, AIK රාමනායක කොටහේන, W සුසිල් ගම්පහ, රේණුකා පෙරේරා කටුපත, පද්මසිරි පීරිස් මාරවිල, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව, LP ලියන පතිරණ රන්න, YAW කුමාර සූරිය වැව සහ ලකිවන් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් නෙක් ලොතරැයි පතක් ඔබට අලෙවි වුණා. මහජන සම්පත අදිනු වාරෙන් වාසනාවන්තයින් 265,505 දෙනෙක් අතර රුපියල් 2,14,84,800ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට මහජන සම්පත සුපිරිත්‍යාගයේ රුපියල් 2,71,92,656ක්. අද වියදමට අද මුදා තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත අද ඔබට වාසනාව ගෙනව දෙනුම් වාරය 855, මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ මහජන සම්පත අවසාන අංක 4 ගල්පගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි

0: දෙලක්ෂරෙට්ටි ජයග්‍රහියංක 4233 රුපියල් 250,000ක් ඔබ දිනා ගතේ වසනාවන්තල තරපත ඔබට අලෙවි කලේ ඌව මාලිගා තැන්නල විනියෝජිත MGA නිලූකා රුපියල් 50,000 බැගින් වසනාවන්තයින් 47 දෙනෙක් අද දිනා ගත්තා. අද වසනාවන්තයින් අතර රුපියල් 1,13,78,760ක මුදලක් බෙදා දුන්න අපි රටටම වසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය අද වසනාවන්තයින් 947,533 දෙනෙක් අතර රුපියල් 8,14,14,500ක මුදලක් බෙදා දීලායි අපි සමුගන්නේ. හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. අමතක කරන්න එපා ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: NLB
2: වෙලාව රාත්‍රී 10:16 ඔබ ලක්කඬ සමුගන්නේ.

சத்தியாக லக்கண்ட වෙලාව රාත්‍රි 10යි විනාඩි 26යි. හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමුවීමේ බලාපොරොත්තු වෙන් සමුගන්න අවසරයි මම නලින් විරාජ්. ඔබත් එක්ක එකතුව රැඳී සිටි වෙලාව අවසන් සුබ රාත්‍රියක්.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේ.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්මික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

පවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසඟින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශිෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේසැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රටවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් ශාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානාපත වදාලේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: සුබ දවසක් ලස්සන දවසක් අද අගෝස්තු මාසේ 16 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනීය වේලාව දවසන 5යි විනාඩි 35.